බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේ.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණ

උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: මේ පොඩ්ඩක් නැවතින්න. ඔයා අන්තිමට පොතක් කියවුවේ කවද්ද?
1: හා වෙලාවක් නෑ පොත් කියවන්න.
2: කියවන්න ලස්සන පොත් දන්නේ නෑ.
0: ඒකද ප්‍රශ්නේ? එහෙනම් ඒක මට බාර දෙන්නකෝ.
2: ඔයාට
0: මට කිව්ව කලබල පැංචට.
3: මේ සාහිත්‍ය මාසේ අපි පිටු අතර සැඟවුණු කතා හොයමු. ඉස්සර ආසාවෙන් කියවපු පොත් ගැන කතා කරමු.
2: කලබල පැංච.
3: අඹයාලුවෝ හමුවෙලා මඩොල් දූවට ගිහින් ගම් පෙරළිය දැකලා හිංසරේ අහගෙන මගුල් කෑම රස විඳලා පොතක පිටු අතරින් ජීවිතය විඳිමු.
4: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළංගම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636. බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
5: මේව මහ පොළවේ ඇත්ත. එනිසා මේ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටළු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
4: මෙත් net පාමුල.
5: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද? ඔය පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
4: පූජනීය කුටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකින් එතෙරවන මඟ සොයා යමු. දත් අලුත් කාගෙත් නෙත්
6: දහම් සෙවන සෙවන උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සදැල්ල කිතු දහමින් ඔබේ දිවියට
4: ප්‍රේමවන්ත දරුවෙනි මේ ලස්සන උදෑසන අද දවසේදී මා ඔබ වෙතට අරගෙන එන සුභාරංචිය හරි පරපතලයි අභියෝගාත්මකයි. කෙනෙකුට සමාව නොදුන්නොත් සමාව දෙන්න බැරි නම් සමාව දෙන්න නොහැකි නම් මම හිතන්නේ ඔහුට හෝ ඇයට ජීවිතයේ හරි තැනට යන්න ඇති මාවත ඇහිරෙනවා. සමිදානන් වහන්සේගෙන් පේදුරුතුමන් මෙන්න මෙහෙම අහනවා. අපි කී වතාවක් සමාව දෙන්න ඕනාද? උන්වහන්සේ පිළිතුරු දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැත්තෑවක් සමාව දෙන්න. ඒකේ තේරුම බයිබලීය භාෂාවට අනුව හත කියලා කියන්නේ අනන්තය දක්වන ඉලක්කමක්. උන්වහන්සේ අපට කියනවා සමාව දෙන්න. හැම තැනකටම හැම දෙයකටම සමාව දෙන්න. සමාව දෙන්න ඕන හැම තැනකටම සමාව දෙන්න. අපි කියන්නේ ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැන මම ඒ දේ කළා කියලා ඒ බැරිම තැනටත් සමාව දෙන්න ඔබට පුළුවන් නම් සමිදානන් වහන්සේ ඔබව ආසිරි වරප්‍රසාදයෙන් වස්වනවා නියතයි. සමාව කියලා කියන්නේ මහා වරප්‍රසාදයක්. ඒක මානසික සුවයට ශාරීරික සුවයට අතිශයින්ම වැදගත්. එබැවින් මගේ ආදරණීය දරුවෙනි සමිදානන් වහන්සේ සතුට ආදරය ප්‍රීතිය ඔබට ලබා ගන්න ඕනේ නම් කියනවා අමතක කරන්න සමාව දෙන්න පිරෙන්න ආදරයෙන් ආදරයෙන් පිරෙන්න නම් අමතක කොට සමාව දිය යුතුමයි. සමාව දෙද්දි සමාව ලැබෙනවා. ඉතින් ඒ වර ප්‍රසාදය තුළ ඔබට ලස්සන දවසක් මම ප්‍රාර්ථනා කරමින් ජේසු පිහිටයයි ඔබට පතනවා. එසේනම් ඔබට ජේසු පිහිටයි.
6: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
7: මා ආදරණීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර උදෑසන අපි ඔබට කියන්නට බලාපොරොත්තු වන්නේ මේ කාලය ගැන. කාලය අපගේ ජීවිතයට ඉතාමත් වටිනා දෙයක්. නමුත් අපි සමහර වෙලාවට මේ කාලයට බනිනවා. අද ඉතාමත් අමාරු දවසක් කියලා බනිනවා. නමුත් මේට හේතුව කාලය නොවේයි, අපිමයි. අපි අපගේ වගකීම හරියාකාරව සිද්ධ කරන්නේ නැතුව අපි කාලයට බනින්නේ. ඉමාම් ෂාෆි කියන වියතානම් කිව්වා අපි අපගේ කාලයට දොස් කියනවා. නමුත් ඒ කාලයේ කිසිම වරදක් නැමැතිව. අපි ළඟ අඩුපාඩු තියාගෙන අපි කාලෙට බලිනවා. එවගේම කාලයට අපි හැර කිසිම වැරදි කරන්නෙකු නැහැ. එවගේම ඒ වියතානම් පැවසුවා අපි කාලය කිසිම පවක් නොකර වැරද්දක් නොකර අපි කාලයට නිකම් බනිනවා. නිකං හරි කාලයට කතා කරන්නට අවස්ථාවක් ලබා දුන්නොත් ඒ කාලය අපිට අපහාස කරයි. හේතුව අපගේ වගකීම හරියාකාරව කරන්න නැතුව සේවාව කරන කාලය තුළදී වැඩක් කරන්න ඕන කාලය තුළදී අපි කරන්නේ මොකද්ද? කාලය නාස්ති කරනවා. ඒ නාස්ති කරන නිසා අපිට අපේ වගකීම හරියාකාරව කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එනිසා මේ කාලය තුළදී අපි සෑම කෙනෙක්ම ඒ වටිනාකම දැනගෙන අපි ක්‍රියා කරමු. අල්ලා දෙවියන් ඒට භාගිය ලබා දෙත්වා.
6: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: FM 95 94.8 දිවයින පුරා කවදත් අමුතු කාගෙතුනි
1: ඉරුකිරණයි කිචිපිචියයි දාංගලේ කුරුබුහුටි
2: ඔයා මේ අහගෙන ඉන්නේ

පොඩින් අපටයි හිනහෙන්නේ අපේ සේරම මල් කුමරියෝ පොඩින් අපටයි හිනහෙන්නේ මල්වල අයිතිය අපිටයි හරිනම් තවද නැද්දවදේ මමයි මේ මලුයි පුංචි ඔයයි මිතුරන් වෙමු

සුබම වේවා, සුබ උදැස්සනක් වේවා. 2026 සැප්තැම්බර 13 ඉරිදාව උදැස්සන 6 විනාඩි 8 වෙනව. නෙතෙෆම් කලබල පැන් චහගෙන අපේ දරුවෝ දෙමව්පියෝ හැම කෙනෙක්ම අද දවසත් ආරම්භයක් විදිහට ලස්සනටම පටන් ගන්නයි හදන්නේ. සුබ ආරම්භයක්, හොඳ ආරම්භයක්, ඒ යහපත් ආරම්භයක් වේවා කියලයි මගේ ප්‍රාර්ථනාව වෙන්නේ. ඉතින් අහන්න යන සින්දුවේ වගේම ධෛර්යය අරගෙන, ශක්තිය අරගෙන, වැටුණත් නැගිටලා, වැටි වැටි නැගිටලා, නැග නැග යමු දියුණුවටම, පෙරටම. ජය වේවා.

විස්මවන්න පුළුවන් ඉතින් කාටද? කාටද කාටද කාටද? විස්මවන්න පුළුවන් ඉතින් අපිටම තමයි නේද? මේ අහස් යාය පුරාවටම, මේ පොළොව යාය පුරාවටම විස්මවමින් සැරිසරන්න පුළුවන් අපි අපිටමනේ පුතේ. ඉතින් ඒ නිසා දක්ෂ විදිහට වැඩ ගොඩක් කරගෙන ඉදිරියටම යන්න පුළුවන් ශක්තියක් ඔයාට තියෙනවා. හැබැයි ඉතින් ඒකට කල් දාන්න බෑ, කම්මැලි වෙන්න බෑ, මහන්සි වෙන්න ඕනි, කැප වෙන්න ඕන. ඒකෙත් තියෙනවා ලොකු කතාවක්. ටික ටික අපි ඉගෙන ගමු නේද? ජීවිතේනේ මේ කියවන්නේ, ජීවිතේනේ මේ ඉගෙන ගන්නෙ. ඉතින් උදේ 6 විනාඩි 12 වෙලාව කලබල පැංච අහගෙන අදත් සතියන්තය ලස්සන කරගෙන දහම් පාසල් ගිහිල්ලා දොන් දහම් පාසල් තරඟක් තියෙනවා පුතාලටනේ. ඉතින් ඒවට ගිහිල්ලා තමන්ගේ දක්ෂතා පෙන්නලා ජයග්‍රහණ අරගෙන අද දවස ජයග්‍රාහී දවසක් වෙන්නම කියලයි කලබල පැංච අපේ ප්‍රාර්ථනාව.

0: අමතක කරන්න එපා. ආයිතහන බලන්න. දූපුතුනේ අප රටේ. අපි ඉන්නේ කොහෙද කියලා හොඳට මතක තියාගන්න ඕන. රට අපේ, අපි රටේ හොඳේ. උදේ 6 විනාඩි 15යි.
1: ඉරු කිරණයි කිචිපිචියයි. දාංගලේ හුරුබුහුටි.
2: ඔයානේ අහගෙන ඉන්නේ. නැත්ත පෙන් කලබල පැංචා.
3: FM 95. FM 94.8. Net FM. ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya. මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036.
6: අක්මාවේ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747313540.
7: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මග කියන ඉරිදා උදෑසන.
8: මේවා මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
7: මෙත් net පාමුල.
8: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව්ින්දද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
7: පූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.
3: FM 95. FM 94.8. Net FM.
9: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා.
10: රටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කන්නංගර මැතිතුමා.
11: කොහොමද? ජය වේවා, සුභ වේවා. බලාපොරොත්තු ගොඩාක් තියාගෙන ඉන්න අන්තිම වාරය තමයි දැන් ඉස්කෝලේ යන නේද මේ උදා වෙලා තියෙන්නේ. මම මේ කියන්න හිටියේ මොකක්ද දන්නවද? අපේ මොලේ බලෙන් පාඩම් කරන දේවල් මතක තියාගන්න හරිම අකමැති. මොකද දන්නවද ඒක? ආ, ඒ කියන්නේ අපි බලෙන් පාඩම් කරනවා නම් එහෙම මොලේ කැමති නෑ ඒවට. මොලේ ඒක මේ වෙලේ මතක තියාගත්තත් පස්සේ ටක් ගාලා අමතක කරලා දානවා. මොලේට දෙන්න ඕනි පාඩම් කෙරෙල්ලත් එහාට නිකන් වෙන ජොලියක් වගේ, සතුටක් වගේ, හිතාගන්න බැරි පුදුමාකාර දෙයක් වගේ, අර සර්ප්‍රයිස් කියලා කියන්නේ අන්න ඒ වගේ දේවල් එක තමයි පාඩම් කියනේම මොලේට දාගන්න ඕනේ. එතකොට එයා ඒව අමතක කරන්නේ නැහැ. එයා ඒව මතක තියාගන්නවා. දැන් නිකන් හිතන්නකෝ, නිවාඩු මාසේ ඔයා සරුංගලයක් අද්දලා, ඔයාම යවන්න ගිහිල්ලා, නූල කැඩිලා, එක්ක සරුංගලේ ඉරිලා, දැන් ඔය වගේ මොනහරි ප්‍රශ්න ටිකක් වුණා නම් ඔයා කල්පනා කරලා බලනකෝ, දැන් ඒ වාපව මතක් වෙනවනේ. එහෙම නැත්තම් ඔයා මෙහෙම හිතන්න, ගිය අවුරුද්දේ නැත්තම් ඊට කලින් අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්දේ වෙසක් වලට වෙච්ච දැන් ඔය පරණ දේවල් බලනකෝ, කතා කරනකොට අපේ එහෙමත් වුණා කියලා කියන්නේ. කොහොමද එතකොට ඒව මතක තියාගෙන ඉන්නේ? එක්සයිට්මන්ට් එකක් එක්ක. ඒ කියන්නේ පුදුම සහගත දෙයක් එක්ක වුණා නම් එයා මතක තියා ගන්නවා. ඒ වගේම තමයි ආච්චි අම්මලා, සීයලා, නැන්දලා, මාමලා, බාපලා, පුංචි අම්මලා, නෑදෑයෝ ඔක්කොම අවුරුද්දට ඇවිල්ලා අපි ලස්සන ඇඳුම් ඇඳලා ඔව් ගනුදෙනු කරනකොට මට මෙහෙම දිල්ලිසෙන පයේ කාසියක්, 10 කාසියක් හම්බුණා, අලුත් සීය කොලයක් හම්බුණා, මේවා මතක තියෙන්නේ අන්න සතුට නිසා. මේ ජාතියෙම පුළුවන් නම් රත්තරන් දුවේ පුතේ අපිට පාඩම් කරන්න අන්න ඒවා මතක තියාගන්න. එතකොට අති දක්ෂයෙක් වෙන්න පුළුවන් වෙනවා. බලෙන් පාඩම් කරන්න ගියොත් මොනවත් මතක නැහැ. මෙන්න මේ විදියට තමන් ආසම විදියට පාඩම් කරපු අති දක්ෂයා තමයි කවුද? හරියටම හරි. අපේ ආදරණීය ආචාර්ය ක්‍රිස්ටෝප විලියම් විජේකෝන් කන්නංගර මැතිතුමානේ. දැන් එතුමා පුංචි කාලේ මොකද්ද වෙන්න හදන්නේ? හා, එක්කරගෙන ගියා එතුමා ළඟට නේද? ඊට කලින් මේකත් දැනගන්න ඕනේ, මේ එක්කරගෙන යන්නේ කාගේ ළඟට දන්නවද? අති දක්ෂ ගණිත ගුරුවරයෙක් මෙතුමා. ඒ කාලේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිතුමත් මෙතුමා. නම තමයි DH ඩැරල් පියතුමා. අන්න අති දක්ෂ ගණිත ගුරුවරේ, ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා DH ඩැරල් පියතුමා. දන්නවද මගේ රත්තරන් දුවේ පුතේ, මේ පියතුමා එංගලන්තේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ගණිත විෂයට ප්‍රථම පන්ති සාමාර්ථයක් ලබාගෙන තියෙනවා. කොහොම දක්ෂයෙක්ද? ඒක නිසාම තමයි රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිතුමා වෙන්නත් අවස්ථාව හම්බුනේ. අන්න එතුමා තමයි කන්නංගර දරුවාගේ තියෙන දක්ෂකම් ඔක්කොම බලන්න ත්‍යාග ප්‍රදාන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විදියට ආවේ. එයා ළඟට තමයි එක්කරගෙන ගියේ කන්නංගර දරුවව. මෙයාන්න
12: ආයුබෝවන් පුංචි වීරයා.
13: ආයුබෝවන් පියතුමනි.
12: ඔබ විසින් දිනා ගන්නා ලද ත්‍යාගයන් ගෙදර ගෙන යාමට බරකරත්වයක් ගෙන ඒමට සිදු වේවි නේද විදුහල්පතිතුමා?
13: එහෙමයි පියතුමනි. කන්නංගර අපේ පාසලේ ආඩම්බරය.
12: ඇත්තද පුතේ මේ මුල්ගුරුතුමා පවසන්නේ?
13: මා සිතා සිටියේ වරදක් කර ඇතිවද්ද කියයි.
12: ඔබ වරදක් කර නැහැ. ඔබට ලෝකේ දිනන්නට අත දෙන්නේ නැතිනම් එය අප විසින් කරන වරදක්.
13: නිසැකවම පියතුමනි. කන්නංගර, ඔබට සුභාරංචියක් තියෙනවා.
11: අන්න දැක්ක නේද? දුර දකින දෙවිවරු හිතන්නේ එහෙමයි. දක්ෂයාට අත දුන්නේ නැත්තම් තමයි ලෝක ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා දැන් කන්නංගර දරුවට උදව් කරන්න හදන්නේ. ඒ වගේම ඔයා තන්නවද මගේ රත්තරන් දුවේ පුතේ, මේ මං කිව්වේ DH ඩැරල් පියතුමා, අර මේ කන්නංගර දරුව දැක්ක ගමන්ම කිව්වා නේද, ඔබ විසින් දිනා ගන්නා ලද ත්‍යාග ගෙදරගෙන යාමට බරකරත්වයක් ගෙන ඒමට අවශ්‍ය වෙනවා කියලා. අන්න එහෙම කිව්වා කියලා ලිඛිතව සඳහන් කරලා තියෙනවා පුතේ. ඒ කියන්නේ ඒක නිකන් අදහසක් නෙමෙයි, ඇත්තටම පියතුමා එහෙම කියලා තියෙනවා. ඒ කියපු එක වචන වලින් ලිඛිතවත් අදටත් තියෙනවා. එතකොට හිතන්න කන්නංගර දරුවා කියන්නේ කොයි තරම් දක්ෂයෙක්ද කියලා. දැන් එතකොට මේ සුභාරංචිය ඒක කියන්න වෙන්නේ ලබන සතියේ. දැනගන්න පුළුවන් කොයි විදිහේ සුභාරංචියක්ද කියලා. ඔයා ඒකත් කල්පනා කරලා තියන්නකෝ. මන් දන්නවා ඔයා කල්පනා කරන විදිහ නෙමෙයි ඇත්තටම සිද්ධ වුණේ කියලා. ඒක කියනවා මන් ලබන සතියේ ඇවිල්ලා. හාද? හරි. එහෙනම් ඉස්කෝලේ යන්න ඕනේ, පරිස්සම් වෙන්න ඕනේ, පාඩම් වැඩ කරන්න ඕනේ, සතුටින් පාඩම් කරන්න ඕනේ. හැමදේම එතකොට මතක තියෙනවා. මං ගිහිල්ලා එන්නම්. හැමෝටම ගොඩාක් ආදරෙයි. සුභ සතියක්.
10: වටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කන්නංගර මැතිතුමා.

උදැසන 6යි විනාඩි 27යි වෙලාව. net fm කලබල පැංචයි අහගෙන ඉන්නේ. කියන්නද මම ඔයගලන්ගේ WhatsApp අංකය? දැන් අද දහම් පාසල් දවස, දහම් පාසල් තරඟක් තියෙනවා. හැබැයි උදේ මීටින් කලබල පැංච අංකෙට ඔයගලන්ගේ ඉදිරිපත් කිරීම ඔක්කොම කරන්න පුළුවන්. ඇඳපු චිත්‍ර, හදපු නිර්මාණ, වීඩියෝ සොය ඔක්කොම එවන්න පුළුවන් WhatsApp අංකය 0711 95 95 95. තව විනාඩි 3-4කින් net fm Facebook පිටුව පැත්තටත් එන්න කොම්මල තාත්තලා දරුවන්ට ඒව පෙන්නන්නකෝ. වයස් භේදයකින් තොරව හැමෝටම පෝස්ට් එකක් අපි දාලා තියෙනවා. ඉතින් මතක් කරගෙන, මතක් වෙන දේවලුත් කමෙන්ට් කරගෙන පෝස්ට් එකට උත්තරේ කමෙන්ට් එකක් විදිහට එවන්න. තව ටිකකින් කියන්නම් මොකද පෝස්ට් එක කියලා. දැන් එහෙනම් වැඩ ටික කරගෙන යමු නේද? මොකද කරන්නේ? මේ වෙලාවේ දහම් පාසල් තරඟවලට යන්න ලෑස්ති වෙන නිසා පොඩ්ඩන්ට ඉතින් අද තවත් වෙනදටත් වැඩිය හොඳම දේවල් අම්මල තාතල හදලා දෙන්න ඒගොල්ලන්ව ලෑස්ති කරවන්න නේද? උදේ ඉතින් දැන් මට පේනවා කතික තරඟ තියෙන දුවාදරුවෝ, දහම් දැනුම තියෙන දුවාදරුවෝ නේද? පද්ද ගායනා, ගාථා, ඉතින් ඔය දේවල් පාඩම් කරනවා. එහෙම තමයි නේද? මේවා ජීවිතේට හරි හොඳ අත්දැකීම්නේ පුතේ. ඉතින් දහම් පාසල් තරඟ කියලා කියන්නේ අපේ දරුවන්ට ජීවිතයට ගොඩාක් දේවල් එකතු කරගන්න පුළුවන් හරි ලස්සන දෙයක්. ඒ නිසා ඒ දේවල් ජීවිතේම කරගමු. දැන් මෙන්න මෙහෙම කතාවකුත් කියන්න ඕන කියලා හිතුණා. හිතලා බලන්න, යෝධ මහල්, ලස්සන මහල්, සාර්ථක දේවල් හැදිලා තියෙන්නේ එක දවසින්ද, පැයකින්ද, මිනිත්තුවකින්ද, හරි ඉක්මනින්ද ඒ දේවල් වෙලා තියෙන්නේ? නෑ නේද? කොහෙවත් නෑ නේද පුතේ? යෝධ මහලක් එක දවසින් හදපු තැනක් නෑනේ නෑනේ. ඒ නිසා ගඩොලින් ගඩොල එකතු කරගෙන හෙමින් හෙමින් තමයි යෝධ මහල් බැඳිලා තියෙන්නේ. එහෙනම් ජීවිතයත් එහෙම දෙයක් නේද? හිතට ගමු, ඉදිරියටම යමු.

ඇහුනනේ ඇහුනනේ උදේහය විනාඩි 32යි කලබල පැංච අහගෙන ඉන්නේ. වැඩ කරන්නන්ට තමයි බාධක ගොඩාක් එන්නේ. වැඩ කරනකොට සමහර වෙලාවට වැරදීම් වැඩි වෙන්නත් පුළුවන්. අපිට අත්දැකීම් වැඩි වෙනකොට වැරදීම් අපි අතින් ටික ටික අඩු කරගන්න පුළුවන්. අත්දැකීම් අඩු වෙනකොට කරන හැම වැඩකම මුකක් හරි වැරද්දක් තියෙනවා නේද? හිතලා බලන්න. හැබැයි ඉතින් අර කරන්නන් වාලි වැඩක් කරලා වැඩකුත් නෑ නේද? හොඳ සැලැස්මක් හදාගෙන හොඳට හිතට අරගෙන හෘදයාංගවම කරන වැඩේ හරියට කරන්න ඕන. නැත්තම් නොකර ඉන්න ඕන. නේ එහෙම කියනවනේ ගුරුවරු, එහෙම අම්මල තාත්තල එහෙම. ඒක හරි පුතේ, ඒ කියන කතාව හරි. කරනව නම් වැඩක් හරියට කරන්න ඕන, නැත්තම් නොකර ඉන්න ඕන. කරන වැඩේට අව්‍යාජ වෙන්න ඕන, හෘදයාංගම වෙන්න ඕන. එතකොට කවදාවත් ඒ වැඩේ අපිට අසුබ දෙයක් සිදු වෙන්නේ නැහැ. සුබ දෙයක් සිදු වෙනවා, වරදින්න පුළුවන්, මග හැරෙන්න පුළුවන්, දුර්වලතා තියනවා වෙන්න පුළුවන්. හැබැයි අපිට මොහොතක් වෙනවා, සුබම මොහොතක්, ජයම මොහොතක්. ඒ වගේම ඒ වැඩේ ගැන අපිට ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක් වෙනවා. ඉතින් එතකන් හෙමින් හෙමින් අපි ගඩලින් ගඩල එකතු කරගෙන අර සින්දුවේ කිව්වා වගේ ඉදිරියටම යමු, ආයි පමා වෙන්නේ නැතුව. ඉතින් අද දවසේ කරන හැම කටයුත්තකටම අපි ප්‍රාර්ථනා කරගමු අපි අපිම ජයම වෙන්න කියලා. මේ සින්දුවත් හොඳට අහගෙන මගේ පුතාල ටික එහෙනම් දහම් පාසල් තරඟවලට අද සුබව ගමනින්ම යන්නකෝ. ඒ වගේම හෙටින් පටන් ගන්න අලුත් සතිය සුබ කරගන්නකෝ.

0: යමු යමු පෙරමුණ බලා උදේ 6 විනාඩි 37 වෙලාව
1: කලබල කලබල කලබල කලබල කලබල පැංචා
2: ඔබ වෙළඳ පොලේ පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල් මද වෙළඳ පොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගත වෙති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැක එබැවින් ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
3: මාරයිනේ
5: ලෝකේ හැමදාමත් ලස්සන්ට දකින්න ඔයාට උදව් වෙන්නේ විෂන් කෑනි විෂන් කෑ විසින් සංවිධානය කරනු ලබන විෂන් කෑ පාට සිත්තම් චිත්‍ර තරංගය ගැන තමයි මම මේවට මතක් කරන්න හදන්නේ තේමාව විදිහට හම්බ වෙන්නේ හෙට ලොව දකින මාගේ දැස කියන තේමාව ඉතින් එතකොට තරංගය සඳහා ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න දුවදරුවන් ඕනෑම මාධ්‍යයක් භාවිතා කරලා තමන්ගේ චිත්‍රය අඟල් 18-14 ප්‍රමාණයට අපිට එවන්න පුළුවන් තරංගය ජයග්‍රහණය කරන වාසනාවන්ත ජයග්‍රහක ජයග්‍රහිකාවන්ට හිතාගන්න බැරි තරම් ලොකු තෑගි දෙන්න විෂන් කෑ ආයතනයේ සූදානම් වෙලා ඉන්නවා. ඔයා නිර්මාණය කරන චිත්‍රය සැප්තැම්බර් මාසේ 25 වෙනිදාට කලින් ඕනෑම විෂන් කෑ ශාඛාවකට ඇවිල්ලා බහර දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් විෂන් කෑ ඔප්ටිකල් සර්විස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් ප්‍රදේශ කොළඹ 2 කියන ලිපිණයට චිත්‍රය තැපැල් කරන්නත් පුළුවන්.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: මම කවුරුගුතියෙන් මට දැරි සමාරු ඇදලා බොහෝ කාලයක් මම හිටියා විශේෂඥ මහත්වරුන්ටයන් පෙන්නලා වේග ගත්ත අටනේදයක් වුණේ නෑ මෙත්තෙක්ෙන් අහලා ඒදිවේදේ දැනගත්ත යනගෙන මම ගියා ඒක මහත් හම්බෙන් ගිහිල්ලා වේග ගමන් තුනක් ගෙනාම දැන් හොඳට සමීප දැන් ඒදිනෙ කියන්නත් ඇති මම කමල් මන්දල මහත්වරු සිද්ධ වෙන්න විරියාසල දේවා කියන ප්‍රාර්ථනාවම
0: කතා කරන්න 0777 300 940 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
7: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව net FM.
8: පොත් අපගේ net වගේ
0: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4 මොහොතේ වතුර බොන්න පුළුවන්ද බෑනේ හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා වතුර හැදෙන මල් කඳුමුදුන් වල දකින්න පුළුවන්ද බෑනේ ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලැතෙනවා දැනෙනවද සාහිත්‍යයත් ජීවිතයක් ජීවිතයත් සාහිත්‍යයක් ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට
9: brought to you by
10: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
1: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363-0776-716-7872
5: යුත්තකයින් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බෑංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 13 වනදා ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්මාමය. net news සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල ගම්පහ අස්කිරියේදී වාහන තුනක් අනතුරට ලක් කරමින් අනන්‍යතකා දහවණය කළ වෑන් රථයකට පොලිසියෙන් වෙඩි. පැය 48ක වැඩවර්ජනයක් ගැන දුම්රිය වෘත්තීය සමිති අනතුරු අඟවයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නැහැ ජනපති කියයි. වැරදි නොකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට ගම්මන් පිළගෙන අනාවරණයක්. T20 ආසියානු කිරුළ ශ්‍රී ලංකාවටද ඉන්දියාවටද තීරණාත්මක අවසන් මහා තරඟය අද රෑ.
1: net news the truth people trust.
0: ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේදී අනනොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය විසින් වෙඩි තැබූ බවයි පොලිසිය කියන්නේ. මාර්ගයේ තිබුණු තවත් වාහන තුනක් පමණ මෙම වෑන් රථය විසින් අනතුරට ලක් කර ඇති බවද වාර්තා වනවා. මේ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේදී අනනොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මාර්ගයේ තිබුණු තවත් වාහන තුනක් පමණ අනතුරට ලක් කරමින් මෙම වෑන් රථය ධාවනය කර ඇති බවයි. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ රියදුරු අත්අඩංගුවටගෙන ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැලිවේරිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. දුම්රිය ගමනාගමන කටයුතු නිරන්තරයෙන් ප්‍රමාද වීම, දුම්රිය අවලංගු කිරීම සහ දුම්රිය කාර්මික දෝෂයන්ට ලක්වීම සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තීය සමිති සැලසුම් කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ අනුව දුම්රිය වෘත්තීය සමිතීන් 27ක් ලබන 17 සහ 18 යන දින තුළ පැය 48ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය පැවසුවේ.
2: කිසිදු ආකාරයකින් මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් නෙමෙයි. තාමත් කාල සීමාව තියෙනවා. මේ පරිපාලනමේ ගැටලු විසඳලා දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා වෙනුවට වෙනත් දෙපාර්තමේන්තුවට ඔබින රජයට අදාළ විදිහට කටයුතු කරගන්න පුළුවන් නිලධාරියෙක් පත් කරන්න කියන එක අපි කියන්න හේතු වෙලා තියෙන්නේ. මේ අද දවස වෙනකොටත් දුම්රිය ධාවනයේ පිළිබඳ ප්‍රශ්න මතුවෙලා තියෙනවා. මාධ්‍ය හමුවට ඇවදින් අපිව උතිය සමිතිවල අදහස් වලට ඇහුම්කන් දෙන්නේ නැහැ කියන මතයට ප්‍රකාශනිකුත් කරමින් කටයුතු කරනවා නම් මේ දෙපාර්තමේන්තුව ගෙනියන්න හදන්නේ කොතෙන්ද කියන එක පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අදහස් හුවමාරුවෙන් තමයි ඕනෑම ආයතනයක් ඉදිරියට යන්නේ. එහෙම නැතුව අදහස් හුවමාරු කරගන්න නැතුව එකිනෙකාට චෝදනා කරමින් කටයුතු කරන්න හදනවා නම් ඒක නෑ. මේ වෙනකොට මගින් අපි එක් අත්වල් බැඳගෙන ඉන්නවා, වෘත්තීය සමිතිය අපිත් එක් අත්වල් බැඳගෙන ඉන්නවා, පාලනාධිකාරියත් අපිත් එක් අත්වල් බැඳගනී කියන අදහසෙන් ඉන්නවා. අපි නැවත නැවතත් කියන්නේ අමාත්‍යතුමනි, ජනාධිපතිතුමනි, වැඩවාජනයට අපි තල්ලු නොකර මේ ක්‍රියාමාර්ගය ගන්න. එහෙම නැති වුණොත් අපි කනගාටුවෙන් වුණත් මගින් අපහසුතාවයට පත් වුණත් අපි අපේ වැඩවාජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා.
0: දුම්රිය ප්‍රමාදයන් අවලංගු කිරීම සහ නිරන්තරයෙන් සිදුවන කාර්මික දෝෂ සම්බන්ධයෙන් නිසැවිසිඳුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකිරීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වී ඇති බවයි එහි සභාපති සුමේද සෝමරත්න මහතා පැවසුවේ.
2: ජනතාව මේ වෙන විට දිනෙන් දින අපහසුතාවයට පත් වෙමින් ඉන්නේ. දුම්රියේ ධාරිතාවය අධික මගී ජනතාවක් මේ දුම්රිය අවලංගු වීම තුළ දුම්රිය යනවා, ඔවුන් අනතුරට පත් වෙනවා, මෙවැනි කාරණා සිද්ධ වෙනවා. දුම්රිය ගමන් වාර අවලංගු වෙලා තියෙනවා. ඉතින් මේවට විසඳුම් දෙන්න කියනකොට දෙන්නේ නැත්නම්, ඇස්සරෙන්නේ නැත්නම් අපිට කරන්න තියෙන්නේ తాවකාලික කාල සීමාවකට හරි වැඩවජනයකට ගිහින් මේ පිළිබඳව අවධානය යොමු කරන්න. අපි හිතන්නේ නැහැ රජයේ ඒ තැනට ඒ කියලා. ඉතින් එහෙම රජයත් මේ ගැන බලන්නේ නැත්නම් අපිට අපේ ක්‍රියාමාර්ගයකට යන්න තියෙනවා. මගින්ට සිදුවෙන අපහසුතාවය ගැන අපි කනගාටු වෙනවා. හැබැයි හොඳ අවබෝධයකින් මගී සංගම් ඉන්නවා. මේ වෙලාවේදී මගී සංගම් උනත් පිළිගන්නවා. මේ දෙපාර්තමේන්තුවේ පරිපාලනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දුම්රිය දිනෙන් දින අවලංගු වීම එන්න එන්න වැඩි වෙනවා. අඳුරට මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනයේ සූදානම් වෙලා තියෙනවා. හැබැයි පැහැදිලි ක්‍රියාමාර්ග නැහැ. අවශ්‍ය ප්‍රමාණයට දුම්රිය දෙන්න ඕනේ. මොකද වසරකට ආසන්න කාලයක් මහනුවර සිට එන ජනතාව දිනපතා දුම්රියෙන් ගමන් කර කොටස දැඩි අපහසුතා මැද වෙනත් ප්‍රවාහන මාර්ගය යොමු කරලා ඉදදී ඔවුන්ට මේ දෙන පහසුකමවත් පැවති තත්ත්වයටවත් දෙන්න තාම ක්‍රියාමාර්ග ගන්න පාටක් අපිට පේන්නේ
3: නැහැ. මේ වන විට විදේශගතව සිට මෙරට පාතාලයේ මෙහෙ වූ 70කට වැඩි පිරිසක් මෙරටට රැගෙන වෙත් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට සමාජයේ කතිකාවතක් ඇති වී නමුත් තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.
4: අපේ රටේ මේ සන්නද්ධ අපරාධ කල්ලි මුළුම නිමිවත් කරනවා. මේක ව්‍යසනයක් අපේ රටේ. දැන්ටමත් අපි 70කට වඩා වැඩි පිරිසක් පිට රටේ ලංකාවට ගෙනාවා. ඔව් සමහර අය කියන මරණ දඬුවම දෙන්න ඕන කියලා ආමහිම තීරණ කරන්නේ. ඇයි මේ සන්නද්ධ පාතාල කල්ලි විනාශ කරන්න ඕන? ඊළඟ ඒ පාතාල කල්ලි හා ගැටගනු කුඩු ව්‍යාපාරය ඉවත් කරන්න ඕන නැද්ද? ඉවත් කරන්න ඕනේ වැඩි අපි කරනවා. ඒක න අතරමැදි සමාදාන නැහැ. ආ කුඩු පොඩ්ඩක් කමක් නැහැ එහෙම නැහැ. මුළුමනින්ම මුළුමනින් පුරා දමනවා. කාලයක් ඇයි? මේක දශක කීපයක් තිස්සේ තමයි මේක වර්ධනය වෙලා ආවේ. හැබැයි අපි ආරම්භක පියවර తీලා දෙනවා. පාතාලය එහා බැඳුණු කුඩු ව්‍යාපාරය මුළුමනින්ම ඉවත් කිරීමේ වගකීම ජාතික ජනබලවේගය ආණ්ඩුව බාරගන්න එක. දෙක අපරාධ. අපරාධේ පාස්කු අපරාධය පරීක්ෂණය කරන්න ඕන. අපරාධ කරුවන්ට දඬුවම් දෙන්න ඕන. අපිට පොඩ්ඩක් තියෙනවා කල් ගියපම පව් කියලා හිතන. මේකේ පව් කියලා හිතන්නේ නැහැ. හරිද? පව් කියලා හිතන කරුණු තියෙනවා. කරුණාව දක්විය යුතු කරුණු තියෙනවා. හැබැයි මේවා කරුණාවට මෛත්‍රියට පව් වලට යටපත් කරන්න ඕනේ වැඩි වී. අපරාධ කරුවන් කීපයක් ඉන්නවා. තමන්ට විරුද්ධව පත්‍රය ලිව්වා කියලා පාරේ වෙඩිතලා ඝාතනය කරලා තියෙනවා. තමන්ට විරුද්ධව පත්‍රය ලිව්වා කියලා පාරේ අතපය කඩලා තියෙනවා. තමන්ට ඡන්ද ගන්න බෝම්බ පුපුරවලා තියෙනවා. ඒවට අනුකම්පාව එවට මෛත්‍රිය නෑ. එවට කරුණාව නෑ. ඒවට නිසි දඬුවම ලබා දෙන එක තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. ඒක අපි කරනවා.
3: පාතාල කල්ලි හා සම්බන්ධ මද්‍රව්‍ය චාවාරමද සම්පූර්ණයෙන්ම රට තුලින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.
4: සමහර අය අපෙන් ඇහුවා කල්යනාකර සහෝදරයා කල්යනා වැඩේ නිකන් අහු වෙන්නේ නැද්ද උරුගේ? අපි ඔයගොල්ලෝ නිකන් කලබල වෙන්න එපා. මේක මම හොරෙක් කියලා නම් කරලා එයා අරන් හිරේ දාන එක නෙවෙයි වැඩේ. ඒක වැඩේ මොකද්ද? හොඳට පරීක්ෂණ කරන්න ඕන. හොඳට විධිමත්ව පරීක්ෂණ. උසාවියට කියලා ඔප්පු කරන්න ඕන. උසාවියට ඔප්පු කරලා හිරේ දාන්න ඕන. නැත්නම් පරීක්ෂණට ලොකු කාලයක් ඇදෙනවා. පරීක්ෂණ කරන්න ඕන හරියට ඔප්පු කරන්න ඕන කියලා අධිකරණේ. දැන් පරීක්ෂණ කරලා තියෙනවා. ඇත්තටම දැන් ගත්තොත් මේ අවුරුදු දෙකක්ම දෙකෙන් වැඩි කාලයක් කරලා තියෙන පරීක්ෂණ. දැන් පරීක්ෂණ කරපු කාල පරිච්ඡේදයේ ඒ පීරියඩ් එක ඉවරයි. දැන් මොකද්ද? අල්ලන පීරියඩ් එක. අල්ලන උඩ කියන මොකද්ද? පලි ගන්නවා. පලි ගන්න. මොකද
3: විපක්ෂයේ සිටින ඇතැම් පිරිස් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු සඳහන් කළේ ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ කාල සීමාවට පෙර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
5: විපක්ෂයේ නායකයන්ට අපි කියන්නේ මේ ලොතරැයි ඇදෙන ඊළඟ අවාසනාවන්තයා ඔබ විය හැකි. වැරදි කරන්න ඕනි නෑ. ඇතුළට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා අද ඔබ නියඬව සිටියොත් හෙට ඔබව අතඩංගුවට ගන්නකොට ඔබ වෙනුවෙන් හඬ නගන්න කවුරුත් නැති වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ හිට්ලර්ගේ ගෙස්ටාපෝ පොලිසියයි අනුර කුමාරගේ පොලිසියයි දෙකම එකයි. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. දැන් මිත්‍රවරුනි ආණ්ඩුව 2029 ජනාධිපතිවරණයේ දිනනවලු. එයාලගේ උපාය හරිම සරලයි. මොකද කරන්න හදන්නේ? නීත්‍යානුකූලව ඡන්දේ තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඡන්දේ තියෙනවා. හැබැයි Tamanට තර්ජනයක් වෙන, අනුර කුමාරට තර්ජනයක් වෙන විපක්ෂයේ සිටින සියලුම දෙනා හිරේ දාලා ඡන්දේ තියන්නයි මෙයාගේ සැලැස්ම. ඔන්න ඕකට තමයි දෙවර්ෂ පූර්ණ බේරුවල රැස්වීමේදී කළු ආර්ථිකයක් ගැන කතා කරේ. දෙවර්ෂ පූර්ණ රැස්වීමේදී කළු රාජ්‍යයක් ගැන කතා කළේ.
3: 2026 T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. කුසලානේ වෙනුවෙන් මෙහිදී තරඟවදින්නේ T20 වත්මන් ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකාව සහ වැඩිම වාර ගණනකදී T20 ආසියානු කිරුළ ජයගත් ඉන්දියාවයි. තරඟේ ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8ට එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායිහිදී ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන කණ්ඩායම් දෙකම අද පැවැත්වෙන අවසන් මහා තරඟයට සහභාගී වන්නේ තරඟාවලිය තුළ මේ දක්වා අපරාජිතවයි. අවසන් පූර්ව වටයේදී පාකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට සුසුකම් ලබා ගත්තා. ඉන්දියාව අවසන් මහා තරඟයට සුසුකම් ලබා ගත්තේ බංගලාදේශයේ පරාජයට පත් කරමින්. ශ්‍රී ලංකා සහ ඉන්දියා කාන්තා කණ්ඩායම් අතර අවසානයට පැවැත්වුණු T20 තරඟ 10න් 9ක්ම ජයගෙන ඇත්තේ ඉන්දියාවයි. කෙසේ වෙතත් මෙම තරඟ 10න් වඩාත්ම වැදගත් තරඟයක් වූ 2024 T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියක් පළමුවරට පැවැත්වුණේ 2012 වසරේදී. එතෙන් සිට මේ දක්වා තරඟාවලි පහක් පවත්වා තිබෙනවා. ඒවායින් තරඟාවලි තුනකදීම කුසලානේ දිනාගත්තේ ඉන්දියාවයි. 2018 වසරේදී එහි කුසලානේ දිනා ගැනීමට බංගලාදේශය සමත් වුණා. 2024 වසරේදී කුසලානේ දිනාගත්තේ ශ්‍රී ලංකාවයි. 2022 වසරේදී එහි අනුශූරතාවේ දිනා ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුණා. අද තරඟයේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන්නේ ජයග්‍රහණය පිළිබඳව ඉහළ බලාපොරොත්තු සහිතවයි. තරඟාවලිය පුලා ශ්‍රී ලංකා මැදපෙළ පිතිකාරණියන්ගේ දක්ෂතා කැපී පෙනුණා. ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ද තරඟාවලියේදී ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වූ බවයි විචාරක අදහස වන්නේ.
1: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: Net News නිමාව. Net News මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: ඔබ වෙත ගෙන ආවේ
7: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
9: FM 95 FM 94.8 Net FM. Divine Pura. Divine.

0: എന്ന എന്ന കലബൽ പഞ്ചാലങ്ങട്ട് എന്ന
1: എന്ന എന്ന നീതാനെ ഉദേ ഹതായി വിനാടി തുണായി വിളവ് ඉතින් සුබ උදෑසනක්
0: අයිබෝවන් කසුන්නන්දේ සුබ උදෑසනක්
1: අයිබෝවන් මගේ පැංචෝ
0: හැමෝටමත් සුබම සුබ උදෑසනක් වේවා
1: ඒකනේ සුබ උදෑසනක් වේවා ඉතින් මොනවද විස්තර ඔයා ක්‍රිකට් විස්තරද කියන්නේ මොනවද කතාවක්ද කියන්නේ
0: කතාවක්
1: හරි කියන්න බලන්න
0: එක දවසක් මේ එකවත් එක රටක හිටිය Lion kerek.
1: Ha.
0: E lion. Me kohe hari kama hoyanne yanakota. Me ugullo karya dennek. Me e lion ugulala. Lion ugulala kiyanne me lanuwa dala lion gengata.
1: Aha.
0: Ida passe lion ta evida ganna beri una.
1: අනේ
0: ඊට පස්සේ ඒ ඩඩයන් කාරය දෙන්න මේ ලයන්ගේ ලයන්ව 10ට ගත්තා. ඊට පස්සේ ඒ ලය මේ සද්දය ඇහිලා ලයන් කෑ ගැහුවානේ බේර ගන්න කවුළු නැද්ද කියලා කිව්වා. ඊට පස්සේ මේ ඒ කැලේ තව මීයට ඇහිල මේ ගියා ලයන්ගේ පැත්තට. ඉතින් මේ ලයන්
1: කිව්වා
0: අනේ මා බේරගන්න මී පැංචෝ කියලා කිව්වා. ඊට පස්සේ මීය කිව්වා ඔහොම ඉන්න මං මේ ලණුව කපල දානං කියලා කිව්වා. ඊට පස්සේ නැට්ට දැන් එළිය
1: තියන්නේ
0: ලයන්ගේ නැට්ට දැන් එළිය තියන
1: නයන්ගේ නැට්ට එළිය.
0: ඊට පස්සේ නැට්ටට නැගල එළනුව ටික කපල දැම්ම. කොහොමද කපල දැම්මේ?
1: අන්න ඒක තමයි මම මේ බලන් ඉන්නේ. කොහොමද ඔය මී පැංචෝක කපල දැම්මේ කියලා නේද? මී පැංච හෙට යනවා මෙහෙට යනවා කියලා. හරි.
0: ඊට පස්සේ කපල ලයන්ව බේර ගත්තා කොහොම හරි. ඊට පස්සේ ඊට පස්සේ අන්තිමට ලයනුයි මේ මවුසුයි මේ
1: බේරුණා.
0: ඔව් නෑ බේරුණා නෙමේ යාළු වුණා.
1: හා
0: ඊට පස්සේ ඒ කරපු ඒ හොඳ වැඩේට දුන්නා ලයන් ගැන්ගේ ලිසන බූට්ටු පදින්න.
1: හානේ අර බූල් බූල් වගේ තියෙනවනේ නේද ලොම්? හාන්න පදින්න මේ පැංචෝයා ලිසන බෝට්ටු පැදල සෙල්ලම් කරන්න.
0: ඊට පස්සේ ලිසන බෝට්ටු පදල ඇති වුණාම ඒ ලයන්ටත් බායි කියලා ගියා. ආය දවසක එන්නම් කියලා බයි කියලා
1: ගියා.
0: ඊට පස්සේ ඒකේ මොකද්ද ගන්න තියෙන්නේ?
1: ආන්න ඒක තමයි කියන්න බලන්න.
0: අපි එක්කෙනෙක් උගුලකට අහුවෙලා ඉන්නකොට අපි උදව් කරන්න ඕනේ.
1: අහක බලාගෙන යන්න හොඳ නෑ නේද? ඇහුන් නෑ වගේ ඉන්න හොඳ නෑ නේ? අපිට පුළුවන් නම් ඒ පැටලිවිලි ඔක්කොම ලිහලා එයාට උදව්වක් වෙන්න, හෙවණක් වෙන්න කොච්චර හොඳයිද නේද? අන්න අපේ පැංචා හොඳම හොඳ ලස්සනම ලස්සන කතාවක් ඉදිරිපත් කරා. පැංචගේ යාළු කොටම. හරි මිෂෝ කතාව හොඳේ. හා ඔයාගේ කතාව අහන්න මේ හැමෝම බලාගෙන ඉන්නේ ඔයාගේ යාළු අක්කල අයියල නංගිල මල්ලිල නැන්දල මාමල ආච්චිල සේල ඔක්කොම අහගෙන ඉන්නේ අපේ පැංචගේ කතාව. පැංචිගේ කතා ඔය ඔක්කොම අහන්න හොඳේ. හරි දැන් එහෙනම් පැංච කියන්න බලන්න දුරකථන අංකයේ යාළුවන්ට මේ පැත්තට එන්න කියලා.
0: 0112553 යාළුවා අපිට කෝල් කරන්න.
1: හරි දැන් ක්‍රිකට් ගැන මුකුත් තාත්තා කිව්වේ නැද්ද?
0: නෑ. මේ අපි දවසක් උදේම නැගිටලා මේ අපි කිරියාහාර හදාගෙන දෙකට විතර නැගිටලා ගිය රුවන් මැලිසයේ මේ සීමාබෝධියේ
1: ගිය සතියේ නේද?
0: ඒකනේ මම ගිය සතිය ආවෙ නැත්තේ.
1: ඒකනේ කිරියාහාර හදාගෙන කිරියාහාර පූජ කරන්න ගියානේ.
0: ඔව් ඊට පස්සේ ඒ දෙකට වැඳලා ඉවර වෙලා මේ අපි මිහින්තලේ ගියානේ. මේ වේත කාර් එකේ නංගිගේ සපත්තු දෙක ගන්නකොට රිලව පවුලේ රජතුමෙද්ද කොහෙද ඇවිල්ලා ඒ මල් ටික අරන් ගියා. එකයි ඉතුරුනේ.
1: රිලව පවුලේ රජතුමාවනේ. අන්න
0: රජතුමා මේ මල් ටික අරන් ගියා. කන්න නෑනේ.
1: ඒකනේ. අයියෝ ඉතින්
0: ඊට පස්සේ එක මලයි ඉතුරුනේ. ඊට පස්සේ ඒ ටික අරගෙන කොහොම හරි ගිහිල්ලා තාත්තා ඒක අතට අරගෙන කොහොම හරි ගිහිල්ලා මේ ඒක එකක් හරි මේ පූජ කරා.
1: ඕ එක මලක් හරි ඉතින් පූජ කරාම ඇතිනේ නේද? ඒක තමයි. දැන් ඔය මිහින්තලේ යනකොට ඉන්නවනේ රිලව් ගොඩක්. ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟට යනකොට ඉන්නවනේ දෙපැත්තේ.
0: ඊට පස්සේ කසුලින් දිමාර වැඩක් කියන්නකෝනේ.
1: මොකද්ද පැංචෝ?
0: මිහින්තලේ යනකොට මේ අපේ මල්ලිගේ නංගිගේ මේ අම්මගේ තාත්තගේ මගේ කකුල් පිච්චුණා.
1: ඇයි අර අවු සැරට නේද?
0: අර ගල්ලානේ තියෙන්නේ.
1: ඒකනේ හොඳට රත්තරන්නේ. හා ඉතින්
0: තාත්තා ලොකු නිසා තාත්තට මේ රිදුන්නේ. ඊට පස්සේ නැත්තේ උණුයි කියලා මේ පිච්චෙනවා කියලා මල්ලි වයිමාවයි වඩා ගත්තා තාත්තා. ඊට පස්සේ මේ ඒ ඉතන පන්සල ළඟට ගිහිල්ලා කන්දේ මෙහෙම ගිහිල්ලා දැන් පන්සලට ගියා.
1: ඊට පස්සේ වැඳලා
0: කරලා එතන තියෙන උඩ පන්සලට ගියා. උදත් තියෙනවනේ පන්සලක්
1: ඔය ඔක්කොම කරා බලන්න කොච්චර හොඳයිද.
0: ඊට පස්සේ මේ වැඳලා අපි අනුරාධපුර ට්‍රිප් එකක් ගියා. දවල් ගියේ අපි අනුරාධපුර ට්‍රිප් එකක් ගියා.
1: අනේ දැන් බලන්න පැංච කොච්චර දේවල් ගිහිල්ලා අත්දැකීම් අරගෙනද නේද? ඒවට යනකොට ආස හිතෙනවනේ. අන්න පැංචිට දැන් කියමුද සුබෝදැස්සක් කියලා.
0: හා කසුන්නේ තව මට එකක් තියෙන.
1: අපි පැංචිත් එක්ක කතා කරලා ඒ ඉතුරු එක කියමුද?
0: මට ගොඩක් හැපි තියෙන.
1: අන්න අපි ඒක කියමු පැංචිත් එක්ක කතා කරලා. හරි. හා පැංචිට කතා කරන්නකො.
0: පැංචි ආයුබෝවන්. ආයුබෝවන් පැංචෝ.
1: පැංචෝ කියනවල නුකු නේද? පැංචා දම් පාටින් ඇඳලා පැංචි කහ පාටින් ඇඳලා.
0: බෝහෙකුත් තියෙනවා.
1: ඒක තමයි අනේ හරිම ලස්සනයි. ඉතින් පැංචි මොනවද පැංචිගේ විස්තර?
0: මම රත්නපුරේ ගියා.
1: ආහා. ගිහිල්ලා
0: අම්ම උන්චිල්ලාව කඩලා තිබ්බේ. උන්චිල්ලාව අවුරුදු දවසට තමයි 100 බඳින්නේ. මට පව් කියලා හිතෙනවා.
1: අනේ ඕ නේද 100 මේ අපේ පැංචිට උන්චිල්ලාව බැඳලා නේ. එහෙම කරලා දෙනවනේ.
0: ඔව් අවුරුදු කාලේ ඉනකොට.
1: ඉතින්
0: එතකොට ඉතින් මම සෙල්ලම් කරා. මට බාප්පි කෙනෙක් ඉන්නා මිල බාප්පි කියලා. එයාත් එක්ක මම 100 බැලුම් බෝල දෙකක් ගේනල්ලා දුන්නා.
1: දැන් අද පැංචි මොකද්ද සින්දුවක්ද කතාවක්ද මොකද්ද? එහෙනම් අපි පැංචික දැන් පැංචක් දිගට කතාවක් කිව්වනේ. පැංචිගේ කතාව අපේ මේ අර අද පුතේ එක පරිච්ඡේදයක් අපි අහනවනේ නේද? දැන් අපි මේ මාසෙම
0: මේ අර මැරතන් එකේ අපි මැරතන් දිව්වා.
1: මොකද්ද මැරතන් එකේ මැරතන් දිව්වා?
0: නෑ කසුන්නේද? මේ අපි මැරතන්නේ අද. අපි එනකොට හින්දා අපි දුවගෙන තමයි ආවේ.
1: අපි
0: එනකොට තිබ්බේ පාර.
1: ආ උනේ.
0: අපේ කකුල් දෙකත් රිදුනා අපේ.
1: අපේ ඉතින් බලන්නකො අපිටත් දුවන්න උනා නේද?
0: ඔව්.
1: දැන් මේ පැංචි.
0: කසිනෙන්ද දියුවද?
1: නෑ නෑ මම නම් දුවේ නෑ මොකද මං උදේම ආවනේ. එතකොට පාර වහලා තිබුණේ නෑ මම දැක්කා. පොලිසිය මාමල හැම ඉන්නවා. ඉඳලා මේ මොනවා හරි දෙයක් තමයි කියලා මට තේරුණා ඉතින් එනකොට.
0: කසිනෙන්ද?
1: ඔව් පැංචි.
0: මං අර මගේ සර්ප්‍රයිස් එක කියන්නද?
1: අන්න පැංචි. පැංචට සර්ප්‍රයිස් එකක් තියනවලු. මොකද කරන්නේ පැංචව පැංචගෙන් ආපු තේ මොකක්ද කියලා?
0: මගේ තමයි සර්ප්‍රයිස් එක.
1: ඔව් මං දන්නවා. පැංචගේ තමයි. පැංචි.
0: හා
1: පැංචට කියන්න සර්ප්‍රයිස් එක දෙන්න කියලා.
0: සර්ප්‍රයිස් එක දෙන්නකෝ. හා මේ තාත්තා අපි දවල් අපිව හවසට අපේ ආච්චිලා ගෙදර එක්කන් ගියා. ඊට පස්සේ ආච්චිලා ගෙදර එක්කන් ගියාට පස්සේ තාත්තා ගියා එළවලු මේ කඩේ එළවලු ගන්න කියලා ගියා. ඊට පස්සේ මෙන්න බොලේ රෑ මට මේ කන මුටි විඳිනෝ වගේ මේ ලණුවක් බැඳලා ඇස් බැඳලා මේ මට සර්ප්‍රයිස් එකක් කරා.
1: මොකද්ද?
0: බයිසිකලයක්. නිල් පාටලයි බයිසිකලයක්.
1: ආ නේ. මේ එක බලේ බයිසිකල නේද පැංචෝ?
0: මේක වදින්න පුළුවන්.
1: පුළුවන්ද?
0: ඔව්.
1: ඒක තමයි.
0: නංගිට ස්කූටරයක් කරන් දුන්නා.
1: ඒ
0: දෙකම ඒවලා තියෙන්නේ අපේ ලොකු තාත්තයි ලොකු අම්මයි.
1: අපේ පැංචටයි පැංචගේ නංගිටයි නේද?
0: අපේ ලොකු තාත්තයි ලොකු අම්මයි තමයි.
2: එතකොට මල්ලිට
0: ඒ දෙක එවලටින් මල්ලිට මේ අර චූටි බයිසිකලේ
1: තියෙන තාම චූටිනේ මල්ලිනේ. ඒකනේ මේ ඉන්න
0: මල්ලිට චූටි බයිසිකලේ තියෙන ඊවසෙය. ඒක අද උදේ මම ලෑස්ති වෙනකොට මේ වාඩි වෙලා හිටියා ඉස්තර මේ තල්ලු කරන්න යන්නේ වාඩි වෙන්න නැතුව. මම උදේ ලෑස්ති වෙනකොට
1: මෙන්න බොලේ මෙයා වාඩි වෙලා නේද බයිසිකලේ.
0: ඊට පස්සේ මේ දැන් මට ඉවසිල්ලා පදින් ඉවසිල්ලා නැතු ඉන්නෙම. ගෙදර ගිහිල්ලා මං ඇඳුම් ගලවලා මං පදිනවා.
1: හරි ඔන්න පැංචි පැංචගේ සර්ප්‍රයිස් එක.
0: මං ආදරේ ලොකු තාත්තටයි ලොකු අම්මටයි.
1: අනේ එකනේ නේද?
0: ලොකු තාත්තයි ලොකු අම්මයි තමයි ඒදි කිව්වේ.
1: හරි හරි එහෙනම් හැමදාම දැන් ලොකු තාත්තයි ලොකු අම්මයි ඕව එව්වා වගේම පැංච නේද? ලොකු වෙලා ඒගොල්ලන්ව බලා ගන්න නම් හොඳට ඉගෙන ගන්න ඕන හොඳේ.
0: හා
1: පැංචි දැන් මේ පැංචි දැන් ක්‍රිකට් ගැන මොකද තත්ත්වය? මොකද තාත්තා T20 ආසනු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය ගැන මොකද හිතන්නේ? හා ක්‍රිකට් ගැන ආසයි ආසයිනේ.
2: මම දසුන් සානකෙදි තමයි ගොඩක් මාස.
1: ආ ඒ අනිත් ටීම් එකනේ. දැන් මේ අර මේ පැංචිගේ නැන්දගේ ටීම් එක නැන්දලගේ ටීම් එකනේ මේක.
2: මොකද
1: මේ මේ මේ කාන්තා ක්‍රිකට් තරඟාවලියනේ මේ කියන්නේ අපි. ඉතින් දැන් මේ මෙහෙමයි කුසලානේ වෙනුවෙන් තරඟ කරනවා T20 අපේ ආසියානු ශූරියන් ශ්‍රී ලංකාව. ඒ වගේම වැඩිම වාර ගණනක් T20 ආසියානු කිරුළ ජයගත් ඉන්දියාව. වත්මන් ආසියානු ශූරියෙන් අපි. ඉතින් ශ්‍රී ලංකා වෙලාවෙන් අද රෑ 8ට වගේ තමයි මට මතක විදිහට එක්සත් අරාබි එමිරාජයේ ඩුබායි ආරම්භ වෙන්නේ ක්‍රිකට් ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ තරඟේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ජයම වෙන්න කියලා. අපිට කොහොමත් ජය පෙරදුම මේ හැමදේම විඳගන්න අපි හරි දක්ෂයි. හරි එහෙනම් පැංචි අපි දැන් එහෙනම් දුරකථන අංකය කියමුද? WhatsApp අංකය
2: හා 0711 95 95 95.
1: ඒ අංකෙට කෝල් කරන්න බෑනේ.
2: ඔව්.
1: මොකද කරන්න ඕන?
2: WhatsApp කරන්න පුළුවන්.
1: පින්තූරේ වන්න නේද? ෆොටෝස් විදිහට එවන්න පුළුවන්. ඕ වීඩියෝස් ඕන දෙයක් එවන්න පුළුවන්. මැසේජස්, ෆොටෝස්, ඇඳපු චිත්‍ර මේ හැමදේම එවන්න පුළුවන් WhatsApp අංකේ තමයි. එහෙනම් අපි අහමු ලස්සන කතාවක ලස්සන පරිච්ඡේදයක් මේ සාහිත්‍ය මාසේ. පුතාලේ ඉතින් මේවා අහනකොට මේ කතා කියවන්නත් ඕන. සම්පූර්ණ කතාව පුත අපි අහන්න දෙන්නේ නැහැ. එක පරිච්ඡේදයක් නේ අහන්නේ. ඔන්න අහන්නකෝ.
3: ටීබී ඉලංගරත්න සූරීන්ගේ ශිෂ්‍යත්වයේ කෘතියෙන්
4: ඔයාට ගැහුවට මට හරි දුකයි.
1: සුනිල් නිමල්ගේ අතල්ලාගෙන ඔහුගේ මුහුණ දෙස බලාගෙන ඇසුවේය.
4: ගැහුවට කමන්නේ. ඔයාගේ අත රිදුනද? නෑ මට රිදුන්නේ නෑ. ඔයා අපච්චිගෙනුත් ගුටි කෑවේ මං හින්දානේ. ඒකට කමන්නේ නෑ. මං වාටයි කවදාවත් ගහන්නේ නෑ නිමල්.
1: කියමින් සුනිල් තමාගේ සාක්කුවේ තිබුණ හොඳම පේරහා අඹයක් නිමල්ට පිරිනැමුවේය.
5: කොහටද දැන් ඔය සුදුප්පෝ යන්නේ?
4: චී මට සුදුප්පෝ කියන්න එපා. වෙනදා වගේ සුනිල් කියන්ට.
5: අප්පච්චිට වුණොත් මට ගහයි.
4: ඇයි?
5: අලුත් කලවුවැත්තන්ට එහෙමයි කතා කරන්න කියලා තියෙන්නේ.
4: මට නම් අප්පෝ කියන්න එපා වුණ. සුනිල් කිව්වාම ඇති.
1: එදා හවස සුනිල් තමාගේ පොත් බෑගයත් රැගෙන නිමල් හමු වෙන්නට යන බව අම්මාට කොඳුරා කීවේය. අත්තම්මාට ඇහුනොත් බනින නිසාය. අම්මා ඉස්සර පමණවත් සුනිල්ට තද නැත. සුනිල් නිමල් සමග පැනගොස් ආපසු ආදා සිට මෛත්‍රීද ඔහුට ඉතාමත් එකතුය. නෙළුම් ගමට ආපසු දෙදෙනා තවත් මිත්‍ර වූහ. සුනිල් පොත් බෑගයක් ගෙන එන දුටු නිමල් ඇල ළඟ ගල්තලාවට ගොස් හමු විය.
5: මෙන්න සුනිල්ගේ තොපි කොටස.
4: මල්ලිලාටයි නංගිලාටයි
5: ඒගොල්ලන් කාලා ඉන්න ඇති තරම්.
1: නිමල් පොත්ගෙන පෙරලා බැලුවේය. සුනිලුත් තමන්ගේ අභ්‍යාස පොත් පෙන්නුවේය.
5: මම මේවා අද රෑට තියාගන්නද?
4: ආ කමක් නෑ. සඳුදා උදේට මට ලැබුණොත් ඇති.
5: මං ඇතුළත් කරන පන්තිය දැනගත්තෙන් පස්සේ තමයි මට පොත් ගන්න වෙන්නේ. එක්සයිස් පොත් කීපයක් විතරක් ගන්න. මං හිතන්නේ සුනිල් මාව පහළ පන්තියකට දමයි කියලා.
4: මං හිතන්නේ නෑ. ඇයි නිමල් එහෙදිත් ඉගෙන ගත්ත නෙවේ? අනිත් එක ඉස්සර පන්තියේ පළවෙනිය නෙවේ ඔයා.
5: ඒ එතකොට නෑ. දැන් කොහොමද දන්නේ?
1: දෙදෙනාම ටොපි රස විඳමින් නෙළුම් ගම ගැන කතාවට බැස්සෝය.
4: මැතිනි අපේ ගෙදරටත් ඇවිත් පන්සලටත් ගොඩ වෙලයි ගියේ. ඉතින් හාමුදුරුවෝ කියන්න ඇති විස්තර සේරම.
5: අත්තම්මා කොහොමද?
4: අත්තම්මට සනීප මදි. කකුල් හිරි වැටිලා. කොච්චරවත් ලොකුකම් කියවනවා. කල්පනාවත් මදි කියලා සමහරු කියනවා.
5: මාත් එක්ක තාමත් තරහද?
4: මං හිතන්නේ ඒ තරම් තරහයි කියලා.
3: ටීබී ඉලංගරත්න සූරීන්ගේ ශිෂ්‍යත්වයේ කෘතියෙන්.
0: කොට ඒ කතාව අහනකොට පොත් කතාව බලනවාගේ පොත් කියවනකොට
1: ඒක තමයි. ඒ අහන් ඉන්නකොට දැන් අපි එක පොතක පරිච්ඡේදයක් නේ අහන්නේ නේද පැන්චෝ?
2: දැන් පැන්චෝ නේද?
1: ඔව් පැන්චි.
2: මෙහේ නෑ පැන්චෝ කියපු එකමයි මටත් කියන්න තියෙන්නේ.
1: මොකද්ද?
2: පැන්චෝ කියුවා නේද ඒ කතා අහද්දි නිකන් බලනවා වගේ කියලා කතා.
1: ඕ
2: ඒක කියන එක තමයි මටත් කියන්න තියෙන්නේ.
1: ඒකනේ දැන් පැංචටයි පැංචටයි ඒව අහනකොට ඒ පොත කියවන්න ඕනි කියලා හිතනව නේද? අන්න ඒක තමයි අපි මේ කරන්නේ. දැන් පුතාලට අන්න එහෙම කියවනකොටත් හොඳට ශබ්ද නගල සමහර වෙලාවට අපිට පොත් කියවන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඒ වගේම දැන් සමහර අවස්ථාවලට අපිට එහෙම කියවන්න බෑනේ ශබ්ද නගල. හැබැයි අපි හිතින් කියවනකොට ඒක මවා ගන්නවනේ, මැවෙනවනේ. මව මව විඳ විඳ අපි කියවන්න ඕන පොත. එතකොට අපිට පොත් කියවන්න ආස හිතෙනවා. ලස්සන දේවල්, ලස්සන වචන, ලස්සන කතා, ගොඩාක් දේවල් අපිට මේ පොත්තුලින් එකතු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ශිෂ්‍යත්වයේ පොතේ එක පරිච්ඡේදයක් තමයි අද ඇහුවේ. ඉතින් අපි ඊළඟ සතියේත් ඒ වගේ ලස්සන පරිච්ඡේද දෙකක් සෙනසුරාදා දවස් දෙකේ අහනවා. කලබල පැච්චවලින් පස්සේ Facebook පිටුවට ගියා නම් ඒ පරිච්ඡේදය අපි Facebook පිටුවෙත් දානවා වීඩියෝ එකක් විදිහට. එතකොට පුතාලට ඒක බලන්න හරි අහන්න හරි පුළුවන්. මොකද දැන් සමහර අවස්ථාවල දරුවන්ට මිස් මේ කියන්නේ වැඩේ මගහැරෙන්න පුළුවන් නේද? අද දහම් පාසල් තරඟ තියෙනවා. ඉතින් ඒ නිසා ඒකේ ඒ වෙලාවේ අහන්න බැරි වුණා නම් පස්සේ හරි අහන්න තමයි අපි මේ විදිහට අවස්ථාව දීලා තියෙන්නේ. හරි දැන් එහෙනම් ටග් ගාල විරාමයක් අරගෙන නිර්මාණ පිටුව බලමු නේද පැංචි?
2: හා
1: පැංචත් ලෑස්තිද?
2: ඔව්.
1: එහෙනම් ඕගොල්ලෝ ඒක තමයි මම බැලුව දෙන්නකෝ කියලා නිර්මාණ වලින් වැහිලා ගිහිල්ලානේ. එහෙනම් එකතු කරගන්න.
2: නිර්මාණ ගොඩයි
1: ගොඩයි
2: අපි වැහිලා.

0: ルベンチャー。
1: අපි වැඩ නැත්තන් නිර්මාණ
2: මම ඒක තමයි බැලුවේ මට පැංචිගේ කොණ්ඩේ කොටසක් විතරක් පේනවා පැංචගේ මට ෂර්ට් එකේ කොලර් එකේ පොඩි කොටසක් විතරක් පේනවා ඉච්චරට නිර්මාණ වලින් වැහිලා ගිහලා තියෙන්නේ එහෙනම් දැන් අපි නිර්මාණ පිටුව බලමුනේ
1: හා පුංචි අපේ නිර්මාණ පිටුව
2: පුංචි අපේ නිර්මාණ පිටුව කියනකොටම මට හිතුණා යන්න ඕන කියලා සිද්ධාලේප කැකුළු චිත්‍ර තරඟයට. ඉතින් දැන් හැමෝම දන්නවා හැම අවුරුද්දකම කැකුළු චිත්‍ර තරඟයේ සිද්ධාලේප නැන්දලා මාමල සංවිධානය කරනවා. ඉතින් මේකට හරිම ආදරේ අපේ දුවල පුතාලා වගේ මම්මල තාත්තලා ගිය අවුරුද්ද වගේම මේ අවුරුද්දෙත් සිද්ධාලේප කැකුළු පුංචි සිත්තරු තෝරන්න සිද්ධාලේප ආයතනයේ හැම නැන්දෙක්ම මාමෙක්ම ලෑස්ති වෙලා ඉන්නේ. පෙර පාසල් යන චූට පැටියෙක් තෝය පුංචි මල් කැකුළු වලට මේ පාර අවස්ථාව එක ශ්‍රේණී ඉගෙන ගන්න පුංචි සිත්තරුවන්ටත් මේ පාර අවස්ථාව මාතෘකාව මොකද දන්නවද පෙන්චෝ උදෑසනක් ලේසි නේද අඳින්න පෙන්චි පෙන්චි ලස්සනට චිත්‍ර අඳිනවනේ මම දැකලා තියෙනවනේ
1: ඊජ මට මේ කසින්නට ලස්සනට චිත්‍ර අඳින්න
2: ඒකනේ අනේ ඉතින් දැන් උදෑසනක් මාතෘකාවට අඳිමු නේද හා දැන් ඕගොල්ලෝ මම දැකලා තියෙනවා පැංචිගේ පැංචගේ චිත්‍ර පාට එකතු කරන විදිය ඉස්සරට වඩා දැන්
1: ගොඩක් මම දන්නවා කලර් මැචින්ස්
2: අනේ ඒකනේ
1: කලර් හදන්නත් මම දන්නවා
2: ආ එකතු කරලා වෙන පාටවල් හදන්න නේද
1: ඔව්
2: ආ
1: ඒ පාටවල් නැත්තම්
2: ආ ඉතින් ඒ වගේ ලස්සන චිත්‍රයක් ඕනම් පැංචේ පැංචේ අඳින්න මාතෘකාව උදැසන හොඳේ හා ඉතින් උදැසනක් කියන මාතෘකාවට චිත්‍රය ඇඳලා දුවල පුතා ලෙවන්න ඕන අම්මල තාතල මේ ඇඩ්‍රස් එක ලියාගන්න හෙට්ටිකොට ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම තැපැල් පෙට්ටිය 78 ගල්කිස්ස කියන ලිපිනයට තමයි එවන්න ඕන ඔක්තෝබර් 1 වෙනිදාට කලින් ඔක්තෝබර් 1ට කලින් එවන්න කියන්නේ ලෝක ළමා දිනයට කලින් එවුවාම ජයග්‍රහණය කරන්න පුළුවන් මේ පාරත් අද 13 වෙනිදා සැප්තැම්බර් 13 වෙනිදා දවස් තියෙනවා හෙමින් අඳින්න ඉතින් චිත්‍රය වෙනකොට සිද්ධාලේප කැකුළු චිත්‍ර තරඟයට චිත්‍රය වෙනකොට මේ විස්තර ටික අනිවාර්යයි සම්පූර්ණ නම උපන් දිනේ සිරලිපිනේ දුරකථන අංකයේ WhatsApp දුරකථන අංකයේ මොකද සම්බන්ධ කරගන්න හදිසි අවස්ථාවක් වුණොත් එහෙම කෝල් කරනවා ඒ නිසා අනිවාර්යයෙන්ම WhatsApp දුරකථන අංකයක් යොමු කරන්න ඕනේ නැත්නම් පුංචි SMS පණිවිඩයක් හරි තියෙනවා අවධානයෙන් ඉන්න ලදරු පාසලේ හෝ පාසලේ නම ලිපිනේ දුරකථන අංකයේ දිස්ත්‍රික්කයේ මේ දේවල් නිවැරදිව සඳහන් කරලා එවන්න ඔක්තෝබර් 1ට කලින් සිද්ධාලේප කැකුළු පුංචි සිත්තරු තෝරන්න. දැන් එහෙනම් අපේ නිර්මාණ පිටුව බලමුනේ.
1: හා
2: මෙන්න පැංචික් මුලින්ම කියන්නකෝ.
1: ඇතර තියෙනවා එලිෆන්ට්ලා. පන්සලකුත් තියෙනවා.
2: ලස්සනයි නේද?
1: පොඩි දාලක් තියෙනවා.
2: හා ශ්‍රී බුද්ධ ජයති ප්‍රාථමික විද්‍යාලය 3 ශ්‍රේණිය සනාලි නවෝදයා තමයි ඇඳලා තියෙන්නේ. පැන්චෝ
1: මේවෙසි.
2: අනේ ලස්සනයිනේ.
1: ඔව්.
2: එයාගේ මූණ බෝල මූණක් නේද?
1: ඔව්. බෝලම මූණක්.
2: ඒක තමයි. ටෂින් සතිර මීගොඩ ධර්මරාජ විද්‍යාලයේ 5 ශ්‍රේණිය. අපි බලමු ඔන්න තව චිත්‍රයක් තියෙනවා අපිට. හොමින්න. මෙන්න බලන්න මේ මොනවද කියලා කියන්න බලන්න
1: මේ ක්ලේ වලින් හදලා
2: ක්ලේ වලින්ද හොඳට බලන්න
1: කැරට් වලින්
2: මොකද්ද හදලා තියෙන්නේ
1: හාවෙක්
2: හරි ඔන්න බලන්න මේක
1: එහේ මොකද්ද ලූණු වලින් කවුද හදලා තියෙන්නේ
2: බෑ කෙනෙක් වගේනේ
1: ඉතේවෙක් රංගාසයාට
2: ඉතේව කොහොමද හදලා තියෙන්නේ
1: මේ
2: අලගෙඩියක්
1: අරගෙන මේ ඉදල් කෑලි ගහලා
2: ආ ඉරි කෑ මොනවාද ඉදල් කෝටු මේ මට හිතෙන්නේ මේ
1: ගස්වල කෝටු
2: ගහලා ඉතෑව ගැර කූරු වලට නේද මේ කවුද
1: මීයා
2: අලගෙඩියකින් නේද මේ
1: පෙන්ගුවික්
2: තව තියෙන මේ බල
1: ජිරාෆ්
2: හ්ම්
1: තව කවුද මීයා
2: මේ මාළුව මොකෙන්ද හදලා තියෙන්නේ?
1: මේ banana වලින්.
2: ආන්න. යාළුවා දක්ෂයි නේද?
1: මොකක් හදලා තියෙන්නේ? banana වලින්.
2: මෙන්න.
1: කරවිල වෙල ගෙඩියක්. මේ
2: මී තුබ තුබ කරවිල තුබ කරවිල. නේ තුබ කරවිල ගෙඩියෙන් තමයි ඒක හදලා තියෙන්නේ. හරිම ලස්සන. ඔව් අනේ. හරිම දක්ෂයිනි පුතේ ඔයා.
1: කවුද මේ පනෝ හදලා තියෙන්නේ?
2: එයාම තමයි හදලා තියෙන්නේ. සංගමිතා බාලිකා විද්‍යාලයේ 6 ශ්‍රේණිය.
1: බෙන්නන්නේ කකසේ නැන්ද
2: මේකද පැටියෝ
1: ඒ අලවලින් කපලා
2: අලවලින් අපි ඔන්නේ කියමු යාළුවගේ නම සංගමිතා බාලිකා විද්‍යාලයේ කිරින්දි වෙල 6 ශ්‍රේණිය දිනාය හිමන්දි හරිම ලස්සනයි දෝනි ඕ මේල ලස්සන නිර්මාණ
1: හරි බලන්නකෝ කැටක් කියලා කෙනෙක්
2: හරි හුරතල්ලානේ කඩල ඇට වලින් හදලා තියෙන මේ බලන්න නේද හරි ලස්සනයි හරි ෂෝක් බලන්නකෝ අපේ දරුව කොච්චර ලස්සන විදියට හිතනවද හරිම නිර්මාණශීලී අපි යමු ඊළඟ චිත්‍රයට
1: ගෙයක් තියෙනෝනේ දියල්ලා චොක්කියන්නේ දියල්ලා දියල්ලා කොයි කඳු දෙකක් තියෙනවා එම කඳුන්නන්ද අපි ලෝකේ මේ කඳු තියෙනවද
2: ඈ කඳු කොච්චර තියෙනවද
1: ඒ පාට මේ බ්ලූ කලයි වයිට් කලයි
2: ඔන්නේ නැහැ කලු මේ මේ කලර් එකෙන් නෙමෙයි හැබැයි ඉතින් ඔය දැන් අපි අර හිම කඳු කියලා හැම කියන්නේ සමහර වෙලාවට අහසේ එක් වර්ණත් එකතු වුණාම අපිට නිල් පාටටත් ඈතට පේනවා නේද රසල රණහංස වරාපිටිය 400 පන්ති අශෝක ප්‍රාථමික විද්‍යාලය කලගෙඩි හේන ඔන්න පැංචි
1: අම්මා බොට්ටුව
2: ධර්මපාල මහාවිද්‍යාලයේ බණ්ඩාරවෙල ඉනුරිය පුණ්‍යා 6 ශ්‍රේණිය ලස්සනට හදලා
1: අන්න මේකද අනේ ලස්සනයි
0: පිළිහුඩුවද
1: පැරට්ස් ලාද මන්ද
2: පැරට්ස් නෙවෙයි නේද හොටින් කියත හැකි පැරට්ස් නෙවෙයි කියලා හා හරිම ලස්සනයි නේද කොහොමද ඒව මේ පාට ටික බලන්න
1: කලර්ස් මැච් කරලා
2: තියෙනවා. ඕ. තමරු මිහිලියා සමරසේකර 7 ශ්‍රේණිය. අනුර
1: වගේ කලර්ස් මැච් කරලා.
2: ඕ. අනුර මධ්‍ය මහා විද්‍යාලයේ යක්කල ගම්පහ. ලස්සනයි. හා මෙන්න.
1: ලස්සනයි.
2: ඕ. සඳේ අසිරිය. දෙනියාය ජාතික පාසල දෙනියාය මධ්‍ය විද්‍යාලය 4 ශ්‍රේණිය තරඳි නෙත්තරා විහංගියවල තියෙනවා. බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලයේ නෙත්මි විහංසා කොහමද පෙන්චෝ
1: අන්න මොනරි
2: ආ
1: අලිය කුයි මොනරි කුයි
2: කොහොමද චිත්‍ර ලස්සන
1: මොනරි කුයි
2: මේ
1: අන්න මොරිනේ ඒක
2: අපේ මෙන්න ඇත්ත
1: ඇත්තකින් ඒ තමයි හදලා තියන්නේ
2: ඒකනේ ලස්සනයි නේ මිදුලට ආපු මොනරි යාළුව කියලා තියෙනවා ඇත්තටම මොනරි යාළුවෙක් මිදුලටත් ඇවිල්ලා ඉන්නවා ඒ ෆොටෝ එකත් එවල අපේ සනුෂි සෙහන්ස හදලවත්තත් ඒක හදලා
1: මෙහෙම අපි ගිය සැරේ බැලුවා
2: දැක්ක නේද 4B ලස්සනයි ඊළඟට
1: අන්න කසිනෙන්ද වීඩියෝ එකක් තිබ්බා
2: ඒකනේ නේද ෆොටෝ එකක් එවල කවුරු හරි මගිනේ 4 වසරේ කසුන්ත
1: දෙහි කවුද
2: ප්‍රභාෂර ප්‍රාථමික විද්‍යාලේ මොකද්ද බලන්න නිර්මාණයක් හදලා අර මේ පැන්සල් පෑන් එහෙම දාලා තියන්න පුළුවන් උපකරණයක් නේද ආ ලස්සන්ට හදලා කිතුල් ගලේ ඉන්නේ ඉබ්බ දෙකපු හාව යූරි නැවතිලා චිත්‍රයවල තේනවා
1: එහෙන්චි පින්චි හාව යැති තනි වෙලා
2: ටුං ටුං
1: විලේ උණු ඉබ්බ දෙකලා වතුර නැවිලා
2: ටුං ටුං
1: ඉබ්බ දෙකපු හාව යූරි නැවතිලා ඔට්ට කියලා අපි දුවමුද අහුවලං වෙලා
2: මිනුති බිනුල් විදානකේ එකබි මහා මෙහුණා බෞද්ධ විද්‍යාලයේ දෙල්ගොඩ ඉබ්බ දෙකපු හාව යූරි නැවතිලා එවල තියෙනවා අනේ උර නැවතිලා ඉන්නවා බලන්නකො බලාගෙන ඉන්න අහිංසකකම පුංචි මගේ ගෙවත්ත නේද පැන්චෝ කවුද ඉන්නේ
1: ලස්සනයි ලස්සනට ඔය ඉස්පිල්ලන් මේ කියන්න පුළුවන් ඉස්පිල්ලන් එක දාපු ඒවා සිංහල ක්ලාස් යනානේ
2: අනේ අත්තද
1: කැටි ඉස්පිල්ලටම
0: මඩ පුළුවන්
1: කැටි ඉස්පිල්ලම තමයි අර උඩට කර්ව් එක දානවා වගේ
2: ආහහහ
1: කැටි ස්පිල්ලම උඩට දාන අකුරයකට
2: ආහහ
1: එක ලී වෙන්නේ මගේ නමට නා ලීස දි කියවෙන්න ඕනේ
2: අකුරු දැන් ඉගෙන ගන්නවා නේද
1: එතකොට කොම්බුව
2: හ්ම්
1: මේ සමහර අකුරු වලට දාද්දි ඒ ශබ්ද එන්නේ
2: ඒකනේ. දිස්සලී දිලින්යා රාජපක්ෂ කිරිඳි වෙල සංගමිතා බාලිකා විද්‍යාලය අපි ඉක්මනට චිත්‍ර ටික කියමුද? පටක් ගාලා. මෙන්න කෝටු බබාලා ඉවලා.
1: පම්බේදු.
2: ෂෝ යන්නේ අවුරුදු 3ක් වාරයිනේ තාම යාළුවට. ඕගොල්ලෝ අර ඉස්සර චිත්‍ර ඇඳ වගේ නේද මේ? ආ අපි චූටි කාලේ මේ වගේ කෝටු බබාලා ඇඳලා ඇඳලා නේද පුරුදු උනේ? ආ පැංචිත් මට මතකයි ඉස්සර අඳිනවා පැංචත් එහෙමයි නේද? ආ ඉතින් දැන් එහෙම ඇඳලා ඇඳලා ඇඳලා තමයි හුරු වෙන්නේ. අම්මයි පුතයි තාත්තයි ලස්සනට ඇඳලෙවල තියෙනවා චූටි මැණිකක්. මහිත්ම යහස් අවුරුදු 3ක්ම ආරයි තාම. පුතා තව අඳින්න තව අඳින්න. ඔව් අනේ මෙන්න. අපි බලමු කවුද මේ කියලා.
1: බර්ත්ඩේ එක.
2: බර්ත්ඩේ බොයි කෙනෙක් කියලා තියෙනවා.

0: රහට අරගෙන ගිහිල්ලා තියෙනවා කියලා තියෙනවා චූටි මැණික කියලා. ඉතින් හරිම සන්තෝසයි පුතා ඒ දේවල් හොඳට හිතට අරගෙන තව හොඳ විදිහට ඉස්සරහටම යන්න. ඒ යාළුව තමයි ඔන්න විභාගෙ පාස් වුණ දවස කියලා කේක් කනවා
1: වෙලා තියෙනවා.
0: ධනෝෂ් ඔගලගේ ධනෝෂ් අයියා දැක්කද හාපෙන්චෙක් වගේ චූටි අයියා කෙනෙක්?
1: ඔව් එයා හරි අහිංසකයි.
0: ඒකනේ අනේ ලස්සනයි නේද? ඇහැටුවව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ධනෝෂ් නෙමේ පාර ලකුණු 193ක් අරගෙන ලංකාවේම ශිෂ්‍යත්ව පළවෙනියා උනේ.
1: කසුල් නේද? අපේ ෆෝන් එකෙන් දැක්ක ඔගොල්ලෝගේ වීඩියෝ එක අයියෝ දෙන්නේ කොයක් එක කතා කරන්නේ.
0: ඒකනේ
1: මමත් දැක්ක.
0: ඔව් ඇල්ෆා ස්ටුඩියෝ ආවනේ.
1: ෆාස්ට් කරලා බලුවා. ඊට පස්සේ කතා කරනවා.
0: ඔව් ඉතින් ඒ යාළුවෝ දෙන්නා අපේ පැංචි දැන් ඉතින් ඉස්සරහට ශිෂ්‍යත්වයට එනවනේ නේද? දැන් ඔගොල්ලෝ කී වසරද?
1: එක
0: වසරේ. දැන් ඒ අයියලා උන 6 වසරට යනවා පහ ශ්‍රේණියේ. ඔව් ඉතින් දැන් මං කියන්නේ හදන එක මොකද්ද කියලා ඔන්න අහගෙන ඉන්නකෝ. දැන් පැංචි වගේ අපේ අනිත් යාළුවන්ටත් අපි කියමු. තාම බැලුවේ නැත්තම් ගොඩක් අය බැලුව මම දන්නවා. ඒ වීඩියෝ එක බලන්න ඕනේ. අපිට එතකොට තේරෙනවා කොච්චර දේවල් අපි ළඟ තියනවද. අපි ළඟ කොච්චර දේවල් තියාගෙනද අපි බෑ කියලා හිතන්නේ, අපිට නෑ කියලා හිතන්නේ. ඉතින් කොච්චර දේවල් නැතිව අපහසුකම් අමාරුකම් තියෙද්දි කොච්චර දුරක් යන්න ඒ පුතාල කැප වෙනවද, මහන්සි වෙනවද? ඒ නිසානේ කිසිම උපකාරක පන්තියකට යන්නේ නැතුව ඒ යාළුවා ධනෝෂ් කියන ඒ චූටි පුතා දැන් ලංකාවෙම පළවෙනියා උනේ. අලි ඉන්න පැත්තක ඉඳලත් බාධක තිබිලත්. ඉතින් ඒ වීඩියෝ එක බලන්න ඕනේ. net fm alpha studio යන net fm facebook පිටුවේ පුංචි වීඩියෝ එකක් තියෙනවා. එම නැත්නම් net fm youtube නාලිකාවට යන්න. එතකොට සම්පූර්ණම ඇත්තම කතාව බලන්න පුළුවන්, අහන්න පුළුවන්, ජීවිතයට යමක් එකතු කරගන්න පුළුවන්. මොකද පෙන්චි කියන්න හැදුවේ?
1: කසුනි නැන්දේ, මං කිව්වනේ මම සිංහල ක්ලාස් යනවා කියලා.
0: ඔව්.
1: අපේ ඉස්කෝලේ දැන් මට අලුත් සිංහල පොත් තියෙනවා. හැබැයි තාම කියලා දෙන්නේ නැහැ. ඒකයි මම සිංහල ක්ලාස් යන්නේ.
0: ආ, ඒකනේ. හරි. අපි දැන් ඔන්න උපන්දිනයක් සමරන්න හදන්නේ. මාණ්ඩාඩුව මන්නාඩුව මහා විද්‍යාලයේ 3 ශ්‍රේණිය ඉගෙන ගන්න මුල් කිරිගල නේද පාලංකඩේ ඉන්නේ. නවවෙනි උපන්දිනේ සමරන කවුද? නම තමයි චූටි දෝණිගේ නම තමයි හරියට පේන්නේ නැත්තේ. චූටි දෝණිගේ නම ඉක්මනට එවන්න. හරි. අනිද්‍යා කල්පේෂි චූටි දෝණිට අපි හැමෝම සුබපතමුකෝ කියන්න. පැංචයි සුබ උපන්දිනයක් වේවා කියලා.
2: සුබ උපන්දිනයක් වේවා.
0: චූටි දෝණිගේ ආච්චි අම්මත් සුබ පැතුම් එකතු කරනවා. හරි, අපි අපුඩියක් ගහමු යාළුවනේ. ඉතින් දැන් අපි net fm facebook පිටුවේ දාලා තියෙනවා ලස්සන පෝස්ට් එකක්. යන්නකෝ ගිහිල්ලා බලන්න මොකක්ද ඒ කියලා. තනාග දිලිසෙන පිනිකැට අරගෙන ඔබ ඇඟ තෝවන්නම් මේ සින්දුව ඇතුළත් වෙන නාට්‍ය මොකක්ද කියලා තමයි අහන්නේ. අපි බලමු. අපේ චූටි බබාලට විතරක් නෙමෙයි වැඩිපුරම ඉතින් කමෙන්ට් කරන්නේ අම්මලා තාත්තලානේ. මතකේ අලුත් කරගන්න කමෙන්ට් එකක් එවන්නකෝ.

0: පැංචි දහම් පාසල් යනවන අපේ පැංචි නේද? එතකොට දැන් ඔන්න දහම් පාසල් තරඟ තියෙනවද?
1: කසුනේ නන්ද මටත් කියන්න උනේ ඒකයි.
0: මොකද
1: කසුනේ නන්ද අපේ දම් ඉස්කෝල එක්සෑම් එකක් තියෙන්න ඕනේ. එකේ ප්‍රශ්න තුනයි ඇහුවේ. එකක් අම්මලගේ තාත්තලගේ ස්ටැන්සස් ටික පන්සලට ගෙනියන ඒවා ටික. එතකොට තව තියෙන තව එකක් කිව්වා ඒක මට.
0: ඉතින් ඊට පස්සේ මොකද උනේ කියන්නකො.
1: මට 100 මාක්ස් තිබ්බා.
0: ලකුණු 100යි නේද? ඉතින් ඒ දේවල් අපි දැනගෙන ඉන්න එක අපිට කොච්චර වටිනවාද? දැන් අද දහම් පාසල් තරඟ
1: තියෙනවා. ට්‍රිපල් ජෙම්ස් බුද්ධ ධම්ම සංඝ.
0: බුද්ධ ධම්ම සංඝ.

0: ඉතින් ඔන්න දහම් දැනුම තරඟවලට යනවාද ගොඩක් දරු. පද්ද ගායනාවලට යනවා නේ? කතික තරඟවලට යනවාද? දහම් පාසල් තරඟ තියෙන දවසක්. ඉතින් ඒ දරුවන්ට අපි ආයේ කියනවා, දැන් ඔන්න ඕගොල්ලෝ ලෑස්ති වෙලා හොඳට සිහිය අරගෙන ගිහිල්ලා පරිස්සමෙන් දහම් පාසල් තරඟවලට හොඳට දක්ෂ විදිහට මුහුණ දීලා ඉන්නකෝ. ඇවිල්ලා අපිටත් විස්තර කියන්නකෝ.
1: 95.8 NetFM.
2: උදේ 7:43.
3: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: ලෝකේ හැමදාමත් ලස්සන්ට දකින්න ඔයාට උදව් වෙන්නේ විෂන් කෑනි. විෂන් කෑ විසින් සංවිධානය කරනු ලබන විෂන් කෑ පාට සිත්තම් චිත්‍රතරංගය ගැන තමයි මම මේවට මතක් කරන්න හදන්නේ. තේමාව විදිහට හම්බ වෙන්නේ හෙට ලොව දකින මාගේ දැස කියන තේමාව. ඉතින් එතකොට තරංගය සඳහා ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න දුවදරුවන් ඕනෑම මාධ්‍යයක් භාවිතා කරලා තමන්ගේ චිත්‍රය අඟල් 18-14 ප්‍රමාණයට අපිට එවන්න පුළුවන්. තරංගය ජයග්‍රහණය කරන වාසනාවන්ත ජයග්‍රහක ජයග්‍රහිකාවන්ට හිතාගන්න බැරි තරම් ලොකු තෑගි දෙන්න විෂන් කෑ ආයතනයේ සූදානම් වෙලා ඉන්නවා. ඔයා නිර්මාණය කරන චිත්‍රය සැප්තැම්බර් මාසේ 25 වෙනිදාට කලින් ඕනෑම විෂන් කෑ ශාඛාවකට ඇවිල්ලා බහර දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් විෂන් කෑ ඔප්ටිකල් සර්විස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් ප්‍රදේශ කොළඹ 2 කියන ලිපිණයට චිත්‍රය තැපැල් කරන්නත් පුළුවන්.
5: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
6: 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMICH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීම මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
7: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
0: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.
8: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
9: මේව මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
8: මෙත් net පාමුල.
9: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද? ඔය පෙරපව් නෙමේ, ඒවා දැන් පව්.
8: පූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.
2: පැංචි, මං චිත්‍ර උදෑසනට මොකක්ද ඇඳෙන්න කියලා දන්නවද?
10: මම නම් ලියන්න උදෑසනට අහස කුරුල්ල ඇවිල්ලා ඉන්නවා, අහස ලස්සනට පායලා තියෙනවා, ඒ වගේ ලස්සන චිත්‍ර මං අඳින්න. ඔයා මොකක්ද අඳින්නේ?
2: මං අඳිනවා කුරුල්ලෝ අපේ ගෙදරට ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ මේ
10: කෙහෙ කෙඩියක් දානවා කියලා මං එල්ලෙදා ලිය අඳින්නවා.
2: මේ අපි කොමඩු දැම්මයි කුරුල් කුමඩේ දාන අඳිනවා.
0: උදෑසනේ විදිහට එක එක විදිහට අඳින්න පුළුවන් නේද?
10: හසිනෙන්දත් අඳිනවද?
0: මට අඳින්න බෑනේ අනේ, මොකද මම පෙර පාසල්වත් 1 ශ්‍රේණියවත් නෙමෙයිනේ, මං 2 ශ්‍රේණියනේ. සිතාලේප කැකුළු පුංචි සිත්තරු තෝරන්න මේ පාරත් ලෑස්ති වෙලා ඉන්නේ. ඉක්මන් කරලා ඉතින් එවන්න ඕන. ඔක්තෝබර් 1 වෙනකන් කාලි තියෙනවා මගේ පැටවුන්ට. උදැසනක් තමයි මාතෘකාවර දැක්කන පැංචයි පැංචි හිතල තියෙන විදිය. කුරුල්ලන්ට උදේ කෙසල් කවනවයි නේද? ඕවත් කරනවනේ උදේ පාන්දර. ඇති ලස්සන විදිහට අඳේ.
10: මං වීඩියෝ එකක් දැක්කා අම්මගේ ෆෝන් එකෙන්. එක ගර්ල් කෙනෙක් ඇවිල්ලා අර මොනවා හරි දෙනවා. එතකොට පීකොක් ඇවිල්ලා එක කනවා. ඊට පස්සේ ටැංක් ඔයාමටද
0: මේ විදිහට කෑම දුන්නට ඔන්න ඔයා බලාගන්න මගේ ලස්සන කියලා නේද? හරි, ඉතින් මම කියාගෙන ආවේ දැන් මේ උදෑසනක් කියන මාතෘකාවට අපේ දරුවන්ට මේ චිත්‍රය ලස්සනටම අඳින්න පුළුවන් ඉක්මන් කරන්නකෝ. හෙට්ටිගොඩ ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම තැපැල් පෙට්ටියේ 78 ගල් කිස්ස කියන ලිපිණයට ඔක්තෝබර් 1ට කලින් එවල තෑගි දිනා ගන්න. මේ පාර අපි බලමු කවුද ලස්සනම ලස්සන චිත්‍ර අපිට ඇඳලෙවන්නේ කියලා සිද්ධාලිප කැකුළු චිත්‍ර තරඟෙට. එහෙනම් අපි යනවා ඊළඟට මේ පොත් ප්‍රදර්ශනයට. දැන් මේ පාර හරියටම හරි 27 වෙනි සංවත්සරයේ සමරනවා. දැන් මතකද පැංචයි පැංචි ගිය පාර ගියා අපි? ඒකනේ ගිහිල්ලා මොනවද කරේ චිත්‍ර ඇන්ද
10: ඕගොල්ලෝනේ? ආවා මේ ඔයා ඉද්දි කල නෑ කලබල පැංචේ ගෙලු BMI සීයේ
0: චෙක්. ඕ අපි දෙන්න මුලින්ම හම්බුනේ එහෙමනේ නේද? ඉතින් හරි, සැප්තැම්බර් 25 ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් තියෙනවා BMICH පරිශ්‍රයේදී, ඒ කියන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් තියෙනවා. ඉතින් මේ සාහිත්‍ය මාසේ යන්න ඕනේ. අපි ඉන්නවා රේඩියෝව නිල ගුවන් රේඩියෝව විදිහට, ගුවන් විදුලිය විදිහට. එහෙනම් දැන් සෙල්ලම් කරන්නේ නැද්ද?
10: සෙල්ලම් කරන්නේ චුටි චුටි අලෝ ගොඩාක් ඇවිල්ලා සෙල්ලම් කරන්න.
0: බිඳුවයි කයිකයි දෙකයි 55යි 33යි 63ට මෙන්න ඇවිල්ලා ඉන්නවා සෙල්ලම් කරන්න පැංචෝ.
2: අයිබෝවන් සුබු දැසනක්.
10: අයිබෝවන් සුබු දැසනක්.
2: නම් මොකක්ද?
10: කේ.එන්.සී.ඉන්දි සසදරා ලිසන්දි.
2: කීය වසරද? කීය වසරද?
10: 7 වසර.
2: ඔයාගේ ඉස්කෝල මොකක්ද?
10: අංගලනගන්ති විද්‍යාලය.
2: ඔයා අද මොකක්ද ඉදිරිපත් කරන්නේ?
10: කතාවක්.
2: එහෙනම් ලස්සන්ට කියන්නකෝ.
10: විජේකුමරුගේ ශ්‍රී ලංකා ගමන. විජේකුමරු ඇතුළු 800ක් පිරිසි ශ්‍රී ලංකාවට පැමිණියේ අනතුරුව ශ්‍රී ලංකා ආර්ය ජනාවාස ඇති වූ බව මහාවංශයේ නම් ග්‍රන්ථයේ සඳහන් කර තිබෙනවා. විජේකුමරු ඉන්දියාවේ ලාට රජ සිංහලපුරේ රජකළ සිංහබාහු රජු නම් රජතුමා වැඩිමහල් පුතාය. ඔහු කළ වර්ධකට පිය රජතුමා වන සිංහබාහු රජතුමා තනුවක් ලෙස තම යාළුවනු සමග විජයකුමරු රටින් පිටුවහල් කළා. විජයකුමරු ඇතුළු පිරිසේ ශ්‍රී ලංකා වයන්දිග වෙරළට ගොඩ බැස වෙරළෙහි අල්ලබිම තබා ඉඳගත්තිට ඔහු රට හැ වූ බැවින් මේ ප්‍රදේශයේ තම්බ පන්නේ ලෙස නම් කරායි ශ්වාසයක් ඇති බව දැනගත්තා. මේ වෙලාවේ කපු කටින් සිටින කුවේණිය විජයකුමරුට දැක ගන්න ලැබුණා. හැබැයි කුවේණිය අක්ෂිගෝටි කාන්තාවක්. එදා වාසික ලංකාවේ වාසය කළා ගෝත්‍රික දෙකක්. එක් ගෝත්‍රයක් යක්ෂ ගෝත්‍රය, අනිත් ගෝත්‍රය නාග ගෝත්‍රය. විජයකුමර අතුරින් ලංකාවට කොට බසින් රජ තවසේ මේ යක්ෂ ගෝත්‍රික නායකයාගේ ලොකු උත්සවයක් පැවැත්තුනා. විජයකුමර කුවේණිය විවාහ කර කෙරගන්නට කැමති වුණා. නිසා විජයකුමරුට ගෝත්‍රික නායකයා මරා ගෝත්‍රික රජකම ලබා ගැනීමට උත්සාහ කළ බව සඳහන් ඉතිහාසයේ සඳහන් වෙනවා. විජයකුමරු ඇතුළුපිස මල්ලතෝය අසල සම්බවන්නේ තම බලය තහවුරු කරගෙන ගංගා ආශ්‍රිත තම ජනාවාසය පිටවා ගත්තා. ඉවරයි.
0: හරිනේ ධෝනි, දැන් ඔය පොතක් බලාගෙන නේද කිව්වේ? පොතක් බලාගෙනද කිව්වේ ධෝනි? හරි මැනික, ඊළඟ යාළුවා බලන්න.
10: අයුබෝවන්.
2: නම් මොකද්ද?
10: කාව්‍යා.
2: රෙහුන්නේ
0: නම්ම කියන්න දෝනි.
10: කාව්‍යා.
0: කාව්‍යා කොහෙද ඉන්න පැටියෝ? ඇත්තද? දැන් අද මොකද්ද කියන්නේ?
10: චුට්ටම් බටිච්ච.
0: චුට්ටම් බටිච්ච කියන්න බලන්න මගේ රත්තරන්.
10: චුට්ටම් බටිච්ච දංගෙඩිය දැක්ක. චූටි හොටෙන් ඇන්න චුට්ට චුට්ට කෑවා.
0: හරි මැණික, ලස්සනයි නේද පැංචි?
2: ඔව් ලස්සනට කිව්වා.
0: මෙන්න අනිත් යාළුවා ඉන්නවා.
2: අයිබෝවන්, සුබ උදෑසනක්.
11: අයිබෝවන්,
2: නම් මොකද්ද?
11: සිතුමිල.
2: කීය වසරද?
11: අට වසර.
2: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද යාළුවේ?
11: ඔබගේ මහවිද්‍යාලේ.
2: ඔයා අද මොකද්ද ඉදිරිපත් කරන්නේ?
11: කතාව.
2: ලස්සන්ට කියන්නකෝ.
11: ෂෙලොක් හෝම්ස්. ෂෙලොක් හෝම්ස් කියන්නේ අපි හැමෝම දන්න බ්‍රාස් ගණනාවක් විසඳපු ප්‍රසිද්ධ රහස් පරීක්ෂකයෙක්. මේ ෂෙලොක් හෝම්ස් කියන චරිතය නිර්මාණය වෙන්නේ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් කියන වැදගත් මහත්මයාගේ යටතේ. ඉතින් මේ ෂෙලොක් හෝම්ස් ගැන එක විද්‍යා සමුළුවකදී එක පුද්ගලයෙක්ගෙන් මාධ්‍යවේදියෙක් විමසනවා ෂෙලොක් හෝම්ස් කියා කෙනෙක් ඇත්තටම සිටියාද. එතකොට ෂෙලොක් හෝම්ස් කියා කෙනෙක් ඇත්තම හිටියේ නැද්ද කියලා. එතකොට ඒ වැඩවත් මනුස්සයා කියනවා වගේ පළවෙනි ප්‍රශ්නට උත්තරේ ඔව්. දෙවෙනි ප්‍රශ්නට උත්තරේ ඔව්. එතකොට මාධ්‍යවේදියා අහනවා එහෙම කොහොමද වෙන්නේ? වෙන්න විදිහක් නැහැනේ. හැබැයි ඒ මනුස්සයා කියනවා මේ ෂෙලොක් හෝම්ස් කියලා ඒ වගේ ෂෙලොක් හෝම්ස්ගේ හැකියා තියෙන එක මනුස්සෙක් හිටියා. එයා තමයි විශ්වවිද්‍යාලෙ හිටපු කතිකාචාර්ය චැලෙන්ජ. එතකොට හැබැයි මේ ෂෙලොක් හෝම්ස් කියන චරිතය නිර්මාණය වුණේ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ මනසේ. ඒක හින්දා එයා මනක් කල්පිත චරිතයක් විදිහට ඇතුළත් වෙනවා. ඔය විදිහට තමයි මම ඔයාලට උත්තරට ඔව් කියලා දෙකක් දුන්නේ. ඉතින් එතකොට මේ ෂෙලොක් හෝම්ස් මුලින්ම එන්නේ, මුලින්ම අපේ කරලියට එන්නේ ෂෙලොක් හෝම්ස්ගේ මිත්‍රයා ඕමන් සැකර් කියලා ෂෙලොක් හෝම්ස් හෙරිෆර්ඩ් හෝම්ස් කියලා. එතකොට මේ චරිත දෙක යොදලා තියෙන නම් දෙක එච්චර සාර්ථක නැහැ කියලා තේරුනාම ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහතා ඒක වෙනස් කරනවා. විනාශ කරන්නේ ෂර්ලොක් හෝම්ස් සහ ડોક્ટર ડોන් ජෝන් වොට්ස් එල්ලෙහෙම තමයි මාරු කරන්නේ. ඉතින් මේනකොට ගොඩක් අය කියවලා තියෙන ලස්සනම කතන්දර පොත්වලින් පොත් මාලාවලින් එකක් තමයි ෂර්ලොක් හෝම්ස්. මේ ෂර්ලොක් හෝම්ස් ඕනම කෙනෙක්ට ලොකු විනෝදයක්, සතුටක්, ඒ වගේම මානසික දියුණුවක්, ලොකු සන්තෝෂයක් ගෙනල්ලා දෙන ලස්සන පොත් වෙලක්. ලොකු පොඩි හැමෝම ඒක කියවනවා නම්
0: බලන්න පුතාගේ උත්සාහය ඉතාම හොඳයි. අපි අගේ කරනවා ඒක. පැංචිගේ යාළුවා ඉන්නෝ පූලිමේ.
2: අයබෝවන් යාළුවේ.
12: අයබෝවන්
0: පුතේ රේඩියෝ
2: ටිකේ සද්ද අඩු කරන්නකෝ.
0: හරි දැන් කතා කරන්න මැනික.
2: අයබෝවන්.
12: අයබෝවන්
2: නම් මොකද්ද?
12: අදෙව්.
2: කී වසරද ඔයා?
12: දෙක අතරේ.
0: කොහෙද ඉන්න පැටියෝ?
12: මාළංගර.
2: ඔහෙට වැස්සද?
12: ඔව්.
2: ඉස්කෝලේ මොකද්ද?
12: කෑදේ රංගල්ල මහාවිද්‍යාලය.
2: දහම් පාසල් තරඟ යනවද?
12: නෑ.
0: ආද දහම් පාසල් තරඟ තියෙනවද පුතාලට?
12: නෑ.
0: නැත්ත. හා දැන් මොකද ඉදිරිපත් කරන්නේ?
12: කවියා
0: කියන්න මැනික.
2: කියන්න ලස්සනට.
12: අඟුරු උණු කැටගෙන විහිළු නොලියමි තැන තැන ඉතිකානු කිසි තැන යමක් නොලියමි අයතු විරසින.
0: හා හොඳයිනේ නේද?
2: කද්ද කසුන්නන්ද දාපු පෝස්ට් එක?
0: පෝස්ට් එක FB පෝස්ට් එක ගැන මේ අහන්නේ. අපි දැම්මනේ මේ තනාක තෙලිසෙන පිණි කැට අරගෙන නේද? දැන් ඒකට ගොඩාක් අය උත්තරේ වල තියෙනවා.

0: මේක මොකේද තියෙන්නේ? නරි බෑනා නාට්‍ය කියලා ගොඩක් අයවල තියෙනවා. හරි සතුටුයි ඉතින් නේද? කට්ටියටද මතක් වෙනවා ඇතිනේ නරි බෑනා නාට්‍ය. මම දන්නවා ගොඩක් ඉස්කෝලවල මේ වේදිකා නාට්‍ය බලන්න එක්කන් යනවා. ඉතින් ඒවා ලස්සන මතක. මේ සාහිත්‍ය මාසය කියලා කියන්නේ හැම සාහිත්‍යයක්ම අපිට මතක් කරගන්න පුළුවන්. ඒ සාහිත්‍යයෙන් අපේ ජීවිතයට ගොඩාක් දේවල් එකතු කරගන්න පුළුවන්. ගීත සාහිත්‍ය, එතකොට මේ කතන්දර පොත්, ඒ වගේම නාට්‍ය සාහිත්‍ය, මේ හැම දෙයක්ම සාහිත්‍යයට එකතු වෙනවා. ඒ දේවල් ජීවිතයට අත්දැකීම් කරගන්න අපි බලමු අද කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. මේ විදිහට නරි බෑන කියලා උත්තරේ එවලා හොරුම්බාව මහා විද්‍යාලයේ මధుර්‍යා ලෑන්යා තමයි ජයග්‍රහණය කරන්නේ. පුළුවන් නම් කියන තරඟ වටේ. ඒ වගේම නිර්මාණ පිටුවෙන් අද දවසේ තෑග දිනා ගන්නවා නෝරේලිය බටර් කිඩ්ස් පෙරපාසලේ වියන්ෂා යුතුලි. දෙන්නටම සුබ පැතුම්. එහෙනම් ඉතින් අපි යමු නේද? අපෝ ලබන සතියේමු.
1: මම කලබල පැංචා. බයි. ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න.
2: මම කලබල පැංචි. බයි. පරිස්සමෙන් ඉන්න. මම චුට්ටද්දක පැංචි. ටටා. බයි. පරිස්සමෙන් ඉන්න. ඕල් ඉස් වෙල්. තෙරුවන් සරණයි.
0: එහෙනම් හිට ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් අපි හමුවෙමු. සතිය ලස්සන කරගමු, සුබ කරගමු. අද කරන හැම කටයුත්තක්ම සාර්ථක වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. මම කස්සනේ නැන්දා.
3: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.
4: FM 95.8 NET FM.
0: අලුතැන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරුකිරිය මුල්ලේරියාව නාරම්මල ගනී මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: මේනික සහල් බයන්මින් තරගයෙන් පසුගිය සතියේ කෑගල්ලේ ලංකා කුමාරි ස්මාර්ට් ටීවී එකක් සහ ජයන්තිපුර තර්ෂිබූපා බ්ලෙන්ඩර් එකක් ජයග්‍රහණය කර ඇත. මේනික සහල් මිලදීගෙන ඔබ ජයග්‍රාහකෙකු වන්න.
6: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට
7: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070 313 3036.
8: තැඹිලි තෙල්, කුකුම් පොත, සුදු හඳුන්, වෙනිවැල්, අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප, කැකුළු බේබි සබන්, බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
0: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට
9: brought to you by
10: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා, සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
0: සබෝ දසුනක් උදේ 8:01.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
4: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: බයෙන් බය අලුත් වන අලුත් බයි විමසුම ඇත්නියුස්.
5: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය ඇත්නියුස් සමග මම කේසරා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු මැද, මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත් තුළ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි. එමෙන්ම බස්නාහිර පළාතේ සහ ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව සඳහන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. මීළඟට නිවුස් පෙරවරු නවයට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැත්නම් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
4: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
6: FM 95 FM 94.8 Net FM
7: අවදත් අලුත් කාග

0: Mit net paamule.
1: හයිබවන් පින්බර උදැස්සනක සතියන්තයේ ඉරිදාවේ අපි සූදානම් වෙන්නේ සුපුරුදු සෙනෙහසින් ගෞරවයෙන් ධර්මයේ ආශිර්වාදය හැම සිතකටම මෛත්‍රී පූර්වාංගම චේතනාවෙන් ලංකරන මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට. අද තෙවෙනුවෙන් අපි ආරාධනා කළා මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කොට්ටිකුලමේ පේමාලංකාර ස්වාමින් වහන්සේට. උන්වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා. මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට සැරසෙන වෙලාවේ අපි ඔබට සිහිපත් කරන මේ දේශනාව නැවත අහන්නට නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසෙන්න කියා ඒ ආරාධනාව කරන ගමන්ම අපෝ Subscribe කරන්නත් අමතක නොකරන්නයි බොහොම කරුණාවෙන් ගෞරවයෙන් ඔබට සිහිගන්වනවා. අද දේශනාව ආරම්භ කරන වෙලාවේ මට ඔබට මතක් කරන්නට ඕන විශේෂ කාරණාවක් තිබෙනේ තමයි අපේ රටේ තිබෙන රාජ්‍යත්‍ය සංකේතය විදිහට කාලාන්තරයක් තිස්සේ සලකපු ඒ වගේම අපේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු වූ සෙංකඩගල පුරවරයේ දාස්ත්‍රා මන්දිරයේ වැඩ හිඳින උතුම් බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ මේ ලක්දිවීපයට වැඩම කරන්නට යෙතුනේ එදා හේමමාලා දන්ත කුමරුන් විසින්. එදා හේමමාලා දන්ත කුමරුවන් පළමුවරට දළදා වහන්සේ වැඩමවාගෙන ලක්දිවීපයට අඩිය තියපු තැන තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය. ඉතින් මේ විහාරයේ බොහෝ පීඩා මැද පසුගිය කාලවකවානුව ගෙවුනේ අතර විශේෂයෙන්ම කොටි උවදුර නිසා නැත ත්‍රස්තවාදය නිසා දැඩිව මේ පුණ්‍ය භූමිය ත්‍රස්ත ග්‍රහණය පැවතුණා. ඉතින් දැන් ඒවෙන් මිදිලා නැවත මේ ඓතිහාසික උරුමය බොහෝ සේ බෞද්ධයාගේ හිතසුව පිණිස නැවත එකළු වෙන අවස්ථාවටයි නැගෙනහිර මේ දූපතේ සිට ඔබත් එකතු වෙලා අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ලංකාපටුන රාජමහා විහාරස්ථානයේ සදහතුක මන්දිරයේ සුගන්ධ කුටියේ වහලය සහ සංඝාවාසයේ වහලේ ඉදිකිරීමේ කටයුත්ත දැන් අපි ආරම්භ කරලා. නෙත් හැමෝම අපිත් එකතු වෙන්නට ඕන මේ වැඩේට. ඒ සඳහාම ඔබට අද වැඩසටහන ආරම්භයේදීම ආරාධනා කරනවා එවෙනුවෙන් දායක වෙන පින්නතුන් ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තිබෙන ගිණුමට මූල්‍යමය වශයෙන් දායක වෙන්න මෙන්න මේ ගිණුම් අංකය ලියා ගන්න. 84 79 43 85. ඒ ආරාධනාවත් කරමින් වැඩසටහන නැත්නම් දේශනාව නිමාවේදී තවත් කාරණා සිහිගැන්වීමේ අපේක්ෂාවෙන් ගෞරව නමස්කාර පූර්වකව මෙත්නෙත් පහමුල ධර්මානුශාසනාව පැවැත්වීමට පූජනීය වන්දනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමිනාසේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමිනාස. සාදු සාදු සාදු.

දං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ

අද දවසිදිත් මෙත්නෙත් පාමුල ධර්මානු ශාසන අවශ්‍රවනය කරනු ලබන සදා පූජනීය මහා සංගරත්නයෙන් අවසරයි සැදැහැවත් පින්වත්නි. අද දවසේ මේ මාහැගේ ධර්මානු ශාසනාව ඔබට ශ්‍රවණය කරන්නට පුුණ්‍යවන්ත දායකත්වයන් දෙකක් දරණ බව අපි මුලින්ම ඔබට මතක් කරන්නට ඕනකම තියෙනවා. අංක එකසිය දෙකෙන් එක ඊ ශාන්ත රීටාපාර ගල්කිස්ස ලිපිනෙහි පදිංචි ධම්මිකා රත්නායක මහත්මිය අද දායකත්වය දරමින් අවුරුදු 15කට පෙර මිය පරලොව ගිය සෑම් රත්නායක පියාණන්ට සහ සැප්තැම්බර් 16 වෙනිදාට පරලොව ගොස් අවුරුදු 10ක් වන විනීතා පත්මිනී පෙරේරා මෑණියන්ට සහ ටිෂනී දියණියටත් පින් අනුමෝදන් කිරීම ඇතුළුව අරමුණු රාශියක් හිතේ තියාගෙන දායකත්වය බාර අරගෙන ඉන්නවා. ඒ වගේම අංක 151 බී ගස්පේ බාඳුරාගොඩ ලිපිනෙහි පදිංචි නිශාන්ති හේරත් මහත්මිය දායකත්වයක් දරාගෙන ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමක් සිද්ධ කරන අපේ කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත්. ඒ වගේම 2026 සැප්තැම්බර් මාසේ 13 වන දින 53 වන ජන්මදිනයේ සමරන එතුමියට නිශාන්ති හේරත් මහත්මියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ අරමුණෙන් සහ එතුමියගේ තව ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම කීපයක් තියෙනවා. ඒ ප්‍රාර්ථනාවන් එක්ක තමයි දේශනාවේ දායකත්වයේ දරන්නේ. මේ හිතේ තියෙන පුණ්‍යානුමෝදනා කිරීමේ හැඟීම, ප්‍රාර්ථනාව, ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ආදී කරුණු යථාර්ථයක් බවට පත් කරගන්න ධර්ම දානමය පින්කමකින් පස්සේ පුළුවන් වෙන්නේ ගොඩක් අයට බණ අහන්න සලස්සලා ඒ අයගේ ජීවිත ආලෝකවත් කරගන්නවා නම් ඔබටත් ඒ ආලෝකවත් වන ජීවිතවල ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා. එනිසා මෙත්නෙත් පාමුල හරහා දායකත්වයෙන් දරන සියලු දෙනාටම ඒ වාග්ය නොඅඩුව ලැබෙන බව අපි දන්නවා. ඔබත් එක විශ්වාස කරනවා. අපි හැමදාම ඔබේ දායකත්වයට, ඔබේ දායකත්වයේ අරමුණු වලට, ඔබේ අරමුණු ඉෂ්ට සිද්ධ වෙන ආකාරයට මේ කරුණු කාරණාවන් එකතු කරලා ලෝකය හමුවේ තබන්න තමයි හැම වෙලාවෙම උත්සාහ දරන්නේ. කොහොම නමුත් බුදුරජාණන් වහන්සේගේ දහම, ධර්ම කාරණා, ඒ දර්ශනය කෙනෙකුගේ ජීවිතයට බද්ධ කර ගැනීමේ උපායශීලීකම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. පුජ්‍යල චරිත විවිධයි, දැනුම් පද්ධති විවිධයි, චර්යා ලක්ෂණ විවිධයි, හිතන පතන ආකාරයේ විවිධයි. එකම ධර්ම කාරණා වුණත් විවිධ විදිහට ග්‍රහණය කරගන්නවා වෙන්න පුළුවන්. නමුත් අපි හැම වෙලාවෙම හිතක තියෙන දුක, හිතක තියෙන වේදනාව, ඒ පීඩණය අවම කර ගැනීම සඳහා තමයි කරුණු කාරණාවන් ධර්මයේ එක්කත් මනෝවිද්‍යාව එක්කත් මුහු කරලා දේශනා කරන්නේ. අද දවසෙත් ඒ සඳහා අපි තෝරාගනු ලබන්නේ ධම්මපදයේ ආශ්‍රය කරගත්ත ගාථා පාඨයක්. මොකද ගොඩක් අය අපිනුත් අහලා තියෙනවා. මං හිතන්නේ ඉවසලා බැරි තැන්වල තමන්ගේ ළඟ හිටපු අය නිවැරදි කරන්න උත්සාහ කරන්න ඇති, ඇත්ත කියලා දෙන්න හදන්න ඇති. මේ අස්පනා පිටම වැරදි කරනවා. හැබැයි ඒව කොච්චර නිවැරදි කරලා පෙන්වන්න ගියත් ඒගොල්ලෝ එකෙන් මිදෙන්නේ නැතුව ඇති. ඒ නිසා අපෙන් අහනවා, හාමුදුරුවනේ, නරක දේවල්ම හොඳ හැටියට පේන්න මොන කර්මයක් කරලාද මේ අය? මේ හොඳටම තේරෙනවා මේක පවක් කියලා. ඒ වුණාට ඒක පිනක් වගේ කරනවනේ. මේක පේනවා පැහැදිලි අසාධාරණයක් කියලා. නමුත් සාධාරණයේ කරගෙන ඒක කරනවනේ. එහෙම කියලා අහන අය උන තරම් ඉන්නවා. දැන් එක තැනක මම දකිනවා මේ දවස්වල ඒගොල්ලෝ කියනවලු සාධාරණීකරණයක් කරගන්නවා. ඒ තමයි තමන්ගේ අඹුදරුවෝ ටික, එක මහත්තෙක්, ස්වාමි පුරුෂයෙක්, දුවකගේ හිතුවක්කාර විවාහ තීරණයක් කියලා හිතන්නකෝ. දෙමව්පියෝ කැමැති නැතුව දරුවෝ විවාහ වෙන එක අද ඊයේ වෙන එකක් නෙමෙයි. ඒක සමතුලිත කරන්න වෙන කාරණාවක්. එහෙම දුවකගේ හිතුවක්කාර විවාහයක් හැටියට තාත්තා ඒ කටයුත්තට මැදිහත් වෙලා අම්මව දික්කසාත කරනවලු. දමයිගව මේ දවස්වල උපදේශනේ ඉන්නවා ඒ අම්මා. මොකද දුව හිතුවක්කාර වුණේ අම්මගේ නොසලකිලිමත්කම හන්දා කියලා තාත්තා අම්මව දික්කසාත කරනවා. තවත් දූල්වා 3 දෙනෙක් ඒ අම්මට ඉන්නවා. එතකොට එයා කියනවලු මේක තමයි සාධාරණ යුක්ති සහගත දේ. ළමයි
කීකරු කිරීමේ අයිතිය බල වගකීම තියෙන අම්මට කියලා. ඒක සාධාරණීකරණය. මම එකක් කිය අසාධාරණ දේවල් සමහර වෙලාවට පෙනිපෙනිම සාධාරණීකරණය කරගන්නවා. ඉතින් මම කිව්වා මහත්තයව එක්කගෙන එන්න උපදේශනයට කියලා. මහත්තයා තාම උපදේශනයට එන්නේ නැහැ. මට උපදෙස් ගන්න ඕනේ නැහැ කිව්වලු. එහෙම තමයි සමහර වෙලාවට අපිට බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලත් බණ අහන්න බැරි වෙන්නේ නැති. සමහර මිනිසුන්ට මේ අල්ලපු වැඩේ වැටේ උපදේශනය අල්ලපු වැටේ මඟ පෙන්වීම තියනවා, ආලෝකයේ තියනවා, තියෙන උද්දච්චකමට මහන්තත්වකමට නැමෙන්න අකමැතිකමට ඒව අත්හැර ගන්නවා. ඒක ඉතින් මේ සංසාරයේ ඒගොල්ලෝ ගෙනාපු කර්ම ශක්තිය කියලා තමයි අපිට අන්තිමට කියන්න වෙන්නේ. කෙසේ නමුත් ගොඩක් අය අසාධාරණයේ සාධාරණීකරණය කරගෙන කරගන්නවා, අයුක්තිය යුක්තිය කරගෙන හැසිරෙනවා, පව පින හැටියට සලකනවා. කොටින්ම කියනවා නම් අසාරේ සාර මතිනෝ, නිසරු දේවල් පව්කාර දේවල් සරු හැටියට සලකගෙන ඉන්නවා. එහෙම වෙන්නේ ඇයි මොකක්ද කාරණාව කියන එකත් අපි මේ වෙලාවේදී මතක් කරන්න ඕනකමක් තියෙනවා. මේ දේශනාව එතෙන්ට. මොකද අපි අර පුහුදු මනුස්ස ජීවිතයේ ස්වභාවයේ සුඛකාමානි භූතානි, මිනිස්සු සැපට කැමති. හැබැයි සැප විඳීම උදෙසා අයුක්තිය වෙනු අයුක්තිය දරන්න බෑ. නිසරු දේවල් සරු හැරිට අරගෙන ජීවිතය විනාශ කරගන්න දෙන්න බෑ. හැබැයි අපිට ඒකේ සටනක් නෑ. නමුත් මඟ පෙන්වීමක් කරන්න ඕන. ජීවිතේට අර්ථය තියෙන්නේ නිසරු දේවල් නිසරු හැටියට ප්‍රතික්ෂේප කරපුවාම කියලා. එහෙම එකක්. ඊළඟට අපි මේ දේශනාව ඇතුළේදී කතා කරන්න මූල පැත්තක් තියෙනවා. ඒ තමයි මේ සරු නිසරු දේවල් පටලව ගන්න අයව හඳුනා ගන්න පුළුවන්ද? ඒ අයගේ චර්යාවන් කොය වගේද? ඔව්, එහෙම වෙන්න හේතුත් හොයා ගන්නවා. මොකද සමහර තැනක මට අත්දැකීම් දෙකකින් එකක් මම ඔබට මේ ප්‍රවේශයේදීම කියන්න ඕනකමක් තියෙනවා. අවුරුදු 17ක දරුවෙක්, ගෑනු දරුවෙක් ඇවිදිලා ලොකුම ડિප්‍රෙෂන් එකක. මම ඉගෙන ගන්නෙත් නෑ, මට ජීවිතේ පා වෙලා, මම මැරෙන්න හදන්නේ, මාව බේර ගන්න ඕනෙන්නෙත් නෑ, මම මහ පෞකාරියක් කිව්වා. මං ඇහුවා ඇයි මෙහෙම කියන්නේ? නෑ හැමදෙරේ මම මහ පෞකාරියක්, ඒ නිසා මට මැරෙන්න ඕන. ඒකෙන් කවුරුත් මාව බේරන්න එපා කිව්වා. මං කිව්වා ඇයි, මොකක්ද කාරණාව? ඔය අතින් ලොකු පවක් වුණාද? නෑ පවක් මං දන්න තරමින් මම ඌඹියෙක්වත් මරන්නේ නෑ. මේ දරුවා අධිසංවේදී දරුවෙක්. සංවේදී වීම එකක්, අධිසංවේදී වීම තව එකක්. ඔය අධිසංවේදී දරුවන් තමයි බොහෝ දුරට ඕවර් තින්කින් වගේ තැන් වලට යන්නේ. වැඩිපුර දේවල් හිතන් පටන් ගන්න ඒ පෞරුෂ ලක්ෂණේ තියෙන අය. මේ දරුවට තියෙන ගැටලුව තමයි එයාට පිරිමි ළමයෙක් ගැන අදහසක් ඇති වෙලා. ඒ වගේම ඒ අදහසේ ඉන්න අතරතුර කොහෙදෝ තැනකින් ඇහුණලු හිතට රාගික සිතුවිලි පැමිණීම නිසරු දෙයක් කියලා. පවක් කියලා. ඒක අහපු තැන ඉඳන් මෙයා දැන් ජීවිතේ නැති කරගන්න හිතනවා. මම මහා පෞකාරියක්, මට ආදරයක් දැනුණා, මට රාගයක් දැනුණා. ඉතින් මගේ හිතට මේ නිසරු ඒවා ගලාගෙන ආපුවා. මම වගේ කාලකන්නේ ළමයෙක් කියලා දැන් එයා ගැන පසුතැවෙනවා. මං ඒක අහපු තැන මාධ්‍යකින් කියන්න අවශ්‍ය නැහැ. ඒ දරුවා මට කිව්වා කොතනින්ද ඒක ඇහුනේ කියලා. මං ඒ ළමයාට මතක් කළා කලබලයක් වෙන්න දෙයක් නැහැ. මං හැමදාම කියනවා අපිට වඩා ඉහළම ඉන්න බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට වඩා ඉහළින්ම ඉන්න තව කවුරුත් නැහැ. එනසා උන්වහන්සේගේ දේශනාවේ ඇතුලේ එහෙම එකක් නැහැ කිව්වා. නෑ සායන්හස මම මේක ඇහුවා. රාගය කියන්නේ ගින්නක් කිව්වා, ක්ලේශයක් කිව්වා, මගේ හිතේ ඇති වෙලා තියෙන්නේ. ඔව් ඒක විග්‍රහ කළා. පස්සේ මම කිව්වා එහෙමනම් බුදුරජාණන් වහන්සේ කාමේසු මිච්ඡාචාරා කියලා ශික්ෂාපදයක් පන්සිල් වලට ඇතුළත් කරලා දේශනා කළේ මොකටද? ඒ රාගික සිතුවිල්ල, ඒ තමන්ගේ ප්‍රේමණීය සිතුවිල්ල අකුසලයක් කියලා ජීවිතේ නැති කරගන්න නෙමෙයි, සංස්කරණය කරගන්න, කලමනාකරණය කරගන්න, ටිකෙන් ටික මේ හිතේ තියෙන ගින්න නිවා ගැනීම උදෙසා මාර්ගය මතක් කළා මිසක්ක ඒ ගින්න ඇති වෙනකොට ජීවිතේ නැති කරගන්න කියලා බුද්ධාගම කතා කරන්නේ නැහැ කියන එක තමයි ඒ දරුවටත් මම කිව්වේ. මම මේ ඔබට කියන්නේ අපේ රටේ සමහර සංකල්ප සරු දේවල් වුණත් නිසරු හැටියට අරගෙන තියෙන හැටි. මම ඒකයි කිව්වේ මේකේ මනෝවිද්‍යාත්මක සාධක ටිකකුත් අපිට කතා කරන්න වෙයි. මොකද ඇත්තම අය මේ තමන්ගේ ජීවිතයේ ඇතුළෙම ළඟම ඉන්න සාරවත් සිද්ධි සහ මිනිස්සුම නිසරු කරගෙන, නිසරු දේවල් සරු කරගෙන සමහර වෙලාවට ජීවිතේ දැක්ක දර දරු අහිමි කරගන්න තිබුණනේ. හිතක ප්‍රේමයක් ඇති වෙන එක නිසරු වැඩක් කවුද කියලා තියන්නේ? එහෙම එකක්
බුදුදහමේ කතා කරනවා තමයි බැඳෙන තරමට රිදෙන බව. ඉතින් හිතක් තියෙන හැමතැනම බැඳෙනවා තමයි. ඒක කොහොමද දුකක් නොකරගන්නේ? බැඳීම් දුකක්. ඒකත් හැබැයිව. හැබැයි ඒ ඔක්කොම බැඳීම් නැත්තේ රහතන් වහන්සේලාටනේ. දැන් මේ බණහන කවුරක්වත් රහත් වෙලා නැහනේ. එනිසා රහතන් වහන්සේලාගේ චර්යාව ඔළුවේ තියාගෙන ගෙවල් ඇතුලේ පෞල් ජීවිත ගත කරගන්න බැරි බව මතක තියාගන්න. තරුණ තරුණයන්ට ප්‍රේම කරන්න බැරි බව මතක තියාගන්න රහතන් වහන්සේලාගේ නික්ලේසි හදවත් තියාගන්න. ඒකට පුහුණුවක් ඕන. අපිට තියෙන පුහුණුව අස්වාද ආදීනව නිස්සරණ. ආස්වාදයේ පංචකාම සම්පත් ඇතුලේ ආස්වාදය ලබන්න මේ පුහුදුන් ජීවිතය ඇතුලේ ඉඩ තියෙනවා. මේ හිතේක තියෙනවනේ. ඒක තුල ආදීනව දැකලා ඒ ආදීනව තුලින් තමයි ප්‍රහාණය සඳහා මාර්ග හොයා ගන්න ඕනනේ. එහෙම නැතුව හිතට සිතුවිල්ලක් එන එක ජීවිතේ නැති කරගන්න හේතුවක් නම් නෙමෙයි. එනිසා සමහර වෙලාවට අපි හරි පරිස්සම් ওই දේශනාවන් වලදී යම් කණ්ඩායමකගේ කෙනෙකුගේ පුද්ගලික කාරණාවක් අපි හිතුවට සිනහවට භාජනය වෙනවයි කියලා සමහර වෙලාවට ඒක යාගේ ජීවිතෙම වෙනස් කරන කාරණාවක් වෙන්න පුළුවන්. ඉතින් අර දරුවට වෙලා තිබුණ හිතන්න අවුරුදු 17ක ළමයෙකුට ආදරයක් ඇති වෙන එක පවක්කේ කාට හරිම කියන්න පුළුවන් ඈ. එහෙම නැහැ. ඒක නිසා අපි ඔය හා සමානවම මනෝභාවයන් පිළිබඳව ටිකක් කතා කරගන්න ඕන වෙලාවක තමයි අපි මේ ඉන්නේ. විශේෂයෙන්ම මේ ගාථා පාඨයේ ධම්මපදයේ තියෙනවා මේක දිග නිදාන කතාවක්. අපි කතා ගොඩාක් දිගට කියන්නේ නැහැ. පණිවිඩ විතරයිනේ මේ කතාවෙන් ගන්නෙ. ඔබට මතකයි කෝලිත උපතිස්ස කියලා දෙදෙනෙක් පසුව සැරියුත් මුගලන් කියලා මහරහත් භාවයට පත් වෙලා බුදුරජාණන් වහන්සේගේ අගසවු තනතුරු ලැබුවා. ඒකේ ඉතිහාසයට ගියපුවාම ඔය මතකයි ඔය දෙදෙනා යාළු මිත්‍රකම ඉන්නකොට ඒ දෙන්න ගියා ගිරජ්‍ය සමජ්‍ය කියලා නාට්‍යයක් බලන්න. එකල තිබිච්ච රෑ පුරා දර්ශනීය වෙන නාට්‍යයක්. මේ දෙනම එක බලාගෙන ඉන්නකොට සමහර අය උඩ පනිනවා, අත්පුඩි ගහනවා, ඔල්ලර සන්දෙනවා, හිනා වෙනවා. මේ විවිධ කාරණාවන් මේක හිටියා බොහෝ දෙනෙක්. හැබැයි මේ දෙන්නට තේරුණා අපරාධේ මේ වෙලාව මේ මනුස්ස ජීවිතේ නිර්ර්ථක අනවශ්‍ය දෙයකට අරගෙන යන එකක්. මේවා කර කර හිටියොත් මේකෙන් ලැබෙන දෙයක් නැහැ. මේ දෙන්නට හිතෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැක්කද ඒ හුදු ප්‍රාසංගික දේවල් වලින් විතරක් ජීවිතේ තෘප්තිමත් කරන්න හදන අය අතර කෝලිත උපතිස්ස දෙදෙනාට තේරෙනවා ඒක නෙමේ ජීවිතේ කියලා. ඒක මේ මනුස්ස ජීවිතේ ඇතුළට කරන බාධාවක් කියලා ඒගොල්ලෝ හඳුනා ගන්නවා. හැබැයි නටා ගයා වයා සතුටු වෙන දහසකුත් දෙනා අතර දෙන්නෙකුට විතරයි මේක තේරෙන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. ඒ නිසා මේ බණ අහන කියන අපි හැමෝටම අපේ විභවයන් වෙනස්. එකම දර්ශනයේ ඇතුලේ කෝලිත උපතිස්ස දෙදෙනාට ජීවිත යථාර්ථය අවබෝධ වෙනකොට තව කෙනෙකුට ඒක අවබෝධ වුණේ නැහැ. හැබැයි එහෙමයි කියලා ඒ දෙන්නා අවබෝධ නොවිච්ච අයත් එක්ක ගැටුනෙත් නැහැ. දැන් අපේ වෙලා තියෙන ඕක අනිත් පැත්තනේ. මම අතහැරපු තැනදීම අනිත් අයට අතාරින්න කියනවා. එහෙම ගෙවල් වල තියෙන්නේ. මම වෙජිටේරියන් වෙච්ච දවසේම ගෙදර අනිත් ඔක්කොම වෙජිටේරියන් කරන්න හදනවා. එහෙම අහුවෙලා තියෙනවා. දැන් කාද්ද මන් දන්න බණ අහලා අවුරුදු 78යි ආච්චිම වෙජිටේරියන්. ඇවිල්ලා කළු අද ඉඳන් මේ ගෙදරට උම්මලකට කෑල්ලක්වත් ගේන්න එපා. හැබැයි අම්මා අවුරුදු 78ක් වෙනකල් උම්මකල කඩයි මසුයි මාළුයි ඔක්කොම කාලා. එතකොට දැන් එතෙන්ට යන්නේ නැහැ. මං කියන්නේ ඒකයි තමන් අතහරින්න. තමන්ගේ අතහැරීම තමන්ට බාරයි. හැබැයි තමන් අතහරිනවයි කියලා අනිත් අයට ඒක බලහත්කාරකම් කරන්න බෑ. ඒක ලොකුම ලොකු අවුලක් වෙනවා. ඒක නිසා මේ පණිවිඩ මම මේ කියන්නේ කෝලිත උපතිස්ස දෙදෙනා ඒ තරුණ පිරිස අතර තවත් යාළුවෝ ඉන්න ඇතිනේ ගමේ. ඒගොල්ලොත් එක ගැටෙන්නගෙන උඹලා ගිරජ්‍ය සමජ්ජේ නටාගනිල්ල බලාගනිල්ල කියලා මේ දෙන්නා තීරණය කළා මේ ජීවිතේ ඊට වඩා අර්ථයක් ඕන කියලා හොයාගෙන ගිහිල්ලා ඒ විවිධ ගුරුවරු ළඟට ගිහිල්ලා අවසානයේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මුණ ගැහිලා ඒ පණිවිඩය ඇතුලේ යේ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතෝ ආහ කියන පණිවිඩය දැනගෙන දෙදෙනට දෙදෙනා සම්මුඛ වෙලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා තමයි මේ කතාව අරගෙන එන්නේ. ඕකෙදි තව වැදගත් ඒ තමයි මේ ඔවුන් ඉගෙනගත්ත සංජය කියන පරිබ්‍රාජකයෙක් හිටියා. ඔහු ළඟට ගිහිල්ලා කිව්වා මේ අපිට නිවැරදි දහම හම්බ වුණා, ඔබතුමත් අපිත් එක්ක එන්න කියලා. හැබැයි දැක්කද සරුදේ ඔන්න નિસරු හැටියට මෙයා ප්‍රතික්ෂේප කළා. පස්සේ ඇහුවා ඒගොල්ලන්ගෙන් මේ ලෝකේ වැඩියෙන් ඉන්නේ මෝඩයෝද බුද්ධිමතුන්ද කියලා. මේ යාළු දෙනකවා මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ මෝඩයෝ බුද්ධිමතුන් නෙමෙයි කියලා. පස්සේ සංජය පිරිවැජියක් කිව්වා
බුද්ධිමතුන් එහෙනම් බුදුහාඳුරගාවට ගිහපු ආවේ. මොණ්ඩේ ඔක්කොම මංගාවට ආපු ආවේ. එතකොට මංගාව පිරිස ගොඩයි කිව්වා. මෙයා ප්‍රතික්ෂේප කළා බුද්ධිමතුන් කරා යන බුද්ධිමත් පණිවිඩය. හැබැයි ඒ කෝලිත උපතිස්ස දෙදෙනා සැරියුත් මුගලන් දෙන මහන්සේ කොත්තනකදිවත් ආපහු ගැටෙන්න ගියේ නැහැ. අපිට උගන්නපු ගුරුවරයා මිත්‍යා දෘෂ්ටික වෙනවා. අපි ආපු මාර්ගෙ ඉන්නේ ගැටෙන්න යන්නේ නැහැ. මේකේ හරි වැදගත්ම කාරණාව ඒක. ඒ නිසා ඒ සංජය පිරවැජියත් කියනවා බුදුරජාණන් වහන්සේ ළඟට යන්නේ බුද්ධිමතුන් කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ මෝඩයෝ කියලා. එදත් එහෙම කිව්වා. දැන් ඒක නිසා ලෝතර බුදුරජාණන් වහන්සේට වඩා උඩින් කවුරුත් නැහැ. ඒ නිසා උන්වහන්සේ මඟ පෙන්නුවා නම් මෙය සරු කියලා එක සරුයි. මේක નિසරුයි කියලා පෙන්නුවා නම් එක નિසරුයි. හැබැයි ඔය දෙක පටලව ගත්තොත් ඒ පටලව ගැනීම ඇතුලේ තමයි අපේ ජීවිත කඩාගෙන වැටෙන්නේ. ඒ නිසා අපි දැන් හොයමුද බුදු දහම ඇතුලේ බුදුරජාණන් වහන්සේ ඔය සරු નિසරු දේවල් ටික විග්‍රහ කරන ලද මඟ පෙන්වීම. ප්‍රධාන වශයෙන්ම ජීවිතයක ප්‍රධාන වෙන්නේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා කාරණා තුනක් කියලා අපි කවුරුත් දන්නවා. කයෙන් සිදු කරන ක්‍රියා, වචනයෙන් සිදු කරන ක්‍රියා, මනසින් හිතින් සිදු කරන ක්‍රියා. මම කාය කර්ම ගැනත් වචී කර්ම ගැනත් ලොකුවටම අවධානය දෙන්න හදන්නේ ධර්මානුකූල විග්‍රහයේදී. මෙතනදී මම කියන්න හදන්නේ මිනිස්සු කාය කර්ම කර ඇඟෙන් වැඩ කරන්නේත් වචන හසුරන්නේත් හිතේ හැටියටනේ. හිතෙන් හිතලා තමයි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා. ඒ ඔක්කොම බනහපු අපි දන්නව ඈ. චේතයිත්වා හිතලා තමයි කයෙන් වැඩ කරන්නේ. ඒ වගේම තමයි වචනය පිට කරන්නේ. දැන් ගොඩක් අය කියනවනේ මේ සෝරි මම හිතලා කිව්වේ නැහැ කියලා. හිතන්නේ તો කොහොමද කතා කරන්නේ? කිත්තිලමයි කතා කරන්නේ, හිතලමයි කතා කරන්නේ. ඒ කියන්නේ වැරදි දෙයකට සෝරි කියලා සමාව ගන්න එක නිහතමානීකමක්. හොඳයි. හෘද සාක්ෂියට එකඟව නම් ඒක ගන්න. උපක්‍රමයක් හැටියට නොවන. දැන් සමා වෙන්න කියලා පස්සේ පිහින් අනින්නම් කියලා හිතාගෙන සමහරුත් සමා වෙන්න කියලා කියනවා. ඒව නෙමෙයි. පස්සේ දෙන්නම් වැඩේ රිදවන්නම් දැන් සමා වෙන්න කියලා මුනිච්චාවට සමාව ගන්න කියන හන්ද සමාව ගන්නයි සමහරු ඉන්නවා. ඒක නෙමෙයි. හැබැයි යම්කිසි ප්‍රකාශනයක යම්කිසි ක්‍රියාවක වැරදි බව තේරෙනවා නම් වැරදි වෙන්න පුළුවන් නේ මිනිස්සු අතරින්. ඕනතරම් පසුතැවෙන්නේ අපිට වරදින්න පුළුවන්, අතපසු වෙන්න පුළුවන්. ඉතින් ඒව අවබෝධ කරගත්තාම සමා වෙන්න කියන එක නිහතමානිකම. හැබැයි හිතේ වෙන කුණු තියාගන්න නැතුව ආන් එහෙම සමා වෙන්න කියලා කියන්න නැමෙන්නේ අපේ මනස තමයි, හිත තමයි. ඒ නිසා මේ සියල්ල ඇතුලේ මනෝ කර්ම බලවත් හැටියටයි බුදුරජාණන් වහන්සේ හඳුනාගන්නේ. මනෝ කර්ම වල කාරණා තුනක් ගැන කතා කරනවා. අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. දැන් මම අර ප්‍රේමයේ ගැන ඇති වෙන දරුවට දුන්නු පිළිතුරේ එක කොටසක් මෙතන තියෙනවා. හිතින් සිද්ධ වෙන අකුසල් හැටියට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ අවිද්‍යා. අනුන්ගේ දේවල් වලට තියෙන දැඩි කැමැත්ත. ඒක අකුසලයක්. ඒක මුදල් වියදම් වෙන්නේ නැහැ. හොඳේ මතක තියාගන්න. පව් පැකේජ් එක ෆ්‍රී. ඒක ෆ්‍රී එකක්. අවිද්‍යාව කියලා කියන්නේ ඒකට සත පහක් වියදම් වෙන්නේ නැහැ අනුන්ගේ දේවල් වලට කැමැත්තෙන් ඉන්න එක. අනුන් යාන පදින වාහන, අනුන් ඉන්න ගෙවල් දොරවල්, මේ හැම දෙයකටම දැඩි කැමැත්තක්. ඒ කැමැත්ත ඇතුලේ තියෙනවා ඔහුට අහිමි වෙලා මට ලැබේවා. ඒ අපි කියන්නේ ඔවුන්ට නැතු අපිට හම්බුනා නම් හොඳයි. ඒක දැඩි අකුසලයක්. සල්ලි සත පහක්වත් වියදම් වෙන්නේ නැහැ. ව්‍යාපාදේ ඊළඟට තියෙන ස්වභාවය තමයි අනුන් නැසේවා, උන්ට වර දීවා, එහෙමම මේවා ව්‍යාපාදේ. කියන්නේ මේ හොඳින් ඉන්නවා. දැන් මට මුණ ගැහෙනවා අවුරුදු 90ක ආච්චි අම්මා කෙනෙක්. මේ ආච්චි අම්මගේ ස්වභාවය මංගාවට අරගෙන එනවා. ඇත්තටම හරි අමාරුවෙන් අරගෙන එනවා. ඒ අරගෙන ආවට දූලා මට කියනවා හාමුදුරනේ මේ අපේ අම්මගේ තව නංගිල දෙන්නෙක් ඉන්නවා. ඇවිල්ලා බලනකොට ඉතාම හොඳට කතා කරනවා. කනවා බොනවා එකට වාඩි වෙලා. හැබැයි ගියපු ගමන් දන්න තියෙන සියලු පරුස වචන කියලා බනිනවලු. හැන්දි ගෑවිලාම යන්න ඕන නංගිල දෙන්නට. උඩින් හොඳයි. මොකද අවුල? ව්‍යාපාදේ තියෙනවා. දිගු කාලයක් හිතේ තරහ තියාගෙන ඉන්නවා. උඩින් පෙන්නන්නේ මුණ ගැහෙනකොට, ගෙදර එනකොට අනේ නංගේ කියලා, අනේ මෙහෙම කියලා, නෑ නෑ දෑගම කියලා කතා කරනවා. බොම්බ ප්‍රියශීලීව ඉන්න ගියපු ගමන් ගුගුරලා යටගිරියෙන් කෑ ගහලා බයිනවලු කුණුහරුප කියලා. මංගවට එක්කගෙන ආවේ හඳුන්නේ මේ විදිහට අපේ අම්මා ඉඳලා මලොත් අනිවාර්යෙන්ම ඔබ වහන්සේලාගේ බණ හැටියට දුගතියක. ඔයක අපේ බණ හැටියට නෙමෙයි, බුදුරජාණන් වහන්සේ මතක් කරන හැටියට. ඔව් දුගතියකමයි. ඒක හැමම තමයි.
එනිසා අපි කියන්නේ මේ උඩින් එකයි යටින් එකක් තියාගෙන අන්තිම වෙනකල් ඉන්න හොඳ නැහැ. ඒ නිසා ව්‍යාපාදය දැඩි තරහවක් තියාගෙන ඉන්නවන් කාගෙන හරි ඔව් මතක තියාගන්න ලැබිච්ච ආලෝකයේ අහිමි වීමට නියමිතයි. මේ මනුස්ස ජීවිතයේ ආලෝකයක් පෙර පින්වල මහිමයක් ඒක අහිමි වීමට නියමිතයි. කවරෙක් පිළිබඳව හෝ තරහක් තියෙනවා නම් ආය සල්ලි දීලා කොච්චර පින් කරත් වැඩක් නැහැ අකුසල් බලවත් වෙලා ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මේ බණ අහන කොටත් එහෙමමයි. සමහර වෙලාවට අහිමි වෙච්ච දේවල් දාලා ගියපු ඒවා කරපු චෝදනා ගැන ඔබට තරහක් ඇති. ඒ තරහ තියන්න වෙන්නේ අකුසල් පිරෙන එක. දන් දෙනවත් ඇති. මේ දවස්වල වස් පින්කම් වලට යනවත් ඇති. බණේදී ඉවර වෙලා අත ගහන පිරිකලට අත ගහලත් ඇති. සම්මාදමට එකතු වෙලත් ඇති. ඊට වඩා බරපතලයි හිතේ තියෙන ව්‍යාපාදය. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය. හරිදී වැරදි හැටියට දකින එක. ඔය තම මනෝ කර්ම. ඒ කියන්නේ සමහරව දැන් ඔය කියන්නේ මෙලව නැහැ, පරලව නැහැ, මරණයන් මතු ඉපදීමක් නැහැ, අම්මට තාත්තට සැලකුවට වැඩක් නැහැ, පින් කියලා જાතියක් වෙනම නැහැ, පව් කියලා જાතියක් වෙනම නැහැ, ඔක්කොම සාපේක්ෂයි. දැන් හරිය ලොකු වචන තියෙනවනේ. මොන වගේන් ලෝකේ ඉදිරියට ගියත් මිත්‍යා දෘෂ්ටිය සම්මාදිට්ඨිය හැටියට ගත්තොත් ඒක අකුසලයක්මයි. එනිසා ඔය ගොඩාක් තැන්වල වරදින්නේ මට හිතෙන හැටියට කියන්න ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට එන්න. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදලා උන්වහන්සේගේ සම්මාදිට්ඨික කාරණාවල් බලන්න. එච්චරයි වෙන මොකක්වත් ඕනේ නැහැ හොදේ. දැන් වෙලා තියෙන්නේ ඒ වගේන් තොර වෙච්ච වෙන වෙන තැන්වල අදහස් වලට ඒ කියන්නේ මට ගැළපෙන අදහස කියන කෙනා අනුමම එයාට හොඳයි කියනවා. මම අකමැති දේවල් කියන කෙනා හැටියට එක්ක මං එයත් එක්ක ගැටෙනවා. එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වෝනේ කාරණා ටික. සම්මාදිට්ඨියද කිව්වනේ අත්ති දින්නම් අත්ති ඉට්ටම් අත්ති හුතම් ඒක කියලා කිව්වේ. අත්ති කම්මානම් පලානම් කර්මයේ ඵලයේ විපාක තියෙනවා. දුන්නු දේවල් වල ආනිසංස තියෙනවා. මහා පිංකම් වල මේ මේවා තිබ්බා. සම්මාදිට්ඨිය මං කියන්න හදන්නේ ඒ ටික එමමයි ඈ. එනිසා අලුත් දහමක් ලෝකෙට ඕන කර දැනට නැහැ. බුදු දහම නිවැරදිව දේශනා කිරීම සහ ශ්‍රවණය කිරීම පිළිපැදීම විතරයි ඕන වෙන්නේ. ඒක තාම තියෙනවා. එනිසා අපි එතෙන්ට එන්න ඕන. එහෙම නැත්තම් මතක තියාගන්න සල්ලි වේදන් වෙන්නේ නැතුව අකුසල් එකතු වෙනවා. කුසලුත් එහෙම තමයි. අවිද්‍යාවෙන් තොරව උපේක්ෂාව නිව ගන්නව නම් කෙනෙකුට හරියනකොට තියෙනකොට එයාට ඒක ප්‍රශංසා කරන්න පුළුවන් නම් එයාගේ ලැබීම ගැන අවංක සතුටක් තියෙනවා නම් බොරු එකක් නෙමෙයි ඈ. අවංකව සතුට වෙන්න පුළුවන් නම් ආන් එතන ඇතුලේ කුසල්. සෝමනස්ස සාගතයිනේ සතුටෙන් ඉන්න එක කුසලයක් කියලානේ කිව්වේ. ඊළඟට තරහව වෙනුවට මෛත්‍රිය. ගොඩාක් අයට අමාරුම වැඩේ තමයි වෛරයට වෛරයෙන් පිළිතුරු දෙන එක. ඒක ලේසිම වැඩක්. සතුටු කරන්නේ ඒකටනේ. දැකලා ඇතිනේ. නයි මුගටි දැක්ක ගමන් පැටලෙන්නේ. සමහර මිනිස්සුත් එහෙම තමයි නයි මුගටි වගේ තමයි. වචනේ එහා මෙහා වෙන්න බෑ. වචනේ එහා මෙහා වෙන්න බෑ. ඒ තමන්ගේ තියෙන මානය. ඒක නිසා ඒ වෙනුවට මෛත්‍රී සහගතව. අර කියන්නේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට කාන්තාවෝ රැළක් ඇවිදලා බුදුරජාණන් වහන්සේ වට කරගෙන බැන්න අපේ මිනිස්සු අරගෙන ගිහිල්ලා මාන කරගත්තා. දැන් දරුවන්ට කන්න දෙන්න එන්නකෝ ගෙදර. දැවැන්ත දෝෂාරෝපණයක් කළා. මිත්‍යා දෘෂ්ටිකයන්ගේ මඟ පෙන්වීම හරහා. බුදුරජාණන් වහන්සේ අහගෙන ඉඳලා කිව්වා පොඩ්ඩක් පාරෙන් ඉඩ දෙන්න බැනලා ඉවර නම් මට පිණ්ඩපාතේ වඩින්න තියනවා. කිසිදු ප්‍රතිචාරයක් දැක්වේ නැහැ. එනිසා ඔබට වෛරයෙන් සලකන අය ගැන අමුතුවෙන් දේවල් කරන දෙයක් නෑ. නිහඬ වෙලා ඉන්න, ප්‍රතිචාර නොදක්වා ඉන්න. දැන් මගේ උපදේශනට එන පවුල් උපදේශනේ මට මහත්ය කියනවා. අවදින මට මගේ නෝනව සැකයි. ඇයි? මම කොච්චර බැන්නත් මට බනින්නේ නෑ. දැන් එයා මංගාවට ඇවිදලා තියෙන නෝනට කියලා බැනුම් අස්ස ගන්න. මොකද එයා කියන්නේ? මම මෙච්චර බනිනකොට ගහනකොට නිහඬව ඉන්නේ මෙයාගේ වෙන ප්ලෑන් එකක් තියෙන හන්දලු. ඒකටමලු මට තද වෙන්නේ. නෝනා කියනවා ආදුරනේ මගේ කර්මයකට මේ මිනිහට කර ගහන්න උනා. මගේ මේ කර්මේ මං ගෙවන්න ඕනේ. එනිසා කොච්චර බැන්නත් ඉතින් මං බැනන එක බොහොම උපේක්ෂාවෙන් මෛත්‍රී සාගතව අහගෙන ඉන්නවා. මගේ කර්මේ ගෙවෙනකල් මං ආයෙ ගනුදෙනු හදාගන්නේ. මගේ අම්මල තාත්තල එපා කියද්දි මම මේක කරගත්තා. ඉතින් කමක් නැහැ. දැන් මම මේක ගෙවන්න පෙසන්න අංස කියනවා එහෙම. ව්‍යාපාදය නැති කරන්න නම් වෙන උපාය නැහැ. මෛත්‍රියම තමයි කියන්නේ නේ. එහෙමනේ නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචනං අවේරේනත සම්මන්තියේස ධම්මසනත්තුන.
ව්‍යාපාදේ නැති වෙන්නේ අව්‍යාපාදයෙන්මයි. වෛරේ නැති වෙන්නේ අවෛරයෙන්මයි. හින්දා වෛරය තියෙන හිතකට ගින්දර දානවා වෙනුවට වතුර ටික ටික දා ගන්න උදව් කරන්න. මේ මනෝ කර්ම. එහෙම නැත්තම් මොකද වෙන්නේ කියලා මම අනාගතේ ඉස්සරහදි පෙන්නනවා. මිත්‍යා මත වෙනුවට සම්මා දිට්ඨියට එන්න ශ්‍රුතවත් වෙන්න. හොඳට ඇහුම්කන් දෙන්න. සමහර මම මේක කිව්වට ගමන්නේ මම දන්නවා මේ බණ අහන කෙනෙක් තමයි මෙතන ඉන්නේ. මේ බණත් ඔහුත් අහනවා. අවුරුදු 28ක විතර තරුණෙක් මගෙත් එක කතා කරලා තියෙනවා මේ බණ අහලා ඇවිදilla. මම ඔහුටත් ඒ දැන කිව්වා. එයා කියනවා මේ ජීවිතයේ ඇතුලේ සියලු සැප සම්පත්. ඔහු මට කියන්නේ මේ දැන් සංකල්පයක් තියෙනවා මේ group sex කණ්ඩායම් ලිංගික චර්යා. abnormal sexual disorders කියලා මේ ලෝකේ කතා කරන කොටසක් ඔහු කියනවා. කවුදෝ කිව්වලු ඒක අත්හදා බලන්න ඒක ඉතාම හොඳ එකක්. ඒකේ උඩරෙමට ගියපුවාම නිවන් දක්ක හැකි කියලා. කාමසුකල්ලිකාණු යෝගයේ කොටසක්. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. හැබැයි කවුදෝ කිව්වලු. මගෙත් එක තර්ක කරනවා. ඊට පස්සේ කියනවා මද්ද්‍රව්‍ය જાති පාවිච්චි කරලා ඩොපමින් ස්රාවයේ ඇති කරගෙන මනස දිනු කරලා නිවන් දකින්න පුළුවන් කියලා. එයාට කවුදෝ කිව්වලු. ඒත් කාමසුකල්ලිකාණු යෝගී. ඉතින් ඒ දැක්කද මිත්‍යා මත ඇහැටි. මේ තරුණ ජීවිතය ඇතුලේ පුදුම දේවල් තියෙන්නේ. ඒක නිසා සමහර දේවල් ඇඟ කිලිපොලා යන දේවල් මගේ උපදේශන කාමරේ ඇහෙනවා. මේ තරුණයන්ගේ ඔළුව ඇතුලේ තියෙන එහෙම තියෙනවා. ඒක නිසා දැන් ලංකාවේ තියෙන ලොකු කාරණා ටිකක් ඒ කරුණවල ඇතුලේ තියෙන මිත්‍යාව. ඒගොල්ලන්ට උපේක්ෂාවෙන් අපි පෙන්වන්න ඕනන්නේ එක්ක ශ්‍රුතවත් වෙන්න දෙන්න ඕනේ. මේ ධර්මයේ ඇතුලේ තියෙන කරුණු කාරණා බුද්ධ දේශනාවෙන් ඉගෙන ගන්න. එහෙම වුණාම තමයි ස්වයං විනය ඇති වෙන්නේ. එහෙම නැතුව මගේ තියෙන සාංශාරික පෙරේතකමට හරි මගේ සාංශාරික වරගෙන ආපු අකුසල් වලට හරි දැන් ලෝකේ තියෙන දේවල් එකතු කරන්න ගියපුවාම සිද්ධ වෙන්නේ අපි නොහිතන තැනක අපිට වරදිනවා. එනිසා එහෙම වැරදුනහම මොකද වෙන්නේ කියලා හරි අපූර්ව සිද්ධියක් මේක ඇතුලේදී මම තව ගේනවා. දේවතා සංයුත්තේ තියෙන දේව දූත සූත්‍රය හරහා නිසරු වේවා සරු හැටියට අරගෙන සරු වේවා නිසරුයි කියලා ප්‍රතික්ෂේප කරලා ඔය කියන කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වරද්දාගත්තට පස්සේ අතිශය ඛේදනීය තත්වයක් එනවනේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවනේ අපාගාමී වෙනවමයි. උනාට පස්සේ අපායේදී යම රජුරන්ගේ ප්‍රකාශනයක් අහනවා කියනවනේ. ඒ ප්‍රකාශනයේ තියෙනවා කියනවනේ මම දේව දූතයෝ කීප දෙනෙක් කිව්ව උඹට හම්බුනේ

නෑ මට ඒක මගේ හරුණා කියනවලු. පස්සේ කියනවා ඒ මගේ හැරීම උඹේ දෝෂයක් මිසක් උඹේ වටේ හිටිය කගේවත් දෝෂයක් නෙමෙයි. දැන් එහෙනම් ඉතින් ලෑස්තියන් විපාක විඳින්න. ඒකත් පෙනුනේ නැත්තම් මම තව එක්කෙනෙක් කියලා තියනවා. කොන්ද කුදු වෙලා ලෙඩ වෙලා සමහර වෙලාවට සරව ගලනවා, ඕජස් ගලනවා. මේ හුස්ම ගන්න ජීවිතයේ ඇතුළේදී බට ගහලා බඩ කපලා ඒකෙන් කෑම දෙන්නේ, උගුරවල් හිල් කරලා එතනින් තමයි වතුර මොනවාරි ටිකක් දෙන්නේ. ඔබ දැක්කේ නැද්ද එහෙම ලෙඩ වෙච්ච අය? දැක්ක දැක්ක. ඇයි ඔබ හිතුවේ නැත්තේ උඹටත් මෙහෙම දුක් විඳින්න වෙයි, උඹෙත් මේ සංසාරේ මෙහෙම දේවල් වෙන්න තියෙනවා, එහෙම වෙන්න කලින් මනෝ කර්ම, වචී කර්ම, කාය කර්ම හොඳ කරන්න ඕන කියලා? මට මග ඇරුණා කියනවා. වැඩක් නැහැ කියනවා. දැක්කේ නැද්ද කියලා අහනවා. ඒ ලෙඩ වෙච්ච මහලු වෙච්ච අය අතරතම තව එහෙම නැති වුණත් විවිධ චෝදනා වලට ලක් වෙලා රජයෙන් දඬුවම් විඳිනවා, උල තියනවා, එල්ලනවා, හිරගත කරනවා. දැක්ක කිව්වා. ඇයි උඹට සංසාරේ බය දැනුනේ නැද්ද? උඹටත් එහෙම වෙයි කියලා. දැක්කේ නැද්ද වස්තුව, දේපල, ධනය, තරාතිරම් ගොඩක් තියනවා. ඒ උනාට මැරෙනවා. මැරෙනකොට තට්ටු නිවාස ගෙවල් ඇතුළ කිසි දෙයක් වැඩක් නැහැ. තනි හෝල් එකක ඔහේ උඩු කුරුව තියනවා. දන්න කියන මිනිස්සු හොඳ වාහනවල ඇවිදිලා, හොඳ මැදුම් අඳගෙන ඇවිදිලා ශෝකේ ප්‍රකාශ කරලා යනවා. වොයිස් කට් දෙනවා විතරයි කරන්න පුළුවන්, පණ දෙන්න බෑ කියනවා. ඔබ එතකොට හිතුවේ නැද්ද උඹටත් මෙහෙම වෙනවා, මේ කාය කර්ම වචී කර්ම සංවර කරන්න ඕනේ, මනෝ කර්ම සංවර කරන්න? නෑ මට ඒක මග හැරුණයි කියනවා. මමත් වොයිස් කට් දෙදි හිටියයි කියනවා. එහින්දා ඒවා වෙන කාගේවත් කුමන්ත්‍රණ නෙමෙයි. නුබලට සරු දේවල් සරු හැටියට දකින්න බැරි වෙච්ච එකේ විපාක කිව්වා. ඒ නිසා අපිටත් විඳින්න වෙනව අර කියනවනේ, කරන කලට පව් මිහිරිය මිසේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. ඒ නිසා තරුණ මදය, රූප මදය, ධනවත් වීමේ මදය, බලවත් වීමේ මදය මත ජීවිත નિસારු කරගන්නේ නැතුව, මිත්‍යා දෘෂ්ටියට අරන් යන්නේ නැතුව අනිවාර්යයි අපි අපේ ශික්ෂණ ජීවිතයක් පටන් ගන්න ඕනේ. එතනින්මයි මේක අල්ලන්න පුළුවන්. ඒ නිසා මම දැන් ඔබට හඳුන්වලා දෙන්න හදන්නේ, කෙනෙකු ඔබ ඇතුලේ අනිවාර්යයෙන්ම අපේ මොළේ ඇතුලේ මෙහෙම નિસරු මේවා, සරු හැටියට පේන, අසාධාරණ මේවා සාධාරණ හැටියට පේන, හොඳ නැති මේවා හොඳයි කියලා හිතන්න පුළුවන් මනසක් කොහොමද ඇති වෙලා තියෙන්නේ? මොනවද ඒකට මනෝවිද්‍යාත්මක බලපාන කරුණු කාරණා කියලා මම මුලින්ම ඔබට මතක් කරලා දෙන්නත් ඕනේ. මොකද මෙතනට මේක එකතු කරේ නැත්නම් අපේ ප්‍රායෝගික පැත්ත දුර්වල වෙනවා. ඒ නිසා පළවෙනිම දේ තමයි තමන්ගේ විශ්වාසයට ගැළපෙන සාක්ෂි විතරක් පදනම් කරගෙන වැඩ කරනවා. සමහර අය ඉන්නෝනේ ඔවුන්ගේ විශ්වාසයෙන් පිට කිසි දෙයක් ඔවුන් පිළිගන්නේ නැහැ. මට හිතන දේම විතරයි හරි කියලා හිතෙනවා. දැන් සමහර අර තාත්තලා එහෙමනේ කිව්වේ, මම ඔබට මුලින්ම කිව්වා නේද, දූගේ දූලා හිතුවක්කාර වෙන්නේ අම්මලාගේ වැරදි නිසාලු. එයා හිතාගෙන ඉන්න සාක්ෂි එක. මොකද මං හොඳට හොයලා බැලුවා, ඒ පුතාගේ පවුලේ තාත්තා එයාගේ අම්මටත් ඒක කියලාම තිනවා. අක්ක කෙනෙක් පැනලා ගියපු වෙලාවේ කිව්වලු, අනිවාර්යයි කෙල්ල ගෙනාවේ නැත්තම් ඔබටත් මේ ගෙදරින් යන්න පුළුවන් කියලා. දැක්කද විශ්වාස පද්ධතිය? එයා ඒකම හිතාගෙන හිටියා, එතනින් මිදුනේ නැහැ. එනිසා තමන්ගේ විශ්වාසයට ගැළපෙන සාක්ෂි වලින්ම විතරක් ජීවිතයේ තීන්දුව తీරන ගන්න අයට ඔව් සරු දේවල් નિસරු හැටියට පේනවාමයි කරන්න වෙනවමයි. එනිසා විකල්පයත් අපි එතනම යෝජනා කරගෙන යන්නම්කෝ. විකල්පේ තමයි මතක තියාගන්න, තමන්ගේ විශ්වාස පද්ධතිය ඇති වෙන්නේ අත්දැකීම් එක්ක, පරිසරය එක්ක, සිද්ධි එක්ක, එහෙම නැත්නම් ලෝකේ අපි හිතන විදිහම විතරක් වෙනව නෙමෙයි. බහුහේතුවාදීනේ, බහුහේතුවාදී. ඒක නිසා තමන්ගේ මතයෙන්ම වැඩ කරන එක නම් නතර කරගන්න ඕනේ. දැඩි මතධාරින් ඉන්නවා. ඒ දැඩි මතධාරින් හරි අමාරුයි නමන්ඩ. ඒ ගෙවල් ඇතුළෝ අපායවල්. එහෙමම තමයි. ඒ නිසා නම්මෙසීලෙ වෙන්න අර කියන්නේ නමන්ති පලිනෝ වෘක්ෂක් නමන්ති විබුදා ජන. නැමෙන්න පුළුවන්නේ ගෙඩි වලින් ගස් පිරුණාම, පල දරනකොට. මිනිසුත් එහෙම තමයි. නිකන් අර තම්බෝ, නිකන් ස්තම්භ වගේ මෝල් ගස් ගිරලා වගේ නෑ. නම්ය සීලි වෙන්න ඕනේ, ඇහුම්කන් දෙන්න ඕනේ. නිවැරදී නම් ඔව් ඒ නිවැරද්දය නිවැරද්ද පිළිගන්න ඕනේ. සමහරුන්ට වැරද්ද පේනවා, මේක වැරදි කී කියා ඒ උනාට තියෙන උද්දච්චකමට ඒක පිළිගන්නේ. මතක තියාගන්න සංසාරෙම වරදින ස්වභාවයක් උද්දච්චක. මේක ගිහි උනත් පැවිදි උනත්

0: වැලිවිට අසරණ සරණ සරණංකර හාමුදුරුවෝ උන්වහන්සේගේ කුටියේ ගහලා තිබිච්ච වචනේ ඔච්චර 84000ක් බණවලින් එකයි උඩගුණව මහන උද්දච්ච වෙන්න එපා කිව්වා. මොකද ඔය උඩගුගම ඇතුලේ සියල්ල අපිට අහිමි වෙනවා. ගෙවල් ඇතුළත් එහෙමයි. මම කියන විදිහටම ඉන්න ඕන, මම කියන දේම කෙරෙන්න ඕන, එහෙම බෑ. එහෙම යන්නේ නැහැ. ඒ නිසා සරු දේවල් මේ අතේ තිබුණත් නිසරු හැටියට පේන්න පටන් ගන්නවා. තමන්ගේ විශ්වාසවලට විතරක් දෙනකොට අවධානය. දෙක, සමහරුන්ගේ ඔළුව අපි කියන්නේ නෙගටිව් පොයින්ට් වලට විතරමයි දුවන්නේ. ඍණාත්මක දේවල් වලට විතරමයි අවධානය දෙන්නේ. කොච්චර ධනාත්මක දේවල් තිබුණත් අතාරිනවා. මේකේ මනසේ පොඩි චමත්කාරයක්. බුදුරජාණන් වහන්සේ හිතගෙන මතක් කළේ චිත්තං පාපසන්නින්නම්. හිතේ ස්වභාවයම පුහුණුවම තියෙන්නේ පවට බරව, නරකයට බරව, කුණු වලට බරව. ඒ නිසා සමහරු අය ඉන්නවා කුණු රහම හොයන අය, අඩුම පේන අය, වරදම දකින අය. කොච්චර හොඳ තිබුණත් ඒකේ ඔළුවේ අවුලක් තියෙනවා. يعني ඍණාත්මකම දේවල් හිත හොයන අය අනිවාර්යයි. ඔව්, සරු දේවල් අතහැර ගන්න අය, නිසරු දේවල් සරු කියලා හිතන අය. දැන් සාමාන්‍ය අපි දන්නවා මනෝවිද්‍යාවේ අපි කතා කරගෙන යන ડિප්‍රෙෂන් වගේ විෂාදේ වගේ කොටසකදී නෙගටිව් තෝට්ස් තමයි වැඩිපුරම තියෙන්නේ. මේ දේවල් හරියන්නේ නැහැ, මේ දේවල් වලින් සතුටු වෙන්න බෑ, මට අනාගතයක් නැහැ, මට ඔක්කොම වරදිනවා, මගේ වටේ ඉන්න අයත් මාව අතහැරලා තියෙන්නේ, මම වටිනා කෙනෙක් නෙමෙයි. නෙගටිව් තෝට්ස් මෙහෙම එනකොට මතක තියාගන්න, ඔව් අපි සරු දේවල් අතාරිනවා. ජීවත් වෙන්න තියෙන හුස්ම බලාපොරොත්තු අතාරිනවා. ඒක නිසා අපි නිතර කියනවා ධනාත්මක දේවල් ජීවිතයට එකතු කර හිතන්න දවසට. දැන් අපි උපදේශන වැඩසටහනවල අපි කියන්නේ අපි ගාවට එන අයට, විෂාදයෙන් ඉන්න අයට අපි කියනවනේ ලියන්න කියලා. දවසට ධනාත්මකව තමන් සතුටින් කරපු කාරණා හතර පහක් ලියන්න. හිතට එන නෙගටිව්ව ලියන්නත් කියනවා. මම කියන්නේ නෙගටිව් නැතත් පොසිටිව් ටික ලියන්න. මම කියන්නේ අඩුම තරමේ තමන් මේ හොද්දට පාරේ ඇවිද බොයිෆ්‍රෙන්ඩ් එක අයිස්ක්‍රීම් කාපු ළමයා. හැබැයි මේ එයා නැති උනායි කියලා අයිස්ක්‍රීම් කන්නෙත් නැහැ, ඇවිදින්නෙත් නැහැ. අපි මොකද කරන්නේ? ඉස්සරෝම අයිස්ක්‍රීම් එකක් කන්න කියලා මේ තමන්ගේ සතුටින් අයිස්ක්‍රීම් එක කෑවේ. එනිසා ඒ අයිස්ක්‍රීම් එක භුක්ති විඳින්න. ඒක ධනාත්මකයි. මොළයට ඕන හැම උත්තේජනයක්. හැබැයි අයිස්ක්‍රීම් කාරයා දකින දකින ගානේ මතක් වෙන්නේ අතහැරපු බොයිෆ්‍රෙන්ඩ් නම් නෙගටිව්. ඉතින් කොහොමද ඒක සරු? ඒක නිසා මේ ක්‍රමවේදය ඇතුලේ නඩත්තු කරන්න කියනවා ධනාත්මක දේවල් ටිකක් අරගෙනම එන්න ඕන. ඊළඟට අනිත් අයගේ ක්‍රියාවන් එක්ක චරිතයට බැඳිලා ඉන්නවා. උදාහරණයක් කියලා කියන්නම්කෝ. මෙන්න මේ අනිත් අයගේ ක්‍රියාවත් එක්ක තමයි චරිතයට බැඳෙන්නේ. මේක හරි බරපතල වැඩක්. අපි කියන්නේ හැම වෙලාවෙම මිස් වෙන්න හදනවා කියලා අපි හොඳයි කියන්නේ. කවුරු හරි කෙනෙක් නෝන හරි මහත්තයරි වැඩපලේ කෙනෙක් හරි තමන්ගේ යටතේ ඉන්න කෙනෙක් හරි පරක්කු වුණොත් ඒක එයාගේ දුර්වලතාවයක්. හැමදාම පරක් වෙන ලෙඩකුත් වෙන තියෙනවා. නමුත් ඉඳ හිට හරි තමන් යටතේ ඉන්න කෙනෙක් ප්‍රමාද වෙනවා නම් වැඩකට කියන්නේ ඒක මහ නොසලකිලිමත්කමක්. ඒ චර්යාවෙන් තමයි යා මනින්නේ. හැබැයි එහෙම කියන බොස් පරක් වෙච්ච දවසට එදාට ට්‍රැෆික්. එයා පරක් වෙනකොට ට්‍රැෆික්. යටතේ ඉන්න අය පරක් වෙනකොට ඒක දුර්වලකමක් එයාලගේ චරිතේ. බං එහෙම චර්යාවෙන් පුජ්‍යලයන්ව මනින්න යනකොටත් මතක තියාගන්න අපිට ධනාත්මක දේවල් නැති වෙනවා. සරු දේවල් අහිමි වෙනවා. වැදගත්ම කාරණාවක් තමන්ගේ ඇතුලේ තියෙන තමන්ගේ අභ්‍යන්තර ගැටලු තියෙනවනේ. ඇතුලේ අභ්‍යන්තරික ගැටලු, ඒව අනුම්මත දාන එක. දැන් සමහර වෙලාවට කොච්චර කවුරු ඇවිල්ලා හොඳින් කතා කළත් තමන්ගේ ඇතුලේ ගැටලුවක් තියෙනවා. මේ මිනිස්සු හිනහ වෙන්නේ මගෙන් කීයක් හරි කඩා වඩා ගන්න. එතකොට අන්න ඒක තමන්ගේ ගැටලුවක්. දෙන්නේ තුන් දෙනෙක් එහෙම කඩා වඩාගෙනත් ඇති. හැබැයි හැම මිනිහම එහෙම නෙමෙයිනේ. එතකොට මොකද කරන්නේ? එතකොට අපි එයාට සලකන විදිය වෙනස් කරනවා. එයාට දක්වන ප්‍රතිචාරය වෙනස් කරනවා. ඉතින් නිකම්මම අපි අපේ හිතේ નિසරුකම් හදාගෙන ඒවයි තියෙන්නේ. නිසා තමන්ගේ ඇතුලේ තියෙන ආකල්පමය ගැටලුව අනිත් අය පිට දාන්න එපා. සමහර අය ඉන්නවා, සමහරු පොඩ්ඩක් කෑම කාලා ඉවරලා පොඩි හුදකලා තැනක් හොයනවා, දුම්වැටියක් වගේ දේවල් බොන්න. හැබැයි ඒකෙන් කියවෙන්නේ හැමෝම කෑම කාලා ඉවරලා දුම්වැටියේ හුදකලා තැන් වල බොනවා කියන එක නෙමෙයි. ගැටලුව තමන්ගේ එකක් තමයි. හැබැයි ඒකෙන් අනින් පින්නේ හමනින්න බෑ. මම මේ තේරෙන සරල කාරණාවක් කිව්වා. අනිත් ඒවත් ඔහොමම තමයි. තමන් වගේ එහෙමයි කියලා හිතන්න බෑ. තමන්ගේ ගැටලුව අනිත් අයට දෙන්න බෑ කියන කතාව මම මේ කියන්නේ. ඊළඟට අපි නිරන්තරයෙන්ම නිරන්තරයෙන්ම අපි කියනවනේ මමම තමයි හරි අනිත් අය තමයි වැරදි. ඒක එක පැත්තකින් අත්තුන් කන්සන පරවම්බනයක් වෙන්නත් පුළුවන්. තමා උසස් කොටගෙන අනිත් අය පහත් කිරීම. මට වරදින්න බෑ. වරදිනවා නම් වරදින්නේ මම කියපු දේ අහපු නැති අයට විතරයි. වරදිනකොටත් කියනවා මම කියපු දේ අහපු නැති හන්දා තමයි වැරදුනේ හොඳ වැඩේ කියනවා. ඔක ගෙවල් ඇතුලෙත් මහා භයානක විදියට තියෙනවා. දරුවන්ට සමහර වෙලාවට කොච්චර උපදෙස් දුන්නත් වරද්ද ගන්නවා. එතකොට සමහරු දැන් මට මුණ ගැහිලා තියෙනවා. සමහර දූලා ඉන්නවා කසාතේ දැන් ගිනි ගොඩක. කසාද බැඳපු මිනිස්සු හිතපු කෙනා නෙමෙයි. හැම තැනම කාන්තාවෝ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. ඒ වුණාට ගෙදරට තමන්ගේ සහෝදරයන්ට අම්මට තාත්තට කියලා මේකට විසඳුමක් හොයන්නේ නැහැ. ඇයි? තමන්ගේ කැමැත්තට තමයි විවාහය වුනේ. ඒ වුණාට එදාම කිව්වලු ඕක කරගන්නවා නම් ඌත් එක්ක ඔක්කොම බලා ගන්න ඕන. අදින් පස්සේ අපි නැ. අපිට කිසි දෙයක් කියන්න එපා. මගෙන් අහන ආදරේ මං කාටද මේවා කියන්නේ? ඒ නිසා තමයි බණ අහලා මෙතෙන්ට ආවේ මේ ටික කියන්න විසඳලා දෙන්න අපේ මනුස්සයව හදාගන්න. මං අහන්නේ දෙමව්පියන්ට වරදින්නේ නැ. ඔය සහෝදර සහෝදරයන්ට ජීවිතේ වරදින්නේ නැ. ද තමන්ගේ කෙනෙකුට වැරදුනහම උඹට උනේ හොඳ වැඩේ කියලා කියනවට වඩා පුළුවන් විදිහට මැදිහත් වෙලා මේ මනුස්සයව සනස ගන්න බලන්න. කොහෙද නොවැරදින මිනිස්සු ඉන්නේ? එහෙම නැ. වැඩේ තියෙන්නෙම තමන්මමයි හරි තමන්ට වරදින්නේ නැහැ. මම කියපු දේවල් අහපු නැති හින්දා උඹට වැරදුනාට හොඳ වැඩේ කියලා හිතාගෙන ඉන්නවා. එයාටත් හොඳටම මතක තියාගන්න වරදින්නේ මේ මුළු ජීවිතේම. වරදින්නේ මේ මුළු සංසාරෙම. එනිසා අපි ඒ සංසාරයේ වරදින નિસරු දේවල් ගොඩ ගහ ගන්නවා. මොකද ඒකට බලපාන ලංකාව වගේ රටක තියෙන සාම්ප්‍රදායික දේවල් ටිකුත් තියෙනවා. දැන් මේක ඉතාම හොඳින් අහගන්න ඔය සරු දේවල් සරු හැටියට අරගෙන ඇවිදිලා ලංකාවේ ඉන්න බැරි කෙනෙකුගේ තියෙන කාරණාව. දැන් අපි කියනවා මනෝවිද්‍යාවේදී සරු දේවල් අරගෙන යන්න හැම තැනම හඬ නගලා කතා කරන්න යන්න එපා. සමහර තැනක නිහඬ වෙන්න. තමන්ට දෝෂාරෝපණ ගොඩාක් කරන තැනක, තමන්ම විවේචනය කරන තැනක, අහස පොළව නුහුලන චෝදනා කරන වෙලාවක එහෙම නිහඬතාවයේ ඉතාම වැදගත් ගුණයක් අවශ්‍ය තැනක හැම තැනකම නිහඬ වෙන්න හරියන්නේ නැහැ. එහෙම නොතර අපි අර කියන්නේ සමහර වෙලාවට සමහරු නිහඬ වෙන තරමට ඒක බය අදුකමක් හැටියට සලකලා දරමිටියටත් බැඳ යනවා. එහෙම නෙමෙයි. බොහෝ තැන්වල නිහඬ වෙන්න හැබැයි මිනිසුන්ට නිහඬ වෙන්න බැරි හේතුවක් තියෙනවා. මිනිස්සු හිතනවා නිහඬ වෙනකොට එයාගේ අහංකාරකම කියලා. එයාගේ අහංකාරකම. අර නස්රුදීන්ගේ කතාවක් තියෙනවා. නස්රුදීන් කියලා කියන්නේ මොකද? බුද්ධිමත් කෙනෙක්නේ. බස් එකට නැගලා මිනිස්සෙක්. නස්රුදීන්ගෙන් ආනවල කොහොමද මම දැකලා හරි පුරුද්දේ කාලෙකින් නේද අපි දැක්කේ? දැන් කොහොමද බිරිඳ? දැන් කොහොමද දරුවෝ? නස්රුදීන් කියන්නේ හොඳයි. හොඳයි. හොඳයි. එච්චරයි. අර මනුස්ස එහෙනම් මම බහැලා යනවා කියලා බහැලා ගිහිල්ලා. ළඟ හිටපු මනුස්සෙක් කියලා එවවලු නස්රුදීන්ගේ නස්රුදීන් තමුසේ බුදුමයිනේ. කසාද වෙඳලත් නැහැ. ළමයිනුත් නැහැ. අර මනුස්සයාට බැන්නේ නැහනේ. හොඳයි හොඳයි කියගෙන හිටියේ. පස්සේ කිව්වලු ඔව් උත්තර දෙනවට වඩා සමහර ඒවාට නිහඬ වෙනකොට අතිරේක ප්‍රශ්න එන්නේ නැහැ කියලා. මම වැඳලා නැහැ. මට ළමයි නැහැ. ඒව ගැන අහන්න එපා. මම බඳින්නෙත් නැහැ. මම ළමයි හදන්නෙත් නැහැ. ඒව කියන්න ගියනම් මොකද වෙන්නේ? දැන් අපිට වෙලා තියෙන ඒවා නෙවෙයිද? අපි ගැන හිතාගෙන ඉන්න මතවාදය අනිත් අයට සාධාරණීකරණය කරන්න කෑ ගහනවා. මතක තියාගන්න තමන්ගේ අධ්‍යාත්මික සහ ආධ්‍යාත්මික කාරණා ටික තමන් කල්පනාකරණය කරගත්තම හරි. ඒ හින්දා ඒ තැන්වලදී නිහඬ වෙන්න. මිනිස්සුගේ අහංකාරකම කියලා. මිනිස්සු අහංකාරකම කියලා කියයි. ඒක අහංකාරකම නෙමෙයි. ඒක බුද්ධිමත්කම. ඒ නිසා එයාට සරු දේවල් හම්බ වෙනවා. අර මුලින් කියපු කණ්ඩායමට සරු දේවල් අහිමි වෙනවා. නිසරු දේවල් තමයි සරු හැටියට ගන්නෙ. මේ කණ්ඩායමට හොඳට සරු දේවල් පේන්න පටන් ගන්නවා. හැබැයි සමාජයෙන් දෝෂාරෝපණය වෙනවා. ඊළඟට තමන්ගේ සීමාවල් තියාගන්න ඕනේ. මතක තියාගන්න දැන් ගොඩාක් ළමයි අපි ගාවට අරන් එනවා අධිසංවේදී තමයි. යාළුවෝ තරහ වෙයි කියලා නෑ කියන්න බෑ. බෑ කියන්න බෑ. තමන්ගේ වැඩත් අතපහු කරගෙන අනිත් අයට උදව් කරලා හැබැයි ඒ ළමයි තරහ වෙනකොට සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. එනිසා මතක තියාගන්න හැමදේටම නෑ බෑ නෙමෙයි. කෙලින් තමන්ට නොගැලපෙන දේ ප්‍රතික්ෂේප කිරීම, තමන්ට අකමැති දේෙන් ඉවත් වීම අකාරුණික වීම නෙමෙයි. හැබැයි මිනිස්සු මොකද කියන්නේ? කිසිම කරුණාවක් නෑ කියයි. කිසිම උදව්වක් නෑ කියයි. හැබැයි සීමාවක් තියාගන්න ඒක කුසලතාවයක් නෑ බෑ කියන්න පුළුවන් වෙන්න ඕන. ඒක මං කියන්නේ ලංකාවගේ සමාජික කියන්නේ අකාරුණික මිනිස්සු එහෙම කියලා. ඊළඟට සාර්ථක වීම කියලා කියන එකත් ඉතාම වැදගත් දෙයක්. භෞතිකව සහ ආධ්‍යාත්මිකව නිහඬව සාර්ථක වෙන්න. සාර්ථක වෙනවයි කියලා කියන්නේ තමන්ට නඩත්තු කරන්න පුළුවන් තමන්ගේ වටපිටාව හදාගන්න. එතකොට එහෙම හදාගන්නකොට නිහඬව මිනිස්සු කරන චෝදනාව තමයි ඔය ලොකු කම්පෙන්නනවයි කියන එක. මිනිස්සු එහෙම කියනවනේ. මතක තියාගන්න අර මං දැක්ක එක තැනක තරුණයෙක් ලියලා තිබ්බා මේ පුළුවන් තරම් දියුණු වෙන්න කුඩු විකුණලාලු සල්ලි හම්බ කරේ කියලා මිනිස්සු කියනකල්. මොකද දැන් මිනිස්සු සාර්ථක වෙනකොට හිතන්නේ මොනවා හරිම දුරාචාරකමක් කරලායි කියලා. නෑ අපේ රටේ දක්ෂ ව්‍යවසායකයෝ හොඳ ලස්සනට දියුණු වෙනවා. ඔබටත් මම යෝජනා කරලා තියෙන්නේ සර්වවත් මිනිස්සු ගොඩක් දියුණුයි. මොකද සර්වවත් භාවයේ ස්වභාවය ඒක. සරු දේවල් ආශ්‍රය කරපම වෙන්නේ ඒක. හැබැයි මිනිස්සු චෝදනා කරනවා ලොකු කම් පෙන්වන්න කියලා. හැබැයි ඒක එහෙම කිව්වට කමක් නෑ. සාර්ථකත්වය අතාරින්න එපා කියනවා. සාර්ථකත්වය මේ සාර්ථකත්වය භෞතිකයි, කනබුණ දේවල් යාන වාහන ඒ දේවල් ටික තියෙනවා වගේම ආධ්‍යාත්මය තියෙන්නත් ඕනේ. ආධ්‍යාත්මය නැතුව කනබුණ ඒවා විතරක් හොයන්න ගියොත් ආන් එතන අසාර්ථක වීම තියෙනවා. ඒකයි මේ සමතුලිත කරන්න ඔබට මම මේ ටික කියන්න හදන්නේ. ඊළඟට අපේ සමාජයේ තියෙන ලොකුම ගැටලුව තමයි වෙනස් මතයක් දරන්න බෑ. ඒක හතුරු කඳවුරකට අලවනවා. වෙනස් මත දරන්න පුළුවන් වෙන්න ඕන. මේ සාරවත් මිනිස්සු වෙනස් මත දරනවා. ආගම සම්බන්ධයෙන්, ජාතිය සම්බන්ධයෙන් වෙනස් මත දරනවා. හැබැයි ඒ මතය තව කෙනෙකුට හානි නැහැ. දැන් වෙලා තියෙන මොකද? මම වෙනස් මතයක් දරනවා නම් ඒක අනිත් ඔක්කොම දරන්න ඕන. ඒක ලෙඩක්. මම දරන මතයට ප්‍රතිවිරුද්ධ මත දරන ඔක්කොම මගේ හතුරෝ. ආන් ඒක ලෙඩක්. ඒ නිසා වෙනස් මත දැරීමේ හැකියාව තියෙන්න ඕන. ඒක හතුරෙක් වෙයි, හතුරු වෙයි කියලා හිතාගෙන නෙමෙයි. මොකද අර අපි කියනෝනේ මෘතකෝවාන ජායතේ, සමහර මිනිස්සු ජීවත් වුණත් මලකඳන් වගේලු. මොකද තමන්ගේ සුවයත්තේ නැති වෙන එක. ඒ නිසා මේ කාරණා ටිකකින් අපි මම මේ ඔබට යෝජනා කරගෙන එන්නේ සරු දේවල් සහ නිසරු දේවල් වෙන වෙනමම ඔළු ඇතුලේ මනෝවිද්‍යාත්මක කිරණ සාධක. මම ඔබට මේක ඔක්කොම මතක හිටින්න කාල වේලාවේ හැටියට එක කාරණාවක් විතරක් මතක් කරොත් හරි. ඒ තමයි අපිට පුළුවන් මෙන්න මෙහෙම සිද්ධියක් ගන්න. අපිට ලැබෙන තොරතුරු, අපිට ලැබෙන දත්ත, අපිට අත්විඳින්න වෙන සිද්ධි මත තමයි අපි ප්‍රතිචාර දක්වන්නේ. ඒක අපි ඇතුලේ තියෙන එකක්, සිද්ධියේ නෙමෙයි. දැන් හිතන්නකෝ අපිට එකම පුද්ගලයෙක් තුන් දෙනෙකුට මුණ ගැහෙනවා ගෙදරදී හරි පාරේදී හරි, හිනහ වෙනවා නැත්තම් ඔරවනවා. ඔරවගෙනම ගියා කියලා හිතන්න. ඔරවගෙන යනකොට පළවෙනි එක්කෙනාට හිතෙන්න පුළුවන් අනිවාර්යෙන් යාමට තරහ හින්දා තමයි ඔරවගෙන ගියේ. ඒ කියන්නේ ඔරවලා ගියා. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් එයා දුකකින් ඉඳ ඇති, ඒක තමයි ඔරවලා ගියේ. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් අනිවාර්යෙන් මං ගැන කවුරු හරි කේලමක් කියලා, ඒ හින්දා තමයි ඔරවගෙන ගියේ. ඔරවපු එක්කෙනාට එක සිද්ධිය එකයි. තුන් දෙනාට හිතෙන්නේ තුන් විදිහකට. ඕක තමයි තියෙන ඇත්තටම හිතාගන්න අවශ්‍ය කාරණාව. සිද්ධිය එකක් වුණාට අපි ඉන්න තත්ත්වයේ අනුව තමයි අපි ඒක කියවගන්නේ. ආන් ඒක කියවා ගැනීම ඇතුලේ තමයි කයෙන් කාය කර්ම, වචනෙන් වචී කර්ම එකතු කරගන්නේ. හිතන හැටි තෝරන්නේ මනෝ කර්ම වලින්. ඒ නිසා තමයි හිත සරු දේවල් වලින් පුරවන්න කියලා අපි ඔබට මේ දේශනාව පටන් ගන්නකොටම යෝජනා කළේ. ඒ නිසා මහා ගැඹුරු ගොඩක් එකතු කරේ නැහැ. සාදු සම්මත යහපත් දේවල් සාපේක්ෂයි කී කියදුවන්න දෙයක් නැහැ. බුදු දහමෙන් බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨියේ ඇතුළත් කරුණු කාරණා ටිකම ප්‍රමාණවත් ඔබට සරු දේවල් පිළිපදින්න, නිසරු දේවල් අතහරින්න, එහෙම කරගෙන මනෝ කර්ම යහපත් කරගෙන, කාය කර්ම වචී කර්ම යහපත් කරගෙන, අර දේව දූත සූත්‍රයේ හම්බුණා වගේ යම රජුරුව ළඟට ගිහිල්ලා සාක්ෂි දෙන කෙනෙක් නොවි ඔබේ ජීවිතය මෙලවත් පරලවත් සුගතියක පිහිටවන්නට මේ දේශනාව මාර්ගෝපදේශයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දේශනාවේ සමාප්තිය සටහන් කරන්නේ. දායකත්වයන් දෙකක් සමදායකත්වයන් හැටියට ලබාගෙන නම්බර 151 බී ගස්පේ බාඳුරාගොඩ ලිපිනෙහි පදිංචි නිසාන්ති පෙරේරා මහත්මිය ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම පූජ්‍ය කැටවල හේමාලෝක මහින්පාණන් වහන්සේටත් දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. 2026 සැප්තැම්බර් මාසේ 13 වන දින 53 වන ජන්මදිනයේ සමරන නිශාන්ති හේරත් මහත්මියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන මේ දායකත්වය දරන්නේ එතුමිය. ඔබතුමියට නිදුක් නිරෝගීමත් බුද්ධාදී රත්නත්‍රය ආශිර්වාදයේ ලැබෙන සුබ ජන්මදිනයක් වේවා කියන ප්‍රාර්ථනාව අපි සිද්ධ කරනවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන පියදාස පියාණන් ගුණවතී මෑණියන් එවැගේම WT නිමල් ස්වාමි පුරුෂයා දරුවන් වන චතුමි චමිත්මා ඉමේත් සෙනුත් සහ සහෝදර සහෝදරියන් ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් පින් බලාපොරොත්තු වන ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න කියන ඉල්ලීමත් එතුමිය සිද්ධ කළා. ඒ ප්‍රාර්ථනාවන් වගේම අංක 102-1E ශාන්ත රීටාපාර ගල්කිස්ස ලිපිණෙහි පදිංචි දම්බිකා රත්නායක මහත්මිය එතුමියගේ අරමුණ වෙන්නේ අවුරුදු 15කට පෙර පරලොව සැපත් සෑම් රත්නායක පියාණන්ට සහ සැප්තැම්බර් මාසේ 16 වෙනිදාට මිය පරලොව ගොස් අවුරුදු 10ක් සපිරෙන විනීතා පත්මිනී පෙරේරා මෑණියන්ට සහ ටිෂණී දියණියට පින් අනුමෝදන් කිරීම. එවැගේම දම්මිකා රත්නායක මහත්මිය ස්වාමියා සහ දරුවන් බෑනාවරුන් ලේලියට මිනිබිරියන්ට සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස ආශිර්වාද ප්‍රාර්ථනා කර ගැනීම. දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද කිරීම. දායකත්වයන් දක්වන ඔබ නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වන සියලු ඥාති වර්ගයාද දේශනාව ශ්‍රවණය කරන ලද ඔබ දේශනා කරන මා අප නමින් මිය පරලොව ගොස් යමෙක් පින් බලාපොරොත්තු වෙනං ඒ සැමද මෙපින් අනුමෝදන් වෙත්වා ලබා ඇති භවයන් සූපත් කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙත්වා කියා අපි පින් ප්‍රාර්ථනා කරමු. සම්මා දිට්ඨික සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව දායකත්වයේ දක්වන මේ දේශනාවේ දායකකාරකාදී සියලු දෙනාටම ඒ පෞල්වල හැම දෙනාටම නිබදව ලැබේවා සැලසේවා. දේශනාව ශ්‍රවණය කර ලක්වාසී ලෝකවාසී ඔබ හැම සියලු දෙනාටමද බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදය නොවඩුව ලැබේවා සැලසේවා. ජීවිත තුලා ගුණ දහම් දුරු වී සුගුණ සදහම් වැඩි වී සරු දේ සරු හැටියටත් නිසරු දේ නිසරු හැටියටත් දැක අවබෝධ කොටගෙන නිසරු දේ බැහැර කොට ජීවිතය සරු කර ගැනීම සඳහා මේ ධර්ම ශ්‍රවණානිසංසය පිහිට පිළිසරණ වී මෙලවත් පරලවත් අපිට සුගතියක් බවට පත් කරගන්නට හැකියාව ලැබේවා. අවසන ඔබටත් මටත් මළගිය ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝක සත්වයාටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණානිසංසය පිහිට පිළිසරණ වේවා කියා සාදු කියා ඉන්න තැනකෙනම් අපි පින් ප්‍රාර්ථනා කරගනිමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති.
1: සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමවටපත් උනේ අතිපෝචනීය වන්දනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට. හිත හදන වැඩපිළිවෙල තව බොහෝ දුර බොහෝ දිනාගේ හිතසුව පිණසම මෙත්නෙත් පාමුලෙන් කියා දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ සෑම සියලු කුසලයක්ම උන්වහන්සේට නිවීම පිණසම වේවා. නිදුකින් සුවෙන් තව බොහෝ කල් සසුනඹර බබලවා දහම් ප්‍රදීපයේ හැම හදවතකටම මෛත්‍රී සහගත චේතනාවෙන් දල්වන්නට අපේ ස්වාමීන් වහන්සේට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපි මෙත්නෙත් පාමුල නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසෙන්න ඔබට මේ වැඩසටහන නැවත අහන්න පුළුවන්. ඒ වගේම කුටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන මානසික උපදේශණ ලබන්නට කැමති ඇත්තන්ට මා සිහිපත් කරනවා 0700013403 අංකයට 0700013403 අංකයට කතා කරලා ඒ විස්තර දැනගන්නට. ඒ වගේම net සිදු කරන අසිරිමත් පින්කම තමයි මේ දිනවල ඓතිහාසික ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනව සදහාතුක මන්දිරයේ වහලය සහ සංඝවාසයේ වහලය නැතම් පියස්ස ඉදිකිරීමේ කටයුත්ත. තිස්ස මහරාමේ කලාව වගේම අපි ඒ උතුම් කටයුත්තට මුල පුරලා තිබෙන්නේ. ඉතින් අපේ නේ ශ්‍රාවකයෝ මේ වෙනුවෙන් එකතු වෙනවායි කියන පූර්ණ විශ්වාසයෙන් තමයි අපි ඒ උතුම් කටයුත්ත ආරම්භ කරන්නට යෙදුනේ. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියන්නේ අපට තිබෙන ඓතිහාසික උරුමය. හේමමාලා දන්ත කුමරු දළදා වහන්සේ ලක්දිවීපයට වැඩම කරර පළමු වරට ලක්දිවීපයට අඩිය තියපු තැන තමයි මේ අසිරිමත් පුදබිම. ඒ නිසා මේ පුදබිම ගොඩනැංවීම බෞද්ධ අපේ යුතුකමක් වගකීම. තවමත් කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවත මේ විහාරස්ථානයේ විනාශමුඛයට ගිය නිසා සංඝාවාසයක් හෝ ධාතු මන්දිරයක් ලංකාපටුන විහාරස්ථානයේ නැහැ. එවෙනුවෙන් තමයි අපේ මේ උත්සාහය. අපට තිබුණු දළදා වහන්සේ වඩමවපු වටිනාම ධාතුන් වහන්සේ වූ දළදා වහන්සේ වඩමවපු පුණ්‍ය භූමියේ දළදා පූජාව නැත්නම් ධාතුන් වහන්සේ වන්දනාව උදෙසා ධාතු මන්දිරයක් නැතිවීම කොතරම් අපේ සිත් තුළට සිත්තෙවුලක් ඇති කරන්නට හේතුවත්. එනිසා මම ඔබට ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන්. ඒ වගේම විහාරස්ථානයේ අපේ අතිපූජනීය විහාරාධිකාරී හම්බෙගම යස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාට වැඩ හිඳින්න කුටි සංඝාවාසයක් හරි හැටි නැහැ. ඒ වෙනුවෙන් ඔබ දායක වෙන්න, එකතු වෙන්න අපිත් එක්ක මේ කටයුත්තට වහලේ නිර්මාණය කිරීමට වර්ගඩියකට රුපියල් 4000ක් වගේ මුදලක් යනවා. වර්ගඩි ගානට ලබා ගන්නත් පුළුවන් ඔබට, එක වර්ගඩියකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට හෝ, එහෙම නැත්නම් තමන්ට අතේ තියෙන යම් ප්‍රමාණයකින් හෝ මේ උතුම් කටයුත්තට දායක වෙන්න. ඒ පිළිබඳව කැමැත්තක් ඇති හැමෝටම මම ආරාධනා කරනවා. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ තිබෙනවා පූජා නමින් අපේ ගිණුම. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් අපේ ගිණුම තිබෙනවා. ගිණුම් අංකය මෙය, ලියා ගන්න. 84 79 83 85 මේ ගිණුමට මුදල් බැර කරලා ඊට එකතු වෙන්න. ඒ වගේම විස්තර දැනගන්නට පුළුවන් 0674 25 214 අංකයට කතා කරන්න, එහෙම නැතිනම් මට කතා කරන්න 0777 980 62 37 0777 980 62 37. ඒ ආරාධනාව කරන ගමන් මේ අංකයටම ඔබට කතා කරලා ඔබේ ගමේ පැවැත්වෙන ධර්ම දේශනා පින්කම් නෙත් රේඩියෝවේ විකාශය කරගන්නට වීඩියෝ මගින් නේත්‍රාලෝක YouTube නාලිකාවට එක් කරගන්නට විස්තර දැනගන්නටත් පුළුවන්. 0777 980 62 37. ඒ ආරාධනාවත් එහෙමනම් කරමින් මෙත්නෙත් පාමුලාදට නිම කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: Mit nit pamul
3: mit nit pamul
4: FM 95.8 net FM

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
4: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත්නියුස්.
5: අයිබෝන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කසුනි. විශ්ම ද්‍රවතුගයක් මෙරටට රැගෙන ගුවන්මගේ ගුවත්තඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගුවන්තොටුපර රේගු නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විමර්ශනයකට අදාළවයි. සැකකරු එම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන වේද ගුවන්තොටුපල ව්‍යාපාරිකයින් සඳහා වූ රක්ත මාවත ඔස්සේ පිටකරගෙන යාමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙක්. එහිදී ඔහු විසින් කුෂ්ම ද්‍රව්‍ය ග්‍රෑම් 668 ප්‍රමාණයක් පාර්සල් තුනක් ලෙස සකස් කර ඇඳ සිටි කලිසමෙහි පැති සාකු දෙකෙහි සඟවා මෙරටට රැගෙන වී තිබුණා. මිනගින නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙතගෙන ආවේ
4: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: FM 95, FM 94.8, Net FM.
6: Hello, hello.
7: Sati Antea.
6: Hello, hello.
7: Sati Antea.

කවුරුන්දෝ කියලාද කල්පනා කරන්නේ. එහෙනම් ඔන්න මං ඇවිල්ලා ඉන්නේ උදේ 9 විනාඩි 11යි. එතරම් තන්නපත අමුචටක් නිදිමතකට හඩක් තියනවා කියලා. ඔව් ඉතින් සතියන්තයි කියලා කියන්නේ චුට්ටක් ඉතින්. ඉර කලින් ඇහැරෙන දවස අපිට වඩා. 1711යි 95යි 95යි 95 නැන්නේ. මෙතන මම මග බලාගෙන ඉන්නවා කියලා මතක තියාගෙන.

නවයයි විනාඩි 19යි දැන්. තරංගා මට දැන් ලස්සන සින්දා කියලා කියන මංජුලා කොහෙන්ද කටු කුරුන්දෙන්. Good morning තරංගාවිය. කිරිබත් වල මට උදෑම. මං ආසම කෑම පින්තූර දැක්කත් බඩගිනි වෙන කෙනෙක් මං. යාලුවා හැමෝටමත් එක කිරිබත් එවලා තියන්නේ සිංගප්පූරුවේ ඉඳන් ආව කිරිබත් එවා සමිතගෙන ආයිබෝන් සුබ දවසක් තරංග මරුදල් පොලසල් ප්‍රනාන්දු තමයි සුබ දවසක් කියලා ලස්සන ගීතයකට එකසු කරගන්න කියලා තියන්නේ. හෙලෝ හෙලෝ සතියන්තයට මහරගමින් දුලානිත් ඉන්නා අපි යන්නේ අහසින් යහපියාමලා.

0: උදේනවයයි විනාඩි 22යි.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: හැමෝම අහනවා රංජයි ටාටා එකක් ගත්තේ කියලා. හේතු ගොඩයි. විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් ලක්ෂ 2ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
3: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
2: බිස්නස් කරන අයට මේක යෝධා හයියක්.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනතිහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: මල්ලි, එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
6: LB රන් අය තමයි මගේ හයිය.
7: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
8: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
10: ඒයි
9: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
10: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
9: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
11: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
12: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.

මෙහෙ බලලා මෙහෙ බලනකොට මැසේජස් ඕනේ තරම්. ඉතින් හැමෝම ආදරෙන් අපි වහගෙන ඉන්නකොට එහෙ බලලා මෙහෙ බලන්නත් හිතෙන්නේ අප්පා. Hey good morning taranga. ලස්සන සින්දුවක් ඕනේ. මගේ හස්බන්ඩ් අසංග චුටි පුතා. දෙන් චුටි පුතාලා දෙන්න නේද? සෙනු චෙනු අම්මා ශීලා එවාගේම තාත්තා ජයන්ත. මගේම යනවා මහි අගනයට අම්මා මල්ලි නංගි නංගිගේ පැටව් දෙන්න හැමෝම එක් අසු කරගන්න ඕනේ. අක්කගේ පවුලේ අයයි මල්ලිගේ පවුලේ අයයි. ගීතිකා තමයි කෝට්ටෙකොඩ මැසේජ් එක දීලා තියන්නේ. ගෙදර හැමෝම එක ආදරෙන් ඉන්න ලස්සන පවුලක්. මට හිතෙන හැමයි මේ මැසේජ් එක කියවද්දි. Good morning Taranga, මගේ 20th birthday එක මාමයි මගේ පවුලේ අය වල ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ කියලා කියනවා. Hello good wish me. සුබ උපන්දිනයක් වේවා ලස්සන ගෑනු ළමයෝ. හැමදේම බලාපොරොත්තු වෙන විදිහට මිෂ්ට වෙන්න ඕනේ. ලස්සන බලාපොරොත්තු ඔක්කොම ටික ඉෂ්ට වෙන්න ඕනේ. හොඳේ. Hello hello සතියන්තයෙන් Taranga මැනික සද්දට අහගෙන ඉන්නේ ඕනේ සින්දුවක් මාෂි උකුවලින්.

என்ன கௌரவரி ஆதரறாங்க நான் கௌரவத்தை பாக்கியனா அதுக்கே அண்ணகோ நவையாய் வினாடி விசி நவையாய் வேலாவ මේ දවස්වල ලෝකෙ ලොකුම ඉල්ලුමක් තියෙන රස්සාවක් නේ කියාගිව කියලා කියන්නේ. ඉතින් කියාගිව කෙනෙක් කියලා ඔයාටත් ඊශ්‍රායලයේ, ජපානයේ, කොරියාවේ, ඩුබායි වගේ රටවල් ගණනාවකට ඒ වගේම යුරෝපයේත් වැඩිහිටි සත්කාර සේවයට යන අවකාශය හදාගන්න හොඳම chance එක දෙන තැන ගැනයි මේ මතක් කරන්නේ. වැඩිහිටි සත්කාර NVQ level 3 වගේ පිළිගත් වෘත්තීය සුදුසුකමක් ලබා ගන්න එක හරි වැදගත්. ඉතින් ඔයා එන්න ඕනේ කොහෙට දන්නවද? ඔයා එන්න ඕනේ මාතර රියුගා හෙද විද්‍යාලයට. මාතර රියුගා හෙද විද්‍යාලය මේ පුහුණුව දීලා සහතිකයකුත් දීලා එතනින් අතර වෙන්නේ දේශීය විදේශීය රැකියා සඳහා මඟ පෙන්වනවා. ඒ වගේම ඔයාගේ CV එක හදාගන්න තැනට පවයනවා. ඒකටත් උදව් කරනවා. ඉන්ටර්විව් වලට ලෑස්ති කරනවා. ඒකට අවශ්‍ය කරන පුහුණුවත් ලබා දෙනවා. ඉතින් වැඩි විස්තර මේ වටින ආයතනයෙන් ලබා ගන්න මෙන්න කතා කරන්න. 0.78 155 42 43 0.78 155 42 43 හොඳ තැනකින් හොඳම උපදෙස් අරගෙන හොඳින් ඉගෙනගෙන ලෝකෙ කොහේ ගියත් වටින කෑගිව කෙනෙක් වෙන්න chance එකයි මාතර රියුගා ආයතනය ඔයාට දෙන්නේ.

ක්‍රියාවෙන් හැම සින්දුවක්ම හුඟක් ආදරෙන් අපි වැළඳ ගන්නවා. හැම සින්දුවක්ම කියලා කිව්වට අපි ආස සින්දු ටික. අපේම සින්දු කරගෙන අපි ඒවා විඳිනවා. හැබැයි ක්‍රිකට් වලදී අපි තරඟ කරනවා. අද ඉන්දියා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරඟාවලියේ තවත් අවසන් තරඟයක් ඉතින් අද ලංකාව දිනනාට බලාගෙන ඉන්න හැමෝම වෙනුවෙන් ඒ හිත් අසට රිංගල ඒගලන්ගේ විශේෂ ටිකත් අරගෙන මං මේ වෙලාවේ හුලඟට කියනවා ජය වේවා ශ්‍රී ලංකා කියලා. ඒ විශ්වකත් එක්කම යනවා හෙලෝ හෙලෝ සතියන්තයට සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රාගමින් පුරුදු විදියට මැසේජ දීලා තියෙන සුබ දාසනක් තරංගා. ස්තුතියි මගේ පොතට සුබ පැතුවට. ශශි දෙවලි බාති එක්ක රාමනි සුමේද ඉන්නා කලුතරින් තුසිත් කල්හාරි එක පුංචි එවින් ඉන්නවා කැනඩාවෙන් චන්න ඇන්ජි මිෂෙල් ඒන්ජල් ඒඩ්‍රියන් එක පුංචි සොෆියත් ඉන්නවා.

0: උදේනවයයි විනාඩි 38යි.
1: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන, බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝදරතය. දැන් මාසික වාර්ික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්.
2: 1. සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා.
3: 2. අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
4: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 13.88 අමතන්න.
5: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න. 0170013336.
6: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටැග් දිනා ගන්න ආසයි නේද? Vision Care පාට සිත්තම්. හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම Vision Care ශාඛාවට ගෙනවෙත් බාර දෙන්න.
7: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පොත්වලට ඇස් තියනවා, පොත්වලට හිත් තියනවා. ඒකනේ පොත් මෙච්චර ළඟා පිට නේද? ඉතින් පොත් කියවන හැමෝම වෙනුවෙන් මේ පාරත් 27 වැනි සංවත්සරය සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 25 වැනිදා පටන් ගන්න ඔක්තෝබර් 4 වැනිදා වෙනකල් BMICH පරිශ්‍රයේ තියනවා. උදේ 9 ඉඳලා රෑ 9 වෙනකල්ම පැවැත්වෙනවා කියලා ඔයා දන්නා හැම පාරම වගේ. කියවීමේ මාසය වෙනුවෙන් පොතක් මිලදී ගන්න දැම්මම ලෑස්ති වෙලා ඉන්න. පොත් වෙනුවෙන් ඒ කියන්නේ ඔයාගේ අනාගතයේ සතුට සැනසිල්ල නිවීම ආයෝජනය කිරීම වෙනුවෙන් මේ වෙලාවේ ඉඳලම රුපියල් ටිකක් වෙන් කරලා තියාගන්න, කාලය ටිකක් වෙන් කරලා තියාගන්න. සංවිධානයේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය නිල ගුවන් විදුලිය NET FM.

Hello, hello, Taranga. Mang lihini agala tushari. Mama nang papisi mahana gamang awa hageni inne. Ekyanoya dakshik. Ekyanoya viravariyak. ලස්සන පාපිසි මමත් වෙළඳ පළේ දැකලා තියෙනවා. මං සමහර පාපිසි දැක්කම හිතනවා ඒගොල්ල කොච්චරක් නිර්මාණශීලීද කියලා. සමහර අය කකුල් පීදන්නේ දෙන්නෙත් නෑ. කියන්නේ ඔයත් ඒ වගේව මමන කෙනෙක් නේද? මගේ මහත්තයාවයි මගේ දූල දෙන්නවයි එකතු කරගන්නේ අපේ දොනිගේ 17 වෙනි උපන්දිනේ. ඉතින් සුභම සුභ උපන්දිනයක් වේවා ලස්සන දෝනි තරුණ දෝනි කෙනෙක්. හැමදාම අම්මලට ඔය වගේ ආදරෙන් ඉන්නවනේ.

Jeeves, Farida, Aditi, Silva, Shrin Dias, Niro Gayani, Chandrani, Rosette Gamage, Hamo Mekutukaraganama, Mendemes, Sindhueta. A very good morning, Taranga. Good morning, Koyage Nama. Nama Natia Adarayak. Udename Vinadi Panasayai. මේ සින්දුවෙන් අපි මේ පැය ඉවර කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න අලුත් පැය.

0: සත්‍යෝ ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: ලෝකයේ ක්‍රිකට් තරු ලංකාවේදී එකට ගැටෙන
4: ලංකා ප්‍රීමියර් ලීග් 2026.
5: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නෝ සමග මම කසනේ. විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, ජීවත් බෝම්බයක් සහ MBG වර්ගයේ ජීවපතරුම් 6ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බලකුඹුරු මුල්ල කුලියපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්. සිදුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
6: FM 95, FM 94.8, NET FM.
7: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන පියාඹන්න.
8: NET FM. Hello, hello, Satyantaya. Hello, hello.

සුබදැස්සනක් ආදරේ ඔයාලට කියලා තියෙනවා. ඉතින් අපිත් ආදරේ. නමක් ගමක් නැති වුණාට ආදරේ. සුබම සුබදැස්සනක් වේවා තරංග මැණිකේ. අප්සරා තංගල්ලේ ඉඳලා එහෙම කියන්නේ. මේ ටීම් එක මෙක්කසු කරගන්න කියලා කියනවා. ගොඩක් ස්තුතියි. මං ගැන කියපු හැම දෙයකටම.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
2: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි
3: නතරයියේ පෙරලි කරන NLB Mega Power දැවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක පව Super Tag සහ Grand Super Tag-කට සුපිරි රිමෝට් රතයක් දිනන ලොකුම Super Tag ඉදෙන එකම නතරයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න
4: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 14 අපි එන්නේ මාරවිල. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සඳරු නවාතැන්.

උදේ 10යි විනාඩි 20යි තත්පර 42ට මතක් කරන්න හදන්නේ අනාගතේ ලංකාවෙන් එළියට ගිහිල්ලා ජීවිතේ ජය ගන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයාට සුබම ආරංචියක්. ත්‍යාගිව කෙනෙක් විදිහට රටවල් ගණනාවක ඉල්ලුම තියෙන හොඳම රැකියා ශාස්ත්‍රයක නියෝජිතයෙක් විදිහට ඔයාට රට යන්න පුළුවන්. ඊශ්‍රායලය, ජපානය, කොරියාව, ඩුබායි වගේ රටවල් වගේම යුරෝපයේත් වැඩිහිටි සත්කාර සේවයට යන්න නිකන් යන්න බෑ හැබැයි නේද? NV Kiv Level 3 වගේ පිළිගත් වෘත්තීය සුදුසුකමක් ලබා ගන්න ඕනේ. ඉතින් මේ හැම දෙයකටම ඔයාව යොමු කරන්න මාතර රියුගා හෙද විද්‍යාලයේ සූදානම්. මාතර රියුගා හෙද විද්‍යාලයේ සියලු පුහුණුව දීලා දේශීය විදේශීය රැකියාවලට මඟ පෙන්වලා ඔයාගේ CV එක සකස් කරගන්න උදව් කරලා ඉන්ටර්විව්ස් වලට යන්නව ට්‍රේන් කරලා මේ හැම දෙයක්ම කරනවා. ඉතින් කතා කරන්න ඔයාගේ අනාගත සිහිනය වෙනුවෙන් 0.78155 42 43ට 0.78155 42 43

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
5: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව Net FM.
6: පොත් අපගේ net වගේ
4: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට සතර පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර
7: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
8: Net FM Hello Hello Satyantaya

දුක මග අරගන්න ප්‍රශ්න මග අරගන්න ගෙඩි පාරවල් හොයන්න ගිහිල්ලා වැරදි පාරකට වැටෙන්නොත් ආයි තරුණ ජීවිතයක් මෙහා පැත්තට ගන්න ලේසි වෙන්න. රටම එකට ජාතික මෙහෙම ක්‍රියාත්මක වෙන්න එකයි හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන ගැනයි මේ මතක් කරන්නේ. මෙහි ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් අපිත් ආයතනයක් විදිහට දායක වෙනවා. මොකද එවැනි දේවල් නතර කරන්න රටම එකට අත්වැල් බැඳ ගන්න ඕනේ හින්දා ඔබ දන්නව මොන තරම් විනාශකාරීද කියලා හානිකර මද්‍රව්‍ය භාවිතය. ඒ දැනුවත් කිරීම වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් ගණනාවක් දිවයිනේ ක්‍රියාත්මක වෙනවා. ඒ සියල්ල සිදු කරලා ඊට පස්සේ එවැනි දේවල් වලට යොමු වෙච්ච තරුණ පිරිස් පුනරුත්ථාපනය කරලා නැවත බලගැන්වීමේ මේ වැඩසටහන රටම එකට එක්විය යුතුමයි.

යන්න හදන්නේ ඊජි අනුරව මුණ ගැහෙන පුස්සලව බීඑෆ් ජනපදයට. ගුඩ් මෝර්නින් තරංගා මාව සින්දුවකට එකසු කරගන්න අපේ අම්මයි අප්පච්චි බලංගොඩින් සංජුයි එහෙම කියන්නේ. සුබ දවසක් මගේ ජීවිතේම මගේ අම්මා එයා වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා දිය තලාවෙන් කියනවා. නමක් නෑ, නමක් ගමක් ඇති වුණාට සුන්දර මනුස්සෙක්, අම්මට ගොඩක් ආදරය කරන කෙනෙක්. කෑගල කංකීරිය හෙට්ටි මුල්ල චන්දි මා පහන්තිර කණ්ඩායමටම මේ ලස්සන හින්දි සින්දුව. කුවේත්වල චන්දි නංගි තමයි මැසේජ් එක දුන්නේ.

0: උදේ 10යි විනාඩි 45.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල් සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමාජිකකි.
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0247-3131-540.
5: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
6: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
7: ගින්දර හැන්දෑව විඥානු අයියා.

0: වරුණා කියන්නේ වර්ණනාව. දැන් වර්ණනාවකටයි ලෑස්ති වෙන්න. රියුගා කියන නම net අහන ඔබට අලුත් නමක් නෙමෙයි. ජීවිතේ අලුතින් හිනාවෙන්න උත්සාහ කරන රට රැකියාවකට යන්න වැරදරන ඔබට රියුගා කියලා කියන්නේ වෙන්නම සන්නාමයක්. ඒ ගැන විස්තර අරගෙන යන්නේ අපේ ආදරණීය ටීකේ මහින්ද සහෝදරයා ආයුබෝවන්.
1: ආවා රියුගා නර්සින් ස්කූල් එකට. රියුගා නර්සින් ස්කූල් කියලා කියන්නේ ආයි සඳහන් වෙලා තියෙනවා වීආ ප්‍රොෆෙෂනල් කියා ගිව කියලා. ඒ කියන්නේ තරංග මේ දකුණු ලකතිය කියා ගිව වලට හොඳම තැනක් තමයි මේ රියුගා හෙද විද්‍යාලය කියලා කියන්නේ. ඔබ දන්නවා දැන් ලෝකේ වැඩිම ඉල්ලුමක් තියෙන රැකියා මොනවද කියලා ඇහුවොත් එහෙම අපිට කියන්න තියෙන හොඳම පිළිතුරු තමයි පහුගිය උත්තර වෙනකන් තිබුණේ කියාගිව තුන්වෙනි තැනට ලෝකේ වැඩිම ඉල්ලුමක් තියෙන රැකියාවලට රැකියා අතර. මේ අවුරුද්ද වෙනකොට මේකේ උඩටම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ලෝකේ දැන් වැඩිම ඉල්ලුමක් සහිත රැකියා ශ්‍රේෂ්ඨයක් තමයි කියාගිව කියලා කියන්නේ. හැබැයි කියාගිව වලට දැන් ලෝකේ වැඩිම ඉල්ලුමක් තියෙන වගේම තරංග මේ හොඳ වැටුපක් ගේවන දැන් ඉස්රායල් වගේ රටකට ගියොත් එහෙම ලක්ෂ 12කට ආසන්න වැටුපක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලෝක බොහෝ රටවල්වල යුරෝපීය රටවල්වල ඒ වගේම ජපානය, කොරියාව, රුමේනියාව මේ හැම රටකම දැන් හොඳ ඉල්ලුමක් තියෙන රැකියා ශිෂ්‍යයක් බවට කියාගුව පත් කරලා තියෙනවා. අපි දැන් විල ඉන්නේ රියුගා හෙද විද්‍යාලය ගත්තොත් එහෙම මේක අංග සම්පූර්ණ මධ්‍යස්ථානක. ඒ කියන්නේ හැම සෑම උපකරණයක් අලුත් උපකරණ තියෙනවා මේ තාක්ෂණයෙන් අලුත් දේවල් කියලා දෙන්න දරු දරුයන්ට විශේෂ පුහුණුලාභීන්ට හොඳ උපකරණ තියෙන වගේම සුදුසුකම් සහිත ඇදුරු මඩුලක් ඉන්නවා. මේ අය අප්ඩේට් වෙලා ඉන්නේ හැම විටම මේ නිවරදි පුහුණුවක් දැනුමක් ලබා දෙන්න මේ කටයුතු කරන බව අපිට හොඳින් නිරීක්ෂණය වුණා මේ ආපු කාල සීමාව තුළදී. ඒ වගේ මතක් කරන්න ඕනේ මේක අලුත්ම පාඨමාලාව පටන් ගත්ත ෆුල් ටයිම් කෝස් එකක්. දින 45ක් තියෙනවා. මේ ෆුල් ටයිම් කෝස් එකෙන් පුළුවන්කමක් තියෙනවා NVQ3 සහතිකය ලබා ගන්න. ඒ කියන්නේ ලෝකේ කොහේ රටකට ගියත් එහෙම තරංග අනිවාර්යයෙන්ම තියෙන ඕන සහතිකය තමයි NVQ3 සහතිකය. ඒ නිසා දින 45 හොඳ පුහුණුවක්. ඒ වගේ මතක් කරන අවසාන වශයෙන් කියන්න ඕන කාරණාවක් තියෙනවා. දැන් ඩමියක් එක්ක තමයි බොහෝ සෙන්ටර්ලු වැඩ කරන්නේ. ඒ කියන්නේ කියාගිව කියන්නේ ඩමියක් එක්ක වැඩ කරන එකක් නෙමෙයි මිනිස්සුත් එක්ක වැඩ කරන තැන. ඒ නිසා හොඳ පුහුණුවක් ආයතනගත පුහුණුවක් ලබා දෙන්නත් මේ ආයතනයේ කටයුතු කරන බව ප්‍රකාශ කරන ඕනේ. ඒ නිසා අපි මතක් කරනවා එන්න මාතර රියුගා හෙද විද්‍යාලයට හොඳ පුහුණුවක් වගේම ඔබේ විදේශ රැකියා ස්ත්‍රීණිය සබයකල ජීවිතයේ දිනන්න මග කියන ආයතනයක් බව ප්‍රකාශ කරනවා. එමනම් තරංග අපිට සමු ගන්න අවස්ථාව දෙන්න මාතර ලෝකේ රියුගා හෙද විද්‍යාලෙ ඉඳගෙන.
0: හොඳයි, බොහොම ස්තුතියි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
5: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: බැයෙන් බැය අලුත් වන අලුත් බැයි

0: විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කසුනි. නීති විරෝධීව විදෙස් තුම්බෙටි තොගයක් මෙරටට රැගෙන ගුවන්මගින් දෙදෙනෙකු ගුවන්තොටුපර රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචි 42 දිවියේ පසු ව්‍යාපාරිකයන් සැකකරුවන් විසින් තුම්බෙටි තොගය මෙරටට ගෙන්වා කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ මේ පිටකරගෙන යමින් සිටියේදී රේගු නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි නිත් නිවුස් නියෝජිතයා පැවසුවේ. ඔවුන් විසින් රැගෙන ගමන් මළු 4 තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 106,600ක් අඩංගු දුම්වැටි කාටුන් 533ක් මෙලෙස දිවයිනට රැගෙන වී තිබෙනවා. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
1: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
3: FM 95 FM 94.8 Net FM

හංචුට ගැන්නක හිනාවෙන්න. හිනාව කියලා කියන්න බෙහෙතක්නේ. උදැම්ම ගිහිල්ලා කන්නාඩිය ළඟට ඔයා ඔයත් එක්ක හිනා වෙලා ඉන්න. කන්නාඩිය ළඟට ගිහිල්ලා හිනා වුණාට කමක් නෑ. යන යන හැමතැනම තනියෙන් හිනා වෙනවා නම් එක්ක ඔයා ආදරෙන්. එහෙම නැත්තම් ඔයා වතුවේ. A very good morning taranga. ලස්සන සින්දුවක් ඕනේ හබී සුමුදු. දිනින්දු කොළු චූටි කී පූජදු කටියම එකස් කරගන්න කියලා දේවතුරෙන් චන්දිම සෙජය දීලා තියෙනවා. චන්දිල ගොඩාක් අපි වහනා නේද? තරංග මැණිකද නිවාඩු නිසා පොඩ්ඩක් වැඩිපුර නිදාගත්තා. නෙත් අහදි මුලින්ම හොනේ භාවනාවක් අන්නේ. Thank you. මගේ වොයිස් එකලු ගොඩක් වෙලාවට මන්දාරම් රෑ. ඔයා කියනේ මම රෙකෝඩ් කරගෙන ආය අහනවා සූති යනේ. ලස්සන සින්දුවකට එකසු කරගන්නම්. කඩවතින් ලක්මාලි තමයි මැසේජ් එකක් දීලා තියෙන්නේ. සුන්දර හිතවතීට මේ සින්දුව තෑගි කරන්නම්. ගුඩ් මෝර්නින් තරංගා. ලස්සන සින්දුවක් ඕනේ. යටි අන්තට පීපල්ස් බැංක් එක ළඟ වීල් පාක් එකේ යාලු යාලු කට්ටියම එකසු කරගන්න. සුමුදු, රොෂාන්, කැලුම්, ලක්මාල්, ෂර්ලි, ලසන්ත තමයි මැසේජ් එක දීලා තියෙන්නේ. එහෙනම් ඉතින් ත්‍රිවිල් පාක් එකේ යාලුව සෙට් එකම එකතු වෙලා අහන්න. මන්තරගත සින්දු ලස්සනද කියන්නකෝ.

කාලකින් වෙනස් සින්දුවක් අහන්න දෙන්න කල්පනා කළා. ගමන් නැන්නේ එන්න යන්න අපි යන්න ලංකා ටයර්ස් විශේෂඥ කණ්ඩායම හම්බෙන්න ඒගොල්ලන්ගේ මොබයිල් ලංකා ටයර්ස් ෂෝරූම් එකට යන්න එන්න. ලස්සන ලස්සන ටයිල් ගොඩක් තියෙන්නේ. එතකොට කොහොමද මේවා පාවිච්චියට ගන්න, කොහොමද ගෙදර ලස්සන කරන්නේ, කොහොමද ඩිස්කවුන්ට් ගන්න. අද රෙස්ඩේ එකක්ද? එහෙනම් හෙට එනවා මාර විලට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම සියලු උපදෙස් අරගෙන ඔයාගේ ගෙදර බාත්රූම් එක වගේම ගෙදර තවත් තැන් ලස්සන කරගන්න ලංකා ටයිල්ස් පාවිච්චි කරන්නේ කොහොමද, ඩිස්කවුන්ට්ස් තියෙන්නේ මොනවටද කියලා දැනගන්න හෙට මාරවිල කට්ටිය ලෑස්ති වෙලා ඉන්න.

ඉන්දිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරගයට ජය වේවා ශ්‍රී ලංකා කියලත් මතක් කරන්න ඕනේ අතරේ යනවා මම අපේ අලෝහයාගෙන සුබ දවසක් වේවා තරංග ලස්සන සින්දුවක් ඕනේ කියලා කියනවා ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන්ස් වල යාළුවෝ කට්ටියම ගම්පහ ඉඳලායි මැසේජ් එක එන්න මට ලස්සන සින්දුවක් ඕනේ එහෙම කිව්වේ රංජිත් මේ කවුද ගුඩ් මෝර්නින් තරංගකි මෘක්ෂාන් බෙරෙන්නාවෙන් යටියන් තොටින් මගේ අක්කයි මගේ සුදු නංගි කට්ටිය මහගෙන ඉන්නේ කියලා කියනවා ඒ කොහමද අපි චාමර ස්ටෝස් එකෙන් කළුතර පනා පිටියේ චාමර තනුජා ඇතුළු හැමෝටම ලස්සන සින්දුවකුයි දෙන්න ඕනේ එයාකි ගුඩ් මෝර්නින් මම ඉෂානි මඩවලින්

0: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
1: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
1: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවෙත් බාර දෙන්න.
3: ඉතනා වි පාස් මතව කින් දුර ජාන මුෂ්කිල් හෝ ඔච්චරක් ලඟ වෙන්න එපා. I am the rasin very way උපන් කාන්දම් හැඟීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට නැත.

0: And the new color brand new Bajaj 3 road rathaya. Divayina pura pihiti 115 ekata adika. Allavi seva saha amathara kotas jale samagin obaveta. David Peeris Motor Company Private Limited within.
1: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
4: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය. Calamity Fire Shield Purple Wire. Then

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: යන්නේ කොහෙද? දැනගෙන යන්නානේ. යන්නේ මම ලංකයි ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට ආයෙත් පාරක්. ලස්සන ලස්සන ටයිල් වර්ග ඒවා කොහෙටද පාවිච්චි කරන්නේ? කොහොමද ඒවා ලස්සනට අපේ බාත්රූම් එකේ ටයිල් කරන්නේ? කොහොමද සුවිශේෂී ඩිස්කවුන්ට් වලට අපි අපේ බාත්රූම් එක ලංකා ටයිල්ස් වලින් හැඩ කරගන්න මේ හැමදේම කියලා දෙන්න ලංකා ටයිල් මොබයිල් ෂෝරූම් එක හෙට දවසේ 14 වෙනිදා එන්නේ මාරවිල ටයිල්.

මගේ ආදර බිරිඳ කුවේට්වල ඉන්නේ. මගේ පවුල හැමෝමයි මගේ යාළුවෝ ටික එක්කම එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා නිකවරටියෙන් චම්පික කියන හැලෝ තරංග අක්කා. මේ පවුල හැමෝමයි මගේ පවුලේ අයවයි මගේ ෆේවරිට් ඔයාවයි එකතු කරගන්න හිත් ලස්සන සින්දුවකට කියලා. පබ්බෝ තමයි එහෙම කියන්නේ. පැලෙන්න ආදරයිලු මාත් ගොඩක් ආදරෙයි. හයි තරංග අක්කා ආද නිවාඩුනේ. මට නිවාඩු නෑ. ලස්සන ගීතයක් අපිට දෙන්න. ඔයාට නිවාඩුයි නේද? ඔයා සැන්න සිල්ලෙන් එහෙනම් මේ සින්දු අහන්න නිලු.

લેસી પાસે ને આય મંગ એક ગીત કે ને આવે ચેન્નઈ એક્સપ્રેસ કે ગેટ ઓન ધ ટ્રેન બેબી ઓચી દિગટમે આને ગીત ઇતી આધા હવસ વેનકમ ઓબત કે આવિદા વિદિન તમાય મેન્ને હરી અંકો તવ ટીક દુર મિનિટ 20ක් විතර આવિદેગે ને અંકો ટ્રેન ને કે એતુલે યનગમ મતક કરන්න ઓને આલુઆ පොතක් කියලා කියන්නේ ජීවිතය හදවත ආත්මය වෙනුවෙන් කරන ආයෝජනයක්නේ. රුපියල් ටිකක් පොකට් එකේ තියාගන්න ඕනේ. 27 වෙනි සංවත්සරය සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ සැප්තැම්බර් 25 වෙනිදා ඉඳන් ඔක්තෝබර් 4 වෙනිදා වෙනකල් BMICH එකේ පැවැත්වෙන උදේ 9 ඉඳලා 9 වෙනකල් කියවීමේ මාසය වෙනුවෙන් පොතක් අරගන්න ලෑස්ති වෙලා ඉන්න. කියවීමෙන් සම්පූර්ණ වෙන්න සංවිධානයේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය නිල ගුවන් විදුලිය FM

0: පිළ තරයි මණ්ඩලය.
1: අනුත්තන කඩම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
2: විෂන්කයා නවතම ශාකාව අම්බලංගොඩ මෙඩිහිල් ප්‍රහල් පරිශ්‍රයේදී දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න මෙඩිහිල් ප්‍රහල ගාලුපාර අම්බලංගොඩ අමතන්න 076-544-151.
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 14 අපි එන්නේ මාරවිල. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරු නවාතැන්.

0: අක්මාවිතෙල් ෆැටි ලිව බයවෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සුල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
1: FM 95 FM 94.8. NET FM.
2: හයි තරංගා, ලස්සන සින්දුවක් දෙන්න. මම නිෂාදි. ඉතින් ආ කොහෙද යන්නේ? ඔන්න දිගනම් ලයිස්සක් තියනවා. හොඳ හුස්මක් ගාමු. මම ඉන්දික තුෂාර, සාරා විනෝදිනි, ඉන්දුමිනි සචින්ත, ඉන්දසර සකුන්ත, සිලුනීමත් මා, සුනන්ද, අරුණ. අපි මැදවච්චේ අරුණ අයියාගේ වැඩපළේ ඉඳන් තාත්තා ඉන්දික, ඉන්දුමින, ඉන්දුසර, ඉමත් මා, අම්මා සාරා, සචින්ත, සකුන්ත, සිලුනි. හැම නමක්ම පටන් ගන්න එක්ක යන්නෙන් එක්ක සෑන්න එක හයිලයිට් කරලා දීලා තියෙන. තරංගමැලිකේ BF ජනපදයටත් සින්දුවක් දෙන්න කියලා කියනවා අනිවාර්යෙන්. පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් අපි වහන් ඉන්නවා. සුබ දවසක් දෙන්න හොඳ සින්දුවක්. සමන් සිරි හැම කියනවා ගුඩ් මෝර්නින් තරංගා. අපිත් වහන් ඉන්නේ ඕනි සින්දුවක්. මමයි මම ගොඩාක් ආදරය කරන මගේ ෆැමිලි එකේ හැමෝමයි එකතු කරගන්න කියලා තියනවා. මෙසේජ් එක දෙන්නේ දිල්රුක්ෂි. හබර දුවෙන්. හරි, හබරා දුවෙන්. නම් හතනවා නම් අන්ද අපි

එහෙම වෙන්න එපයි. පිපුන පර වෙන්න ඕනේ. හැබැයි ඒක දැනගෙන පිපුනම තියෙන ලස්සනයි පර වුණාම තියෙන යථාර්ථයයි දෙකම තේරුම් ගන්නත් ඕනේ. එහෙනම් යන්න. හෙට මන්දරම් රැහත් දාම්ම මන්තරංගා.

0: विश्वास करना सत्य
1: ඔබ වෙතගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0766 716 1872
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම

0: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 13 ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට මම කසුනි නානයක්කාර. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. සිරස්තල ගම්පහදේ පොලිසිය වෙඩි තැබූ වෑන් රථයේ තිබී අයිස් සහ හෙරොයින් සොයා ගැනේ. බෙදා හැරීමට ගෙනාව යදැයි පොලිසියට සැකයක්. ජනාධිපති අනුර අද අනුරාධපුරයේ තවත් ජනරැලි දෙකක. ගිනිඅවියක් සහ අත්බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට. වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 8කට තව දුරටත් බලපෑම්. අද පස්සරුවේ පළාත් කිහිපයකට වැසි රතු මොහොතේ සටන් ඇවිලේ. මැද පෙරදිග කලාපයේ උණුසුම් තත්වයක්. ජනපති අනුර කුමාර දිසානායක මහතා අද අනුරාධපුරයේ පැවැත්වෙන ජනරැලි දෙකකට සහභාගී වීමට නියමිතව තිබෙනවා. එවගේම ගම්පහදී පොලිසිය වෙඩි තැබූ වෑන් රථයේ තිබී අයිස් සහ හෙරොයින් මද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. ගම්පහ අස්කිරිය ප්‍රදේශයේදී අනනොතකා දහවනය කළ වෑන් රථයකට පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා. ගම්පහ ප්‍රදේශයට මද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත වැලිවේරිය පොලිස් තහනේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා. ඒ අනුව අදාළ වෑන් රථය ගම්පහ උඩුගම්පොළ දෙසට ගමන් ගන්නා බවට තොරතුරු තහවුරු කරගත් පොලිස් නිලධාරීන් විසින් ජීප් රථයෙන් අදාළ වෑන් රථය සූක්ෂම වහඹා ගොස් තිබෙනවා. එහිදී පොලිස් නිලධාරීන් තමා පසුපස හඹා එන බව නොදත් වෑන් රථයේ රියදුරු උඩුගම්පොළ මාර්ගයේ මල්වත්තහන්දේ ප්‍රදේශයේදී වෑන් රථය මාර්ගය අසල නවතා ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් ජීප් රථයෙන් බැස වෑන් රථය පරීක්ෂා කිරීමට තැත් කර තිබෙනවා. එහිදී වෑන් රථයේ රියදුරු මාර්ගයේ ගමන්ගත් වාහන කිහිපයක් අනතුරට ලක් කරමින් දහවනය කර නැවත පොලිස් ජීප් රථයද අනතුරට ලක් කර පලා යාමට තැත් කර තිබෙනවා. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් වෑන් රථය දෙසට වෙඩි තැබීමක් සිදු කර ඇති අතර වෙඩිවැදීමෙන් වෑන් රථයේ රියදුරුද තුවාල ලැබුවා. තුවාල ලැබූ රියදුරු ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමටද පියවර ගත්තා. අනතුරුව සිදු කළ පරීක්ෂාවේදී වෑන් රථය තුළ තිබී හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සහ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 9ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සිදුව සම්බන්ධව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි තේමාව කරගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනරැලි මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවත්වනු ලබන ප්‍රධාන රැලි දෙකක් අද පස්සරුවේ කහටගස්තිගිලියේදී සහ නොචියාගම සිංහාරගමදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පළමු රැස්වීම පසරු දෙකට කහටගස්තිගිලිය සතිපොල භූමියේදී පැවැත්වීමට නියමිත අතර පසරු හතරට නොච්චියාගම සිංහාරගම ක්‍රීඩාංගණයේදී දෙවන රැස්වීම පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ගොවි ජනතාවට ලබා දී ඇති සහන සම්බන්ධයෙන් සහ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ඊයේ දිනේ පැවති ආණ්ඩු පක්ෂයේ ජනරැලියේදී සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනරැලියේදී අදහස් පළ වුණා. මේ ආණ්ඩු පක්ෂයේ සංවිධාන කළ ජනරැලි ඇමතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා.
1: සුළුවා මධ්‍ය පරිමාණ මෝල්ලිමියන්ට ලක්ෂ 250ක් පොලී නැතුව මාස 8ක් ඉතිහාස කවදාවත් දීලා තියෙනවද? ලක්ෂ 250ක් පොලී නැතුව මාස 8ක් ගොවියගේ වීටික ගන්න දීලා තියෙන පොලී නැති ණයක් ඉතිහාස කවදාවත් දීලා තියෙනවද? වියලේ මණ්ඩලයට මේ මහ කන්නට මිලියන 11500යි, යල් කන්නට මිලියන 8500යි, 19500යි වෙන් කරලා තියෙනද අවුරුද්දකට මෙච්චර වී ගන්න සල්ලි? නෑ. ඔබ පත් කරපු ආණ්ඩුවට එහෙම වෙන් කරන්න පුළුවන් උනේ හොරකම වංචාව දූෂණය නවත්තලා අනිත් පැත්තෙන් මේ රටේ නාස්තිය නවත්තලා ඉතුරු කරපු මුදල් නිසා තමයි රජයට මුදල් දෙන්න පුළුවන්කම තිබුණේ. ඒ නිසා අපි දැන් තවදුරටත් කල්පනා කරනවා. මේ මිලියන 7500 වෙන් කරා පෞද්ගලික අංශයේ මෝල් වලට කුඩා සුළුවා මධ්‍ය පරිමාණ මේ වලට ඉල්ලලා තියෙන 3850 යරන්දී. ඒක අපි සුළුවා මධ්‍ය පරිමාණ මෝල් ලිමියන්ට කිව්වා. දවසකට කිලෝ 25000කට අඩුවෙන් කොටන්න පුළුවන්. මෝල් ටික 120 ගානේ වී ගන්න. අපි දෙනවා සල්ලි. අන්දසානාගේ ජනාධිපතිතුමා කිව්වා 5000 නෙමෙයි 7500ක් 8000ක් වෙන් කරන්න. මොකද මදිනොත් තාපව වෙන් කරන්න යන්න ඕනේ නැහැ. එකවර වෙන් කරගමු කියලා. ඒගොල්ලෝ මම අපිට කිව්වා මිලියන 5000කට දුන්නත් ඇති කියලා. අපි 7500 සියයක් වෙන් කරා. යලේ මණ්ඩලයේ දැන් පොළොන්නරුවේ ගබඩා වගේම සමහර තැන්වල වී මිලදී ගැනීමල ගබඩාවල වී තියෙනවා.
0: පසුගිය කාල සීමාව තුළ ගෝලීය වශයෙන් අර්බුද පැවතියද ගොවි ජනතාවට ලබා දීමට ඇති සහන ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පැවසුවේ.
2: පහුගිය කන්නේ මොනතරම් ලෝකයේ අර්බුද සිද්ධ වුණත් ලෝකයේ යුදමය තත්ත්වයක් ඇති වුණත් අපි අපේ රටේ ගොවි ජනතාවට පොහොර ටික ලබා දෙන්න විශාල වැඩ කටයුත්තක් ආණ්ඩුව කරා. පහුගිය කන්නට විතරක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට අපි 119,000කට ලක්ෂ 19,000කට ආසන්න million 1900කට ආසන්න මුදලක් සහනාධාර විදියට ලබා දීලා තියෙනවා. සහනාධාර විදියට ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දිත්වාසුලි කුණාටුවෙන් විනාශයටපත් වෙනකොට ගොවිවිම් ඒ සඳහා අපි million 600ක් ලක්ෂ 6000කට වඩා ගොවි ජනතාව වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. මෙට්‍රික් ටොන් 71,000ක් පොහොර අවශ්‍යතාවයෙන් මෙට්‍රික් ටොන් 40,000කට වඩා අපි පොහොර මිටියකට රුපියල් 7000 ගානේ දරමින් තමයි ගොවි ජනතාවට මේ කන්නේ මේ පොහොර ලබා දුන්නේ.
0: මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධානය කළ ජනරැලි ඇමතූ හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ.
3: ජනතාවට පතසරි කරන්නට අනුරාධපුරයට ආපු ජනතාවගේ හරල පැහුනේ, ජනතාවගේ ජීවිත සරුසාර වුණේ පොහොර සහනාධාරය දීලා වීවලට සහතික මිලදීපු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලෙදී කියන එක තමුන්නාසලගේ අපේ හදවතේ තියෙනවා. ඒ නිසා තමයි තමුන්නාසල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අද මේ ගමනට අපිත් එක්ක එකතු වෙලා ඉන්න මිත්‍රවරුනි. මේ පාසල් නොතිබිච්ච, පාරවල් නොතිබිච්ච, වාරික්‍රම නොතිබිච්ච, පන්සල් හරින ගොඩනැගිලි නොතිබිච්ච රටට මහා මෙහෙවරක් පසුගිය අවුරුදු 75 වුණා. මේ පළාතේ විශ්වවිද්‍යාල හැදුණා, විද්‍යාපීඨ හැදුණා, පාසල් සංවර්ධනය වුණා, ඈත ගම්වලට විදුලි බලය ලැබුණා. ඒ ආපු ගමනට ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ 75 වසරක සාපය කියලා මිත්‍රවරුනි. සාපය මොකද්ද? අද ආණ්ඩු ඇවිල්ලා අවුරුදු 2යි අධ්‍යාපනයට 6% වෙන් කරන්න ඕනේ කියලා පාරේ පෙළපාලි කියපු හරිනි අමරසූරි අධ්‍යාපන ඇමතිනිය මිත්‍රවරුනි අධ්‍යාපනයට 100%ක්වත් වැඩිපුර වැඩ කරේ නැහැ.
0: හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කළා.
4: මහානායක හිමිවරු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව දිව්වායක කරන්න එපා කියලා ජනාධිපතිට අනුර කුමාර දායක සභාව සමාජ මාධ්‍යවල තිත්ත කුණු හරුවෙන් මහානායක හිමිවරුන්ට චෝදනා කරන්න ගත්තා. ඒ නිසා මගේ අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය මේ රටේ සભ્યත්වයට ගහනවා, මේ රටේ උරුමය බුදුදහම බුද්ධ ශාසනයට ගහනවා, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මරනවා, ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් කරා ගමන් කරනවා. මේම වෙලාවක අපට පක්ෂපාත ભેද තියාගෙන එක්සත්ව කටයුතු නොකර සිටියේ හැකිවන්නේ නැහැ. ඒ වගේම අපි කියනවා මේ සිටින අපි හැමෝම මමත් ඇතුළුව අපෙනුත් වෙච්ච අඩුපාඩු වැරදි තියෙනවා, ඒවා නිවැරදි කරගත යුතුව තියෙනවා, ඒවා නිවැරදි කරගෙන එනි ඒවා හලාගෙන තිබුණු යහපත් දේ රැකගෙන නව ජාතික න්‍යාය පත්‍රයක් සහිතව ඒ ජාතික න්‍යාය පත්‍රය දිනවන සටනට සියලු දෙනාම ඒකරාශි කරගන්න ඕන. ඒ අභියෝගය අද අපිට තියෙනවා. එහෙම නැතුව ඒ ගිහි පැවිදි ඓතිහාසික බැදීමත් අත කඩන්න හදනවා. පන්සලේ හාමුදුරුවන්ට දාන ටික දෙන එක ඒකටත් විරුද්ධවාද මත දක්වනවා. සිංහල බෞද්ධයයි සිංහල කතෝලිකයයි කොටවන්න හදනවා. ආර්ථිකය කඩා වැටිච්චාවේ ගල්ලඟුරු බාල ගල්ලඟුරු ගෙනල්ලා ඩීසල් වලින් විදුලිය නිපදවුවාමේ. ඒවා ගැන වගේ වගක් නෑ.
0: විදේශ රටක නිෂ්පාදිත බෝරු 12 ගිනිඅවියක්, ජීවත් බෝම්බයක් සහ MBG වර්ගයේ ජීව පතරුම් 6ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව වලකුඹුරු මුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම ගිනිඅවිය ඇතුළු භාණ්ඩ තොගය සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වලකුඹුරු මුල්ල කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්. සිදුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. කුෂ්මද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ගුවන්මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගුවන්තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විමර්ශනයකට අනුවයි. සැකකරු එම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් ගුවන්තොටුපළ ව්‍යාපාරිකයන් සඳහා වූ රක්ත මාවත ඔස්සේ පිටකරගෙන යාමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙක්. එහිදී ඔහු විසින් කුෂ්මද්‍රව්‍ය ග්‍රෑම් 668 ප්‍රමාණයක්, පාර්සල් 3ක් ලෙස සකස් කර ඇඳ සිටි කලිසමෙහි පැතිසාකු දෙකෙහි සංගවා මෙරටට රැගෙන වී තිබුණා. රේගු නිලධාරීන් පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තුගේ වටිනාකම රුපියල් 66,80,000ක් වන බවයි. අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහු රැගෙන කුෂ් මත්ද්‍රව්‍ය තුගේ කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත බහර දීමටද පියවරගෙන තිබෙනවා. එල්නිනු කාලගුණික තත්වයේ හමුවේ පීඩාවට පත්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 161,451ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ දිස්ත්‍රික් අටක පවුල් 49,344ක් අයත් පිරිසක් එලෙස පීඩාවට පත්ව සිටින බවයි. ඒ අතරින් පවුල් 43,221කට අයත් පුද්ගලයන් 141,312 දෙනෙකු පානීය ජල ගැටලුවට මුහුණ පා සිටිනවා. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය පානීය ජලය බෙදා හැරීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝල තත්වයක් පවතින බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු මැද මධ්‍යම සබරගමුව බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි. එමෙන්ම බස්නාහිර පළාතේ සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව සඳහන්. කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. රතු මුහුදේ පිහිටි උපාය මාර්ගික බබ් අල් මණ්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත යෙමෙන වරිල තීරයේ පාලනය තහවුරු කර ගැනීම සඳහා හූතී සටන්කාමීන් සහ සෞදි අරාබි බලකායන් අතර දැඩි ප්‍රහාර හුවමාරුවක් ආරම්භ වී තිබෙනවා. මේ අතර යෙමනේ ජාත්‍යන්තරව පිළිගත් රජයට එරෙහිව සිදුවන මෙම අභ්‍යන්තර ගැටුමට මැදිහත් නොවන්නේයි හූති සංවිධානය වොෂින්ටනේ නිල්ලා සිටි බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. මේ අතර ඉරාක භූමියේ සිට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් සෞදි අරාබියේ නැගෙනහිර බටහිර තෙල් නල මාර්ගයට හානි සිදුවීමත් සමග ඉරාකයේ සහ ඉරානයේ අතර පිහිටි සීමා මායිම් හරස් මාර්ග තුනක් තාවකාලිකව වසා දැමීමට ඉරාක බලධාරීන් පියවරගෙන තිබෙනවා. පූර්වාරක්ෂක පියවරක් ලෙස අදාළ තෙල් නල මාර්ගයේ කටයුතු අත්හිටුවීමට සෞදි අරාබිය කටයුතු කළද ඔවුන් ක්ෂණික හමුදාමය ප්‍රතිචාරයකට මෙතෙක් එළැඹ නැහැ. කලාපී ආරක්ෂාව සහ හෝමු සමුද්‍ර සන්ධියේ නාවික කටයුතුවල ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉරාන නියෝජිතයින් ලබන සඳුදා ඕමානයේදී ගල්ෆ් කලාපී රටවල නියෝජිතයින් හමුවීමට නියමිත බවයි විදෙස් වාර්තාවල සඳහන් කරන්නේ. 2026 T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගයේ අද පැවැත්වෙනවා. කුසලානයේ වෙනුවෙන් මෙහිදී තරඟ වදින්නේ T20 වත්මන් ආසියානු ශූරයන් වන ශ්‍රී ලංකාව සහ වැඩිම වාර ගණනකදී T20 ආසියානු කුරුල ජයගත් ඉන්දියාවයි. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8ට එක්සත් අරාබිය මිරාජේ ඩුබාහිදී ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන කණ්ඩායම් දෙකම අද පැවැත්වෙන අවසන් මහා තරගයට සහභාගී වන්නේ තරගාවලිය තුළ මේ දක්වා අපරාජිතවයි. අවසන් පූර්ව වටේදී පාකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ බංග්ලාදේශය පරාජය කරමින්. ශ්‍රී ලංකා සහ ඉන්දියා කාන්තා කණ්ඩායම් අතර අවසානයට පැවැත්වුණු T20 තරඟ 10න් 9ක්ම ජයගත්තේ ඉන්දියාවයි. කෙසේ වෙතත් මෙම තරඟ 10න් වඩාත්ම වැදගත් තරඟයක් වූ 2024 T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයේදී ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක් පළමුවරට පැවැත්වුණේ 2012 වසරේදී. එතැන් සිට මේ දක්වා තරගාවලි 5ක් පවත්වා තිබෙනවා. ඒවායින් තරගාවලි 3කදීම කුසලානේ දිනාගත්තේ ඉන්දියාවයි. 2018 වසරේදී එහි කුසලානේ දිනා ගැනීමට බංග්ලාදේශ සමත් වුණා. 2024 වසරේදී කුසලානේ දිනා ගත්තේ ශ්‍රී ලංකාවයි. 2022 වසරේදී එහි අනුශූරතාව දිනා ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුණා. අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන්නේ ජයග්‍රහණය පිළිබඳ ඉහළ බලාපොරොත්තු සහිතවයි. තරගාවලිය පුරා ශ්‍රී ලංකා මැද පෙළ පිතිකාරිනියන්ගේ දක්ෂතා කැපී පෙනුණා. ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ද තරගාවලියේදී ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වූ බවයි විචාරක අදහස වන්නේ. අද දින තරඟ බිමට පිවිසෙන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝලින් පළ කළේ මෙවන් අදහසක්.
5: හැමතැනම වගේ කාන්තාවන් දැන් ඉදිරියට ඇවිල්ලා තිනවා. හැම ක්‍රීඩාවකින්ම කාන්තාවන් ඉදිරියට එනවා. ඒ කියන්නේ හොඳ දක්ෂතාවයක් කාන්තාවන්ගේ පෙන්නුම් කරනවා දැන් ඉදිරියට. ඒ නිසා කාන්තාවන් හැමතැනම ඉදිරියෙන් ඉන්න බව මට පෙනී යනවා. හැම ක්‍රීඩාවකම එනවා. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගොඩාක් ඉදිරියට ඇවිල්ලා තිනවා කාන්තාවන්. ඉතින් ලොකු ජයග්‍රහණයක් ලැබෙන්නයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම මේ අද ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම හොඳම තත්ත්වයක් එන්න ඕනේ කියලා හදවතින් සුබපත්.
6: අතරම සතුරුයි දෙවනි පාටත් ඒෂියන් කප් එකේ ෆයිනල් ඇවිල්ලා ඉන්නවා. ඉතින් සුපතන චමරය ඇතුළු ටීම් එකට අනිවාර්යෙන් කප් එක ගේන්න
7: කියලා. අපේ ගේන්න කියලා සී සුපතනවා ඉතින්. ගොඩක් හොඳයි ඉතින්. සන්තෝෂයි ඉතින්. අංගාවේ ටීම් එක.
8: ක්‍රීඩා හොඳ දියුණුවක් දැකනවා අපි. කියන්නේ බොයිස් ටීම් එකටත් වඩා සතුරුයි ඉතින්.
9: අතරම සුපතන ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්සරහටම යන්න ඕනේ. කාන්තාවන් ඉදිරියේ මේ ශක්තිය මුළු ලෝකෙටම පෙන්වන්න.
0: Net News Nimava, Net News Melanga Pradhana Pravrti Prakashya Savasahaya Tihata, Etik Pain Pay Pravrti Balapurutuana, Mohutin Mohuta Venaswana Alutmaturutur Sandaha, Net News YouTube Nalikavata Saha Net News Facebook Pituata Pivisena, Netahut Net News .lk Apage Web Adaviata Pivisena.
10: Net News Rava Pratirava.
11: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතාද මෙලෙස අදහස් පළ කළා.
12: net news පහුගිය දශක දෙක පුරාම විශ්වාසවන්ත ප්‍රවෘත්ති ඉක්මනින් ශ්‍රාවකයන්ට අරන් එන්න සමත් වුණා. සමහර ලාවට රූපවාහිනියටත් කලින් ජනතාවට වඩාත් සමීප ඉතා වැදගත් තොරතුරු ක්ෂණිකව සහ නිවැරදිව අරන් එන්න සමත් වුණා. ඒ නිසා විශ්වාසනීය මූලාශ්‍රයක් හැටියට net news ජනතාවගේ විශ්වාසය දිනාගෙන තියෙනවා. මම හිතන්නේ වසර 21ක් තිස්සේ මේ දිනාගෙන තියෙන විශ්වාසය අද්විතීය එකක්. මොකද ගුවන් විදුලි නාලිකා එනවා යනවා. නමුත් net news ඉහලින්ම මේ වසර 21ක් තිස්සේ රැඳී සිටිනවා. මගේ සුභපැතුම් net news වෙත සහ එහි සියලුම කාර්ය මණ්ඩලය වෙත.
10: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
13: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
10: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
14: Satti Antaya
15: Hello, hello
14: Satti Antaya

සුබ දහවලක් වේවා. වෙලාව දවල් 12යි විනාඩි 22යි. ක්‍රීඩාශීලී දවසක සුබම සුබ සතියන්තයක. Net FM හෙලෝ හෙලෝ සතියන්තයෙන් තමයි මේ වෙලාවේ අපි මේ විදිහට මුණ ගැහෙන්නේ. හරිම සන්තෝෂෙන් අපිට ඉන්න පුළුවන් දවසක් තමයි මේ දවස. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් කියන දේට අපි සෑහෙන්න ආදරය කරනවනේ. 1996 අවුරුද්දේ අපි එක් දින ලෝක කුසලානේ ජයග්‍රහණය කරනවා අර්ජුන රණතුංගගේ නායකත්වයෙන්. ඊට පස්සේ 20x20 ලෝක කුසලානේ ජයග්‍රහණය අපි ලබා ගන්නවා 2014 අවුරුද්දේ. එතනින් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නිකන් ක්‍රීඩකයන් අතින් අතහැරිලා යනවා. නිකන් ඒගොල්ලන්ට ක්‍රිකට් අමතක වෙනවා වගේ පොඩි එකක් තිබුණා. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් එහෙම ක්‍රිකට් අමතක වෙන්නේ නැතුව අද වෙනකොට ආසියා කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ක්‍රීඩා කරන්න සූදානමින් ඉන්නවා. හරියටම කිව්වොතින් එහෙම අද රෑ 8ට ශ්‍රී ලංකා වේලාවෙන් ඩුබයි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තමයි ඉන්දීය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ආසියා කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය වෙනුවෙන් සූදානමින් ඉන්නේ. මේ වෙනකොට ඩිෆෙන්ඩින් චැම්පියන්ස්ලා විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ලෝකයේම බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. හැබැයි ප්‍රබල ඉන්දියාව ගැන තමතක කරන්න බෑ. මැච් එකේ මොකක් වෙයිද කියලා විස්තරයක් ඔන්න මම Net FM YouTube channel එකේ දාලා තිනවා, Facebook fan page එකේ දාලා තිනවා. ඒ ගැනත් විස්තර ටික බලන්න. අද ඉතින් වැඩි අවධානය යොමු කරන්නේ ක්‍රිකට් වලට තමයි. මේ වෙතරෙන් මම ක්‍රිකට් ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාගෙන ඉන්නවා. 011 255 33 63 කෝල් එකක් දෙන්න, WhatsApp මැසේජ් එකක් දාන්න 011 95 95 95ට. චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සුබ පතන්න Net FM Facebook fan page එකට යන්න මම පෝස්ට් එකක් දාලා තිනවා. පෝස්ට් එකට පහලින් ඔයාට කමෙන්ට් එකක් දාන්නත් පුළුවන්. හවස 3 වෙනකන් ඔයා කැමතිම සින්දුත් එක කාලය ගත කරන්න මේ පැත්තට එන්න. සුබරුදු විදිහට වීකෙන්ඩ් එකේ හැපනින්ම පැය 3 පටන් ගන්න හදන්න. මම ජනී.

0: we are strong as one.
1: FM Anupaha 94.8 Net FM Divaina Pura.

Right, වෙලාව 12යි විනාඩි 31යි මේ වෙලාවේ net fm hello සතියන්තය අහගෙන ඉන්න කටයක් මතක් කරන්න තමයි හදන්නේ. අපි කියන්නම් කවුද WhatsApp messages දාලා තියෙන්නේ කියලා. හරි, මං යන්න හදන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට WhatsApp message එකක් දාලා තියෙන කාගේ ගෙදරටද දන්නවද? හොරණ ඉඳන් අපිව අහගෙන ඉන්න නයනා කුමුදුණීගේ ගෙදරට ගිහිල්ලා එන්න. එයා මේ වෙලාවේ නිවාඩු පාඩුවේ ඉන්න ගමන් net fm hello hello සතියන්තය අහගෙන ඉන්නවා කියලා තමයි අපිට message එකක් දාලා කියලා තියෙන්නේ. Right, එතකොට පවුලි සියලුම දෙනාවයි මේ වෙලාවේ නැතහන සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ජනේ මල්ලි, අද තමයි අපේ දවස, අපේ කෙල්ල ටික වැඩ පෙන්නන දවස. ආසියා කුසලාණිය දිනා ගන්න හදවතින්ම සුබපතනවා කියලා තමයි අපේ රුවන් කුමාර අයියා ඉන්දිකස් කැටි, කියන්නේ බද්දේගම ඉන්දිකස් කැටි රන්වන් බිම්මල්ලකේ ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. Good afternoon ජනේ, අපිත් අහගෙන ඉන්නේ සද්දෙරම පවුලි සියලුම දෙනාව එකතු කරගන්න ලස්සනම ලස්සන සින්දුවකට කියලා මීරිගම මදු අපිට මැසේජ් එකක් දාලා කියනවා. Right, ඒ ළඟට ඉන්දික තුෂාර අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයා මැසේජ් එක දාලා කියන්නේ එකතු කරගන්න කියලා මේ වෙලාවේ අරුණ අයියගේ වැඩපලේ සෙට් එකනේ අපි වහගෙන ඉන්නේ. සාරා විනෝදනි, හිඳුමින සචින්ත, ඉන්දුසර සකුන්ත, සිලුනි ඉමත්මා, සුනන්ද, අරුණ මේ කියන කට්ටියම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඊට පස්සේ අපි ඇල්පීටි පුන්සරා නංගිත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි යන්න හදන්නේ බරුදැල්පොළ SL ප්‍රනාන්දු අයියගේ ගෙදරට ගිහිල්ලා එන්න. ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මඩවලයි නිශානේ ජනේ, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා දෙන්නේ. සින්දුවට එකතු කරගන්න කියලා කියනවා පවුලේ සියලුම දෙනාව. දමිත අසංගගේ සින්දුවක් තමයි ඕනි කියලා තියෙන්නේ. මං ඒ සින්දුවට ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. දැනට මේ සින්දුව අහන්න. හරි,

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 12:00 විනාඩි 38යි.
4: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල් ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 14 අපි එන්නේ මාරවිල. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පයා සහ උපාංග, සුවිශේෂ

0: විත්‍ය සහතික කල ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් විලඳ පොලේ
1: අලුතන කාටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින් ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක
2: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු
1: ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
3: NetFM Hello Hello Satyantaya

රයිට් වට මතක් කරන්න හදන්නේ අපි හැමෝටම බලාපොරොත්තුවක් තියෙනවා රට ගිහිල්ලා රැකියාවක් කරන්න. මොකද දැන් ඉතින් මේ තියෙන වාතාවරණයන් එක්ක රටේ ලෝකෙ වෙන දේවල් එක්ක මේ අපිට බැහැනේ සල්ලි හොයාගන්න මෙහෙ තියෙන වියදම් වලට කවර් වෙන විදිහට. අන්න ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ රට රැකියාවකට යන්න සූදානමින් ඉන්නවනම් දේශීය විදේශීය රැකියාව වෙනුවෙන් මග පෙන්වන ලංකාවේ තියෙන හොඳම තැනක් පිළිබඳව ඒ තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වගේම තමයි තෘතීක අධ්‍යාපන කමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු රියුගා හෙද විද්‍යාලය පිළිබඳව. ලංකාවේ ඉන්න අපිට ඉතින් රට ගිහිල්ලා ජොබ් එකක් කරන්න නම් හොඳ සුදුසුකම් තියෙන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන සියලුම පහසුකම් ඔයාට ලබා දෙන්න රියුගා හෙද විද්‍යාලය සූදානමින් ඉන්නවා. ඉතින් මේ දවස්වල වැඩිම ඉල්ලුමක් තියෙන රැකියා ක්ෂේත්‍රයක් තමයි මේ වැඩිහිටි සත්කාරක සේවය කියලා කියන්නේ. කියන්නේ කෙයාගිව කෙනෙක් වෙලා ඔයාටත් පුළුවන් ඊශ්‍රායල් වලට යන්න, ජපාන් යන්න, කොරියා යන්න, ඩුබායි යන්න, සල්ලි උල්පත් වගේ නිකන් ඇහෙන්නේ නේද බම් මෙහෙම කියනකොට. ඉතින් මේ රටවල් වලට වගේම යුරෝපයේත් වැඩිහිටි සත්කාර සේවයට, කියන්නේ කෙයාගිව වලට යන්න. හැබැයි නිකම්ම ඉතින් මේවට යන්න හම්බ වෙන්නේ නැහැ. වැඩිහිටි සත්කාර සේවාව වෙනුවෙන් කියන්නේ කෙයාගිව වලට NVQ level 3 වගේ පිළිගත් වෘත්තීය සුදුසුකමක් ඔයාට ලබා ගන්න වෙනවා. ඉතින් ඒ හන්ද තමයි NVQ level 3 මේ වෘත්තීය සුදුසුකම පිළිගත් සහතිකයක් එක්ක ගන්නෙ කොහෙන්ද කියලා ප්‍රශ්නයක් ඔයාට තියෙනවා නම් මං මාතර රියුගා හෙද විද්‍යාලය පිළිබඳව ඔයාට මතක් කරන්නේ. දැන් ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0.78 155 42 43ට 0.78 155 42 43ට ඒ වගේම තමයි 0.78 155 42 43 නම්බෙක් ගැන මතක් කරනවා. වගේම රියුගා හෙද විද්‍යාලය මාතර කියන්නේ වෘත්තීය පුහුණුවෙන් අනාගතර යන්න ඔයාට ලැබෙන හොඳම අත්වැල කියන කාරණාවත් මතක් කරන්න ඕනේ. හරි, ඒ අතරේ මේ පැතර ඇවිල්ලා ඉන්න කට්ටිය එකතු කරගන්න ඕනේ. අතන මට තාම කෝල් සාංශ කරන්න ඕනේ නෑ, වැඩ ගොඩයි මෙතන. WhatsApp messages ටික තමයි කියවන්න හදන්නේ. හායි, කොහොමද ජනි මල්ලි? මමත් හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නේ. මේ වෙලාවේ සද්දටම අහගෙන ඉන්නවා අම්මා චිත්‍රලතා, තාත්තා බොතේජු, අයියා රොමේෂ්, හස්බන්ඩ් චමීර, චූටි පුතා ශාක්‍ය ඇතුළු කට්ටිය කියලා අපිට මැසේජ් එක දාලා තින්නේ රත්නපුරේ ගල්ලෑලි දන් සශි. ඊට පස්සේ කඩුවෙලට යන්න හදන්නේ. කඩුවෙලත් සද්දටම මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා කෙනෙක්. මේ කවුද කියලා හොයාගන්න බෑ. කොහොම හරි ඉන්දික, ධම්මිකා, රවින්දු, සමාධි, දිලීප, කරුණාවති මේ කියන කට්ටියව එකතු කරගන්න කියලා කියනවා. ඒ වගේම තමයි ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා කියනවා. එහෙම අපිට කියන්නේ මේ වෙලාවේ සද්දටම අපි අහගෙන ඉන්න දුම්බර ඉන්න ලලිත් ප්‍රියංකර අයියා. හරි, ඒ වගේම මතක් කරන්න ඕනේ දැන් අද ඉතින් මතක් කරන්න තියෙන විශේෂම දේ තමයි ක්‍රිකට් කියන දේ. දැන් ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම, කාන්තා ක්‍රිකට් කණ්ඩායම කියලා ભેදයක් නැහැ. ඒගොල්ලෝ ඉතින් කොහොමත් සෑහෙන්න ලොකු බලාපොරොත්තුවකින් එන්නේ ලෝක කුසලාණයට, වගේම ආසියා කුසලාණයටත් ඒක ජයග්‍රහණය කරලම යනවා කියන බලාපොරොත්තුවත් එක. හැබැයි දැන් 2024 අවුරුද්දේදී ආසියාවේ ශූරියන් බවට පත් වුණේ ශ්‍රී ලංකාවේ අපේ කෙල්ලෝ ටිකනේ. එහෙම ජයග්‍රහණය කරනකොට පරාජයට පත් කරේ ඔය ප්‍රබලයි කියන ඉන්දිය කණ්ඩායමම තමයි. ඉතින් අද රෑ 8ට ආරම්භ වෙන මේ ආසියා කුසලාන කාන්තා ක්‍රිකට් තරඟයේ අවසන් මහා තරඟයේදීත් ඒ පරණ පුරුදු විදිහටම ඉන්දිය කණ්ඩායම පරාජය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙන්න ඕනි හරියට.

ගංගා දියවැල් ගලා යන විට ඉදිරිය බලා යමු යමු පෙරටම කියලා අර මේ සින්දුවේ තියෙන පොඩි ගැම්මක් අන්නේ විදිහටම අපේ කෙල්ලන්ට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් තමයි අපි යන්නේ සින්දුවට.

හරි වෙලාව 12යි විනාඩි 52යි මේ වෙලාවේ අපි net fm hello hello සතියන්තය අහගෙන ඉන්න කට්ටියව එකතු කරගන්න තමයි හදන්නේ. උපන්දින සුබපැතුමක් තියනවා කරන්න. ඒ උපන්දින සුබපැතුම කරන්න මම යන්නේ මීටියාගොඩ පැත්තට ගිහිල්ලා එන්න. මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා මීටියාගොඩ අපේ සුමන නැන්දා. දැන් ඉතින් සුමන නැන්ද කියන්නේ පවුල කෙනෙක් වගේ අපි ඉතින් දන්න කියන කෙනෙක්නේ. අපේ සුමන නැන්දගේ දුව තමයි මින්නේරි ඉන්න දුල්කදුව. එයාගේ හස්බන්ඩා ඉන්නවනේ. ඒ කියන්නේ අපේ සුමිත් ප්‍රසන්න අයියා. අන්න එයාගේ හැපි බර්ත්ඩේ එක අද. සුමිත් ප්‍රසන්න අයියාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් මින්නේරිය පැත්තෙන් රසම රස කේක් කෑල්ලක රස අපිට බලන්න chance එකක් හම්බ වෙයි කියලා අපි ඉතින් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. හම්බ වෙයිද දන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඉතින්. ඒකනේ දගත් වෙන්නේ රයිට්. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ දැන් මේ දුෂ්‍යන්ත්ගේ සින්දුවක් ඕනි, ඊට පස්සේ කරුණාරත්න දිවුල්ගනේ මහත්තයාගේ සින්දුවක් ඕනි. එහෙම ගිහලා අපිට හැමදාම මැසේජ් දාන අපේ තංගල්ලේ අප්සරා ඉන්න ඕනේ. ඉතින් එයාගේ බලාපොරොත්තු ඉටු කරන්න ඕනේ. අප්සරා, ඔයා වෙනුවෙන්ම තමයි මම මේ සින්දුව තෝරගත්තේ. දිවුල්ගනේ මහත්තයාගේ සින්දුවකුත් මම ලෑස්ති කරගත්තා. ඊළඟ පැයේ අපි මේ සින්දුව අහමු. දැනට මේ සින්දුව අහන්න මම එකතු කරගන්නම්. ජනේ මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා පනාමුරේ ඉඳන් අපේ ගීතක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. මම ගොඩක් ආදරෙන් ඔයාවත් එකතු කරගන්නවා. ඒ වගේම තමයි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා බණ්ඩාරවෙලින් ඉඳන් පියුමි මට මැසේජ් එකක් දාලා තිනවා. මලක් වගේ ගෑල් ළමෙක් තමයි පියුමි කියලා තියෙන්නේ. මම ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. හස්බන්ඩ් ඇන්ජලෝ, ඒ වගේම තමයි ලොකු බබා තුනුදි, ඒ වගේම තමයි පොඩි බබා, පොඩි බබාගේ නම කයේලි. අනේ හරි අමාරු ඒ නම් කියන්න. අම්මවයි තාත්තවයි මල්ලිවයිත් සින්දුවකට එකතු කරගන්න කියනවා. මං ගොඩක් ආදරෙන් ඕගොල්ලන්වත් එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. රයිට්. ඒ වගේම තමයි අපි යන්න හදන්නේ ඊළඟට සින්දුවකට එකතු කරගන්න. මේ වෙලාවේ මාව අහගෙන ඉන්න කෙනෙක්ව එකතු කරගන්න එයා ඇවිල්ලා ගලිගමු ඉන්න සුරණි. එයා මට කියලා තියෙන්නේ හැඩකාර, කටකාර, හැන්සම් ජනී කොල්ලෝ කියලා. අඩි පහක් විතර උඩට යන්න සිද්ධ වෙනවා මට පේන විදිහට මේ කියලා තියෙන දේවල් වලට නම්. එකතු කරගන්න කියලා කියනවා ලස්සන සින්දුවකට. යාගේ අම්මවයි දුව සෙනුලිවයි පවුලේ ඉන්න සියලුම දෙනාවයි විශේෂම කිරියම්මවත් එකතු කරගන්න කියනවා. මං ඒ කට්ටියමත් එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ යන්න හදන්නේ අපේ අලව්වේ ඉන්න සුපුරුදු පරිදි අපිව හැමදාම වගේ ඉතින් අදත් අහගෙන ඉන්න අපේ මොවින්දු මල්ලිව සින්දුවකට එකතු කරගන්න. අම්මා නිමාලි, තාත්තා රුක්මන්, නාචි අම්මා තමයි අලව්වේ කරුවක්කා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. හැමදාම වගේ ඉතින් අපි වහගෙන ඉන්න අපේ සඳුනිනාංගේ කිරිබත් ගොඩේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. ඔයාවත් මේ සින්දුවට ගොඩක් ආදරෙන් බං එකතු කරගන්නවා.

0: Anu Paha FM Anu Hatara Ita Shumata Net FM
1: Velavu Dolahai Vinadi Panasatai
2: Parampara Gananavak Api Upava Balaganbova Iha Meha Nupinana Pityak Atulitipuno Ape Namaya Usas Tatve Upa Upi Jeevite Taram Vishwasakala Dinen Dina Thakshane Arakshava Iyala Nanbamin Pramithiya Sahatika Kala Gini Rekavarane Jadika Surakshita Karane Kalani Fire Shield Purple Wire Then Vilandapole
3: Meldol Hisaratya Una Semprathishyava Angapata Vedanava Apahasudina Sadaha Ikman Sahanaya Meldol Parasitamol Vishishyaki
4: Matara Freelan Halness රස සොයා මිට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට් ඔබත් අදම රස බලන්න
5: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0247 21 33 540
6: ආරංගි කොහෙද අවසරේ යන්නේ මේ බද්ද බද්ද?
7: කවුදානේ මේ? කලුවට කලුවේ?
6: මං තමයි නංගි කලු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
7: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
6: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net fm හතර වටේ යනවා.
7: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
8: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
9: net fm හතර වටේ හතර වටේ
1: අලුත් පැයක් පටන් ගන්න හදන්නේ වෙලාව දවල් එකයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
4: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: බයෙන් බය අලුත් වන අලුත් පැහි විමසුම ඇත්නියස්.
5: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. මේ මස පළමුවනදා සිට 11 වනදා දක්වා නාවික හමුදාව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල යෙදුණු පුද්ගලයින් 65 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී තහනම් ධීවර දැල්, නීති විරෝධී පන්නාක්‍රම මෙන්ම වින්ච් යන්ත්‍ර සහ ට්‍රැක්ටර් රථ භාවිත කරමින් ධීවර කටයුතුවල යෙදුණු පුද්ගලයින් 63 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍යංශයේ පැවසුවේ. මේට අමතරව ශ්‍රී ලංකා පොලිසිය සමග එක්ව කාත්තන්කුඩි නගරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී තහනම් ධීවර දැල් 44ක් සමග තවත් සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සමස්ත මෙහෙයුම්වලදී ඩිංගි යාත්‍රා 26ක්, කැබ් රථයක් සහ ට්‍රැක්ටර් රථ 2ක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ. මේලංග නෙත් නිවුස් පසරු 2කට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95, FM 94.8, Net FM.
6: Hello, hello.
7: Sati Antea.
6: Hello, hello.
7: Sati Antea.

වෙලාව එකයි විනාඩි හතයි. අපි නෙත් FM හෙලෝ හෙලෝ සතියන්තේ ඔයත් එක්ක ඉන්න ජනි ඔයත් එක්ක ඉන්න දෙවනි පැයේ වැඩ ටික තමයි පටන් ගන්න හදන්නේ. ඉතින් වෙලාව යනවා වේගෙන්. අද නම් ඉතින් ටිකක් වෙලාව ගියත් කමක් නැහැ කියලා හිතනවා. මොකද මං හිතන්නේ ලංකාවෙ ඉන්න සියලුම දෙනා අද බලාපොරොත්තු වෙයි දැස් දල්වාගෙන බලාගෙන ඉන්නේ රෑ 8 වෙන්නේ කීයටද කියලා. කොහොමත් ඉතින් කීයටද කියන්නේ රෑ 8 වෙන්නේ රෑ 8ටනේ නේ. ඒක ඉතින් වැඩක් නැහැ කතා කරලා. කොහොමාරි අපි මේ වෙලාවේ නෙත් FM හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. ක්‍රිකට් ගැන කතා කරන්න ඕනි. හැබැයි ක්‍රිකට් ගැන කතා කරන්න කලින් මේ වෙලාවේ WhatsApp එකට මැසේජ් කරලා තියෙන කට්ටිය ගැන කතා කරන්න ඕනි. නැත්නම් මට බැනුම් අහන්න තමයි සිද්ධ වෙන්නේ. හරිද? රයිට්. මේ අන්න හදන්නේ අපිට මැසේජ් එකක් දාලා තියෙන කෙනෙක්ව එකතු කරගන්න. මෙයා හැමදාම වගේ ඉතින් අපිට කතා කරලා WhatsApp messages එවල කියන්නේ සුපුරුදු විදිහටම යා ගොඩාක් ආදරය කරන වඩුමුල්ල හන්දියේ එළවලු කඩේ ඉන්න අපේ මේ කෞශල්‍ය නංගිව එකතු කරගන්න කියලානේ. හැබැයි අද පුංචි වෙනසක් කරලා තියෙනවා. අද කියලා තිනවා මේ අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අපේ කෙල්ලන්ට හදවතින්ම සුබපතනවා කියලා තරඟයේ ජය ලැබෙන්න දේනියාවේ මැද්රිපියේ ඒ වචනේ කියව ගන්න බෑ. කොහොම හරි වීරරත්න තමයි අපිට මැසේජ් එක එවලා තියෙන්නේ. දැන් තමයි කොල්ලගේ නම දැනගත්තේ. වීරරත්න තමයි හැමදාම ওই අපේ කෞශල්‍ය නංගිව එකතු කරගන්න කියලා මට මැසේජ් දාලා කියන්නේ. කොල්ලා වරදක් තමයි කරගෙන තින්නේ දැන් නම මට කියලා. හරිද? ඊළඟට අපේ EG අනුර පුස්සල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා. මම ඔයාවත් එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. ඊළඟට යන්න හදන්නේ අපේ චාමර ස්ටෝස් එකට ගිහිල්ලා ඉන්න. කළුතරයි පනා පිටියේ ඉන්නේ චාමර ස්ටෝස් එක තියෙන්නේ. චාමර සහ තනූජා එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊළඟට කොහෙටද යන්නේ? හෙටිමුල්ලේ කංගිරිය පැත්තට ගිහිල්ලා ඉන්න අපේ රේණු අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. රයිට්. මේ වෙලාවේ රේණු අක්කා කියනවා එකතු කරගන්න කියලා. යාගේ මහත්තයා ලාල් පුතාලා ඉන්නවා. බිනුත්, යෙනුත්, එහස්, ඒ වගේම තමයි දුහ රුහෙලි, රතමලාවත් ඉන්නවා අම්මා, ඒ වගේම තමයි දීපක්කා, ශාන්ති අක්කා, මලක්කා, සුදු අක්කා, වසන්ත අයියා, අචිනි, දුල්මිනි, රේණු. මේ කට්ටිය මේකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ ඉරිද විතරයිනේ මාව හන්න හම්බ වෙන්නේ කියලා එහෙම මට මැසේජ් එක දාලා තියෙන්නේ. නාරම්මල ඉන්න ඊෂති. ඊෂති, ඔයාට ඉරිද විතරයි අහන්න වෙන්නේ කියලා කිව්වට ඕගොල්ලන්ගේ අම්මා නම් සතිය දවස් පහත් මාව අහනවා කියලා මං හොඳටම දන්නවා. මොකද අම්ම මට මැසේජ් දානවා අපි වහ එකතු කරගන්න කියලා සින්දු වලට. දැන් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා ඊෂදී කියනවා. එකතු කරගන්න කියලා කියනවා අම්මවයි දම් අම්මා තමයි දම්මිකා, තාත්තා ගාමිණී, අයියා තමිරු. මං ගොඩාක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්න ගමන් අද දවස ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. මොකද අද සුවිශේෂී දවසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලි සියලුම දෙනාට. අර හැමදාම අපේ බලාපොරොත්තුව තිබුණේ ඉතින් කුසලාණයක ජයග්‍රහණයේ පහස ලබා ගන්න එකනේ. ඉතින් ඒ විදිහට ආසියා කුසලාණයක ජයග්‍රහණය අපේ කෙල්ලන්ට දෙවැනි වතාවටත් ලබා ගන්න අවස්ථාව අද දවසේ මේ විදිහට උදා වෙලා තියෙනවා. දැන් කොහොම හරි මැච් එක ගැන විස්තරේ බලලා ශ්‍රී ලංකා කණ්ඩායම, ඉන්දීය කණ්ඩායම, මේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හොදි මේගොල්ලෝ ආසියා කුසලාණ තරඟවලදී කී පාරක් එකිනෙකා මුණ ගැහිලා තියෙනවද කියන මම නිකන් හොයලා බැලුවා. මේ බැලුවට පස්සේ තමයි හම්බුනේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම කාන්තා ආසියා කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලි වලදී 6 පාරක් එකිනෙකා මුහුණට මුහුණ හම්බ වෙලා තියෙනවා. හැබැයි ඉතින් රෙකෝඩ්ස් නම් එච්චර සුබදායක නෑ කියන්න. හරිද? හැබැයි කොහොම හරි මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය කරලා තියෙන තාමත් එක තරඟයක් විතරයි. අවස්ථා 4කදී ජයග්‍රහණය කරන්නේ ඉන්දීය කණ්ඩායම. එක අවස්ථාවකදී විතරක් තරඟයේ ජයපරාජයකින් තොරව අවසන් වෙලා තියෙනවා. අද රැට තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම ආසියා කුසලාන තරඟාවල ඉතිහාසයේ 7 පාරට හම්බ වෙන්නේ. අර 2024 ආසියා කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේ ජයග්‍රහණයකින් අවසන් කරන්න ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කළා වගේ අද දවසේදීත් ඒ දස්කම දක්වන්න අපේ කෙල්ලන්ට හැකියාව ලැබෙයි කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අපි දෙවනි පැයේ වැඩ ටික මේ විදිහට පටන් ගන්න හදන්නේ. දැන් අපේ කොල්ල වෙනුවෙන් ඕනි තරම් සින්දු තියෙනවා. කෙල්ල වෙනුවෙන් සින්දු හොයාගන්න නෑ. ඉතින් මේ කියන හැම සින්දුවක්ම අපේ කෙල්ල වෙනුවෙන්ම තමයි කියලා හිතාගන්න තමා තියෙන්නේ.

හරි වෙලාව දැන් ඇවිල්ලා 1:19 වෙලාව හරියටම කියනවා නම් මේ වෙලාවේ මතක් කරන්න තියෙන ස්පෙෂල්ම දෙයක් තමයි දැන් අර උස්සඩි පාවහන් යුගල යයි විසිවි ලොල්ලේ කියලා කියනවනේ. එහෙම කියනකොට උස්සඩි විතරක් නෙවෙයි, ඔයා නිකන් මේ නෝමල් සොරප් සෙරප්පු දෙකක් දාගෙන හිටියත් ලිස්සලා යනවා. ඔයාගේ ගෙදර තියෙන ටයිල් ටික හරියම ක්වොලිටි එක නැත්තම් ටයිල් ටික ගෙවිලා නම්. ඉතින් ඒක හන්දා නිකන් ලෙඩ වෙන්නේ නැතුව අතපය කඩාගන්නේ නැතුව ලිස්සලා වැටිලා ඔයාගේ ගෙදර ටයිල් ටික ටග්ගාලා මාරු කරගන්න. දැන් මේ මම මේ කියන විදිහට ටයිල් මාරු කරන්න සල්ලි දෙන්නේ ඕගොල්ලෝද කියලා දැන් ඔයා මගෙන් අහයි සමහර විට. හරිද? එතකොට තමයි ඔයාට මතක් කරන්න තියෙන්නේ ලංකා ටයිල්ස් වසර මැද වාසියෙක ඔයාට 40%ක් දක්වා ඩිස්කවුන්ට් හම්බ වෙනවා කියන කාරණාව. දැන් ඔයා අලුතින් ගෙදරක් හදනවා නම්, එහෙම නැත්නම් අලුතින් කඩයක් දානවා නම්, වාක් ඔෆිස් එකක් හදනවා නම් ඕනි දෙයක්. ඔයා බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ වගේ දෙයක් කරන්න දැන්ම ඔයා ගෙදරට අවශ්‍ය කරන ඔෆිස් එකට අවශ්‍ය කරන ටයිල්ස් ටික ගෙදරට අරගෙන තියාගන්න. මොකද ටයිල්ස් අරගත්තා කියලා කවදාවත් ඒ දේවල් මේ කල්ලිකුත් වෙන දේවල් නෙවෙයි. ඔයා ඇඳක් යටට හරි දාලා තියාගන්න පුළුවන්. අන්න ඒ හන්ද තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැන ඔයාට මතක් කරන්නේ. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම අද දවසේදී නම් හරියටම කියනවා නම් ඉන්නේ කොහෙද කියලා මේ වෙලාවේ කට්ටිය ඉන්නේ මාරවිල පැත්තට යන ගමන්. මොකද හෙට දවසේ තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක විවෘත වෙන්නේ ආයෙත් පාරක්. අද කට්ටිය නිවාඩු. හරිද? හෙට තමයි වැඩේ පටන් ගන්නෙ. මාරවිල නගරයට තමයි හෙට දවසේදී උදේවරු එන්නේ. ඊට පස්සේ හවස් වෙනකොට කට්ටිය මාරවිල නගරේම තමයි ඉන්නේ. ඉතින් ඔයාට පුළුවන් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක සම්බන්ධ වෙලා ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා අර මේ ගෙදරක් වුණාම දැන් අපි ඉස්සර තමයි කිව්වේ තැනේ හැටියට ඇනේ ගහන්න කියලා. දැන් අපි කියන අලුත්ම දේ තමයි මේ ලංකා ටයිල්ස් තමයි ඒක අපිට පුරුදු කරලා තියෙන්නේ තැනේ හැටියට ටයිල් අල්ලන්න කියලා. මොකද වැරෙන්ඩ එකට වෙනම විදිහ ටයිල් ටිකක් අල්ලන්න පුළුවන්. ඉරේලි එහෙම වැටෙන තැනක්නේ. ඊට පස්සේ සාලෙට එහෙම ටයිල් අල්ලනවා නම් ඒක වෙනම විදිහ ලස්සනකට ටයිල්ස් ටික එකතු කරගන්න පුළුවන්. බෙඩ්රූම් එකට, බාත්รูම් එකට. දැන් ඔයා වැරෙන්ඩ එකට අල්ලන ටයිල් ටික බාත්รูම් එකට ඇල්ලුවොත් එහෙම ලිස්සල වැටෙනවා. හරියන්නේ නැහැ වැඩේ. වතුර රැඳෙන තැනක් නිතරම අන්න ඒ හන්ද ගැළපෙන ටයිල් වර්ගයේ කොහොමද තෝරගන්නේ කියලා ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම ඔයාට කියලා දෙනවා. හම්බ වෙන්න පුළුවන් හෙට දවසේදී මාරවිල නගරයේදී කියන කාරණාව මතක් කරන ගමන් තමයි ඊළඟ සින්දුවට අපි යන්න හදන්නේ. හැබැයි වාට ඊට කලින් මතක් කරන්න ඕනේ ඔයාගේ ගෙදරට ටයිල් එකක් තෝරනකොට අර ඉස්සර වගේ නිකම්ම නිකන් ටයිල් එකක් තෝරන්නේ නැතුව ඒ ටයිල් එක අනිවාර්යයෙන්ම මෝස්තරය, ගුණාත්මක භාවය, විශ්වාසයේ පිරුණු ටයිල් එකක් බවට තහවුරු කරගන්න. එහෙම ඉතින් තහවුරු කරගන්නව නම් ඒක ලංකා ටයිල් එකක්ම වෙන්න ඕනේ. ඒ හින්දා තමයි වාට මතක් කරන්නේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැන. මේ තරම්ම දැන් මොබයිල් ෂෝරූම් එකෙන් විතරක් නෙවෙයි ලංකාව පුරාම තියෙන අලවි නියෝජිතයන් හරහා ෂෝරූම් සරහා ඔයාට මේ වසර මැද වාසියක 40%ක් දක්වා ඩිස්කවුන්ට් අරගන්න පුළුවන්.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: Velava oba veta gena enne.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නුව සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: ඔව් එකයි විනාඩි 26යි.
4: Meltol, hisrathaya, una semprathishyava, angapatha vedanawa, apahasu dina sadaha, ikman sahalaya, Meltol, paracetamol visheshayaki.
5: Puthe kannadi amathaka velane.
6: Amma salli dannada?
5: Oh, salli danna.
6: Oy form ekak dennako. Man amma kannadi wenna.
5: Tanna honda nan innet hondaya.
6: Oya wage honda kenekuta ganadunu karanda e wageema honda tanak ona.
4: Sthavarathwaya, vishwasaniyathwaya saha arakshawa ihelima labadi, obe sthavara tanpotuwata ihela poliyak labadena hondama tana. Sarvodaya Development Finance, hondama tanak, honda
7: විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
8: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
9: Net FM. Hello, hello, Satyantea.
10: Tuset, Nirosha, collaboration.
3: වෙලාව එකයි විනාඩි 28යි. වෙලාව යන තරම් වේගේ නේද? කොහොම හරි අපි ඇවිල්ලා තියෙන්නේ දැන් හරියටම කියනවා නම් හෙලෝ හෙලෝ සතියන්තේ ඔයයි මමයි ගත කරන පැය තුනේ හරි අඩක කාලය ඉවර වෙන තැනට. මේ වෙලාවේ අපි වහගෙන ඉන්න කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. මං යනවා කෑගල්ල පැත්තට ගිහිල්ලා ඉන්න. අපේ කෑගල්ලේ රාම් අයියා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ සෙනසුරා දිරිදත් අපේ කටහඬ වල ටික ඇහුවේ නැත්නම් කෑවේ නෑ වගේ කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා. අපේ ශෂිකා ගොඩකවිලෙන් තමයි අපි වහගෙන ඉන්නේ. ඊට පස්සේ පුබුදු පෙරපාසලේ දෙව්දි බබා GM ස්ටෝර්ස් එකේ සෙට් එක, නිෂාන් සැලුන් එකේ සෙට් එක මේ කට්ටිය එකතු කරගන්න කියන්නේ කවුද කියලා දැන් ඔයා දන්නවනේ නේ. හාලියල ගල උඩ 12 කණුවේ උපුල් ඉලෙක්ට්‍රොනිකස් එකේ ඉන්න උපුල් අයියා. මං ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ අහංගම ඉඳන් ඉරෝෂි ප්‍රියංගිකා එයාගේ අම්මවයි තාත්තවයි සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. සුපුරුද විදිහටම මට සුදු මහත්තයා කියලා කියන්නේ. ඉතින් අපේ ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක මං දන්නවා. මම කලූණු දවසකත් මට සුදු මහත්තයා කියලා කතා කරන්නේ මේ ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක තමයි කියලා ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. තව මෙසේජස් ගොඩාක් තියෙනවා. මං ඉස්සරහදී අනිවාර්යයෙන් මතක් කරගන්න දැන් මේ සින්දුව ගැන දෙයක් කියන්න ඕනේ. දැන් මේ සින්දුව සිත හඬයි මා තනිවි මා දවාලයි මා ශෝකේ කියලානේ තියෙන්නේ. දැන් ඕකේ දැන් අද මැච් එක ගැන කතා කරනකොට මේ සින්දුව ගැන අනිවාර්යෙන් අපිට මතක් කරන්න සිද්ධ වෙනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සහ ඉන්දිය කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තරඟ කරනකොට අපේ බට්ටි එහෙම බෝල් කරනකොට, ඒ කියන්නේ බට්ටි කියලා කියන්නේ පමුදි ප්‍රබෝධ නෙවෙයි චමුදි ප්‍රබෝධ, බෝල් කරනකොට ඉන්දිය ටීම් එකේ කාගේ හරි විකට් එකක් ගියාට පස්සේ එයා කියන සින්දුව තමයි අපි මේ අහන්න යන්නේ. සිත හඬයි මා තනිවි මා දවාලයි මා සෝකේ.

අද ඉතින් ක්‍රිකට් වලින් තොර වෙන මාතෘකාවක් නැහැ. ඉතින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී 8ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව සූදානමින් ඉන්නවා. කාන්තා ආසියා කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට ක්‍රීඩා කරන්න මේ වෙනකොට ඩිෆෙන්ඩින් චැම්පියන්ස්ලා විදිහට මුළු ලෝකයේම බලාපොරොත්තු දල්වාගෙන බලාගෙන ඉන්නේ චමරි අතබත්තු, ඊට පස්සේ අපේ හර්ෂිතා සමරවික්‍රම, පමුදි ප්‍රබෝධා, මේ ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දිහා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ආසියා කුසලානේ ජයග්‍රාහී පහස ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ලබා ගන්න පුළුවන් වෙයි කියලා. දැන් මේ විදිහට අපේ රටේ නම අරගෙන යන ක්‍රීඩිකාවෝ වැඩි වැඩියෙන් වැඩ කටයුතු කරනකොට අපේ රටේ කාන්තාවෝ ඒ විදිහටම අපේ රටට විදේශ විනිමය අරගෙන ඉන්න මහන්සි වෙනවානේ. මේ ඔයාට මතක් කරන්න හදන්නේ ඔයා රට රැකියාවකට යන්න සූදානමින් ඉන්නවනම් වැඩි හරියක් කාන්තාවකව තමයි ඉතින් මේ වැඩෙත් එක්ක එකතු වෙන්නේ. හැබැයි මෙහෙමයි, කාන්තා පිරිවි දෙපාර්ශ්වයටම කරන්න පුළුවන් වැඩක් තමයි මේ කෙයා ගිව කියලා කියන්නේ. එහෙම නැත්නම් සිංහලෙන් කිව්වට තේරෙන්නේ නැහැ කියලා මම දන්නවා. ඒ තමයි සත්කාරක සේවය, වැඩිහිටි සත්කාරක සේවය. මේ දවස්වල ලෝකේ වැඩිම ඉල්ලුමක් තියෙන ජොබ් ෆීල්ඩ් එකක් තමයි මේ වැඩිහිටි සත්කාරක සේවය කියලා කියන්නේ. හැබැයි ඉගෙනගෙන යන්න ඕනි පැටි. ඔන්න NVQ ලෙවල් 3 වත් තියෙනවනම් ඔයාට මේ ජොබ් එකත් එක්ක යන්න පුළුවන්. හරියට කියනවනම් ඊශ්‍රායල් වලට, ජපාන් වලට, කොරියාවට, ඩුබායි වලට, ඒ විතරක් නෙවෙයි යුරෝප් කන්ට්‍රීස් වලට යන්න අපි හරි ආසයිනේ. අන්න ඒ යුරෝප් කන්ට්‍රීස් වලට ෂෙනගන් වීසා එකක් එහෙම ගහගෙන ගිහිල්ලා එන්න අපිට පුළුවන්. ඔයා NVQ 3 ලෙවල් එක දක්වාවත් ඉගෙන ගන්නවා නම් මේ වැඩිහිටි සත්කාරක සේවය, තේරෙන සිංහලෙන් කියනවා නම් කෙයා ගිව කියන ජොබ් එක ගැන ඉගෙන ගන්නවා. ඉතින් ඔයාට දේශීය විදේශීය රැකියාවන් වෙනුවෙන් මග පෙන්වන්න, ඊට පස්සේ CV එක හදාගන්න තැන ඉඳලා ඔයාට කියලා දෙන, ඊට පස්සේ ඉන්ටර්විව් වලට ඔයාව සූදානම් කරන තැනක් ගැන හිත හිත හොය හොය හිටියානම් අන්නේ තැන ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. දකුණු රටට යන්න හදන්නේ මාතර රියුගා හෙද විද්‍යාලය ගැන තමයි මේ ඔයාට මතක් කරන්න හදන්නේ. ඔන්න මෙතනින් ඔයාට අවස්ථාව තියෙනවා සුදුසුකම් ලැබපු පළපුරුදු ඇඳුරු මඩුල්ලක් යටතේ ඔයාට කෙයා ගිව ජොබ් එකට වෘත්තීය පුහුණුව ලබා ගන්න. ඉතින් මේක විශ්වාසයෙන් යන්න පුළුවන් තැනක්. එහෙම මම කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යංශේ, ඒ වගේම තමයි තෘතීක අධ්‍යාපන කමිෂන් එකේ අනුමැතිය ලැබපු තැනක් තමයි රියුගා හෙද විද්‍යාලය කියලා කියන්නේ. දැන් මේ මම මේ කියන විස්තර ඔයාට වැඩිපුර දැනගන්න ඕනි නම් මං කියපු දේවල් තේරුනේ නැත්තම් ගන්න කෝල් එකක් 0.78155 42 43 කියන නම්බෙකට ආයෙත් පාරක් නම්බෙක කියන්නම්. ඔන්න ලියා ගන්න 0.78155 42 43 වෘත්තීය පුහුණුවෙන් අනාගතයට යන්න රියුගා හෙද විද්‍යාලය මාතර අදම තෝරගන්න කියලා මං ඔයාට මතක් කරනවා. දැන් ඊට පස්සේ යන්න හදන්නේ WhatsApp එකේ ඉන්න මගේ යාළුව කට්ටිය තෝරගන්න. හෙලෝ ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මීගමුයි ඔර්ලෝසු කණුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකේ කට්ටිය මට මැසේජ් එකක් දාලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සරිත් සුරිත්ලගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා මගෙන් අහලා තියෙන්නේ. ඇල්ල බල්ල කෙටුව නිෂා ටේලර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එක, ඒ වගේම තමයි ප්‍රියන්ත බේක් හවුස් එකේ සෙට් එකත් එකතු කරගන්න කියලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මැසේජ් එක දාලා තියෙන්නේ මං හිතන්නේ නිෂා වෙන්න ඕනේ. නිෂා මං ඔයාව එකතු කරගන්නවා. ඒ වගේම තමයි ගංගා, ගංගා දියවැල් ගලා හන්නේ අපි වහගෙන ඉන්න නුගේ ගොඩ ඉඳන් මං ඔයාවත් ගොඩක් ආදරෙන් මේ හන්න යන සින්දුවට එකතු කරගන්නවා. ඒ වගේම ස්පෙෂලි මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා හොරණ ඉඳන් මේ අපේ චතු. චතු කියලා තියෙන්නේ යාට චතු රෝසමල කියන්න කියලානේ. හැබැයි වැඩේ කියන්නේ දැන් යා මැසේජ් එකක් දාලා තිනවා චතු රෝසමල මාත් එක තරහයි කියලා. ඇයි තරහ? නම කියන පරක්කොණු වන්දද? ගොඩක් ආදරෙන් ඔයාවත් මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. රෑට ඉතින් තමයි වැඩේ තියෙන්නේ මැච් එක. ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම ආසියා කුසලානයේ පහස ලබා ගන්න අද දවසේ රෑටට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එකිනෙකා මුහුණට මුහුණ හමු වෙනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න මම කතා කරනවා Facebook live එකකින් තව පුංචි වෙලාවකින්.

0: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවකම සමාජිකයකි.
1: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036.
2: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 047-31-33-540. අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
3: Net FM. Hello, hello, Satyantaya.
4: ඉල්ලුමට සැපයුම් නම් ඉතින් FM හෙලෝ හෙලෝ සතියන්තය තමයි. මේ වෙලාවේ අපිව අහගෙන ඉන්න කට්ටිය මට මැසේජ් එකක් දාලා කිව්වා, ජනේ මට අනිවාර්යෙන් සරිත් සුරීත් ලගේ මසුරන්ට බොදි බැඳ, ඒ කියන්නේ සල්ලි සින්දු ඉල්ලන්න, සල්ලි සින්දුව දෙන්න කියලා. ඔන්න ඉල්ලුමට සැපයුම දෙනවා. යන්න හදන්නේ අපි සින්දුවට. අපි ආයෙත් හම්බ වෙන්නේ ඊළඟ පැයේ.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
5: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: බයෙන් බය අලුත් වන අලුත් පැහි විමසුම net news.
6: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩිල්ෂාන්. අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවත්වනු ලබන ප්‍රධාන රැලි දෙකක් අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ කහටගස් දිගිලියේදී සහ නොච්චියා ගමදී. පළමු රැස්වීම කහටගස් දිගිලිය සතිපුල භූමියේදී ආරම්භ කිරීමටයි නියමිතව තිබෙන්නේ. මේ එම ස්ථානයේ රැඳී සිටින net news නියෝජිත ඉසුරු කාවින්ද.
7: ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි. ජන රැලි මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික් රැලි මාලාව මේනිට ආරම්භ වීමට සියලු කටයුතු සෝදානම්. මේට මා රැඳී සිටින්නේ කහටගස් දිගලිය ජන රැලිය පවත්වන ස්ථානයේ සිටයි. අපිට පෙනී යනවා මෙම ස්ථානයේ විශේෂයෙන්ම මෙම රැලි ආරම්භ වීම සඳහා සියලු කටයුතු සෝදානම් වෙමින් පවතිනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේනිට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ආරක්ෂක අංශ මේනිට විශේෂ ආරක්ෂා වැඩපිළිවෙළක් මේනිට යොදා ඇති ආකාරයක් අපිට පෙනී යනවා. රැස්වීම දෙකක් අනුරාධපුර දිස්ත්‍රික්කේ පවත්වනවා. එයින් මුල්ම රැස්වීම තමයි කහටගස් දිගලිය ප්‍රදේශයේ පැවැත්වෙන්නේ. ඉන් අනතුරුව නොච්චියාගම ප්‍රදේශයේ මෙම රැලි මාලාවේ තවත් එක් රැලියක් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ඊයේ දවසේදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියක් අනුරාධපුර ප්‍රදේශයේදී පැවැත්වුණා. මේ වෙනුවට ජනතාව මෙම කහටගස් දිගලිය රැලිය වෙත ක්‍රමෙන් ඔවුන් පැමිණෙන ආකාරයක් අපිට පෙනී යනවා. මේ වෙනුවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් පිට ආරක්ෂක අංශ යොදා ඇති ආකාරයක් දක්නට ලැබෙනවා. මම net news වෙනුවෙන් කහටගස් දිගලිය ප්‍රදේශයේ සිට ඉසුරු කාවින්ද.
6: මීළඟ net news පස්වරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust.
3: ඔබ වෙත ගෙන ආවේ
5: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
8: FM 95 FM 94.8 net FM
9: සත්‍ය අන්තය
10: Hello, hello.
9: The Antea.

0: ආසම සිද්ධුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
1: net fm hello hello satyantaya
2: වෙලාව දෙකයි විනාඩි නවයයි මේ වෙලාවේ අපි net fm hello hello සතියන්තය අහගෙන ඉන්න අතරේ Facebook live එකක් ඇවිල්ලා තියෙන්නේ දැන් live එකේ ඉන්න කට්ටිය මගේ මූණ දිහා බලාගෙන Facebook live එක බලාගෙන ඉන්නවා කට්ටිය comment කරන්න පටන් අරන් තිනවා අද Facebook live එකට එන කට්ටියට පොඩි වෙන surprise එකක් තියෙනවා ඒ කියන්නේ වෙනද ඉන්න පුටුවේ නෙවෙයි මං ඉන්නේ මට අද අලුත් පුටුවක් ආයෙත් පාරක් සුපුරුදු විදියට හම්බ වෙලා තියෙනවා ඉතින් ඒ පුටුවට වෙලා ඕගොල්ලන්ට රේඩියෝ එකෙන් අහන්න දෙන අතරේ මේ වෙලාවේ ස්පෙෂලි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තියෙන දේ තමයි ඉතින් මැච් එක ගැන දැන් අද ඉරිදානේ ඉරිදාට මං සාමාන්‍යයෙන් Facebook live එකක් එන්නේ නැහැ. හැබැයි අපේ මැනේජ්මන්ට් එකෙන් කිව්වා මට Facebook live එකක් අද එන්න කියලා. ඇවිල්ලා ඔයගොල්ලොත් එක්ක කතා කරන්න කියලා. ඉතින් ඒක හන්දා මං අද Facebook live එකක් ආව ක්‍රිකට් ගැන කතා කරන්න තමයි ඇවිල්ලා තින්නේ. ඒක හන්දා එන්න net fm Facebook fan page එකට ඔයගොල්ලෝ කැමති සින්දු දෙනවා නම් ඒ සින්දු ඉල්ල ගන්න. ඊට පස්සේ මාත් එක්ක නිකන් අර මූණට මූණ බලාගෙන මෙහෙම ඉඳගෙන කතා කරන්න ඔයාලට පුළුවන්. net fm Facebook fan page එකට ඇවිල්ලා අපේ live එක බැලුවොත් ඉතින් මේ අතර යන්න අපේ net fm youtube channel එකට net fm tiktok එකට ඊට පස්සේ අපේ instagram account එකට අපි මේ තැන්වලත් ඕගොල්ලන්ට අහන්න බලන්න videos එහෙම දාලා තින්න. ඉතින් මේ දේවල් බලන්න මේ වෙලාවේ අපි බලාගෙන ඉන්න කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. Facebook live එකේ ඉන්නවා සුපුරුදු විදිහට. ඉතින් අපේ දුම්බර ලලිත් ප්‍රියංකරයියා ඉන්නවා. ඒ වගේම තමයි ක්‍රිෂානි ගීතිකා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. අද දිනන්නේ ශ්‍රී ලංකාව තමයි කියලා තමයි අපේ කෙල්ලෝ වෙනුවෙන් චියර් කරන ගමන් අපේ ක්‍රිෂානි ගීතිකා අපිට මේ කමෙන්ට් එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ Facebook live එක බලාගෙන ඉන්නවා අපේ අප්සරා තංගල්ලේ අප්සරා සීගිරියේ අප්සරා නෙවෙයි තංගල්ලේ අප්සරා මම ඔයාව එකතු කරගන්නවා. ඊට පස්සේ ධර්මරත්න දෙනිපිටිය එකතු කරගන්න කියලා කියනවා කෝ ජානු කියලා අහලා තිනවා ජානු ඉරිදට නිවාඩු මම සෙනසුරාදර නිවාඩු ජානු ඉරිදට නිවාඩු මම සෙනසුරාදර නිවාඩු එහෙම තමයි අපේ වැඩේ යන්නේ. ඉරෝෂ් පෙරේරා කමෙන්ට් එකක් දාලා තිනවා ගංගා හේවගේ ඉන්නවා ලක්මාලි හයි ලක්මාලි කොහොමද මං ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. දැන් මේ අපි අහන්න යන සින්දුවත් ස්පෙෂල් සින්දුවක්. මොකද අද අපි හැමෝම ක්‍රිකට් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ අද රෑ 8ට කිලින්ම අර කොහෙන් හරි ටීවී එකකින් හරි ඊට පස්සේ කොහෙන් හරි මැච් එක බලන්න බලාගෙන ඉන්නේ. ඉතින් එහෙම බලාපොරොත්තුෙන් ඉන්න හැමෝගෙම සිත ඇදිලා යන්නේ තන නිල්ලලි දිගේ කියලා මම දන්නවා. ඉතින් එහෙම බලාපොරොත්තුෙන් ඉන්න වෙලාවක තමයි අපි සින්දු අහන්න යන්න හදන්නේ. 2024 අවුරුද්දේදී වගේ මේ අවුරුද්දේදීත් ලෝක කුසලාණේ නෙවෙයි ආසියා කුසලාණේ දිනන්න අපේ කෙල්ලන්ට හැකියාව ලැබෙන්න කියන ප්‍රාර්ථනාව තමයි අපිත් අනිවාර්යයෙන්ම කරන්නේ. ඉතින් එහෙම ප්‍රාර්ථනා කරන්න අපේ කෙල්ලන්ට දිරිය වෙන්න කොල්ලන්ට නෙවෙයි කෙල්ලන්ට දිරිය වෙන්න එන්න net fm facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන Facebook live එකට

හරි වෙලාව දෙකයි විනාඩි 18යි මේ වෙලාවේ net fm hello hello සතියන්තේ අහගෙන ඉන්න කට්ටියව මං සින්දු වලට එකතු කරගන්න තමයි හදන්නේ මේ හෙඩ්ෆෝන් එකට පොඩි අකරතැබ්බයක් වුණා මං කියන දේවල් මට ඇහෙන්නේ නැහැ දැන් කොහොම හරි මං ඒක ගොඩදාගෙන ඕගොල්ලොත් එක්ක කතා කරනවා කියන බලාපොරොත්තු වෙච්චහඳ වැඩේ ගොඩදාගත්තා එහෙම තමයි ඉතින් වැටි වැටි නැගිටින්න ඕනේ නැගිට නැගිට වැටෙන්න ඕනේ ආයි වැටුනම නැගිටින්න ඕනේ මේ විදිහට තමයි අපි වැඩ කරගෙන යන්නේ මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ අර රට යන එක ගැන දැන් රට යන එක ගැන අනිවාර්යයෙන් මතක් කරන්නේ අපි ගොඩ දෙනෙක් අර නොදැන ගියොත් අතරමඟ දැනගෙන ගියොත් කතරගම කියන දේ අහලා තියෙනවානේ ඒකත් එක්ක තමයි දැන් ওই රට රැකියාවකට යන්න ගියාම උනත් අපි හරියට දේවල් දැනගෙන ගියෝතින් තමයි ජොබ් එකක් උනත් අපිට ලස්සනට කරන්න පුළුවන් වෙන්නේ එන්න එහෙම කරන්න කැමති ජොබ් එකක් රට රැකියාවකට යන්න කැමති හැමෝටම මේ මතක් කරන්න හදන්නේ අර කෙයා ගිව ජොබ් එකකට ගිහිල්ලා කොහොමද වැඩ ටික ඉස්සරහට කරගෙන යන්නේ කියලා දැන් ඔයා කෙයා ගිව ජොබ් එකක් කියලා කිව්වට පස්සේ ඒක මොකද්ද මේ තේරුම කියලා කල්පනා කරනවා නම් වැඩිහිටි සත්කාරක සේවයට අනේකට තමයි මේ කෙයා ගිව ජොබ් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් NVQ level 3 වගේ ඔයාට තියෙනවා නම් කිසිම ගේමක් නැතුව පිට රටකට ගිහිල්ලා ඔයාට පුළුවන් කෙයාගිව ජොබ් එක කරන්න. හරිද? ඊශ්‍රායල් වලට, ජපාන් වලට, කොරියාවට, ඩුබායි වලට, ලස්සන යුරෝපයට ගිහිල්ලා ජොබ් එකක් කරන්න කැමති නම් ඔයාට ඒ වෙනුවෙන් හොඳම අඩිතාලම දාගන්න වෙනවා. දේශීය විදේශීය රැකියාවන් වලට ඔයාට මඟ පෙන්වන අතරෙම ඔයාට CV එක හදන තැනේ ඉඳලා ඉන්ටර්විව් එකට ෆේස් කරන තැනේ ඉඳලා මේ හැම දෙම කෙයාගිව කෙනෙක් විදිහට රට යන්න සූදානමින් කරන්නේ කොහොමද කියලා ඔයාට කියලා දෙන්න හොඳම තැනක් ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. ඒ තමයි වෘත්තීය පුහුණුවෙන් ඔයාට අනාගතයට යන උදව් කරන රියුගා හෙද විද්‍යාලය. හැමදාම වගේ ඉතින් මාතර තියෙන රියුගා හෙද විද්‍යාලය ගැන ඔයාට මතක් කරන අතරේ කියන්න ඕනේ මේ තැන සුදුසුකම් ලැබපු පළපුරුදු ඇඳුළු මඩුල්ලක් විසින් තමයි ඔයාට කියලා දෙන්නේ. මෙතන ඉන්න ආචාර්ය මණ්ඩලය අර දැන් සමහර වෙලාවට ඉන්නවනේ දැන් පිට රටකටවත් ගිහිල්ලා නැති කට්ටිය රට යන හැටි ගැන කියලා දෙන්න දැන් එහෙම තැනක් නෙවෙයි මෙතන. අත්දැකීම් තියෙන ඒ පිළිබඳව හසල දැනුමක් තියෙන කට්ටිය තමයි මේ රියුගා හෙද විද්‍යාලයේදී ඕගොල්ලන්ට උගන්වන්න එකතු වෙන්නේ. ඉතින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වගේම තමයි තෘතීක අධ්‍යාපන කොමිෂන් එකේ අනුමැතිය ලැබුණු රියුගා හෙද විද්‍යාලයට සම්බන්ධ වෙන්න කලින් කෝල් එකක් දීලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. 0718155542 කියන නම්බරයකට 0718155542 කියන නම්බරයකට මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්න කට්ටියව මම මතක් කරන්නම්. හා මේ වෙලාවේ අපි බලාගෙන ඉන්න අපේ දිලිනි ගමගේ මාත් ඉන්නවා ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා පූර්ණිමා රාමනායක Facebook live එක බලාගෙන ඉන්නවා සන්ධ්‍යා කුමාරි ජනි මල්ලි මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ හුන්නස්ගිරි ඉඳන් අපේ සන්ධ්‍යාක් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා මාවත් බලන්න Facebook live එකට ආවා කියලා ලක්මාලි අපිට මැසේජ් එකක් දාලා දිනවා කඩවත ලක්මාලි ඉරේෂා මදුෂාන් ඉන්නවා ඒ වගේම තමයි උදේ කුමාර ගැන මං හිතන්නේ මම කිව්වා නවෝදය එච්හෙරත් ජනියෝ මාවත් මතක් කරගන්න ගමන් ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එක දාලා කියලා තියෙන්නේ. මැසේජ් එකක් නෙවෙයි කමෙන්ට් එකක් දාලා කියලා තියෙන්නේ. නතීෂ දිල්ෂාන් මැච් එක පටන් ගන්න කියලාද කියලා අහනවා. අනේ පැටියෝ මං දැන් පටන් ගත්ත වෙලේ ඉඳන් කියනවනේ අද රෑ 8ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තමයි ඒෂියා කප් ෆයිනල් එක තියෙන්නේ. මැච් එක ගැන තව විස්තර ලයිව් එකේ කියනවා. ඒක හන්ද Facebook live එකට එන්න

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 2:26.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට. පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ශීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 14 අපි එන්නේ මාරවිල. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාස්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳුරු නවා තැන්.
2: අරංගි කොහෙද අවසර යන්නේ මේ පද්දපද්ද?
3: කවුදනේ මේ කළුවට කළුවේ?
2: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
3: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
2: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ.
3: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
0: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක net fm හතර වටේ. හතර වටේ.
4: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
5: net fm. hello සතියන්තේ.

මාරී විලාව එකයි විනාඩි 33යි. මේ වෙලාවේ ඔයාලට මතක් කරන්න හදන්නේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැන. දැන් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක මේ දවස්වල ලංකාව වටේම යනවා කියලා ඔයා දන්නවනේ. හරි, ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැන තමයි මතක් කරන්න හදන්නේ. පුංචි පුංචි ඉතින් කාර්මික දෝෂ වෙනවා, ලොකුවට හිතන්න එපා ඒක ගැන. මොකද මේ දවස්වල ඉතින් අපේ ඉන්නවනේ කට්ටිය, ඒගොල්ලෝ ට්‍රේනින් වෙනවා. එතකොට ඒ වැඩාසේ තමයි අපි ඔයගොල්ලෝ දෙක කතා කරන්නේ. හරිද, මේ වෙලාවේ මතක් කරන්න හදන්නේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැන. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක දැන් ඔයාව හොයාගෙන ඔයාගේ නගරයට එනවා. ඉස්සර තමයි අර ෂෝරූම් එකකට යන්න ඕනි වෙන්නේ අපිට මොනවා හරි අවශ්‍ය කරන දේවල් අරගන්න. හැබැයි දැන් එහෙම ඕනි වෙන්නේ නැහැ. දැන් ලංකා ටයිල්ස් ෂෝරූම් එක ඔයාගේ නගරයට එනවා. ඉස්සර වෙලාව නාස්ති කරගෙන ෂෝරූම් ගානේ රස්තිය අදුරන, දැන් එහෙම ඕනේ නැහැ කියන දේ මතක තියාගන්නකෝ. හෙට කිව්වොත් එහෙම හරියටම ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අරගෙන ලංකා ටයිල්ස් කණ්ඩායම මාරවිල නගරයට තමයි එන්න සූදානම් වෙලා ඉන්නේ. දැන් එතෙන්ට ගියාට පස්සේ ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙන්න, ඒගොල්ලෝ හම්බ වෙලා ඒගොල්ලොත් එක කතා කරලා ඔයාගේ ගෙදරට ඕනි කරන ටයිල් වර්ගය මොනාද කියලා දැනගන්න ඔයාට අවස්ථාව හම්බ වෙනවා. හරියටම කියනවා නම් දැන් ගෙදරට ටයිල් එකක් තෝරනකොට, එහෙම නැත්නම් ඔෆිස් එකට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා අලුතෙන් දාන කඩේකට වෙන්න පුළුවන්, ටයිල් එක තෝරනකොට ඔයාට සිද්ධ වෙනවා ඒ තැනට ගැළපෙන ටයිල් එක තෝරගන්න. සහ විශේෂම දේ වෙන්නේ ඔයා මේ වෙනකොටත් ගෙදරට ටයිල් අල්ලලා ඉන්න කෙනෙක් නම් ටයිල් එක උඩ තව ටයිල් එකක් අල්ලන්න පුළුවන් ටෙක්නොලොජි එක ලංකා ටයිල්ස් වලට අඳුන්වලා දීලා තිනවා. ඒක හන්ද අර ටයිල් කරපු පොළොවක ටයිල් මාරු කරන්න හදනකොට ටයිල් ටික ආයෙත් පාරක් කඩන්න ඕනේ, ගලවන්න ඕනේ කියලා දුක් වෙන්න දෙයක් ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ, මහන්සි වෙන්න දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ලංකා ටයිල්ස් ටීම් එක හම්බ වෙලා වැඩි විස්තර දැනගන්න. දැන් ස්පෙෂල් මොකද වෙන්නේ මේ දවස්වල ලංකා ටයිල්ස් අලවි නියෝජිතයන් හරහා, ඒ වගේම තමයි ෂෝරූම් වලින් සහ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකෙන් ඔයාට පුළුවන් ලබා ගන්න 40% දක්වා වට්ටම්. මේක හන්දා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට අදම එකතු වෙන්න කියලා අපි ඔයාට මතක් කරනවා.

අරි වෙලාව දෙකයි විනාඩි 38යි. මේ වෙලාවේ අපි කතා කරන්න හදන්නේ මේ වෙලාවේ හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න කට්ටියගේ නම් ටික කියන්න. හරිද? මොකද කට්ටිය කොට දෙනෙක් ඉන්නවා WhatsApp messages වල. ඇත්තටම calls නම් ඉතින් ගොඩාක් answer කරන්න උනේ නැහැ. හැබැයි answer කරපු කට්ටියගේ නම් ටික අනිවාර්යෙන් කියනවා. බදුරලි ඉඳන් අශෝකක් අපිට කතා කරා. එයාගේ අම්මවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කිව්වා. මග්ගොණ මෛත්‍රීපාල අයියා කතා කරා. මෛත්‍රීපාල කියලා කිව්වට තේරෙන්නේ නැත්තම් මේ ඇවිල්ලා මයනෝ ෆැමිලියේ මෛත්‍රීපාල අයියා. එයාට මයනෝ කියලා කියන්නේ ඇයි කියලා නම් ටික ගවම තමයි තේරෙන්නේ. මංගලිකා, මදුකා, මදුරංග, මදුසංක වුණ බවුල කට්ටිය ඉන්නේ මග්ගොණ නම මෛත්‍රීපාල. කට්ටියම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. හරි, දැන් යන්න හදන්නේ WhatsApp එකට. WhatsApp එකේ ඉන්නවා කෑගල් ඉඳන් මට මත මැසේජ් එකක් දාලා තියෙන සාවින්ද්‍යා. බලන්න සාවින්ද්‍යාට බබෝ කියලා දෙන්නේ. අම්මා කුමාරිවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. සතියකට පස්සේ තමයි මට මැසේජ් එකක් දාලා දෙන්නේ. දවස් ගානකට ඇති වෙන ටැක්ස් එකක් ගහන්න ඕනේ කියන්නේ මාව අහපු නැති දවස් ටිකට හරියන්න. ඇම්බිලි පිටියේ හෙට යනවලු ඇම්බිලි පිටියේ ඒ මලල ක්‍රීඩා පළාත් තරඟවලට තමයි හෙට යනවා කියලා කියන්නේ. එහෙනම් ඉතින් අර මෙඩල් එකක් අරන් එන්න ඕනි සාවින්ද්‍ය. හරිද? ඊට පස්සේ යනවා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා. ඉෂානි මඩවල ඉඳන් එයා ආස සින්දුවක් මම දීලා. මම දන්නෙත් නැතුව එයා ආස සින්දුවක් දීලා. දැක්කනි බලන්න ඕගොල්ලන්ගේ හිත කියවන්න පුළුවන් මට. මාපලගම පියල්ජේ අයියා එකතු කරගන්නවා. ඒ වගේම තමයි ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙන මකුල්ලලු රංජිත් දිසානායක අයියා. Facebook live එකේ ඉඳලත් මම ඔයාව එකතු කරගත්තා. කමක් නැහැ. මේ සින්දුවටත් එකතු කරගන්නම්කෝ.

වෙලාව දෙකයි විනාඩි 43යි යන්න වෙලාව කෙට්ටුවටම ඇවිල්ලා තියෙන හන්දට අග්ගාල කට්ටිය එකතු කරගන්න ඕනේ කියලා හිතුවා මම මුලින්ම යන්නේ ඉතින් වෙනද වගේම සුබුරුදු විදිහටම WhatsApp එක පැත්තට තමයි යන්නේ WhatsApp එකේ ඉන්නවා මේ වෙලාවේ අපිව අහගෙන කොහේ ඉඳන්ද මේ අපිව අහගෙන ඉන්නේ රංගේගම ඉඳන් රංගේගම රංජීව මෝටර්ස් එකේ ඉඳන් අපිව අහගෙන ඉන්නවා රංජීව net එක ඉන්නවා කියලා තමයි කියන්නේ නිතරම මම ඔයාව එකතු කරගන්න මේ හන්න යන සින්දුවට ඒ වගේම තමයි දමිත් grocery එකේ ඉන්න කට්ටියවත් එකතු කරගන්න නගිලා කියනවා ඊට පස්සේ යන්න හදන ඇමිලි පිටියේ ගල්වංගුවේ තියෙන ඉන්දිකා ටේලර්ස් එකට ගිහිල්ලා ඉන්න අපේ ඉන්දිකායියත් ඉන්නවා ඉන්දිකායියව මම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් නී ළඟට අපේ දේශාන ස්ටුඩියෝ එකට යන්න හදන්නේ දේශාන ස්ටුඩියෝ එකේ කට්ටියත් මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා දැන් ওই කට්ටියම අහගෙන ඉන්න අතරේ දැන් මේ වීකෙන්ඩ් එකේ ඔයාලට මතක් කරන්න ඕනි දෙයක් තියෙනවා දැන් අපි හැමෝම අද ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ආදරය කරන ගමන් අපි බලාගෙන ඉන්නවා අපේ කෙල්ලෝ ටික ඒෂියා කප් එක උස්සලා කොහොම හරි ලංකාවට අරගෙන එයි කියලා උස්සලා කියන්නේ මේ හොරෙන් උස්සලා නෙවෙයි මැච් එක දිනලා බොහොම ආඩම්බරෙන් උස්සගෙන අරගෙන එයි කියලා. ඒකන මතක් කරනකොට දැන් ක්‍රීඩාවට වගේ කට්ටිය ඇබ්බැහි වෙලා ඉන්නවා. මං වගේ කට්ටිය ක්‍රීඩාවට ඇබ්බැහි වෙලා ඉන්නවා. තව කට්ටිය සින්දු වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඊට පස්සේ තව කට්ටිය ඉන්නවා. අපේ මුළු රටටම හානියක් වෙන විදිහට සමාජයටම හානියක් වෙන විදිහට මේ හානිකර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කට්ටිය. ඒගොල්ලෝ තමයි මුළු රටටම බලපෑමක් කරන්නේ දැන් ගොඩාක් වෙලාවට ඔය අපිට අහන්න හම්බ වෙන දේවල් වෙන්න පුළුවන් දැන් අද දවල්ට නිවුස් එක අහනකොටත් අපිට අහන්න හම්බුණානේ ඒ වගේ දේවල් මේ හානිකර මත්ද්‍රව්‍ය හන්ද රටේ සිද්ධ වෙන අපරාධ ගැන හොරකම් ගැන අපිට ඕනි තරම් අහන්න හම්බ වෙනවා ඉතින් ඒ වගේ දේවල් රටෙන් තුරන් කරලා දාන්න තමයි රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ ඉතින් අපේ ආදරණීය නංගිල මල්ලිල ඒ වගේම තමයි වැඩිහිටි කට්ටිය මේ හැමෝම අපි දැනුවත් කරන්නේ මේ හානිකර මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න කියලා මොකද කවදාවත් හොඳක් නම් වෙන්නේ නැහැ ඔය දේවල් වලට එකතු වුණා කියලා. සමහර වෙලාවට මුලින්ම ඔයාව ඔය දේවල් වලට පාවිච්චි කරන්න පොළඹව ගන්නකොට ඔයාලට කියයි මේක පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න එහෙම මොකොත් වෙන්නේ නැහැ. පොඩි ට්‍රිල් එකක් දැනෙයි, පොඩ්ඩක් හඳට යනවා වගේ දැනෙයි. ගොඩාක් දේවල් ඔයාලට කියයි. හැබැයි එහෙම වෙන්නේ නැහැ කියන එක විතරක් මතක තියාගෙන කවුරු හරි ඔයාව ඔය දේවල් වලට පොළඹවන්න හැදුවොත් බෑ කියලා කියන්න මතක තියාගන්නකෝ.

0: FM Anupaha, FM Anuhatra Ita Shumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් e-mobility වෙත.
2: වේලාව 2 විනාඩි 51යි.
3: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසෙත් සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 14 අපි එන්නේ මාරවිල. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
6: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
7: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනීය සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 සිට 30 දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.
9: අක්මා විතෙල් ෆැටි ලිව බයවෙන්න එපා. සිවනගල ලිව බූස්ටින් කැප්සුල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.

0: ආසම සිද්ධාවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
1: NetFM. Hello, hello, Satyante.

වෙලාව දෙකයි විනාඩි 54යි. නෙත් FM හෙලෝ හෙලෝ සතියන්තයෙන් ඔයාගේ මගේ පැය තුනේ වැඩ ටික අවසන් කරලා යන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් යන්න කලින් අපේ කෙල්ල වෙනුවෙන් මගේ වචන ටික කියලා යන්න ඕනේ අනිවාර්යයෙන්ම. අද දවසේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වගේම ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියා කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ආසියා කුසලානීය ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙන් පිටියට පිවිසෙනවා ඒ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. මේ වෙනකොට සාමාන්‍යයෙන් ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38කට වගේ ඇවිල්ලා තියෙනවා. අද තරගය ආරම්භ වෙනකොට සෙල්සියස් අංශක 33ක වගේ ටිකක් උණුසුම් කාල ගුණයක තමයි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරගයට සම්බන්ධ වෙන්න සිද්ධ වෙන්නේ. මේ වෙනකොටත් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මේ ආසියා කුසලානය තුලදී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ඉන්න ශෆාලි වර්ම ලකුණු 168ක් ලබාගෙන ඉන්නවා ඉනිම හතරක් තුල. ස්මිති මන්දනා අපි හැමෝම ආදරය කරන මේගොල්ලෝ හැමෝම ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කොහොම හරි කුසලානය උදුර ගන්න. හැබැයි අපි හැමෝගෙම බලාපොරොත්තු එකට එකතු වුණොත් අපේ චමරි අතපත්තු, ඊට පස්සේ අපේ පුංචි බට්ටි, පමෝදි ප්‍රබෝධා, ඒ වගේම තමයි අපේ හර්ෂිතා සමරවික්‍රම, මේ ඇතුළු සියල්ලම ක්‍රීඩිකාවන්ට ශක්තිය ලැබිලා අනිවාර්යෙන්ම රෑ 11-12 වෙනකොට ආසියා කුසලානයක ජයග්‍රාහි බලාපොරොත්තු එක්ක අපි හැමෝටම කතා කරන්න පුළුවන් වෙයි. ඒක හන්ද ඔගලන්ට මතක් කරනවා රෑ 8 ඉඳන් අපේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් චියර් කරන්න එකතු වෙන්න. ඉන්න තැනක ඉඳන් මැච් එක බලන්න. මැච් එක ගැන විස්තර net fm facebook fan page එක අපි දාන්න ලෑස්ති වෙලා ඉන්නවා. හැම වෙලේම අප්ඩේට් එකේ ඉන්න net fm facebook fan page එක follow කරලා තියාගන්න. net news අපේ කණ්ඩායම ඒගොල්ලන්ගේ facebook fan page එක හරහා ඔයගොල්ලන්ව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. net fm facebook fan page එක, tiktok account එක, youtube එක, instagram එක follow කරලා subscribe කරලා තියාගන්න. අපි සූදානම් ආසියා කුසලාන අවසන් මහා තරගයේ මොකක්ද වෙන්නේ, ජයග්‍රහණය කළාද, මොකක්ද තරගයේ සිද්ධ වුණේ කියන හැම දෙයක්ම ඔබත් එක්ක බෙදා ගන්න. ඉන්දු ඇවිල්ලා ඉන්නේ මැදිරියට. ඉන්දු ගහලා පන්නන්න කලින් යන්න තමයි හදන්නේ. එහෙනම් ඉතින් අපි ආයෙත් හෙට උදේ 10ට සුපුරුදු විදිහට net fm දේදුණු මාවතෙන් හම්බ වෙමු. මේ පැතර sms සෙව්වේ නෑ, message කරපු, comment කරපු හැමෝටම ස්තුතියි. ගිහින් එන්නම් මම ජනී.

0: සත්‍යා. ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: බයෙන් බය අලුත් වන අලුත් පැහි විපස්සම ඇත්නියුස්.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩිල්ෂාන්. රටපුරා මද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ අරමුණින් ක්‍රියාත්මක රටම එකට ජාතික මෙහෙයුමේදී ගත වූ පැය 24 තුළ සැකකරුවන් 828 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුමට අදාළව ඊයේ දිනේ කෙරුණු සමස්ත වැටලීම් 828කදී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 542ක් සහ හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 648ක් සොයාගත් බවයි පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය අල්ලප්පිඩි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් සහ 46ක් වන සැකකරුවන් දෙදෙනෙක්. ඔවුන් සන්තකයේ තිබී මුහුදු කූඩැල්ලන් 1740ක් සහ යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මේළඟ net news පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news the truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: සත්‍ය අන්තය.
7: Hello, hello.
6: සත්‍ය අන්තය.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura
1: හෙලෝ හෙලෝ වෙලාව හවස 3යි යන්න විනාඩි 7යි දැන් 3 කියන්නේත් ලකී නම් එකක් 7 කියන්නේත් ලකී නම් එකක් පටන් ගත්ත වෙලාවම සුබ නිසා අද රෑ 8 කියන්නේත් ලකී නම් එකක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු හාද අද රෑ 8ට මොකක්ද වෙන්නේ කියලා හැමෝම මේ වෙනකොට දන්නෝ ජානියා ඔයාලව කුල්මත් කළා උන්මත් කළා ඉන්නේ කියලාත් මම දන්නෝ ඒ අතරේ තව ටිකක් ඒ උද්‍යෝගේ වැඩි කරන්න හිතාගෙන තමයි මං ආවේ මොකද ජන්නියට දැනනේ උද්‍යෝගේ දෙගුණ තෙගුණ වෙලා මගේ ඇඟට අද දැනෙනවා මොකද මං කෙල්ලෙක්නේ ඉතින් ඔන්න අපේ අයියලා ටික සමහර හීන බොඳ කරලා අපේ හිත රිද්දද්දී නංගිලා ටික ඒ හීන පස්සේ හිතාගන්න බැරි උපරිම ධාවන වේගයකින් හඹාගෙන යනකොට අපිට මාර සතුටු ඒක මාර හැඟීමක්නේ ඉතින් ඔන්න අද අපේ සිංහ දේනුවන් ටික රට වෙනුවෙන් තමන්ගේ දක්ෂතා පෙන්වන දවස විමෙන්ස් ඒෂියා කප් අවසන් මහා තරගය අද ඉන්දියානුවන් එක්ක ඉන්දියානු කාන්තාවන් එක්ක කරට කර පැවැත්වෙන දවස ඩුබයි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී රාත්‍රී 8ට අපි ඒගොල්ලන්ට සුබ පතන ගමන් චොක්ලට් එකක් කාලීව දොක්කටම කලින් දැන් බලනවා ඇති ඇයි මේ චොක්ලට් කන්නේ දන්නවද වැඩක් මේ සතියන්තෙහිඳ මං කියන්නම් ඩයට් කරන අය එහෙම ඩයට් ප්ලෑන්ස් චුට්ටක් පැත්තකින් තියලා චොක්ලට් පෙත්තක් කටේ තියාගෙන මේක ඇහුවත් කමක් නැහැ මොකද පෙර පුරාණ හෙලසිරිත නෙමේ එක එක සිරිත්වලට විදේශීය විවිධ සිරිත්වලට අනුව නම් මොකක් හරි අලුත් දෙයක් ආරම්භ කරන වෙලාවට චොක්ලට් පෙත්තක් කටේ තියාගත්තොත් ඉදිරියට එන දේවල් මාරම මාර මිහිරි රසයකින් යුක්ත වෙනවා කියලා ඔන්න මේ තියෙන ජනප්‍රවාදයක් ඒ ආරම්භයන් හැම එකක්ම සතුටකින් ආරම්භ වෙලා සතුටකින්ම අවසන් වෙනවා කියලා ඒ නිසා ඔන්න අපි පොඩිත්වතුම් පුරුදු වෙලා හිටියා කාලයක් තිස්සේ විවිධ රටවල පොඩිත්ව විභාගයට යන්න කලින් චොක්ලට් පෙත්තක් කන්න අලුත් රැකියාවකට යන්න කලින් තරුණ තරුණිය චොක්ලට් පෙත්තක් කටේ තියාගන්න ගමනක් යන්න කලින් ගෙට ගෙවදින්න කලින් පොඩ්ඩක් පැණිරස මොනහරි කන්න අපේ රටටත් ඔය ඌරුව හුරුව ඇවිල්ලා තියෙන්නේ ඔය චොක්ලට් කතන්දරෙම්ම වෙන්නත් ඇති මොකද සමහර විට අපිට අවශ්‍ය කරන වාසනාව චුට්ටක් නෙවෙයි ගොඩ ගොඩ ගොඩක් ඒ පුංචි චොක්ලට් කෑල්ල තියෙන පුළුවන් ඉතින් අද ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් චොක්ලට් ඩේ එකත් එක්කම අද සුබ මුහූර්තයෙන් දෙයක් පටන් ගන්න අපි හැමෝම පුනපුනා බලාගෙන ඉන්න දවසක් නිසා අද ඔන්න කැමති හැමෝටම රස කැවිලි බෙදුවට කාරි නෑ කමක් නෑ හරිද ඉන්දත් එක්ක පැය තුනක් ලස්සනම සින්දු ටිකක් අහගෙන ඉන්නයි තියෙන්නේ අද අපේ ලක්මාතාව තවත් කිරලකින් හැඩ කරන්න පුළුවන් වෙන්න කියලා අපේ හැඩකාරියෝ වැඩකාරියෝ ටිකට සුබ පතන ගමම් ආද අපි අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න යන්නේ අවස දුනේ ඉඳන් 6 වෙනකන් හැපෙනින්ම පැය 3ක් ඔන්න ඉඳුත් එක ගත කරන්න පුළුවන් මේ හෙලෝ හෙලෝ සතියන්තය මේ පැත්තට කෝල් එකක් ගන්න 011-2-55-33-63 එහෙමත් නැත්නම් WhatsApp එකෙත් මං ඉන්නේ 0711-95-95-95 මේ පැත්තට එන්න එන්න come on

ලාවට මම ලයිට් දෙකම නිවන් රදාය පැනලා පුදුමයි ඉන්න එක මෙහෙමව තිටන් ෂොට් දෙකක් ගැව්වේ හතරක් ගහලා ගෙදර යන්න හිතන්

0: FM Anupaha, FM Anuhatarai Tashmaata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව හවස 3යි විනාඩි 17යි.
4: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ්
6: මේනක සහල් බයන් මින් තරගයෙන් පසුගිය සතියේ කෑගල්ලේ ලංකා කුමාරි ස්මාර්ට් ටීවී එකක් සහ ජයන්තිපුර තර්ෂි බූපා බ්ලෙන්ඩ එකක් ජයග්‍රහණය කර ඇත. මේනක සහල් මිලදීගෙන ඔබ ජයග්‍රාහකෙකු වන්න.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: චිත්‍ර ඇඳලා ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
9: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ එක අපෙන්.
10: Net FM. Hello, Satyante.

අවසතුනයි විනාඩි 22යි දැන් වෙලාව හරිනේ 22:22. හා ඔන්න මං යන WhatsApp එක පැත්තට අපේ කෙල්ලන්ට සුබපතපු messages ටිකක් තියෙනවා ඇවිල්ලා. හෙලෝ හෙලෝ සතියන්තය සද්දට අපි අහගෙන ඉන්නේ අපේ කෙල්ලන්ට ජය වේවා නුවර වටපුළුවෙන් ප්‍රසන්න අයියා. එතකොට ප්‍රසන්න අයගේ වයිෆ් සුභායක අශ්නි දුව සුබ පතලා තියෙනවා. ඒගාවට ඔන්න මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත ගමම්ම සතුට සෙනෙහස පිරුණු සුන්දර හැඳෑවක් වේවා ඉන්දු. අද ප්‍රෝග්‍රෑම් එක අහන්න වෙන්නේ. හැබැයි ඔයාට WhatsApp message එකක් දාන ඕනේ ඉන්ද හවස තුන වෙද්දී ආවලු. කවුද අනේ මේ? මං හිතන්නේ මේ දමිත් අයියා තමයි. ආ දමිත් දර්ශන ඉන්දු මැනික මාත් ආව අහගෙන ඉන්නේ සද්දට. මටත් ලස්සන සින්දුවක් ඕනේ. මාෂියක් අයින ඔකුවෙලින් ඊගවට සුබ සඳවක් ඉන්දු. මාවත් සින්දුවකට එකතු කරගන්න SL ප්‍රනෑන්ඩෝ. ඔන්න ඊගාවට මේ මොකද මේ කප් එකක් නම් ගහන්නම්කෝ. අපේ ස්කූල් එකේ සචින්ත නවෝදය නම් සබරගමු සමස්ත ලංකා වර්ණලාභයක් වෙලා ඉන්නේ. එයාට සුබ පතන්න. අපේ බණ්ඩාරනායක ඉස්කෝලේ ලක්මාල් සර් නම් ඇඹිලි පිටියේ ඉන්නේ. එයාලටත් සුබ පතන්න. ඔය දෙන්නටම සුබ පතනවා. එහෙනම් මේ ඇවිල්ලා ඩයි හාඩ් ක්‍රිකට් ෆෑන්ස්ලා වෙන්න ඕනේ මේ විදිහේ සුබ පැතුම් මෙවන්න. ඒ කියන්නේ බලන්නකුනේ වර්ල්ඩ් කප් එකක්, එහෙම නැත්නම් ඒෂියා කප් එකක් අපේ කෙල්ල ටිකක් ජයග්‍රහණය කරන්න ඔන්න මෙන්න ඉන්න අද වගේ දවසක. කෙල්ල කොල්ල කියලා ભેදයක් නැතුව ක්‍රිකට් ගැන මතක් කරනකොට තමන්ගේ ඉස්කෝලේට දක්ෂතම පන්දු යවන්නෝ ඒ වගේම පිටිකරුණු මතක් වෙන්න තරම් ඒ බොන්ඩ් එකේ බැඳීම තාම net family එකත් එක්ක ඉන්න හැමෝගෙම නම් එහෙම බොන්ඩ් එකක් බැඳීමක් තියෙනවා. ඒක සතුටුයි දකින්න. සතුටුයි මාර ලස්සන සිද්ධියක් ඒක. හරි, ඉතින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම 2026 ආසියානු ලෝක කුසලානයේ අවසන් මහා තරගය වෙනුවෙන් ඔන්න අද දවසේ මුහුණ දෙන්න නියමිත වෙලා ඉන්නකොට මං චුට්ටක් හිස්ටරි එක පෙරලලා බැලුවා. 2024 එතන මේ විදිහටම මුහුණට මුහුණ මේ දෙගොල්ල හම්බුණා කියලා ඔයාට මතකයක් තියෙනවද? 2024 ජූලි 28 වෙනිදාත් අද නම් සැප්තැම්බර් 13 වෙනි ජූලි 28 වෙනිදාත් දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මේ විදිහම තරගයක් ඉන්දියානු කණ්ඩායම පරාජය කරමින් අපේ ගර් දමියුන් ගර් කෙල්ල ටික ජයග්‍රහණය කරා. මතකද ඔයාට ඉන්දියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 20ක් තුල කඩලු 6කට 165ක් ගන්නකොට අපේ කට්ටිය පන්දුවාර 20කට පන්දුවාර 18.4කදී බෝල 4කදී කඩලු 2ක් දැවිලා 167ක් ලකුණු 2කින් කරට කර තරඟයකින් ඉතිහාසය අලුත් කර අද තමයි ඉතිහාසයේ දෙවනි වරට අලුත් කරන දෙවනි දවස බවට පත් වෙන්නේ. ඉතින් සුබ පැතුම් නිතරම එකතු කරන්න ඔයාලටත් පුළුවන් WhatsApp එකේ පැත්තට ඇවිල්ලා 0711 95 95 95. තව විස්තර තියෙනවා. ඉතින් මේ 2024 තරගයේ මතකයි නම් එදත් නායිකාව චමරි අතපත්තු, අදත් නායිකාව චමරි අතපත්තු. එතකොට පන්දු 42කට මුහුණ දීලා ලකුණු 61ක් ගත්තා. ඒ වගේම කවිෂා දිල්හාරි එක්ක එකතු වෙලා කණ්ඩායම ජයග්‍රහණය කෙරෙව්වා. ඒත් එක්කම මෙහෙවුයේ හර්ෂිතා සමර වික්‍රම අති විශිෂ්ට ඉනිමක් දියත් කරා. පන්දු 51කදී ලකුණු 69ක් ගත්තා. ඉනිමට 4 පහර 6 පහර 4 පහර 6 6 පහර 2ක් ඇතුළත් වුණා. මේ වගේ ඩීටේල් නම් ඉතින් ඕන තරම් කියන්න පුළුවන්. හරිද? 2024ට සාපේක්ෂව ගත්තාම කම්පයා කරලා බලද්දි මේ වෙනකොට වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විමෙන්ස් ක්‍රිකට් ටීම් එක ගොඩාක් ඉස්සරහින් ඉන්නවා කියලා කියන්න පුළුවන්. සුබ ලකුණු පහල වෙලා ඉන්නවා. දක්ෂ ක්‍රීඩිකාව ඉන්නවා. අනේ අවුරුදු 17ක චමුදිය මතක් කරන්න ඕනේ ආදරෙන්. චූටි කෙල්ලෙක් වුණාට ඒ ප්‍රෙෂර් එක, ඒ ස්ට්‍රෙස් එක පාකිස්තානු කණ්ඩායමත් එක්ක ද්වන්ද සටනේ දි සෙමි ෆයිනල් එකේදී දරාගත්ත විදිහ මතකයි. ඉතින් මේ හැමෝම දිරිමත් කරන්න ඔයාලට තව තව සුබ පැතුම් එකතු කරන්න පුළුවන්. මේ පැත්තට එවන්න පුළුවන්. හරිද? හා මට චුට්ටක් විතර මහන්සි හින්දා මං යනවා විවේක ගන්න. ඇත්තටම අපිට ජීවිතේ මහන්සි වෙන කාලයක් එනවනේ. වැඩිපුර මහන්සි වෙන කාලේ තමයි ඔය අපි කියන්නේ 40 ඇඳිරිය පැන්නාම එනවා කියලා. අන්නේ කාලේ ගැන hina වෙන්න දෙයක් නෑ. මං hina වුණාට හරිද? මේ කාලේ හැමෝටම උදා වෙනවා. හැබැයි තින් 40 ඇඳිරිය ලැබපු කට්ටියට උදව් උපකාර කරන්න අපේ 20-30 ගානේ තරුණ කෙල්ල කොල්ල ඉදිරිපත් වෙනවා කියලා කියන්නේ ලංකාවෙන් පිටරටට යනවා කියලා කියන්නේ ඒක ජොබ් එකක් කරගන්නවා කියලා කියන්නේ තමන්ගේ පැෂන් එක වෙනම මානයකට අරන් යනවා කියන්නේ ඒක ඇත්තටම රැකියාවකටත් වඩා කරන සමාජ සේවයක් පිනක්.
ලංකාවේ සමාජයට විතරක් නෙමෙයි ඔයාට දැන් විදේශීය සමාජවලටත් මේ සේවාව සපයන්න පුළුවන්. NVQ level 3 පාඨමාලාවක් තමයි මේ වෘත්තීය සුදුසුකමක් තමයි ඔයාට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කවුද? මාතර රියුගා නර්සින් ස්කූල් එක. දෙස් විදෙස් රැකියාවලට මඟ පෙන්වන අලුත්ම නවීන පන්නේ ඇදුරු මඩුල්ලක්, ඒ වගේම සුදුසුකම් සහ පළපුරුදු ලත් ඇදුරු මඩුල්ලක් යටතේ වෘත්තීය පුහුණුව ලබා ගන්න පුළුවන් කෑගිවිං සම්බන්ධව. ඉතින් ඒ වගේම ඊශ්‍රායලයේ, ජපානයේ, කොරියාව, ඩුබායි වගේ රටවල් ඇතුළු යුරෝපේත් වැඩිහිටි සත්කාර සේවයට තියෙන මේ ඉල්ලුම සපුරන්න අපේ රටින් තරුණ තරුණියෝ ගොඩාක් මේ වෙනකොට මයිග්‍රේට් වෙනවා. ඒ අතරට ඔයාට එකතු වෙන්න ඕන මාතර රියුගා නර්සින් ස්කූල් එකට යන්න අදම හිතාගන්න. හිතේ තින්නප මෙන්න නම්බර් එක කෝල් කරලම රෙජිස්ටර් වෙන්න 0786554243ට කතා කරන්නයි තියෙන්නේ. ආයි කියන්න ඕනද? 0786554243. අපි යන්න හදන්නේ ඊගාව ලස්සන සින්දුවට. හින්දි සින්දු එල්ලපු කට්ටියකට මේ ඔන්න අරගෙන ඇවිල්ලා තියෙන්නේ. හෙලෝ හෙලෝ ඉන්දු ආශ්‍රය ගමගේ, කොහොමද? හරි ආසයි අනේ වාගේ නමට. පබෝ මේ කිඳි දාන්නව උනවට වඩා හරිද? මම පබෝ කියන්නේ තුම් ඔයාට ගින්දරි කියන්න පටන් ගත්තොත් ඔය ආස දෙකට. යටි අන්තර දේශාන ස්ටුඩියෝ එකේ ඔන්න කොල්ලෝ සෙට් එකක් තින්නවා. හෙලෝ හෙලෝ සතියන්තය සද්දට අහගෙන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි රික්වෙස්ට් එක. ඊගාවට ඉන්දු නංගි අපි තාවන්න ඔයාගේ සති අන්තට ලස්සන සින්දුවක් අහමු අපි. ජයන්ත ගෝල්ඩ් ක්‍රේෂන් ගම්පහ. ඔන්න චූටි කම්ප්ලේන් එකකුත් තියෙනවා. ජානියා මැසේජ් කියවල නෑ කියලා හිතන්න පානේ මං කියවන ඔයාගේ මැසේජ් එක. අපි ඊගාව හින්දි සින්දුවට යමු. මං අර චොක්ලට් කන්න කියපු හිඳ තනියම චොක්ලට් කන්න බබාලා ටික මඩත් චොක්ලට් පෙත්තක් වට්ස්ඇප් එකෙන් හරි එවන්න. 711 95 95 95ට වට්ස්ඇප් එකට එන්න. වෙලාව 3:28.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
3: වේලාව හවස 3:36යි දැන්
4: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්ද BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදයි
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: Meltol, hisratia, una sempratishava, angapata vedanava, apahasudina sadaha, ikman sahanaya, Meltol, paracetamol visheshayaki.
7: විෂන් කෑ නවතුම ශාඛාව අම්බලංගොඩ මෙඩිහෙල් ප්‍රහල් පරිශ්‍රයේදී දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න මෙඩිහෙල් ප්‍රහල ගාලුපාර අම්බලංගොඩ අමතන්න 076544151.
8: ආරංචි කොහෙද අවසරෙ යන්නේ මේ පද්දපද්ද?
9: කවුදානේ මේ? කලුවට කලුවේ?
8: මං තමයි නංගි කලු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
9: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
8: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net FM හතර වටේ ආනෝ.
9: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
10: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
11: net FM හතර වටේ හතර වටේ
12: අලුතෙන කාටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
13: පෘථුවියෙන්ද ළඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න
14: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 14 අපි එන්නේ මාරවිල ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
15: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamange ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
16: යහගුණ වඩන අපේ රස විජේ.
15: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
16: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනියා සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 047 21 23 540 අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ
17: Net FM Hello Hello Satyantaya

0: FM 95 94.8 Net FM Divaina Pura
1: වෙලාව 3:44 ලස්සනම වෙලාවක ඇවිල්ලා ඉන්නේ ලස්සනම කට්ටියගේ මැසේජස් ටිකක් බලන්න WhatsApp එක පැත්තට යන්න අයියෝ again complaint එකක් අපු මට මේ complaint දැකලා දැන් එපා වෙලා හා ඔයා කියන්න මැනිකේ මගේ මැසේජ් එක එකනේ කිව්වේ නෑලු කිංකිනි මැනිකේ අපේ කෙල්ලන්ට ජයන්ට් ජයම වෙන්න පතන ගමන් ලස්සන සින්දු ගොඩාක් අහගෙන ඉමු නන්දා මාලනියගේ ගෞරවණීය නන්දා මාලනියගේ සින්දුවකුත් අපි අහමු කියලා කියනවා අපි අහමු අනේ අපි අහමු අපි බෙල්ලන් කොටුව ඇල්ල නිෂා ටේලර්ස් එකෙන් අපිටත් සින්දුවක් ඕනි මම ඉන්දික තුෂාර සාරා විනෝදිනී ඉන්නවා ඉන්දු මින සචින්ත ඉන්නවා ඉන්දු සර සකුන්ත ඉන්නවා නිමත්මා සුනන්ද අරුණ නන් ස්ටොප් එකක් දෙනවනම් අපි වඩා සතුටින් කියලා තමයි කියන්නේ. හරි හරි හරි ඔය කට්ටියම එකතු කරගන්නවා ඊගාව සින්දුවට. මේක නන් ස්ටොප් එකක් වගේ නෙමෙයිද? චුට්ටක් කොහෙද? ඊගාව පැරේ නන් ස්ටොප් එකක් දාලා දෙන්නම්කෝ. සුබ දවසක් වේවා ඔයාට ඉන්දු ලස්සන සින්දු අහමු කියලා අමිල කියනවා අපිට. සඳ ලංකාවෙන් පූර්ණිම ඔන්න මල් විසික් කරනවද? නෑ නෑ ඔයා මේ එවලා තින් නිකන් වීනස් දෙව්දුව මල්ලිහිනා වගේ ස්ටිකර් එකක්නේ. අද ඔය වැඩේ ඔයා කරන්න ඕනේ අපේ ක්‍රිකට් ටීම් එකේ ඉන්න කෙල්ලෝ ටික දෙනාට. බට්ටියකුත් ඉන්නවා අවුරුදු 17යි. සුපිරියට බෝල් කරනවා. සිංහ සිංගාල එහෙ බලල මෙහෙ බලනකොට පකිස්තාන ක්‍රීඩිකාවන් අවුට් කරපු සුපිරි බෝල. අන්න එයාලට තමයි දැන් මල්ලිහින්න ලෑස්ති වෙන්න ඕනේ. හරිද සඳ ලංකාවෙන් පූර්ණිම ගමත් එක්ක නම කියනකොට පොඩි වෙනම ජොලියකුත් තේනවනේ. හරියට අර තව ඒ වගේ නම් මොනවද අනේ තියෙන්නේ? මඩදන් කඩවල යකඩයා මේ කුවෙට් කුමාරි සමාවෙන්න. ඒක ගමක නමක් නෙමේ, ඒක රටක නමක්. අපි වැරද්ද නිවැරදි කරගෙන ඉස්සරහට යන්. හරි වෙලාව 3:46. ලස්සනම සින්දු ටිකක් අහගෙන ඉන්න ගමන් අපි ඉන්නේ ඒගාව සින්දු අතට මේ සින්දු අතට. කල් එකක් ගන්න 01 12 55 33 63 අය කියන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
2: වේලාව 3:54. ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
3: NetFM. Hello, hello, Satyam there.

పొతకట పులివాంగ్లు జీవితే వినస్కరా మన్నెమే కియాన్నే మాత్ పొతకిన్ తమై హోయా గత్తే అడుమ తరమే අපිට సమాజరి గీల కాత్ ఎక్క హరి నిర్మాణశీలీ విధేట కథాభా కర్న కొటవాత్ పొత్తుల తీన కరుణు ఉపయోగి వెనవా ఏ విధరాక్ నెవేయి අපිට జీవితే హదాగన్న ఇవగేమ జీవితే హితాగన్న బెరి మట్టమకట వెనస్కరగన్న అంశక 180ක් 90ක් వెనస్కరగన్న 360 వ్యూ పాయింట్ ఎకక్ సమాజగన బలన్న పొతకిన్ අපිට కేలా దెనో ඒ වගේම අපි ආස කරන අපිට විඳින්න බැරි ජීවිතවල මොහොතකට හරි ජීවත් වෙන්න ෆැන්ටසි එකකුත් පොත් වලින් හදලා දෙනවා. පොතකට මොනවදන්නේ කරන්න බැරි නේද? කරන්න පුළුවන් හැමදේම වගේ මං කිව්වා. මං කිව්වේ නැති තව පොත් වලින් කරන්න පුළුවන් දේවල් බොහොමයි. ඉතින් බුක් ෆෙයර් එකට ගියත් ඔයාට මේ පාරත් ඔන්න සැප්තැම්බර් 25 වෙනිදා ඉඳන් ඔක්තෝබර් 4 වෙනකන් සතිය පුරාවට අවස්ථාව තියෙනවා ඔයා ආසම කරන විදිහ පොත්පත් කොහොම ගෙදර අරගෙන ඉන්න. හැබැයි ඉතින් ගිය පාර කළා වගේ තාමත් පොත් රාක්කේ කියවන්න නැතුව තියාගෙන ඉන්නවා නම් මං කියන්නේ කිහින් වැඩක් නැහැ. ගිහල කලබීල විතරක් කියන පොත් නම් ගන්න එපා. කොමාරි පවුල හැමෝමත් එක්ක සාප්පු සවාරියක් යනවා වගේ ඊට වඩා විනෝදකාමී දෙයක් තමයි බුක් ෆෙයර් එකට යනවා කියලා කියන්නේනේ. පොඩි තොත් එක්ක එකතු වෙලා හැමෝම නැත්නම් වැඩිහිටියොත් එක්ක එකතු වෙලා පවුල හැමෝම එකට විනෝද වෙන දවසක් තමයි බුක් ෆෙයර් එකට අපි යන දවස කියලා කියන්නේ. මොකද හැමෝටම වටින මොනවාම හරි දෙයක් තමන්ගේ අර ටෝට් බෑග් එකට හැමෝම නැත්නම් මල්ලට දමාගෙන ගෙදර උස්සගෙන එනවා. ඒ නැතත් මම කිව්වා වගේ කඩචෝරුවක් හරි කාලා සතුට වෙලා එනවා. ඉතින් මේ අත්දැකීම විඳගන්න උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන් ඔයාට අවස්ථාව තියෙනවා සැප්තැම්බර් 25 ඉඳන් සතියක් පුරාවට කේමී මාසයේ නිමිත්තෙන් ඔයාට පුළුවන් 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රකාශකයන්ගේ සංගමේ මේ BMSHK පොත් ප්‍රදර්ශනයට යන්න මේ පාරත් අපි තමයි නිලගුවන් විදුලි විදියට නැත්නම් FM ආදේශාලය මේ වරත් ඉන්නවා අත්දැල් බඳගෙන. ගිහල බලන්නකෝ ඉතින් අපේ කට්ටියත් ඔයාලට ඉස්සරහම තියෙන කුටියකින් හම්බ වෙන්න පුළුවන්. සමහර විට මාව හම්බ වෙන්නත් පුළුවන්. Who knows? තව ටික දවසයි කැලෙන්ඩර් රිමාක් කරලා තියාගන්න. අපි ගාව පැය දිහාම් වෙමු.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
5: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියුස්.
6: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම ඩෙල්ෂාන්. අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනරැලි මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික් රැලි දෙකෙහි පළමු රැලිය මෙවන විට කහටගස් දිගිලිය පොළ භූමියේදී ආරම්භ වී තිබෙනවා. මෙහිදී රැලිය අමතමින් අදහස් දැක්වෝ වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා. මීළඟ නෙත් නිවුස් පස්වරු පහට පොහොතින් මොහොත වෙනස් වන අලුත් මොතරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: ඔබ වෙත ගෙන ආවේ
5: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
7: FM 95 FM 94.8 Net FM

වෙලාව හවස 4යි විනාඩි 9යි. තුන්හෙලේ විරාජමාන සිංහ දේනුව ටිකක් අද පිටියක් දෙවනත් කරන්න රාත්‍රී 8 වෙනකොට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට එන්නට නියමිතයි. ඔයාගේ හදවතේ ඔවුන් වෙනුවෙන් බුරබුරා පැනනගෙන ආදරණීය සෙනෙහසේ පැතුමේ සුබ පණිවිඩයෝ ඔයාට පුළුවන් එකතු කරන්න. අපි මේක මීට වඩා නෙක්ස් ලෙවල් එකකට අරන් යන්න ඔන්න හවස් වරුවේදී ලයිව් එකක් එහෙමත් එනවා. අනිවාර්යෙන් ඒකත් බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එතකං ඉතින් මේ විදිහට ජාත්‍යාලය ආදරය වෙතකට දේශාභිමානයේ වැඩෙන ගීත ටිකක් අහගෙන ඒවගේම ඔයා ආසම කරන ට්‍රෙන්ඩි අලුත්ම සින්දු ටිකකුත් අහගෙන මාත් එක්ක නිදහසේ මේ පැය තුන ගත කරන්නයි තියෙන්නේ. තව පැය දෙකයි තියෙන්නේ. හරිද? එනිසා ඉක්මන් කළ මේ පැත්තට එන්න අමතක කරන්න නැතුව 0711 95 95 WhatsApp එකට 0112 55 33 63 මගේ හොට්ලයින් එකට. ඒනකොට අමතක නොකරම ඔයාගේ යාළුවන්ට පෝස්ට් එක ෂෙයා කරන්න මතක් කරන්න. ඔන්න අපි අහලා තියෙනවා අද දිනන්නේ කවුද කියලා. ඔයාලටත් පුළුවන් ගෙස් කරන්න අපේ Net FM official Facebook page එකට ගිහිල්ලා බලන්න ගිහිල්ලා. ඔන්න මම යනවා. හරිද? ගිහිල්ලා බලනකොට උඩම ඉන්නවා මම. අද දිනන්නේ කියලා නම් ඉතින් ගැම්මක් තමයි. දිනන්නේ අනාවැකියක් කියන්න අපි දෙයාලද කියලා අහලා තියෙනවා. ජනියත් දාලා තිනවා ඉන්දියාව කෙල්ලද අපේ කෙල්ලද දිනන්නේ කියලා. ඒ වගේම අහන්න කැමතිම සින්දු ටික පහලින් කමෙන්ට් කරන් යන්න කියලා. ඉතින් මේ පෝස්ට් ෂෙයා කරන්න ෂෙයා කරන තරමටම ඔයාගේ ආදරය අපිට පේන්න තියෙනවා. ඒ වගේ තමයි අපේ කාන්තාව කියලා කියන්නේ ශ්‍රී ලාංකේය කාන්තාව කියලා කියන්නේ නොසෑහෙන්න දුක්ඛම් කටළු මැද්දේ තමන්ගේ හිස සිංහ දේනුවක් වගේ තමන්ගේ ඉලක්කය වෙත යොමු කරගෙන ඉන්න පිරිසක්. ඉතින් ඒ වගේ පිරිසකට කොච්චර අගහිඟකම් තිබ්බත් රටේ කොච්චර කැපිලි කැටිලි තිබ්බත් තමන් යන ක්ෂේත්‍රයේ තමන්ට පුළුවන් නම් ඒ විදිහට තමන්ගේ පෞරුෂය ගොඩනගාගෙන ආත්ම විශ්වාසයෙන් ඉදිරියට යන්න ඒ විදිහට ඉදිරියට යන්න ඔයාගේ දුවවත් ඔයාගේ නංගිවත් ඉන්ස්පයර් කරන්න අභිප්‍රේරණය කරන්න තමතක් කරන්න එපා. ඉතින් ඒ විදිහට සැහෙන කට්ටක් කාලා තැනකට ආපු කෙල්ල ටිකක් තමයි අපේ විමෙන්ස් ටීම් එකේ ඉන්නේ. ශ්‍රී ලංකන් ක්‍රිකට් විමෙන්ස් ටීම් එකේ චමරි අතපත්තු ඇතුළු ඒ සියලුම දෙනාට අපි සුබ පතනවා නැවත නැවතත් පැයෙන් පැයට. ඉතින් රාත්‍රී 8ට අද පැවැත්වෙන තරඟය වෙනුවෙන් ඔයාට සුබ පැතුම් එකතු කරන්න මේ පෝස්ට් එකම විවෘත වෙලා තියෙනවා. ඒ වගේම WhatsApp එකටත් ඔයාට තාමත් මැසේජ් කරන්න පුළුවන්. එහෙනම් අපි ඊගව සින්දුවට කෝලර්ස්ලා කට්ටියක් එකතු කරගෙන සින්දුවට යන්නයි ලෑස්ති වෙන්නේ. කිරිඳ වෙලින් අසේලව, අසේලගේ අම්මව, ඒ වගේම ඔන්න උදාන මට කතා කරනවා කාලෙකට පස්සේ උදානගේ මල්ලි අතම මාමා ෆැමිලි එක හැමෝමයි. ඊගවට මාගම කාන්ති අම්මා, එතකට වල්පිට මුල්ලේ දිනුෂා, දිනුෂත් එක්ක දයාලෝ කට්ටියක් ඉන්නෝ, උදුලෙ ඉන්නෝ, නදිත් ඉන්නෝ, ජයන්ති ඉන්නෝ. මෙන්න මේ කට්ටියවයි උපාලි අයවයි ආදරෙන් එකතු කරගන්නවා ඊගව සින්දුවට. මේ සින්දු අහලා දැනෙන හැඟීම ඔයාට පුළුවන් මාත් එක්ක ෂෙයා කරගන්න WhatsApp එකට ඇවිල්ලා. එහෙම නැත්නම් කෝල් එකක් ගන්න 0112 55 33 63 වෙලාව හවස 4:00 විනාඩි 13.

0: FM Anupaha, FM Anuhatrai Dashmata, Net FM.
1: වෙලාව හවස 4යි විනාඩි 19යි.
2: SMS එකක් නෙවෙයි මේක 20 වසරක සාක්ෂියක්. දිරියෙන් දිනන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා. ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න 13.88 අමතන්න.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: අලුත්තනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. ඔයාගේ මෝඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
5: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: වේලාව හවස 4යි විනාඩි 21යි.
8: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
9: Net FM. Hello, hello, Satyantaya.

වෙලාව හවස 4යි විනාඩි 27යි. ක්‍රිකට් ඉන්ෆෝමේෂන් දෙන වෙබ්සයිට් හැම එකකම ඔන්න අද මේ චමුදි ප්‍රබෝධ වෙනුවෙන් අලුතින්ම පරිච්ඡේදයක් ලියවිලා තියෙනවා. මං හිතන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඒෂියන් ෆයිනල් එකකට ආපු වයසින් ලාබාලතම ක්‍රීඩිකාව වෙන්නේ අපේ හේවා මුණසිංහලාගේ චමුදි ප්‍රබෝධ. කට්ටිය මෙයාව මේෂන් කරලා තියෙන්නේ ගොඩක් සෝෂල් මීඩියාවල මැග්නිෆිසන් වොන්ඩ කිඩ් කියලා. වොන්ඩ කිඩ් එහෙම නැත්නම් සුපිරි දක්ෂතා තියෙන දරුවෙක් විදිහට. ඇත්තටම කියනවනම් කුඩා තරුණියක්, යවුන් තරුණියක්, දරුවෙක් කියන්න ඕනේ නෑ. හැබැයි ඉතින් බට්ටියක් නේද අපිට දැනෙන්නේ ඒ වගේ. ඉතින් සුපර්බ් බෝල කෙනෙක්, ස්ලෝ ලෙෆ්ට් ආම් බෝල කෙනෙක්, ඒ වගේම බැටින් ස්ටයිල් එක ලෙෆ්ට් හෑන්ඩ් බැටර් කෙනෙක් විදිහට මෙයා ගත්තාම 2026 මුලින්දන් තමයි හරියට අපිට පේන්න ගමනක් ඇවිල්ලා තියෙන්නේ කියලා අප්ඩේට් වෙලා තියෙන. හැබැයි සැහෙන කාලයක් තිස්සේ ඇයගේ අවිය, එහෙමත් නැත්නම් ඇයගේ බෝලිං කියන මේ තියෙන සුපර් පව එක මුවහත් කරමින් ඇවිල්ලා තියෙනවා කියලා අපිට පේන්න තියෙනවා. එහෙම පේන්නේ නැත්නම් ටීම්ස් තුනක 2026 මේ පිට පිට තරග වදින්න මේ තමන්ගේ නියෝජනය ඉදිරිපත් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ මෙච්චර කුඩා දියණියකට, දැරියකට. ඉතින් මුලින්ම ශ්‍රී ලංකා විමෙන්ස් අන්ඩර් 19 ටීම් එකට සහභාගී වෙලා තිනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා විමෙන්ස් ක්‍රිකට් ටීම් එකට, ශ්‍රී ලංකා ඒෂියන් විමෙන්ස් ටීම් එකටත් මේ විදිහට ඔන්න ඇගේ ගමන් මග තවත් තවත් ආලෝකමත් වෙන්න කියලා, තව දුර යන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තවත් ඇත්තටම යන්න මහලක දුරක් නැහැ. දැන් දිනල ඉවරයි චමුදි. ඔයා මේ වෙනකොට මේ පුංචි වයසට මෙච්චර අචීව්මන්ට්ස් ගොඩක් ගත්තා කියලා කියන්නේ නේද? ඔන්න හරියටම කිව්වොත් මම බැලුවත් රීසන්ම ඩෙබ්‍යූ ලාස්ට් මැච් එක, ඩෙබ්‍යූ මැච් එක වුණේ මෙයාගේ පුදුචෙරි වල තිබ්බ ජූනි 30 වෙනිදා, මේ අවුරුද්දේ ජූනි 30 වෙනිදා තිබ්බ මැච් එක අන්ඩර් 19s. එතකොට ඊගාවට ඒකත් ඉන්ඩියන් වර්සස් තමයි තිබිලා තියෙන්නේ. ඉන්ඩියාවත් එක්ක තමයි සෑහෙන ගේමක් දීලා තියෙන්නේ. බලන් යනකොට මේ පුංචි කියලා මැචස් තුනක් අන්ඩර් 19s ප්ලේ කරලා තියෙනවා. ඊගාවට ජූලි මාසෙ වෙනකොට ශ්‍රී ලංකා විමෙන්ස් වර්සස් පාකිස්තාන් විමෙන් ප්ලේ කරලා තියෙනවා. මේ විදිහට එක දිගට මැචස් 1, 2, 3, 4, 5, 6, 7, 8 දැන් ඉන්නේ ෆයිනල් මැච් එකේ. බලන්නකෝ ඉතින් නේද පුංචි බට්ටියක් ගිය දුරක්. ඇයට ආශිර්වාද දෙකතු කරන්නත් ඔන්නවාට අපේ පෝස්ට් එකින් හැකියාවක් තියෙනවා. ඇවිල්ලා වට්ස්ඇප් මැසේජ් එකක් දාන්නත් පුළුවන්. ඔයාට රටටම හැෙන සුබ පතන්න පුළුවන් මේ බට්ටිට ඇතුළු හෝල් ටීම් එකටම. අපි යනවා ඊගාව ලස්සන සෙන්දුවට එකතු කරගන්න කට්ටිය හොයාගෙන. කැන්ඩි, අම්පිටිය, ආර්ය ටේලර්ස් එකේ සෝමතිලක අයියායි ආදිත්‍යයි ඉන්නවා අපි වහගෙන. මෙයාලව ඊගාවට එකතු කරගන්න ඕන සෙන්දුවට ගුඩ් ඊව්නිං අක්කා මාතහන. ඔයාලව සිරි කුමාර උරුබොක්කෙන්, අනේ අක්කා කියලා නෑ හොඳේ, මේ සිරි කුමාර අයියා. මට අක්කා කියලා කියවුනා පුරුද්දට. මේ බලන්නකෝ ඉතින් බොරුද කියලා ඊගාව මැසේජ් එක පටන් ගන්නේ අක්කා කියලා. මං යටියන්තට සීපෝ ජනපදයේ ධනුෂී දුල් දිදුලංගන, ලස්සන නමක් දිදුලංගන. ඔයාටත් පුළුවන් වෙන්න ඕනේ ධනුෂී. ඔයාට ස්පෝර්ට්ස් මොනාහරි පුළුවන්ද, ක්‍රිකට් පුළුවන්ද? අද හැමෝගෙම අහන ප්‍රශ්නය. ගෑනු ළමෙක් නම් ප්‍රෝග්‍රෑම් එකට මැසේජ් එකක් දාපු ගමන් අහන්නේ ක්‍රිකට් පුළුවන්ද, බෝලිංද, බැටින්ද, ෆීල්ඩින්ද. ධනුෂී දිදුලංගනාට තියෙන දක්ෂතා මොනවද කියලා කියන්න. මොන දක්ෂකමකින් හරි කමක් නැහැ, රටේ නම ජාත්‍යන්තරයට අරගෙන යන්න දිදුලවන්න දිදුලංගනාට පුළුවන් වෙන්න කියලත් මම ඔන්න විශ් කරන ඔයා ගැනාගතේට. හරිද, බර්ත්ඩේ එකක් වගේ යන්නේ. ඔන්න මල්ලි මල්කී ඉන්නවා ගාලෙන්. ඉගාවට අපි යනවා මකුල්ලලුව රංජිත් අයියාව එකතු කරගන්න. ඊට පස්සේ ඔන්න අපිට ලස්සන කතාවක් අපේ රමණි අම්මා ගාලෙන් එවලා තියෙනවා. A good woman is like a good book. යහපත් ගෑණිය හොඳ පොතක් වගේ කියලා දාලා තියෙනවා. ඇත්තනේ සාහිත්‍ය මාසයට ගැළපෙනම කියමනක් රමණි අම්මා ඔයා දාලා තියෙන්නේ අපිට. Thank you so much ඒකට. ඇත්තටම මේ කතාව හිතලා බැලුවොත් ඇත්ත තමයිනේ. හොඳ පොතක් කියලා කියන්නේ සමාජයේ ගොඩක් ජනප්‍රිය වෙන, ඒ වගේම ගෞරවාදරයට පාත්‍ර වෙන සාහිත්‍ය කෘතියක්. ඒ වගේ මේ සාහිත්‍ය කෘතිය කියවන්න කියවන්න ආසෙ හිතෙනවා. කීපාරක් කියවත් එපා වෙන්නේ, බෝරින් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ගැහැණියක්, යහපත් ගැහැණියක් වුණාම සමාජය හැම තැනම බබලෙනවා, දිදුලනවා, ගෞරවාදරයට පාත්‍ර වෙනවා. ඒත් එක්ක මේ ගැහැණිය ඇතුළේ තියෙන පැෂන් එක, කැරිස්මා එක කොහේ ගියත් චුට්ටක්වත් ඩිම් වෙන්නේ නැහැ. ඒ ලයිට් එක චුට්ටක්වත් අඩු වෙන්නේ, ඩිම් වෙන්නේ නැහැ. ඒ ස්පාකල් එකේ දිදුලීම, දිලිසීම හැම තැනම හැමදාම
නොවෙන අස්ව එක විදිහකට තියෙනවා. සමහර කාලවලදී ගැහැණියට දරාගන්න අමාරු දේවල් සිද්ධ වෙන්න පුළුවන් ජීවිතේ, සමහර හැලහැප්පීම් එක්ක, කඩාවැටීම් එක්ක. හැබැයි හැම තැනම තමන්ට කාන්තාවක් විදිහට තමන්ගේ ෆෙමිනින් ශක්තිය, සැඟවුණු ෆෙමිනින් ශක්තිය එළියට අරගෙන සමාජයේ ජීවිතයට මුහුණ දෙන්න කොහොම හරි හයියක් අර අම්මා කියන වචනේ ඇතුලේ එන හයිය හැම වෙලේම කාන්තාවක් එක තමන්ගේ මනසේ තියෙනවා, හිතේ තියෙනවා ඒ හයිය. ඒ හයිය වැඩි වැඩියෙන් අපේ කෙල්ලොන්ට ලැබෙන්න කියලා ඔන්න මම ප්‍රාර්ථනා කරනවා. මේ කට්ටියව එකතු කරගන්න ගමම්ම ඒගව සින්දුවට රිකිල්ල ගස්කඩින් අරුණවයි පුන්සරා නංගිවයි එකතු කරගන්න ඕන. පුන්සරා නංගිගේ ඔන්න ෆැමිලි එකේ හැමෝම හඳ අලුතින් නංගි බබෙක් ඇවිල්ලා ඉන්නලු ගෙදරට. යෙනු ඉන්නෝ, යෙනුවත් එකතු කරගෙන අපි සඳර යහන්න යන්නේ. වෙලාව 4:29.

0: Anupaha FM Alu Hatarai Tashmaata Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇලි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රි රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික අලෙවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: වේලාව හවස 4:00 විනාඩි 38යි දැන්.
4: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
5: ඒයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දෙනාම සිත පහදවාගෙන සිටින්නේ.
10: අප මෙදස සැතැයින් පූජනීය බලංකොට රාතහිමියන් දහම් දෙසන ඉරිදා රාත්‍රිය
9: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රීදී සඳ මඩලක්සේ ඒ බුදුරජාණන් වහන්සේ සිනු දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා.
8: ඉරිදා සිත් නෙත් අසපුවා
10: හැම ඉරිදාම රෑ 7ට net fm සමග බුදුබණ අහමෝ.
11: Love is in the air. Love is in the air. Inna, adre allaganna.
12: Net FM. Hello.

0: Santé Antea. Santé Antea.
1: වෙලාව 4:47 44 තරික් කාලෙන් මට මිස්සුනා. 4:44 වෙලාව මේ වාසනාවන් අනේ දෙයනේ ඉන්දුට වගේ ඔයාලම් පොඩි පොඩි මිස්ටේක්ස්වත් ලයිෆ් එකේ කරගන්න එපා. හරිද? මං කිව්ව නේද දැන් අපි ගත්ත ඉතිහාසයේ දිහාම බැලුවාම යංගස්ට්ම ක්‍රිකට් විමෙන්ස් ක්‍රිකට් ටීම් එකක ප්ලේ කරපු යංගස්ට්ම නැත්නම් ලාබාලතම ක්‍රීඩිකාව වෙන්නේ අපේ චමුදියා කියලා. මට එතන චුට්ටක් වැරදිලා. ඉතින් නෑ නෑ, පකිස්තාන ක්‍රීඩිකාවක් ඉඳලා තියෙනවා. අවුරුදු 12 යාගේ පළවෙනි ඩෙබ්යු එක නැත්නම් මංගල ක්‍රීඩාවට පිවිසෙනකොට නැත්නම් පළවෙනි මැච් එකට ප්ලේ කරන්න යනකොට ඩෙබ්යු එක තියලා තියෙන්නේ අවුරුදු 12. එයා තමයි පකිස්තාන විමෙන්ස් ක්‍රිකට් ටීම් එකේ ඉන්න ක්‍රීඩිකා සජිදා ෂා. ඔන්න එයා තමයි ලාබාලතම කෙනා. හරිනේ, චූටි නිවැරදි කිරීමක් කරා නැත්තම් ඔයාලා හැම තැනම කියන්න පටන් ගත්තොත් එහේ මෙයා තමයි ලාබාලතම කෙනා කියලා මම කිව්ව ගල් පැලෙන බොරුවක් වෙන හින්දා. ගල් එහෙම පැලුනට බොරු කියනකොට මේ ටයර් නම් ඇත්තටම බිම නෙමේ, පොළවේ ගහලා නෙමේ, මේක පොල් ගහලවත් බිඳින්න බැරි කඩන්න බැරි ටයිල් එකක්. ඒ ටයිල් ඒ විදිහට අරගෙන ඉන්නේ ලංකා ටයිල්ස් ආයතනේ. ඉතින් ඔන්න ලංකා ටයිල්ස් ආයතනේ මේ දවස්වල ටීම් එකක් රට වටේම යනවනේ මේ සුබ පුවත අරගෙන. මොකද සුබ පුවත ඔයාට දැන් සුවිශේෂී මිලකට සුවිශේෂී වට්ටම් එක ලංකා ටයිල්ස් ගන්න පුළුවන් කියන සුබම පුවත. ඒ වගේම ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන නවීන පන්නේ ටයිල්ස් දැන් විවිධ මාදිලි වලින් අරගෙන ඇවිල්ලා තියෙන සුබ පුවත. මේවා අරගෙන කට්ටි ආවනේ. ඔන්න අද නම් චුට්ටක් රෙස්ට් ඩේ එකක් තමයි යාලට වැටිලා තියෙන. අද කොහෙවත් නෑ කට්ටිය ඇත්තේ බ්‍රාන්චස් වල. බ්‍රාන්ච් එකකටම ළඟම තියෙන ලංකා ටයිල් ෂෝරූම් එකට ගියත් ඔයාට ඒ සංචාරයේ යෙදුණු ටීම් එක ඉන්නව බලා ගන්න පුළුවන් අද. හරිද? ඉතින් විශ්වාසවන්ත ඒ වගේම ගුණාත්මක කල් පවතින ටයිල්ස් ඔයාට ඕන නම් ගෙදර පොළව ටයිල් කරගන්න, එහෙම නැත්නම් වෝල්ස් ටික ටයිල් කරගන්න. මේ ලස්සනම ටයිල්ස් මොසයික් ටයිල්ස් ස්ටයිල් එකෙන් ඊගාවට ඩබල් ෆාස්ට් ෆයර් වෝල් ටයිල්ස් විදිහට මැජෙස්ටිකා විදිහට එකම තැනකින් ඔයාට එකම සන්නාමයකින් ගන්න පුළුවන්. ඒ සන්නාමය තමයි අපි හැමෝම ආදරය කරන ගෙදර චමත්කාරය වැඩි කරන ලංකා ටයිල්ස්. ඉතින් ලංකා ටයිල්ස් ළඟම තියෙන ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ඔයාට පුළුවන් 40% ඩිස්කවුන්ට් එකක් අද දවසේත් ලබා ගන්න. එහෙනම් ළඟම තියෙන ටයිල් ෂෝරූම් එකට යන්න කියලා ආරාධනා කරනවා. ටයිල් එකක් වගේ තමයි ගෑන් ළමයිගේ ජීවිතය.

නේද හදිසියවත් බිඳුනොත් ඉතින් ඒකෙන් ඇති වැඩක් තියනවද නැහැ. ඒ නිසා හරි පරිස්සමට යන ගමනක් තමයි. විශේෂයෙන් ස්පෝර්ට්ස් වල ගෑනු ළමයි ඉන්නවා කියලා කියන්නේ ගොඩක් වෙලාවට පුංචි කාලේ ඉඳන් අම්මයි තාත්තයි අකමැති වෙනවා. බොහෝ විට තාත්තා තමයි පිය පාර්ශවයේ අධික විරෝධය මැද තමයි ක්‍රීඩාව එහෙමත් නැත්නම් ඔය ඩාන්සින්, මියුසික්, ආර්ට් වගේ දේවල් කරන්නේ. කලාත්මක පැතිවලට ගෑනු ළමයි යනකොට අම්මලා හරි ආදරේ ආසයි. තාත්තලා චුට්ටක් විරුද්ධයි. පරිස්සම් කරන්න අමාරුයි. කොල්ලෝ වගේ ඔයාට ගියා පස්සේ රෑ එළි වෙනකන් ප්‍රැක්ටිස් තියෙනවා, වැඩ තියෙනවා. ඔන්නෝම කතන්දර ඔයාටත් අහන්න වෙලා තියෙනවා නම් ඔයාත් හැබැයි තාම ඔයාගේ පැෂන් එක, ඔයාගේ හදවතේ තියෙන ආසා ආසම කරන දේ ක්‍රීඩාව හෝ වේවා කලාව හෝ වේවා නවත්තලා නැත්තම් ඔයාත් දිරිය දියණියක් තමයි. වෙන මොනා කියන්නද? ඒ වගේ දිරිය දියණියන්ට ඔන්න කලාව ඕනෙත් නෑ, ඔයාට ස්පෝර්ට්ස් ඕනෙත් නෑ, ඔයා ජොබ් එකක් හොයාගන්න කියලා ගෙදරින් කියනකොට ඇත්තටම කලාවට ස්පෝර්ට්ස් වලට ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් නැතුව සුව කිරීමට එහෙමත් අත හෙදියක් වෙන්න, ඩොක්ටර් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න හිටපු කෙනෙක්ට තාම ඒ අරමුණට යන්න බැරි වුණා නම් හෝ ඊට කලින් ඉඳලම ඔයාට, ඒ කියන්නේ ඒ ලෙවල්ස් කරලා අර යන අවුරුදු පහ මෙඩිකල් ස්කූල් ගිහිල්ලා මේ පාරෙම යන්නේ නැතුව ඔයාට එහා සමාන ජොබ් එකක් යාගිව කෙනෙක් විදිහට අර ගන්න පුළුවන්. ලංකාව විතරක් නෙවෙයි පිටරට සංචාරයකුත් එක්කම, සංචාරයක් නෙවෙයි පිටරට ගිහිල්ලා ඔයාට ජොබ් එක කරලා ඊට පස්සේ PR එහෙම හදා ගන්නත් පුළුවන් ළමයි. හරිද? ඊශ්‍රායලයේ, ජපානයේ, කොරියාව, ඩුබායි වගේ රටවල් වලට ඇතුළුව යුරෝපේත් වැඩිපුරම වැඩිහිටි සත්කාරක සේවයට කෑ ගිවිං වල තියෙන ඉහළම ඉල්ලුමක් NVK level 3 එක දක්වා ඔයාට මේකෙන් සපුරා ගන්න, කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙවෙයි, CV එක හදන්නේ කොහොමද, ඉන්ටර්විව් එකක් පාස් වෙන්නේ කොහොමද, මේ වගේ ෆොරින් කමියුනිටි එකක කොහොමද ඔයාගේ ප්‍රොෆෙෂනල් ගතිය තියාගෙන වැඩ කරගෙන යන්නේ, කොහොමද වැඩි සැලරි එකක් ගන්න කියලා මේ ටිප්ස් හැම දෙයක්ම රියුගා ස්කූල් එකෙන්, නර්සින් ස්කූල් එකෙන් උගන්නනවා. මාතර තියෙන, ඉතින් මාතර රියුගා නර්සින් ස්කූල් එකට කාල එකක් දීලා අදම රෙජිස්ටර් වෙන්න 0.78155 42 243 කියලා තමයි අපිට නම් එකේවලා තියෙන්නේ. 78155 42 243. හරි, මම යනවා ස්මৃতি මන්දනාව හොයාගෙන. නෑ නෑ නෑ නෑ, මම යනවා ගලේ දේවාලෙට. ඒ මොකද ඒ ස්මৃতি මන්දනාව හොයාගෙන ගලේ? නෑ නෑ නෑ, මම ගලේ දේවාලෙට ගිහිල්ලා ඇස් දෙක පියාගෙන ස්මৃতি මන්දනාගේ බැට් එක බෝලේ වෙනුවට උඩින් යන විදිය මම අගන්නවා. ඔයාටත් පුළුවන්නම් ඔයත් කැමති නම් එහෙම කරන්න. අනුන්ට වලකපන්න තියාගන්නේ පාව මම විහිළු කරා කියලා. හරිද? අරුණ තමයි මට කිව්වේ ඕගොල්ලොන්ගේ මැච් එක අද තියෙනව නේද කියලා. පොඩි අමුතු ලයින් එක කතා කරා. මම කෝ ඕගොල්ලන්ගේ, ඇයි අපේ විතරද කෙල්ලෝ ටික? ඔයාලට අයිති නැද්ද පිරිමි ළමයිගෙන් අපිට සපෝට් එකක් නැද්ද කියලා? නෑ නෑ, ඒ පාර කියනවා සපෝට් එකක් තියනවලු, බෙදීමක් නෑලු, ස්මৃতি මන්දනාගේ බැට් එක උඩින් යන්න කියලා. එයත් සීනිගම දේවාලට ගිහලා පොලයක් ගහන්නලු ඉන්නේ. ඔයාලත් එහෙම චූටි චූටි ප්‍රාර්ථනා තියනවනේ කරන්න. කාටවත් හානියක් වෙන්නේ නැතුව බැට් එක නම් උඩින් ගියාට ඇත්තටම කමක් නැහැ. WhatsApp එක පැත්තට යන් ඒගාව සින්දුවට ඉන්නවා මඩපාත ලක්ෂ්මන් අයියා, තමුරා නිශානි චේතන, පුංචි පුතා තේජාවෝ රෙක, භාග්‍ය අවිෂ්ක එක්ක, ඒ වගේම සේරවාවිල KDA සමරසිංහ ඉන්නවා අපි වහගෙන. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමෝම. දීර්කී බුලත් සිංහලෙන් මැසේජ් එකක් එවලා තියෙනවා. හෙලෝ හෙලෝ වීකෙන්ඩ් එකේ ඉන්දු අක්කි, මං දුම්බර ආයේෂා, දුම්බර මිටියාවත පැත්තේ ලස්සන කෙල්ලෙක් මැසේජ් එකක් එවලා. ඔයා වහගෙන ඉන්නේ, ඔයා කාලද පරිස්සමින් ඉන්නේ? මං කාල පරිස්සමින් ඉන්නේ, ඔයත් කාල පරිස්සමින් මා වහගෙන ඉන්න. කේවෙනකම්ද හවස 6 වෙනකම් මේ පැත්තට කාල එකක් ගන්න. 01:02:55:39:63 හවස 5 වෙනකොට මම ලයිව් එකට එනවා. ඊට පස්සේ හිතනොත් පැල්ම ලයිව් එකේ ඉන්නවා. එන්න එහෙනම් Facebook page එක පැත්තට. වෙලාව 4:51.

0: FM 94.8 Net FM Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
2: තව විනාඩි දෙකකින් හවස 5යි.
3: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්ද BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදායි.
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
5: ඇයි ෂුගර් කියන මූණෙල්ලකන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 0247
6: 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
7: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නිල රේඩියෝව Net FM.
8: අපගේ net වගේ
5: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4
0: FM 95 FM 94.8 Net FM.
2: Hello, hello. දැන් වෙලාව හවස 5. Hello, hello සතියන්තයට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
3: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම ඇත්නියුස්.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය පොලිසිය සහ යුද හමුදාව එක්ව මෙම සෝදිසි මෙහෙයුම සිදු කළා. එහිදී කුෂ් මද්‍රව්‍ය ග්‍රෑම් 7ක්, හෑෂ් මද්‍රව්‍ය ග්‍රෑම් 32ක්, හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 4ක් සහ මත්පෙති 20ක්ද මද්‍රව්‍ය ජාලයෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 1,08,400ක මුදලක්ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. අතරංගුවටගත් සැකකරුවන් අතර ඉකුත් මස 4 වනදා දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ පුද්ගලයෙකුට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවෙකුද වන බව පොලිසිය පවසනවා. අතරංගුවටගත් සැකකරුවන් සහ මද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත බහාර දී තිබෙනවා. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
3: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8 Net FM.
6: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
7: Net FM. Hello, hello,

අද මැච් එක බලන්නේ නැති මේ දැස මක්කටේ කියලා හිතේ ඔයාට අද මැච් එක නම් මිස් කරගත්තොත් ඒ නිසා පුතේ අනිවාර්යෙන්ම අපේ නැතෙම් Facebook page එකත් ඔයා follow up කරලා තියාගන්න. මැච් එක බලන ගමන් සමහර විට තමන්ගේ තියෙන වැඩත් එක්ක බලන්න අතපසු වෙනා ඉන්නත් පුළුවන්නේ. බලන ගමන් ඔයාට පුළුවන් highlights ටික අපේ page එකෙන් බලාගන්න. ඒ වගේම බලන්න බැරි වෙන කට්ටියට පෝස්ට් එකෙන් පවා ඔන්න අපි අප්ඩේට් කරනවා. පාකිස්තාන් ශ්‍රී ලංකන් semi final එකේදී තේ විදිහටම කවුද මේ වෙලාවේ බෝල් කරන්නේ, බැට් කරන්නේ කවුද, කොච්චර විකට් ගණනක් ගිහිල්ලාද, කී දෙනෙක් අවුට් වෙලා තියෙනවද, මේ හැමදේම අපි අප්ඩේට් කරනවා. ඒ නිසා චුට්ටක්වත් පැකිලෙන්නේ නැතුව NetFM Facebook page එක, official page එක අනිවාර්යෙන් follow කරලා like එකක් දාලා තියාගත්තොත් ඔයාට අද Women's Asia Cup එක miss වෙන්නේ නැහැ. ග්‍රෑන්ඩ් ෆයිනල් එකක් බලනකොට අපි අර නැති උණුසුමක්, ඇත්තටම ලොකු උණුසුමක් තියෙනවනේ මේ වෙලාවෙනේ. විශේෂයෙන් ගෑනු ළමයි දැන් ඉන්නවාට ඉන්නවා මෙහෙම දරාගෙන. හැබැයි හවස් වෙනකොට තමයි ගෑනු ළමයින්ගේ ඇතුලේ ඉන්න අර අමුතු විකාර රූපී සත්වයා එළියට ඇවිල්ලා චියර් කරන්න පටන් ගන්නෙ. ක්‍රිකට් උන්මාදයෙන් පෙළෙන කාන්තාවෝ, ගෑනු ළමයි, තරුණ තරුණියෝ ඔක්කොම මේ කියන උන්මාදයට එකතු වෙන්න ලෑස්ති වෙලා ඉන්නේ අද රෑ 8 වෙනකොට. ඩුබයි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තමයි පැවැත්වෙන්නේ තරගය. අයියෝ කී පාරක් කිව්වද මේ අයියානේ ආය ආය යන්නේ. ඒ වගේම ඉන්දියානු අපේ ආදරය කරන ස්මෘතියක් අහම ඉන්නවනේ. ඒ ඉන්දියානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩා ටීම් එකට, ක්‍රිකට් ටීම් එකට විරුද්ධව නෙමෙයි, ඒගොල්ලොත් එක්ක තමයි කරට කර තරගයක් අද දවසේ ඩුබයි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර පිටියේදී පැවැත්වෙන්න නියමිතව තියෙන්නේ. ඉතින් ඔයාට විශ් එකක් එහෙමත් දෙන්න පුළුවන්. ඒ වගේම අපේ බට්ටිට කට්ටිය වෙනමම විශ් කරනවා චමුදිට, අපේ වොන්ඩර් කිඩ්ට. ඉතින් මේ විදිහට අපි සුබපැතුම් එකතු කරන ගමන් තමයි ඉන්නේ. වට්ස්ඇප් එක පැත්තට මං ගිහිල්ලා බලන්නම් කවුද මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නේ කියලා. හරිද? හෙලෝ හෙලෝ, සතියන්තේ මං අහගෙන ඉන්නේ ඇහැලියගොඩ ඉඳලා. ඇහැලියගොඩ ලක්මන චන්දසිරි එක්ක ලක්ෂාන්, දිනක්ෂි, බර්ටි, හලංගමුවෙන් දමයන්ති. එතකොට හලංගමුව නෙමේ, පාපිල්ල හැලිලා හොලංගමුවෙන් දමයන්ති අක්කවත් ආදරෙන් එකතු කරගන්නවා. හයි ඉන්දු කොහොමදෝ, හයි පැටියෝ කොහොමදෝ. අදත් අපි අහගෙන ඉන්නේ ඔයාව 12 වෙනි සෙට් එක කඳානේ. චන්ද්‍රකාන්ති, නිසංසලා බබි, එරන්ද ලස්සන සොංග් එකට එකතු කර ගන්නවා. එකිනෙට විතර බබා බබි කිව්වා කියලා තරහ වෙන්න එපා, එන වෙලාවට කියනවා මං. ඉතින් හානි සුබ සන්දේවක් ඉන්දු, අපිවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න. කෑගල්ල හෙටි මොලේ කංකිරියේ මගේ මහත්තයා ලාල්වත් එකතු කර ගන්න ගම. හෙටි මුල්ලෙන් මම රේනු. රේනු රේනු මල් මිටේ රේනු, ඈට පෙම් කරන්න ලාල් අයියා වාසනාවන්ත වෙලා. මම කියන්නම හිටිය ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එකේ ඉන්න ගෑනු ළමයෙක් ඔයාට දවසක මැරි කරන්න හම්බ වුණොත් ඔයා මැරි කරනවද? ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇත්තටම කියනවා නම් ඔයාට වඩා ලොකු පෞරුෂත්වයක්, කරේජ් එකක්, ඒ වගේම ලයිෆ් එක කඩාගෙන ඉස්සරහට යන්න පුළුවන් ශක්තියක් ඇති. ඒ නිසා සමහරු කැමති නෑනේ ඒ වගේ ගෑනු ළමයින්ට. ඒ කියන්නේ පිරිමි අය සමහරු කැමති නෑ කාන්තාවක් තමන්ගේ තියෙන ශක්ති ප්‍රමාණයත් එක්ක සම වෙනවට. ඊට චුට්ටක් පල්ලෑන් හිටියට කමන්නෑ කියලා තමයි හිතාගෙන ඉන්නේ. එහෙම බෑ. හරිද? අපි ඉල්ලන්නේ සමතැන. අපි ඉල්ලන්නේ මේ සමතැන කියලා මේ අර මොකද්ද ඔයාලා කතා, ඔයාලා කතා කරන භාෂාවෙන් අපි කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් අනිවාර්යෙන් මෙහෙමයි කියලාද සොසයිටි එකකින් පිරිමින්ම පහත් කරලා කතා කරන්න ඕනේ. ඒක නෙමෙයි සමතන කියන්නේ. සුදුස්සාට සුදුසු තැන හම්බ වෙන්නයි ඕනේ. ඒක ගෑනද පිරිමිද අදාර නැහැ. හැබැයි අපිට ඕන කරන රෙස්පෙක්ට් එක අපිට ලැබෙන්න ඕනේ. ඉතින් ඇත්තටම ඔයාට හම්බ වුණොත් පික් කරලා තෝරගන්න කෙනෙක් මැරි කරන්න ශ්‍රී ලංකන් විමෙන්ස් ක්‍රිකට් ටීම් එකකින් ඔයා කවද තෝරගන්න? අපි චුට්ටක් කතා කරමුකෝ. වට්ස්ඇප් එක පැත්තට මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට. හරි. හලෝ හලෝ සතියන්තේ, මාත් අහගෙන ඉන්නේ මේ වෙලාවේ. මේනික සඳරුවනුත් ඉන්න ඕන්න මේ වෙලාවේ. ලස්සන සින්දුවක් දෙන්න එල්පිටී පුන්සරාට. දෙනවා දෙනවා. ඊගාවට කවුද ඉන්නේ කියලා බලමු. හලෝ හලෝ, අපිත් ඉන්න ඕන්න. ප්‍රමෝ හොටෙල් ලන් ෆුඩ් ඩිලිවර් එකේ සෙට් එක මහගෙන ඉන්නවලු මේ වෙලාවේ. ජය වේවා NetFM කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. මේ අපිට කවුද දැන් ඉතින් නම කියන්න නැතුව ඉන්නකෝ, තරහයි. හරිද? පුෂ්පික වෙන්න ඕනේ අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා. මේ සින්දු වහලම අපි රෙස්ට් එකක් ගමු.

0: වෙලාව 05:00 විනාඩි 21යි දැන්.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකකින් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්‍රේ.
3: කොල්ල කෙල්ල

0: ලොතරැයි මණ්ඩලය
1: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
2: මේනික සහල් බයියන් මින් තරගෙන් පසුගිය සතියේ කෑගල්ලේ ලංකා කුමාරි ස්මාර්ට් ටීවී එකක් සහ ජයන්තිපුර තරුෂිබූපා බ්ලෙන්ඩ් එකක් ජයග්‍රහණය කර ඇත. මේනික සහල් මිලදීගෙන ඔබ ජයග්‍රාහකෙකු වන්න.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.
4: මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.

0: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
1: Net FM. Hello, hello, Satyante.

වෙලාව 5යි විනාඩි 28යි. අපි ඉන්නේ අවසාන පැය භාගෙට ඇවිල්ලා ඔන්න. අන්තිම පැයත් අවසාන පැය භාගෙට ඇවිල්ලා ඉන්නේ. කමක් නැහැ කමක් නැහැ. මං දාලා ගියාට මං වගේ නෙමෙයි මට වඩා හොඳ. වෙඩි වගේ කෙල්ල ටිකක් පිටිය බාර ගන්න බලාගෙන ඉන්නවා රාත්‍රී 8ට. හරිද? ඒ නිසා ඔයාලට පාළුවක් දැනෙන එකක් නැහැ. ටීවී එක ඉස්සරහට වෙලා එමන් නැත්නම් රේඩියෝ එක දාගෙන අපි වහන ගමන් ෆෝන් එකෙන් හරි බලාගෙන ඉන්න ලයිව් එකක් දෙන්නේ නේද? ස්පෝර්ට්ස් channel එහෙම හොඳට ගිහිලා බලලා ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න අනිවාර්යෙන් NetFM ෆලෝ කරලා තියාගන්න. අපි නිතරම ඔයාට අප්ඩේට්ස් දෙනවා ස්පෝර්ට්ස් අප අර කියන්නේ ක්‍රීඩා තොරතුරු විසිතුරු අරගෙන එනවා. හරි, ඒ නිසා විතරක්ම නෙමෙයි අපි අපිව ෆලෝ කරලා තියාගන්න කියලා කියන්නේ. මොකද අපි ඔයාට හැමදාම අරගෙන ඉන්න පණිවිඩ ඔයාගේ ජීවිතයට වැදගත් වෙන පණිවිඩ නිසා. උදාහරණයක් විදියට ගත්තොත් ඔන්න දැන් මේ වෙනකොට රජයේ ක්‍රියාත්මක කරනවා රට මේකට ජාතික ව්‍යාපාරය මද්‍රව්‍ය වලින් තරුණ පරපුර මුදවා ගන්න. ඒ වගේම අපි මේ වෙනකොටත් දන්නවා බස් රථ රියදුරන් සහ කොන්දොස්තර මහතුරුන් අතරත් මේ පරීක්ෂණ සිද්ධ වෙනවා. පොලිසිය පරීක්ෂණ සිදු කරනවා. මොකද ඔවුන් අතර මේ මද්‍රව්‍ය මත්කුඩු භාවිතය අධික නිසා. ඉතින් මේ දේත් එක්ක ඔයාටත් පුළුවන් ඔයාට පුළුවන් විදිහට රට මේකට ජාතික මෙහෙයුමට පොඩි හරි උදව්වක් දෙන්න අවධානය යොමු කරන්න ඕන. ප්‍රධානම කාරණා තමයි මද්‍රව්‍ය පිළිබඳව දැනුවත් වෙන එක. ඒ කියන්නේ තමන් දන්නවනම් මද්‍රව්‍ය ඇඟට හොඳ නෑ කියලා, තමන් දන්නවනම් එහෙම කෙනෙක් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා කියලා, එයාට පුළුවන් කියලා දෙන්න මේක හොඳ නැති දෙයක් කියලා. සමහරවිට එකපාර පිළිගන්න එකක් නෑ. ඔයාට නිර්මාණාත්මක සන්නිවේදනය යොදාගන්න වෙයි. එයාගේ භාෂාවෙන් එයාට තේරුම් කරලා දෙන්න මේක වැරදි දෙයක් හොඳ නැති දෙයක් කියලා. මේ විදිහේ මුදවා ගැනීමක් කරනවා කියලා කියන්නේ ඔයා රටේ ජාතියට ඇත්තටම වටින කෙනෙක්. රටම එකට ජාතික ව්‍යාපාරය ගැන තමයි ඒ මතක් කරේ. ඒ ගාවට යනවා අපේ රටටත් හොඳ සේවයක් කරලා රටින් පිටට සේවය අරගෙන යන අපේ ආදරණීය තරුණ තරුණියෝ මේ වෙනකොට ඉක්මනටම රෙජිස්ටර් වෙන්න බලාගෙන ඉන්න නර්සින් ස්කූල් එක ගැන මතක් කරන්නේ තමයි මාතර රියුගා නර්සින් ස්කූල් එක. ඉතින් කෙයා ගිවින් එහෙමත් නැත්නම් කෙයා ටේකින් නර්සින් කියලා කියන්නේ අපේ ගොඩ දෙනෙක් තරුණ තරුණියෝ ගොඩ දෙනෙක් ඒ ලෙවල්ස් වලින් පස්සේ හරි එහෙමත් නැත්නම් මේ වෙනකොට නම් ඕ ලෙවල් කරලා ඉවරුන ගමන් හරි ජොබ් එකක් හොයන දරුවෝ මේ වගේ ෆීල්ඩ්ස් ගැන සමහරු දන්නේ නැහැ. සමහරු දන්නවා වුණාට මේවා ඉගෙන ගන්න හරි හමං තැනක් පාසලක් ගැන දන්නේ නැහැ. ඔන්න මේ නර්සින් ස්කූල් එකෙන් ඔයාට පුළුවන් කෙයා ගිවින් ගැන හොඳටම සහතික ලත් ලෙස ඩිප්ලෝමාවක් හදාලන්න. ඒ විතර නෙවෙයි NVQ ලෙවල් 3 මට්ටම මේකෙන් සැපිරෙන හින්ද වෘත්තීය සුදුසුකම ඉහළම සුදුසුකමක් වෙනවා. ඔයාට ජොබ් එකක් ගන්න පිටරටකට ගිහිලා ඊශ්‍රායලයේ, ජපානයේ, කොරියාව, ඩුබායි වගේ රටවල් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ජොබ්ස් තියෙනවා නැත්ද නේ? ඉතින් ජොබ් එකක් ගන්නකොට CV එක හදාගන්න එකේ ඉඳන්ම ඉන්ටර්විව් එකට ගිහිල්ලා කොහොමද ෆේස් කරන්නේ, කොහොමද ෆොරින් කමියුනිටි එකක තමන්ගේ තත්වය රැකගෙන නම රැකගෙන හොඳ එම්ප්ලොයි කෙනෙක් විදියට වැඩ කරන්න කියලා මේ වෘත්තීය පුහුණුව ඔයාට හම්බ වෙනවා මේ කියන රියෝගා නර්සින් ස්කූල් එකෙන්. කෝල් එකක් දීලා අදම රෙජිස්ටර් වෙන්න 0778155 42 43ට 0778155 42 43ට. ඒගව සින්දුවට අපි යන්නයි ලැස්ති වෙන්නේ. ඔන්න මඩපාත සුබෝධි වැඩිහිටි සමිතිය ආනන්ද හේමපාල අයියා, කරුණාදාස සෝමදාස, රංජිත් අයියා, එතකොට ඉලම් පෙරුම, නන්දලාල්, සිරිකුමාර, ජයතිස්ස, ලක්ෂ්මන් මෙන්න මේ හැම ඉන්නවා. ඒගාවට ලස්සන සින්දුවකට අපි එකතු කරගන්න කියලා සයුරි, එතකොට සංසාරී, පුතා සිතමින මේ බට තුන්දෙනාව එකතු කරගන්නේ අම්මා කාංචනා. අපි ඒගාව සින්දුවට වෙලාව 5:32.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: Velao Bahamasa Pahai Vinadi Hatarai.
2: අලුතෙන කාටමමෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 011 2125 125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070 313 3036
5: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද 047 31 33 540
6: වීතරාගී මුනිගුණ ගයන ලෝසත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
7: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව
8: දිලුනි සම්මා සම්බුද්ද ගුණ සදා
9: පූජනීය දීගල පීදස්සී හිමියන්ගේ පැතිබර සරින් සුගයන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
6: නෙත්තෙෆෙම් බුදු ගුණ හැන්දෑව
9: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
6: net fm බුදු ගුණ හැන්දෑව
10: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන පියා බන්න
11: net fm hello satyantaya Hello, Satyan.

පහයි හතලිස් හයයි දැන් අපිට යන්න වෙලාව කෙමින් කෙමින් ලඟා වෙනවා. හැබැයි ඉතින් තව චුට්ට වෙලාවක් හරි මම ඉන්න හින්දා සතුට වෙන්න. මොකද මං යනකොට නිකන් නෙමෙයි යන්නේ, ඔයාට පපරේ දෙන්න මම පොරොද්දු වුණානේ. අනිවාර්යෙන් පපරයක් ගහගෙන තමයි යන්නේ. ඒ නිසා ඒ ජොලිය ගන්නත් එක්කම හවස 6 වෙනකම් මාව දිගට මහගෙන ඉන්න. මේ කියන්නේ යන්නේ අපිට ජීවිතේ සතුට වෙන්න පුළුවන් තීරණයක් ගැන. ජීවිතේ අපි ගන්න සමහර තීරණ හරි සමහර තීරණ වැරදි කියලා තේරුම් යන්නෙත් ටික කාලයක් ගිහිල්ලා. එතකොට අපිට ඒ තීරණේ වෙනස් කරන්න බැරි තරම් දුරදිග ගිහිල්ලා වෙන්නත් පුළුවන්. ඒ වගේ පසුතැවෙන තීරණයක් තමයි ගෙදරකට ටයිල් අලනවා කියලා කියන්නේ. හරිද? මොකද ටයිල් කරාට පස්සේ මාසයක් දෙකක් තුනක් මාස හතරක් පහක් යනකොට කාලගුණික විපර්යාස එක්ක එහෙම නැත්නම් පොළවට උනන වතුර මට්ටමත් එක්ක මේ දේවල් වගේ ප්‍රශ්න නිසා ටයිල් එක ඩියුරබිලිටි එක අඩුයි නම් ශක්තිමත් නැත්තම් අනිවාර්යෙන් ඔයාට මේ වගේ පස්තැවෙන්න වෙනවා එදාට. මොකද ආයේ මුළු ගෙදරම ටයිල් ගලවලා ආයේ ටයිල් කරන්න යා බෑනේ. ඒ නිසා පළවෙනි පාරම හරි තීරණයක් ගන්නකොට, දිගු කාලින තීරණයක් ගන්නකොට ලංකා ටයිල්ස් වාගේ ඔළුවට එන්නම ඕන. ලංකා ටයිල්ස් තමයි ලංකාවේ විශ්වාසවන්තම ගුණාත්මක භාවයෙන් ඉහළම හොඳම කාලයක් කල්පවැත්මක් තියාගන්න පුළුවන්. ටයිල්ස් අපිට අරගෙන මේ විතරක් නෙවෙයි, දැන් ලෝකෙම ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන මැජෙස්ටිකා විදිහේ අර ලාර්ජ් ෆෝමැට් එකේ හියුජ් ටයිල් ට්‍රෙන්ඩ් එකට ඔන්න මෙයාලා අතහිත දීලා තිනවා. ඉතින් ඒ

විදිහ මැජස්ටික් විදිහේ ලස්සන ලක්ෂර පෙනුමක් තින ටයිල්ස් ට්‍රෙන්ඩ් එක ලංකාව ඇති කරන්නේ ලංකා ටයිල්ස් තම. ඉතින් ඉන්ටීරිය ඩිසයින් ලෝකේ තා ජනප්‍රියම ට්‍රෙන්ඩ් එකට ඔයාටත් පුළුවන් අද එකතු වෙන්න. මොකද අර ග්‍රවුට් ලයින්ස් වැඩිපුර නැති වෙනකොට පොළව හරි පරිසිදුයි, ලස්සනයි. ග්‍රවුට් ලයින්ස් වලනේ ඔය කුණු දූවිලි ඔක්කොම රැඳෙන්නේ, ඒ නිසානේ අපි නිතර මොප් කරන්නේ. මෙහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ මේ මැජෙස්ටික් ලොකු ලයින් ටයිල්ස් ඔයාගේ පොළවට අල්ල ගන්නවා නම් ගෙදර බිමට. ගෙදර බිමට විතරක් නෙමේ, වෝල් ටයිල්ස් උත් මෙයාලා ගාව තියෙනවා. ඒ වගේම බාත්ව්‍යාස් තියෙනවා, බාත්රූම් ෆිටිංස් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එකම තැනකින් ගන්න, එකම පහලක් යටින් ගන්න පුළුවන් ඔයාට ලංකා ටයිල්ස් ළඟම තියෙන ෂෝරූම් එකට ගියොත්. ඒ විතරක් නෙමේ, හැම තැනම නැති ඩිස්කවුන්ට් එකක් ඔන්න මේ වෙනකොට ලංකා ටයිල්ස් අරගෙන ඇවිල්ලා තියෙනවා. 40% දක්වා ඔයා ගන්න තෝරාගත් ටයිල්ස් වලට ඩිස්කවුන්ට් එකක් ඔයාට අද ගියොත් හම්බ වෙනවා. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරී සුන්දර නවාතැන්. ඔයාගේ සුන්දර නවාතැනත් ඒ විදිහට හැඩ කරගෙනද තියෙන්නේ කියලා මට අහන්න තියෙන්නේ එක්කෙනෙක් ගෙන්නේ තමයි අපේ කිතුල් කොටේ ප්‍රේමසිරි අයියා. ප්‍රේමසිරි අයියා මෙන්න මේ කට්ටිය එකතු කරගන්න කිව්වා. අම්මා සුමනාවති, එතකොට දිනුෂා, ජනේෂා, චමිලානි, දිනුසර, අසංක, කිරණිඳු මෙන්න මේ කට්ටිය වාතරෙන් එකතු කරන්න කිව්වා. ඒ වගේම මීටියාකුට සුමන අම්මත් අපිට ඔන්න කතා කරලා සුබ පැතුවා අපේ ශ්‍රී ලංකන් ගර්ල්ස් ක්‍රිකට් ටීම් එකට, විමන්ස් ක්‍රිකට් ටීම් එකට. ඉතින් මෙන්න මේ අයව තමයි ඔන්න මං අන්තිම වශයෙන් එකතු කරගන්නේ අපේ කෝලර්ස්ලා ලිස්ට් එකෙන්. WhatsApp එක පැත්තට යනවා මම දැන්. හයි, කොහොමද? අපි චාමර ස්ටෝස් එකේ කලුතර පනාපිටේ චාමර තනූජ අපි වහගෙන ඉන්නවා. සින්දුවකට ඔය දෙන්නව එකතු කරගන්නවා. ලස්සන හින්දි සින්දුවක් එකතු කරගෙන ඊගාවට ලෑස්ති කරගෙන තියෙන්නේ. ඒකට එකතු කරගන්න ඔන්න තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි රත්නපුර සුනිල්, ඒ වගේම හොකන්දර බ්‍රයන්, වෙහෙරහේන ආරි. මෙන්න මේ තුන්දෙනාවත් අරගෙන අපි යන් හින්දි විඳින්න. තව ටික වෙලාවයි ඉන්නේ, ඒ නිසා චුට්ටක්වත් එහාට යන්න නැතුව අහගෙන ඉන්න ඕනේ. වෙලාව 5:50.

0: FM 94.8 Net FM Divainapura
1: Velava pahai vinadi 53
2: විෂන්කයා නවතුම ශාකාව අම්බලංගොඩ මෙඩිහෙල් ප්‍රහල් පරිශ්‍රයේදී දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අව කණ්ණාඩි, සිවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න මෙඩිහෙල් ප්‍රහල ගාලුපාර අම්බලංගොඩ අමතන්න 076544151.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව
4: ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
5: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 0767 716 7672.
6: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो उच्चरा क्लांग में नहीं पा आई एम द रसन बेरी वे हित का उपन खान दम हैंगी में वेन සත්‍යය දින පහේම මන්දාරම් රැහතට net අහන්න.
7: සත්‍ය අන්තය

0: sadde damana, magen pe maklaban be borwa damana.
1: ඔන්න ළමයි මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ක්‍රිකට් උණුසුම පොඩ්ඩක්වත් අඩු වෙන්න දෙන්නේ නැතුව තමයි අද මං ඔයාගෙන් සමු අරන් යන්නේ හරිනේ. ඉතින් ඔන්න අද දුබායි යහස යටදී අපේ සිංහ දේනුව ටික තවත් වටාවක් ලෝකෙට හඬ නගලා කියන්න ලෑස්ති අපි ශ්‍රී ලංකාව කියලා. 2024 දී ඉන්දියාව පරද්දලා ඒෂියන් කප් එක අතට ගත්ත අපේ කෙල්ලෝ ටික අද ආයෙත් ඒ ඉතිහාසය රී රයිට් කරන්න නැවත වතාවක් ලියන්නයි පිටියට බහින්නේ. ඒ නිසා ඒගොල්ලන්ට බ්ලෙසින් එකක් ආශිර්වාදයක් දෙන්න අද බැට් එකකින් හරි බෝල් එකකින් හරි කැච් එකකින් හරි එකම එක රන් එකක් වෙනුවෙන් එක විකට් එකක් වෙනුවෙන් එකම ජයග්‍රහණයක් වෙනුවෙන් මුළු රටක්ම ඔයාලා එක්ක ඉන්නවා කියලා අපි චම්මරි ඇතුළු අපේ සිංහ දේනුවන් කණ්ඩායමට සුබ ප්‍රාර්ථනා කරමු. පොඩ්ඩක්වත් ප්‍රෙෂර් එකක් දැනෙන්නේ නැති වෙන්න ඔයාලට මේ දේත් කියන්නම්. මොකද ඔයාලා අද ක්‍රීඩා කරන්නේ ප්ලේයර්ස්ලා 11 දෙනෙක් එක්ක විතරක් නෙවෙයි, හදවත් මිලියන ගණනක ආශිර්වාදයක් එක්කයි ඔයාලා අද දුබායි හසයටේ පිටියට එකතු වෙන්නේ. ශ්‍රී ලංකාවේ හදවත් මිලියන ගණනම ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. ඊටත් වඩා ලොකු විශ්වාසයක් ඔයාලා ගැන තියෙනවා. ගෝ ගර්ල්ස්, ගෝ ශ්‍රී ලංකා, ජය හෝ නෙමෙයි ජය වේවා ශ්‍රී ලංකා. එහෙනම් මං අදට ගිහිල්ලා එන්න. ලබන සතිය සෙන්සුරාදිරිද හවස 3ට හම්බෙමු. ජය වේවා ශ්‍රී ලංකා. මම ඉන්දු.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුණ සුවඳ රැඳුණු net FM බුදුකුණ හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සී හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම

වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: සස්තත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ. සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
1: භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඬලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දිනාම සිත පහදවාගෙන සිටින්නේ.
2: අප මෙදස සැතැයින් පූජනීය බලංගොඩ රාතහිමියන් දහම් දෙසන ඉරිදා රාත්‍රිය
1: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රීදී සඳ මඩලක්සේ ඒ බුදුරජාණන් වහන්සේ සිරු දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා.
0: ඉරිදා සිත්නෙත් අසපුව සිත්නෙත් අසපුව
2: හැම ඉරිදාම රෑ හතට net fm සමග බුදුබණ අහමෝ. කවදත් අලුත් කාගෙත් net

0: FM Anupaha. FM Anuhataraita Sumata. Net FM. Divaina Pura. Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු දිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: සවස 6:30.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0766 716 1072.
5: යුත් එක ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 13 ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය Net News සජීව මැදිරියේ සිට මම ඉන්දු ආශ්‍රයාගමගේ ප්‍රවෘත්ති සංස්කරණය දිල්ශාන් තුෂාර රත්නායක. සිරස්තල. අපරාධකරුවන්ට සහ දූෂිතයින්ට නීතිය ක්‍රියාත්මක වන යුගය ඇරඹුණා. ජනාධිපති අනුරාධපුරයේදී කියයි. රැලියෙන් පසු හිටපු ජනපති මහින්දගෙන් නිවේදනයක්. තනිපක්ෂ පාලනයකට ඉඩ දෙන්න බැහැ. 22 සංශෝධනයට එරෙහිව සජිත් කොළඹ වටලන්න සැරසෙයි. ඉන්දිය බලකොටුව බිඳින්න ශ්‍රී ලංකා සිංහ දෙනුවන් ඩුබායි පිටියට. වැඩිවාසි දඟපන්දුවට බවට ක්‍රිකට් විචාරකයින්ගෙන් අනාවරණයක්. ශ්‍රී ලංකාවේ ඔලිම්පික් රන් බලාපොරොත්තුව රුමේෂ් තරංගත් අද යළි තරඟබිමට. පොහොට්ටුවේ ඊයේ වැඩපෙන්නපු අනුරාධපුරයේ අද මාලිමාවේ රැලි දෙකක්. එකක් කාටගස්දිගිලේ, අනික නොච්චියාගම. මේ දෙකේදීම පොහොට්ටු වේදිකාවේ ඊයේ කියපු කතාවලටත් කතිකෙන් අද උත්තර දුන්නා. ඒ ඇතුළු දවසේ උණුසුම් සත්‍ය අනාවරණය මෙතැන් සිට. රටක් ගොඩනැගීමට නම් ආර්ථික, සමාජීය සහ දේශපාලනික වශයෙන් පරිවර්තනයක් සහ පැහැදිලි වෙනසක්ද අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කාටගස්දිගිලියේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ අතීතයේ පැවැති පවුල් කේන්ද්‍රීය දේශපාලන සංස්කෘතිය ජනතාව ලබා දුන් තීන්දුවත් සමග අවසන් කර ඇති බවයි.
6: මෙරට හදන්න නම් එක පැත්තෙන් අපි ආර්ථිකය හදන්න ඕනේ. ඒක ගොඩක් තියෙනවා වැඩ කරන්න. අනිත් පැත්තෙන් මේ සමාජය හදන්න ඕනේ. මොකද ආර්ථිකයක් හදනකොට සමාජයක් හරි වැදගත්. සමාජය හදන්න ඕනේ. අනිත් පැත්තෙන් අපේ දේශපාලනය හදන්න ඕනේ. ඒ නිසා රටක් හදන්න නම් ආර්ථික, සමාජ, දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි. පරිවර්තනයක්, වෙනසක් අවශ්‍යයි. දේශපාලන වෙනස මොකද්ද? අපේ රටේ දේශපාලකයා හිටියේ මහා ජනතාවට උඩින්. මතකනේ මහා ජනතාව හිටියේ එක්කෝ දේශපාලකයාට බය, එක්කෝ දේශපාලකයාට යටත් වෙලා. එහෙම රටක් හදන්න බෑ. රටක් දේශපාලකයේ මහජනයන් අතර හොඳ අන්තර් සබඳතාවයක් අවශ්‍යයි. ඒකට අවශ්‍ය දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි. අපේ රටේ මුළු දේශපාලනයම තිබුණ කුමක්ද? ඒ මන්ත්‍රීවරම, මන්ත්‍රී අමති වෙනම නේද? ඉඩසාගේ එයාගේ බිරින්දෑවරු ගේනවා, ඒගොල්ලගේ දරුවෝ ගේනවා. ඒ නිසා මේ පවුල් පෝෂණය කරන දේශපාලනයක් තිබුණා. අපිට මේ දේශපාලනය වෙනස් කරන්න ඕන. ඒක වෙනස් කරන්න නම් මොකද කරන්න ඕනක ප්‍රතිබෙන්නේ? මේ පවුල් කේන්ද්‍ර කරගෙන තියෙන දේශපාලනය වෙනස් කරන්න ඕන. අපේ රටේ සාමාන්‍යයෙන් හිතනවා තාත්තා ජනාධිපති නම් පුතා ජනාධිපති වෙන්න ඕන. තාත්තා අගමැති නම් පුතාත් අගමැති වෙන්න ඕන. තාත්තා ඇමති නම් ඒ දේශපාලනය පරණ යුගයට අයිති දේශපාලනය. ඒක නූතන දේශපාලනය නෙවෙයි. ඒක අලුත් දේශපාලනයද? තාත්තා ජනාධිපති කියලා පුතා ජනාධිපති වෙන්න, තාත්තා අගමැති කියලා පුතා අගමැති වෙන්න, තාත්තා ඇමති කියලා පුතා ඇමති වෙන ඒ දේශපාලනය ඉවරයි. ඒක තමයි 2024 සැප්තැම්බර් මාසේ 21 මේ රටේ ජනතාව ගත්ත තීන්දුව. තමයි පැරණි දේශපාලනය වෙනස් කිරීමේ තීන්දුව. ඒක වෙනස් කරලා තියෙනවා. ඊළඟ දේශපාලකයා ඇමති වුණාම ඇමති මහත්තයා නම් නෝන පුද්ගලක ලේකම්. එහෙම නෙවෙයි හිටියේ. මේ කොහොමද තිබ්බේ? දැන් නෝන හිරේ නේද? හරිද? මොකද වෙලා තියෙන්නේ? ඇයි මහත්තයා ඇමති වෙනවා නෝන පුද්ගලක ලේකම් වෙනවා. පුතා සම්බන්ධකරණ ලේකම් වෙනවා. පවුලක් තමයි මේ. අර පාර්ලිමේන්තේ කතානායකවරයෙක් හිටියා. අත්මතු පරම්පරාවම පාර්ලිමේන්තේ. මෙහෙමයි තියන් ඉන්නේ. අද ඒ දේශපාලන වෙනස් කරලා තියෙනවා.
3: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊයේ දිනේ අනුරාධපුරයේදී පැවැත් වූ ජනරැලියටද ජනාධිපතිවරයා මෙම ජනහමුවේදී ප්‍රතිචාර දැක්වුවා.
6: අපේ සමාජයේ ඉතාමත් ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම තමයි අනුරාධපුරයේ ඊයේ අපි දැක්කේ. ඔච්චරයි. රටේම ඔච්චරයි. චූටි ගෝත්‍රික කණ්ඩායමක් ඉන්නවා. ඒකල කියන මොකද්ද? හොරා කෑවට කමක් නැහැ. හිරේ යවන්න බෑ. එහෙම තියනවද? එහෙම තියන්න ඕනද? එහෙම තියන්න මතක තියාගන්න. ආ නේද? ඒකල හිතනවා මොකද්ද? හොරාට අත්පුඩි ගහනවා. සමහර අය පෙළපාලිනවා අපේ හොරා අපිට හොඳා කියලා. එහෙම ආණ්ඩු එහෙම ඔය තමයි ඉතුරු වෙලා ඉන්න අන්තිම ගෝත්‍රික කණ්ඩායම. ඔච්චරයි. රටේම ඔච්චරයි. කාටකස්තිකලින් ඉන්නවද? දූෂිතයන් පස්සේ යන අය, වංචනිකයන් පස්සේ යන අය, වංචනිකයන් දඬුවම් දෙන්න එපා කියන අය, වංචනිකයන් හිරේ දාන්න එපා කියන අය කාටකස්තිකලේ නැහැ. රටේම චුට්ටක් ඉන්නෝ. හරිද? එඳ සමාජයට වගකීමක් තියෙනවා. අපි ආණ්ඩුවක් හැටියට මම නීතිය ක්‍රියාත්මක වංචනිකයන්ට දූෂිතයන් දඬුවම් දෙන්න, අපරාධකරුවන්ට දඬුවම් දෙන්න යාන්ත්‍රණය හදලා තියෙන්නේ.
3: මේ එහිදී එම රැලි අමතමින් අදහස් දැක්වූ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේදී ඊයේ පවත්වන ලද ජනරැලියෙන් පසුව ඊට සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි විශේෂ සටහනක් පළ කර තිබෙනවා. ඒ රැලියට සහභාගී වූ සියලු ආර්යයන්ට ස්තුතිවන්ත වෙමින් සහ සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින්
7: උපුටා ගැනීම. ජයශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑය දරා සිටින මහා පින්බිමක් වන ඓතිහාසික අනුරාධපුරයෙන් ඊයේ දින අපි ආරම්භ කරනු ලැබූයේ අප මාතෘභූමියේ ආත්ම ගෞරවයේ ජනසටනයි. අපට ශක්තියක් වූ ඔබ සැමට ආචාර කරමි. මගේ ජනතාවට ස්තුති. අනුරාධපුර රාජධානියේ කතාව අපට සිහිපත් කරන්නේ මහා ශිෂ්ටාචාරයක කතාවයි. ආක්‍රමණ ප්‍රතිරෝධ පාවාදී මෙන්ම බිඳවැටීම් තුලින් යළි නැගී සිටීමේ කතාවයි. එම අතීත කතාව වර්තමානයටද අදාළයයි මට සිතේ. මේ රටේ සෑම පුරවැසියෙකුටම තමන් උපන් බිම පිළිබඳ ආදරයක් තිබිය යුතුය. අපේ කම යන හැඟීම තිබිය යුතුය. රටක් ලෙස ගත් විට රටක බාහිර හතුරාට වඩා ඇතුළත ඉන්න හතුරා භයානක බව මාගේ විශ්වාසයයි. තමන්ගේ රට පුද්ගලික වාසියට පාවා දෙන්නා භයානකයි. පාවාදීම සාධාරණීයකරණය කරමින් අසත්‍ය සමාජගත කරන්නා අතිශය භයානකයි. ඔබ සැමගේ සහයෝගයෙන් සහ ශක්තියෙන් මම අපගේ මව්බිම සුරක්ෂිත කර ගොඩනැගුවෙමි. අපේ ජනතාව සතුටින් ආරක්ෂිතව ජීවත්වන යුගයක් නැවත ගොඩනැගීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුණ බව ප්‍රකාශ කරමි. අතීතයේ මෙන් අපගේ සංස්කෘතිය අනන්‍යතාව සහ දේශීයත්වය රැකගනිමින් සංවර්ධිත දේශයක් ගොඩනැගීමට ඔබ සැමට ආරාධනා කරමි. මෙම කටයුතු මැනවින් සංවිධානය කළ සැමට මාගේ ප්‍රණාමය පුද කරමි. වැඩමවා වදාළ මහා සංඝරත්නයට සහ අන්‍යාගමික පූජක උතුමන්ට නමස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙමි. පැරණි දේශපාලන සගයන්ට සහ නව බලාපොරොත්තු රැගෙන පැමිණි නවක දේශපාලන තරුණ පිරිසට මම හෘදයාංගම ස්තුතිය ප්‍රකාශ කරමි. විශේෂයෙන්ම අනුරාධපුර නගරයට පැමිණි අප හිතවත් මාතෘභූමියට ආදරය කරන ඔබ සැමට ස්තුතිවන්ත වෙමි. පවතින අධික උණුසුම් කාලගුණික තත්වයක් තුළ වුවත් පීඩාවන් ඉවසමින් ඔබ සැම එහි රැඳී සිටි අයුරු මම දුටු වෙමි. ඔබ සැම බොහෝ අපහසු අවස්ථාවන් රැසක් දරාගත් බව මම දනිමි. රජරට ජනතාවට ස්තුති. සැමදා අපට ශක්තියක් වූ ශ්‍රී ලාංකික ඔබ සැමට ස්තුති. දුෂ්කරම අවස්ථාවන්හිදී පවා ඔබ ලබා දෙන ජනාදරයට ස්තුති. ඔබ සැමට සුබ අනාගතයක්. ජය. උපුටා ගැනීම අවසන්.
3: මෙම සටහනත් සමග ඊයේ පැවති රැලියෙහි ඡායාරූප පෙළක්ද මහින්ද රාජපක්ෂ මහතාගේ නිල Facebook ගිණුමෙහි පළ කර තිබුණා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අනුව ලබන 24 වනදා කොළඹදී මෙම උද්ඝෝෂණය පවත්වන බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ. විපක්ෂ නායක කාර්යාලයේදී අද පැවති කොළඹ දිස්ත්‍රික් සමකි ජනබලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම අමතමින් ඔහු මේ බව සඳහන් කළා. මෙවන විට රට මුහුණ දෙමින් සිටින්නේ භයංකර අභියෝගයකට බවත් වත්මන් රජය මෙම 22 සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර තනි පක්ෂ පාලනයක් ඇතිකර රටේම බලය පැලවත්තට ගෙන යාමේ උත්සාහය පරාජය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළා.
8: අපි මේ මුහුණ දෙන්නේ ඉතාමත්ම භයංකාර අවස්ථාවකට, භයංකාර අභියෝගයකට. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රජාතන්ත්රවාදය විනාශ කරලා එක පක්ෂය පමණ රට පාලනය කරන ක්‍රමවේදය රටේම බලය පැලවත්තට ගෙන යන්නට 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව අපි ජනතා පෙළගැස්මක්, ජනතා උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න අදහස් කරනවා 24 වෙනිදා. ඒ උදෙසා ඔබගේ, ඔබ නියෝජනය කරන ජනතාවගේ, මේ රටේ ප්‍රගතිශීලී ජනතාවගේ පූර්ණ සහයෝගය ශක්තිය අපි බලාපොරොත්තු වෙනවා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුරකුමාර දිසානායක රජය ගෙනෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර අධිකරණයේ ස්වාධීනත්වය සහ මුලින්ම බිඳ දම යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය නීතියේ ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම කැලස. පැහැදිලිවම 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව පළවෙනි ප්‍රධානතම වෙඩිමුරේ පත්තු කරේ සමගි ජන බලවේගයයි සමගි ජන සන්දහන. එය පරාජය කරන්නට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අපට කළ හැකි සියලුම දේ කරලත් තියෙනවා. එය ඉදිරියට කරන්නටත් බලාපොරොත්තු වෙයි.
3: කාන්තාව 20x20 ආසියානු කුසලාන තරගාවලියේ ජයග්‍රහකයා තීරණය කරන අවසන් මහා තරගය අද රාත්‍රී 8ට ඩුබායිහිදී ආරම්භ වෙනවා. මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායම් දෙකවන ශ්‍රී ලංකාව සහ ඉන්දියා කාන්තා කණ්ඩායම

0: අගත්තා. මෙවර අවසන් මහතරගේ ජයග්‍රහකයා තීරණය කිරීමේදී දඟ පන්දු යැවීම තිරණාත්මක සාධකයක් වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයන්ගේ මතය වී ඇත්තේ. මේ අද තරගයේ සූදානම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු.
1: ඇත්තටම මං හිතන්නේ ලොකු වටිනාකමක් කණ්ඩායමට දෙවැනි වතාවටත් ආසියානු කුසලානේ අවසාන මහතරගයට පිටපිට සුසුකම් ලබන්න හැකියාව ලැබිච්ච එක. මං හිතන්නේ ක්‍රීඩිකාවන් හොඳ මානසිකත්වයකින් ඉන්නවා. මං හිතන්නේ අපි ක්ලෝස් ගේම් දෙකක් ඉතාම තියුණු තරඟ දෙකක් ක්‍රීඩා කරා බංග්ලාදේශයයි පකිස්තානයත් එක්ක. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒකෙන් ලැබු අත්දැකීම් මං හිතන්නේ ඉන්දියාවගේ කණ්ඩායමක ක්‍රීඩා කරද්දී අවසාන තරගයේදී මං හිතන්නේ ගොඩක් වැදගත්. සියලුම ක්‍රීඩිකාවන් දක්ෂතා දක්වලා තියෙන අපි අනික් පාර්ට්ස් ඒ කියන්නේ බෝලින් ඩිපාර්ට්මන්ට් එකයි ෆීල්ඩින් ඩිපාර්ට්මන්ට් එකයි හරියට කරොත් මං හිතන්නේ අපිට නැවත වතාවක් ආසියානු කුසලානේ ලංකාවට ගෙනත් දෙන්න පුළුවන්. ශ්‍රී ලාංකිකයෝ හැමෝටම ඩුබයි වල වෙසෙන සහ අබුඩාබි සාජවල ඉන්න ශ්‍රී ලාංකික ඔක්කොටම ආරාධනා කරන ඇවිල්ලා අපේ කණ්ඩායමට ශක්තියක් වෙන්න.
0: ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ද ආසියානු කුසලාන අවසන් මහා තරගයේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වුවා.
2: අනිවාර්යෙන් ලංකාව මේ පාර මැච් එක මේකයි දානවා කියලා අපිට 100% සුවරයක් තියෙනවා.
3: හොඳ දක්ෂතාවයක් කාන්තාවන්ගේ පෙන්නුම් කරනවා දැන් ඉදිරියට. ලොකු ජයග්‍රහණයක් ලැබෙන්නයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
4: ඇත්තටම සතුටුයි දෙවනි පාටත් ඒෂියන් කප් එකේ ෆයිනල් ලෙවල් එක ඉන්නවා. ඉතින් සුපපතන චමරය ඇතුළු ටීම් එකට අනිවාර්යෙන් කප් එක ගේන්න
3: කියලා තිය සුපපතනවා ඉතින්.
5: ඇත්තටම සුපපතනවා ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්සරහටම යන්න ඕනේ. කාන්තාවන් ඉදිරියේ ශක්තිය මුළු ලෝකෙම පෙන්නනවා.
6: මං හිතන්නේ දේන අය අපේ මේ ශ්‍රී ලංකා ටීම් එක මොකද චමරි අතුපත්තු කියන්නේ හොඳ ක්‍රීඩා නායකයෙක්.
0: ශ්‍රී ලංකාවේ ඔලිම්පික් රන් බලාපොරොත්තුව රුමේෂ් තරංග සහභාගී වන තවත් ජාත්‍යන්තර තරගයක් අද පැවැත්වෙනවා. ඒ වර්ල්ඩ් ඇත්ලටික් අල්ටිමේට් චැම්පියන්ෂිප් හෙවත් ලෝක අල්ටිමේට් මලල ක්‍රීඩා ශ්‍රෘතාවලියේදී. ලෝක මලල ක්‍රීඩාවේ විශිෂ්ටයින් අතර අතිවිශිෂ්ටයින් හඳුනා ගැනීම සඳහා ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ විසින් මෙම තරගාවලිය සංවිධානය කෙරෙනවා. එහිදී හෙළවිසි කිරීම ඉසව්ව ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රියේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරංගද එහිදී අද තරග වදිනු ඇති. මෙම තරගාවලියට සහභාගී වීමට නිතරගෙන්ම අවස්ථාව ලැබෙන්නේ ඒ ඉසව්වේ වත්මන් ඔලිම්පික් ශූරයා, වත්මන් ලෝක ශූරයා සහ වත්මන් ඩයමන්ඩ් ලීග් ශූරයාටයි. ඊට අමතරව සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද ලෝක ශ්‍රේණිගත කිරීම පාදක කරගනිමින් තෝරා ගැනෙනවා. එ අනුව මෙම තරගාවලියේ සෑම ඉසව්වක් සඳහාම සහභාගී වන්නේ ඒ ඉසව්වේ ඉහළම දක්ෂතා දක්වන කීප දෙනයි. රුමේෂ් තරංග සහභාගී වන හෙළවිසි කිරීම ඉසව්ව සඳහා ලෝකෙන්ම ක්‍රීඩකයින් 8 දෙනෙකු පමණක් සුදුසුකම් ලබා සිටිනවා. තවත් විශේෂත්වයක් වන්නේ සාමාන්‍යයෙන් හෙළවිසි කිරීමේ ඉසව්වක ක්‍රීඩකයෙකුට අවස්ථා 6ක් ලැබුණද වර්ල්ඩ් ඇත්ලටික් අල්ටිමේට් චැම්පියන්ෂිප් තරගාවලියේදී ඔවුන්ට ලැබෙන්නේ අවස්ථා 4ක් පමණක් වීමයි. තවද පළමු අවස්ථා දෙක අවසානයේදී දැක්වූ දක්ෂතාවන් අනුව 7 සහ 8 ස්ථානවල පසුවන්නන්ට එම අවස්ථාවේදීම තරගෙන් ඉවත්වීමටද සිදුවනවා. 3 අවස්ථාව අවසන් වන විට දක්ෂතාව අනුව 6 සහ 7 ස්ථානවල පසුවන්නන් තරගෙන් ඉවත් කෙරෙන පරිදි මෙම තරගාවලියේ තරග නීති සකස් කර ඇත්තේ. ඒ අනුව අවසන් විසිකිරීම සඳහා අවස්ථාව ලැබෙන්නේ ඉහළම දක්ෂතා දැක්වූ ක්‍රීඩක සහ ක්‍රීඩිකාවන් සිව් දෙනාට පමණයි. ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග හෙළවිසි කිරීම ඉසව්වෙන් වත්මන් ඩයමන්ඩ් ලීග් ශූරයා ලෙස මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටිනවා. ඊට අමතරව ලෝක ශ්‍රේණිගත කිරීම අනුව හෙළවිසි කිරීම ඉසව්වේ අංක 1 ස්ථානයේ පසුවන්නේද රුමේෂ් තරංගයි. රුමේෂ්ට පෙර හෙළවිසි කිරීම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීමවල අංක 1 ස්ථානයේ පසු වූ හිටපු ක්‍රීඩක ජර්මනියේ ජූලියන් වෙබර්ද අද තරගයට සහභාගී වනු ඇතේ. එමෙන්ම 2024 ඔලිම්පික් ශූරයා වූ පාකිස්තානයේ අර්ෂාඩ් නසීම්ද අද තරගයට සහභාගී වීමට නියමිතයි. කෙසේ වෙතත් වසර පුරා මේ දක්වා දැක්වූ දක්ෂතාවන් අනුව අද තරගයේද ජය ගැනීමේ වැඩි ඉඩක් රුමේෂ් තරංගට තිබෙන බව ක්‍රීඩා විචාරකයින් පවසනවා. තරගයේ ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 9:43 ආරම්භ වීමට නියමිතයි. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මේළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: ඔබ වෙත ගෙනා

0: ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: FM 95 FM 94.8 FM Divine Pura
1: ඔබ තවමත් මේ වරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි අපදේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල් ආශ්‍රිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි නිවසට පැමිණ පොල් කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසී පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප උපේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
4: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
5: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो उच्चरा क्लंग में नहीं पा आई एम द रसन बेरी वे हित का उपन खान दम हैंगी में वेन वेन सत्य दिन पाहे मा मंदारम रे हाथ टा

කවදත් අලුත් කාගෙත් නෙත් අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540

0: සිත් මෙත් අසපුව අසපුව.
1: හැම දිනාටම තෙරුවන් සරණයි. සතියන්ත ඉරිදාවේ හැම සිතකටම ධර්මයේ මෙහෙරියාව මේ නිශායම මුවදොර සිට සමීප කරවන්නට සැරසෙන සිත්නෙත් අසපුවයි අපි අරඹන්නට සූදානම් වෙන්නේ. ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහනට අදත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව ඇරයුම් කළේ බෙලිහුල් ඔය සීල සමාහිත අරණ්‍ය සේනාසන වාසී ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූරකව පිළිගෙන සිත්නේ තසපුවේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට අපි සූදානම් වෙනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන ඔබට අහන්නට බලන්නට හැකියාවක් තියෙනවගත් සිහිපත් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව Subscribe කරන්නටත් අපි ඔබට පින් සිතින් යුක්තව ආරාධනා කරනවා. එහෙමනම් අපි සූදානම් ඒ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ධර්මානුශාසනාව පැවැත්වීමට අතිපූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදත් සිත්නෙත් අසපුවෙන් මිහිරි බණපදයක් අසන්නටයි හැම දෙනාගේම බලාපොරොත්තුව සහ සෝදානම. නිදුකින් නිරෝගීව චිත්ත පීඩාවකින් කායික පීඩාවකින් තොරව මේ මිහිරි බුදුබණ අසන්නට හැම දෙනාටම වාසනා වේවා කියලා පළමු කොට මම මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා. සිත්නෙත් අසපුවෙන් ඔබට ඇසෙන මේ අමයුරු ධර්ම පරයාය ධර්ම දානයක් ලෙස ලබා දීමෙහි සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් තමාලි රක්වාන සහ හෂිනි රක්වාන දේනියන්. ඒ දේනියන් දෙපළ බලාපොරොත්තු වෙනවා මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරලා වසර 4කට පෙර පරලෝ සැපත් ලලනී සේනාධිපති ආදරණීය මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට තවත් පින්බර අරමුණු සිතේ තබාගෙනයි මේ මහා පින්කම මෙසේ සිද්ධ කරන්නට යෙදෙන්නේ. ඒ අයගේ පින්බර උලාර පැතුම් මේ අති උදාර ධර්ම දානයේ මහිමයෙන් ඉෂ්ට සිද්ධ වේවා යන ආශිර්වාදය අපි සිද්ධ කරමු. අද ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් සජ්ජායනා කරන්නට යෙදුන ශ්‍රීමුඛ දේශනාව සංයුක්ත නිකායේ ဒုတိය සංගාම සූත්‍රයටයි අදාළ වන්නේ. භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ දෙව්රම් වනාරණ බබළු වාලමින් සුදු බුදු රස ධාරින් ලොව එකලු කරමින් මහා නිල් මල් සුවඳ දිගන්තයට පතුරුවා හරිමින් ශාන්ත වේශ විලාස ධාරීව දෙවි මිනිසුන්ගේ ධනමන පොබයාලමින් වැඩ හිටපු කාලේ වදාළ එක් මිහිරි දේශනාවක් ဒုတိය සංගාම සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් මේ ගුවන්තලයට මතුවෙච්ච සෑම වචනයක්ම මිහිරෙන් මිහිර සුවයෙන් සුවය ජනනය කරනවා. ඇසු ඇසුවන්ගේ සවන් යුග සැනසි සැනසි හදවත නිවි නිමි යනවා. එදත් අදත් කවදත් මේ මුළු ලෝකයටම ඇති එකම පිහිට බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයම පමණයි. එනිසා සිත පහදවාගෙන අසන්නත් ඇසූ බණපද සිත්හි ධරා මෙනෙහි කරන්නත් ඒ ධම් අර්ථයන් ජීවිතයට ගලපා ගැනීම පිණිස ප්‍රතිපත්තියට අවතීර්ණ වන්නත් මේ සුදුසුම කාලයයි ඔබේ ජීවිතයේ. එනිසා පින්වත් හැම දෙනාම ශ්‍රද්ධාවන්තව ශාන්තව නිවා දමනය කරගත් සිතකින් යුතුවම කරුණාව මෛත්‍රිය පෙරදැරි කරගෙනයි මේ උතුම් දහම් පරයාය ශ්‍රවණය කරන්නට ඕන. බුදුබණ පදයක් ඇහෙනකොට සිත නිමෙන්නේ ශ්‍රද්ධාදී ගුණ යම් තරමකට හෝ ඒ හදවතේ මතුවලා තිබේ නම් පමණයි. එනිසා මේ ඇසෙන්නේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ නම් වූ ශාක්‍ය සිහ රජුන්ගේ සදහම් අමා ගර්ජනාවයි කියන මේ ශ්‍රද්ධාව ගෞරවය හදවතේ තියෙන්න ඕන. මේ ඇහෙන්නේ කල්ප කෝටි ගණනකින් ඇහෙන උතුම් උදාර ධර්මයයි කියන හැඟීම හිතේ ඇති කරගන්න. මේ ඇහෙන්නේ අසංඛ්‍ය කල්ප ගණන් ගෙවිලා ගියත් අසන්නට නොලැබෙන පෙරකල පින් නැති වාසනාවන්තයෙකුට පමණක්ම අහන්න ලැබෙන උදාර ධර්මයයි කියලා සිතේ අප්‍රමාණ ගෞරවයකින් මේ දහම් පදයෙන් පදයට ආදරෙන් අසන්ට ඕන. එතකොටයි ඒ දහම හදවතේ නතර වෙන්නේ. හිතේ පිහිටන ඒ ධර්මය ජීවිතේට ගල්පගන්න ඕන අභියෝගයක් දිනන් ඕන දුකක් නැති කරගෙන මේ ජීවිතේ සතුටින් කල් ගෙවන්න පුළුවන්නේ. එනිසායි මේ මිහිරි දහම මෙලොවට සැනසීම ගෙන දෙනවා කියන්නේ. පරලොවට සුගතිය යන්න හේතු වෙන්නේ මේ අමා ධර්මයයි. සුගතිය ඉපදිලා හරි කවදා හෝ දවසක සංසාර දුක දුරු කරලා සංසාර ගිරි දුර්ගය තරණය කරන්නට හේතු වෙන්නේ මේ උතුම් ශාන්ත මඟ පෙන්වීම නිසා. මෙලොවට හොඳයි මේ උතුම් ධර්මය, පරලොවටත් හොඳයි. ශාන්ත නිවනින් නිවි සැනසෙන්නත් මේ අමා ධර්මයම උපකාර වෙන බව තරයේම සිත්හි ධරා පිහිටුවාගෙන මේ අමා දහමින් සැනසෙන්න හැම දිනාටම වාසනා වේවා කියලා නැවතත් මම ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ හිටපු දවසක දිනේ මේ සූත්‍ර දේශනාව දේශනා කළේ ဒုတိය සංගාම සූත්‍රය. එහි නිදාන කතාව
සිහිපත් කර දුන්නොත් මේ පින්වත් පිරිසට සැවැත් නුවර බල ප්‍රදේශයේ රාජ්‍ය පාලනය කළේ පසේ නදී කොසල් රජතුමානි මහා සංග්‍රාම සූරේ. රජගහනුවර රාජ්‍ය කළේ බිම්බිසාර රජතුමායින් අනතුරුව බිම්සාර රජුන් ඝාතනය කරලා අජාත සත්තු රජකම ලැබුවනි. ඉතින් නිතර නිතර ඔය රජගහනුවර සහ කොසල් දනව්වේ රාජ්‍ය සීමා බල ප්‍රදේශයේ ඒ රාජ්‍ය සීමාවන් වෙන් වෙන තැන එක්තරා ගමක් තිබුණා කාසි ග්‍රාමය කියලා. අන්නේ කාසි ග්‍රාමයට මේ රජවරු දෙන්න කාලෙන් කාලෙට යුද්ධ කරනවා. අජාත සත්තු සහ පසේ නදී කොසල්. ඉතින් මේ දෙන්න යුද්ධ කරලා ඇතැම් විට අජාත සත්තු දිනනවා. තවත් පිටක පසේ නදී කොසල් රජතුමා දිනනවා. හැබැයි මොහොසෙයින් දිනන්නේ පසේ නදී කොසල් රජතුමා. පසේ නදී කොසල් රජතුමාගේ බෑනා කෙනෙක් තමයි අජාත සත්තු කුමාරයා. පසේ නදී කොසල් රජතුමාට වඩා වයසින් සෑහෙන මට්ටමකින් බාලයි. ඉතින් මේ යුද්ධෙදී පසේ නදී කොසල් රජතුමා බොහෝසෙයින් ජයගන්නේ එතුමාගේ කාය බලය යුද බලය හරි ඉහළ නිසා. ඉතින් මේ දෙන්න අතර ඒ කාසි ග්‍රාමය සඳහා එක්තරා යුද්ධයක් ඇති වුණා. මේ යුද්ධයේදී පසේ නදී කොසල් රජතුමා අජාත සත්තු වේදේහි පුත්‍රයන් පරාජය කරලා ජීවග්‍රහයෙන් අල්ලගත්තා. ජීවග්‍රහයෙන් අල්ලගෙන ඉන් අනතුරුව පසේ නදී කොසල් රජතුමා කල්පනා කරනවා කිංචාපි කෝ ම්‍යායන් රාජා මාගධෝ අජාත සත්තු වේදේහි පුත්තෝ අදුබ්බන්තස්ස දුබ්බති. මේ අජාත සත්තු රජකුමාරයා මා කෙරෙහි යුද්ධට පැමිණුණා. මම මොහුට වෛර කළේ නෑ. අතජපන මේ භාගිනෙයෝ හෝති. ඒ වුණත් මොහු මගේ බෑන වෙනවා. යන්නුනාහං රඤ්ඤෝ මාගදස්ස අජාත සත්තුනෝ වේදේහි පුත්තස්ස සම්බං හත්තිකායන් පරියාදිත්වා. මගේ බෑනා බන නිසා මොහු ඝාතනය කරන්න හොඳ නැහැ. මොහුට මොහුගේ සිවුරංග සෙනගම බාර දීලා අවවාද කරලා පිටත් කරන්නට ඕන කියලා රජතුමා හිතුවා. එහෙම හිතලා අජාත සත්තුට කරදරයක් නොකර පිටමන් කරලා යවුවා. ඉතින් මේ සිදුවීම සිද්ධ වෙනකොට ඒ කොසල් රාජ්‍ය බල ප්‍රදේශයේ සංග්‍රාම පිටියක් බවට පත් වෙලා භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩම කරලා පිණ්ඩපාතේ ලබාගෙන ඉන් අනතුරුව සැවැත් නුවරට පැමිණිලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා සිරිපාපියුම් වන්දනා කරලා මේ සිදුවීම කිව්වා. රටවල් දෙකක් අතර යුද්ධයක් ඇති වෙනකොට ඒක බොහොම හදිසි තත්වයක් බවට පත් වෙනවනි. ඉතින් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ වඩින්දි ඇතැම් විට දානේ නොලැබෙන්න පුළුවන්. වෙනදා වගේ සාමකාමී බවක් නැති වෙනකොට ජන සමාජයේ භික්ෂුවකට වුණත් පහසුවෙන් සිව්පස්සේ හොයාගෙන ජීවත් වෙන්න බෑනේ. ඉතින් ඒ දවසේ ඒ දවස් කිහිපයක් තුල ඔය යුද්ධය සිද්ධ වෙච්ච නිසා භික්ෂූන් වහන්සේලාටත් යම්බඳු අපහසුතා ඇති වුණා. කොහොම නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ කාරණේ භික්ෂූන් වහන්සේලා සැලකලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල අසාගෙන හිටියා. කොසල් රජතුමා අජාත සත්තු ජීවග්‍රහයෙන් අල්ලගත් හැටි, අනතුරුව තමන්ගේ බෑන නිසා මුදා හැරපු හැටි, මේ යුද්ධය කලින් කලට ඇවිලිලා දෙපාර්ශ්වයටම හානි සිද්ධ වෙන හැටි, අවසානයේ කෙනෙක් ජයගන්නවා කෙනෙක් පරාජය වෙනවා, ආය පෙරදෙන කෙනා ආය ජයගන්නවා. ඉතින් මේ කතාව භාග්‍යවතුන් වහන්සේට සැලකලායින් අනතුරුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහනෙල් මල් සුවඳ විහිදෙන සිරි මුව මඩල විවර කරලා අද මම ධර්ම දේශනාවේ මාතෘකාව ලෙස සංජායනා කළ මිහිරි ගාථා ධර්ම තුනක් සිරි මුව මඩලින් දේශනා කළා. විලුම්පතේව පුරිසෝ යාමස්ස උපකප්පති යදා චඤ්ඤේ විලුම්පන්තේ සෝ විලුත්තෝ විලුප්පති. පළමු ගාථා ධර්මය. එයින් භාග්‍යතුන් අපි දේශනා කරනවා යම් පුද්ගලයෙකුට යම් තාක් කාය බලය තියෙනවා නම් ඒ තාක්කේ පුද්ගලයා මොකද කරන්නේ? අන්‍යයන්ව නසනවා, වනසනවා. ඒ තුල තමනුත් නැසෙනවා, වෙනසෙනවා. ඒ තමයි අසත්පුරුෂයාගේ ස්වභාවය. ඒ වගේම තමන්ගේ ශක්තිය බෙලහීන වුණාට පස්සේ අන්‍යයන් මොකද කරන්නේ? ඒ බෙලහීන වෙච්ච පුද්ගලයාව නසන්න ගන්නවා. එතකොට අනුන් නැසූ පුද්ගලයා තමා නැසිලා යනවා. අන්‍යයන්ගේ නැත්තම් තමන්ගේ හතුරු හමුදාව බලවත් වීම තුල. තානං හි මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. ඉතින් වදාරනවා බුදුරජාණන් වහන්සේ යම් තාක් පාපේ විපාක දෙන්නේ නැත්නම් ආන්නේ තාක් නුවණ නැති කෙනා සතුටින් කල් ගෙවනවා. එයා හිතන්නේ මේක සතුටක් කියලා. තාම පාපේ විපාක දුන්නේ නැහැ. කරන කලට පව් මිහිරිය මිසේ කියලානේ කියන්නේ.
ආන්නේ වගේ යම් කාලයක පාපේ විපාකේ ලැබෙන්න ගත්තාම කලකම් පළ දෙන දාට දුකටපත් වෙලා මහත් පීඩාවකට කායිකවත් මානසිකවත් ඇද වැටෙනවා. හන්තා ලබති හන්තාරං ජේතාරා ලබතේ ජයං අක්කෝසකෝ චක්කෝසං රෝසේ තාරංච රෝසකෝ අත්ථ කම්ම විවට්ඨේන සෝ විලුත්තෝ විලුප්පතිති. බුදුරජාණන් වහන්සේ වදාරනවා අන්‍යයන් නසන කෙනා තමා නසන කෙනෙක් ලබනවා කියලා. අන්‍යයන් පරාජය කළ තමා දිනනවා නම් තමා පරාජය කරන කෙනෙක් කවදා හෝ ඒ පුද්ගලයා ලබනවා. අන්‍යයන්ට ආක්‍රෝෂ කරනවා නම් තමාටත් ආක්‍රෝෂ කරන කෙනෙක් ලබනවා. අන්‍යයන්ට කිපෙනවා නම් තමාටත් කිපෙන කෙනෙක් ලබනවා. කර්මය මෝරලා ඒ කර්මය බලවත් වෙලා විපාකයක් ලෙස පැමිණෙන දවසට අනුන් නැසූ පුද්ගලයා අන්‍යයන් විසින් නසා විනාශ කරනවා. කරන දේ ලැබෙනවා. කලකම් පළඳිනවා කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම නිමිති කරගෙන උදානයක්සේ මේ ගාථාවන් දේශනා කළා. මේ ලෝකෙ පුද්ගලයෝ තමන්ට හයිය තියෙන වෙලාවේ, බලය තියෙන වෙලාවේ අන්‍යයන් තලා පෙලා හෙලා නසා අසරණ කරනවා කායිකවත් මානසිකවත්. හැබැයි එහෙම කරනකොට ඒ අත්තන්ට එක මිහිරක්සේ දැනෙනවා. තව කෙනෙකුට හිංසා කරනකොට, බැනවදිනකොට, අවමන් ගර්ජනා කරනකොට ඒ කරන අය හිතන්නේ එක සතුටක් කියලා. ඒ තුළ ග්‍රාම්‍ය වින්දනයක් ලබනවා. හැබැයි ඒ පාපේ හැමදාම කරන්න බෑ. කවදා හෝ දවසක ඒ බලවත් වෙලා, අකුසලයේ බලවත් වෙලා, අකුසල විපාකයක්සේ ඉහාත්ම භාවයේම කොටසක් එන්න ගන්නකොට ආනෙදාට බාලෝ දුක්ඛං නිගච්ඡති. දුකටපත් වෙනවා. දුකටපත් වෙලා අසරණ වෙනවා. ඒ සමගම පෙරකල පව්පල ලැබෙනකොට තවත් අන්ත අසරණ වෙලා, අනුන් නැසුවනම්, අන් අයව ඝාතනය කළානම්, අන් අයට පීඩා දුන්නනම් පෙරලා තමා කරා ඒ විපාකේ පැමිණෙනවාමයි. කවද්ද පැමිණෙන්නේ? මේ ජීවිතේ වෙන්න පුළුවන්. නිවන් දකින්නකම්ම පැමිණෙනවා. ජේතාරා ලබතේ ජය. කොහොම හරි තව කෙනෙක්ව පරාජයට පත් කරන යමකින්. හැබැයි ඒ පරාජයට පත් කරන කෙනා දන්නේ නැහැ තව කෙනෙක්ව පරාජයට පත් කරන්න ගනු ලබන උත්සාහය තුළ කවදා හෝ දවසක මටත් පැරදෙන්න වෙනවා කියලා දන්නේ නැහැ. අවදා හෝ දවසක තමන්ටත් පෙරදෙන්ට සිද්ධ වෙනවා. ඒක තමයි කෙලෙස් හටනි ස්වභාවය. අක්කෝසකෝ චක්කෝසං. තම කෙනෙකුට ආක්‍රෝෂ කරනකොට, බැනවදිනකොට, ප්‍රසිද්ධියේ වේවා අප්‍රසිද්ධියේ වේවා, නිවන් දකින්නකම් කොච්චර අපවාදෙයිද, කොච්චර බැනුම් අහන්න වෙයිද, කොච්චර චිත්ත පීඩා හිතට එයිද? අනේ අසරණයෝ, පුංචි පුංචි දේවලට පවා බොහෝ දෙනා ඔවුනෝන් බැනගන්නවා. සත්‍ය කාරණා වෙන්න පුළුවන්, අසත්‍ය කාරණා වෙන්න පුළුවන්. චෝදනාව ද්වේෂයෙන් බැනවැදීම සුදුසු වන්නේ නැහැ. රෝසේ තාරංච රෝසකෝ. ඔය බනිනකොට, චෝදනා කරනකොට කුසල් සිත් පහළ වෙන්නේ නැහැ. හිතේ වෛරයයි ඇති වෙන්නේ, තරහවයි ඇති වෙන්නේ, ද්වේෂයයි ඇති වෙන්නේ. ඒ ද්වේෂය තුළින් තමාම විනාශ වෙනවා. ඒක අසරණයන්ට තේරෙන්නේ නැහැ. බලයෙන් මත් වුණාම, ධනයෙන් මත් වුණාම ඒ කාරණා නොවැටහෙනකොට අවසානයේ අත කම්ම විවට්ටේන සෝ විලුත්තෝ විලුප්පති. කර්මය කැරකිලා අන්‍යයන් හිංසනයට හෙළප පුද්ගලයා කරා හිංසනය පැමිණෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම පරයාය මෙලෙසින් දේශනා කළා. මෙයින් ඉස්මතු වන සත්‍යය තමයි කරන දේ තමා කරා පැමිණෙනවා. අන්‍යයන්ට හිංසාවක් කළොත් තමා වෙත ඒ හිංසාව පැමිණෙනවාම. එනිසා මොනම කාලයකවත් කිසිම කෙනෙකුට කායික මානසික හිංසනයක් කරන්න හොඳ නැහැ. අවසානයේදී තමායි හිංසනයට නතු වෙලා බලවත් ව්‍යසනයකට පත් වෙනවා. දේවදත්තයන් ජාති ජාතීන්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වෛර කළා. එනමුදු ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිසිදාක සිතුවිලි මාත්‍රයකින් වෛර කළේ නැහැ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ සාධාරණේ අසාධාරණේ සංසාර ගමනේ හොය හොයා එහෙම වෙහෙසුනෙත් නැහැ. නිරපරාදේ ඝාතනය කරන්න සැරසෙද්දී, නිරපරාදේ ඊතල වලින් විදිද්දී, නිරපරාදේ හිංසන කරද්දී ඒ මහා බෝසතාණන් වහන්සේ සංසාර ගමනේ අනේකාකාරයේ නිවසුව වෛරයෙන් වෛරේ පැටලි පැටලි දෙවදතුන් අද වෙනකොට අවීච මහා නිරා ගිනිදැල් මැද පැසෙන තත්වයට වැටෙනකම්ම අසරණ වුණා. හැබැයි ඔහුට රජකුමාරයෙක් හැටියට හිටපු කාලේ, පැවිදි වෙලා හිටපු කාලෙවත් මේ බිහිසුණු විපාකේ තේරුනේ නෑනේ. ඒක තමයි මෝහය කියලා කියන්නේ. සංසාර ගමන බොහෝම නපුරුයි. සංසාර ගමන හරි බිහිසුණුයි. සංසාර ගමනේ වරදින තැන් බොහෝමයි. සංසාර ගමනේ මුලා වෙන තැන්, පාපැකිලෙන තැන් බොහෝමයි. කලාතුරකින් කෙනෙක් තමයි ඔය මුලාවෙන් පිරිච්ච සංසාර ගමනේ
පා පැකිලෙන්නේ නැතුව උතුම් උදාාර ගුණධර්ම රැකගෙන පිරිසුදු චරිතය රැකගෙන පැමිණෙන්නේ. සැබවින්ම පින්වතුනි, සංසාර ගමනේ උදාාර ගුණධර්ම පුරුදු කරපු අය පිරිනිවන් පානකම්ම කවදා හෝ ඒ උදාාර ගුණයත් එක්ක ජීවත් වුණා. ඒක වටිනා වැදගත් තැන. අසත්පුරුෂකම් කරපු ඇත්තොත් බොහෝ සෙයින් ඒ අසත්පුරුෂ ගති අරගෙන තමයි සංසාරේ දිගට දිගට ආවේ. කොතනකදී හරි මේ අසත්පුරුෂකම් මතහැරියේ නැත්නම්, දුර්දාන්තකම් මතහැරියේ නැත්නම්, දුස්සීලකම් මතහැරියේ නැත්නම්, ඒව සසරට මහ විනයක්සේ, සසරට මහ පීඩාවක්සේ පිටුපසින් ඇවිල්ලා අපටම වදහිංසා පමුණුවනවා. තාවකාලික ජීවිතයක් අවුරුදු කිහිපයකට වළංගු වෙන පුංචි කාලයක් තුළ අපි ඒ ලාමක දේවල්, හීන ගති, තුච්ච අදහස් වලට තැන දීලා මේ උතුම් මිනිසත් බව අඳුරු කරගන්න හොඳ නෑ. උතුම් උදාර ගුණධර්ම කාන්තාවන් වේවා, පිරිමින් වේවා, ළමා ලපටින් වේවා, වැඩිහිටි මහලු අය වේවා, කාට කාටත් වටින්නේ ගුණයම තමයි. සීලාදී උතුම් ගුණයමයි කොයි කාලෙත් හිත සැනසුවේ, කොයි කාලෙත් ලය සැනසුනේ සීලාදී උතුම් ගුණයෙන්මයි, දානාදී උතුම් පිළිවෙතෙන්මයි, සත්පුරුෂ කමින්මයි. කවුරුවර කෙනෙක් මේ ලෝකේ අස්වැසිලි ලැබුවා නම් ලැබුවේම මේ ජීවිතේ වේවා, පරලොව ජීවිතේ වේවා, ඉතිහාස සසර ගමනේ වේවා, කොයි තැනක වුණත් හිත සැනසුනා නම්, ගත සැනසුනා නම්, සැනසිල්ලේ කල් ගෙවුවා නම්, සත්‍ය වශයෙන්ම ගුණ ධර්ම දියුණු කරලයි ඒ උතුම් සැනසිලිසුව අත් වෙන්නේ. අපි හැම දෙනාගේම ජීවිතේ එකම පැතුමක් තියෙනවා, කාගේ කාගේත් යහපත් වූ සැනසිලිදායක හෙට දවසක්, සැනසිලිදායක අනාගතයක්, සුගතියක්, කෙළවර ශාන්තමා නිවන් සොයක්. මේ බලාපොරොත්තු මැද තමයි මේ බණ අහන්නේ, මේ ධර්ම දේශනා කරන්නේ, මේ සත්ක්‍රියාවන් සියල්ල සිද්ධ වෙන්නේ, අපි මේ සම්බුද්ධ ශාසනේ පිළිවෙත් සම්පාදනය කරන්නේ. මේ ප්‍රාර්ථනාව සමෘද්ධමත් කරගන්නට වැදගත් වෙනවා ප්‍රතිපදාව. ප්‍රතිපදාව කියන්නේ සීල සමාධි ප්‍රඥා ගුණ මුහුකුරවාලන ප්‍රතිපදාව. ඉතින් මේ ප්‍රතිපදාවේ ගමන් කරන කිසිම කෙනෙකුට කිසිම දාක අලාභයක් සිද්ධ වෙන්නේ නැහැ. සත්පුරුෂකම් ඒකාන්තයෙන් වටිනවා. ඒ වගේම මේ ලෝකේ ඔවුනොවුන් අතර ඇති වෙනවා මහා පුදුමාකාර ගෂ්ඨණයක්. ඔවුනොවුන් නපුරු වෙලා, ද්වේෂයෙන් දූෂිත වෙලා, මහා ගැටීම් මැද ජීවත් වෙලා ජීවිතය අවසන් කරනවා. ඇතමුන් අතර බලවත් බැඳීම් ඇති වෙනවා. ඒවත් අවසානයේ නොෆිතූ නොපැතූ තැනකට සේන්දු වෙලා අවසානයේ හැටියට ගත්තොතින් කාගේ කාගෙත් හිත් දෙදරා යන වේදනාවට, ආවේගයට පත්වෙන නිට්ටාවක් අවසානයක් සහිතව තමයි බොහෝ ප්‍රශ්න මේ ලෝකේ කෙලවර වෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මේ ලෝකේ මිනිස්සු දන්නේ නැහැ මේ සිතේ ස්වභාවය, කර්මයේ ස්වභාවය, කර්ම විපාකයේ ස්වභාවය බොහෝ දෙනා දන්නේ නැහැ. හේතුඵල ධමයක් ඇතිවව බොහෝ දෙනා දන්නේ නැහැ. මේ ලෝකය පිහිටා පවතින්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන පදනම මතයි කියන කාරණේ ලෝකෙ බොහෝ දෙනා දන්නේ නැහැ. එනිසා අනිත්‍ය දේවල් ගැන නිත්‍ය සංඥාවෙන්, දුක් දේවල් ගැන සුඛ සංඥාවෙන්, අනාත්ම දේ ගැන ආත්මීය සංඥාවෙන් බලන තාක් මේ ප්‍රශ්නේ ඔඩුදුවනවා. මහා පුදුම වෙහෙසක් අවසානයේ පුද්ගල මනසකට ඇති වෙනවා. ඉතින් එනිසා මේ ලෝකයේ ස්වභාවය අවබෝධ කරගෙන චිත්ත පීඩා, දුක් පීඩා ලබන පළවෙනි කෙනාත්මම නෙමෙයි, අවසන් කෙනාත්මම නෙමෙයි, යම් තාක් සත්ව මේ ලෝකේ උපන්නා නම් ඒ හැම දෙනාටම පොදු ප්‍රශ්නයක් තමයි කායික පීඩා, මානසික පීඩා, අනපේක්ෂිත සිදුවීම් වලට මුහුණ දෙන්න ලැබීම්, ව්‍යසනයන්ට මුහුණ දෙන්න ලැබීම්. මේ සමස්තය උපන් සියලු දෙනාට පොදු ධර්මතා. රජෙක් වුණත් එහෙම තමයි, දුගියෙක්, මගියෙක්, යාචකයෙක් වුණත් එහෙම තමයි. කවදා හෝ දවසක අත්ථකම්ම විවට්ටේන සෝ විලුප්තෝ විලුප්පතීති කියන මෙන්න මේ තථාගත දේශනාවට අනුකූලවයි සත්වයන්ට මේ සංසාර ගමනේ ගමන් කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් එනිසා ලාභ වෙනවා, පාඩු වෙනවා, නින්දා ලැබෙනවා, ප්‍රශංසා ලැබෙනවා. ඒ වගේම අප කෙරෙහි අපි ප්‍රිය කරන, අපි ඇලුම් කරන පුද්ගලයෝ කාලයක් ළඟ නතර වෙනවා, කාලයක් දුරස්ථ වෙලා ඈත් වෙලා යනවා. ඒ ස්වභාවය කාටත් පොදු ධර්මතාවයක් මේ ලෝකේ. අෂ්ටලෝක ධර්මයෙන් ලෝකේ කැරකෙනවා, ලෝකේ අෂ්ටලෝක ධර්මයට අනුව ප්‍රවර්තනය වෙනවා. මෙවන් ලෝකයක ජීවත් වන පුද්ගලයෙකුට සදාකාලික සැපයකුත්, සදාකාලික දුකකුත් ලැබෙන්නේ නැහැ. හැබැයි සංසාර ගමන දෙස බලද්දී අති බහුතරයක් පුද්ගලයන්ට ලැබෙන්නේ දුක් වේදනා, පීඩා. අති බහුතරයක් ලැබෙන්නේ කායික, මානසික දුක් දොම්නස්.
ඉතාම ස්වල්ප වශයෙන් සැප වේදනාවක් ලැබෙනවා. ඒ ස්වල්ප සැප වේදනාවට මුහා වෙලා මහා මෙරක් වගේ මහා විශාල දුකක් සංසාර ගමනේ සත්වයන්ට අනේකවර අනේකාකාරයෙන් විඳින්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මෙවන් සංසාර ගමනක අපව රැක ගන්න පුළුවන් වෙන්නේ අප විසින් සම්පාදනය කරන උදාර කුසලයටයි, උදාර ප්‍රතිපදාවටයි. එදත් එහෙමයි, අදත් එහෙමයි. මේ සංසාර ගමනේදී අපි කාගේ හරි විශ්වාසයක් කඩකළොත්, ඒ වගේම කේලාමාදී දේ කියලා ඕනෝන් අතර තියෙන සමගි සබඳතා කඩලා බිඳලා ඉහිරවල දැම්මොත්, ඒව පෙරලා විපාක පිණිසපත් වෙනකොට එක වාරයක් නෙමෙයි. අපි ඇතැම් විට පුද්ගලයන් දෙදෙනෙක් අසමගි කරන්නේ එක වාරයයි. හැබැයි සංසාර ගමනේ සිය දහස් කෝටි ප්‍රකෝටි වාරවල අපට ભેද භින්නකම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි ළඟින්ම ඉන්න, අපි කැමති අය අපෙන් දුරස්ත වෙලා ගිහිල්ලා, විශ්වාසයන් පළුදු වෙලා, සමගිය නැති වෙලා, සමාදානිය නැති වෙලා පුද්ගලයන් අසරණ භාවයට පත් වෙනවා මේ සංසාර ගමන තුළ. භාග්‍යවතුන් වහන්සේ වදාළේ කාරණය තව කෙනෙකුට කුමන හෝ ආකාරයකින් දෙනු ලබන පීඩාව, හිංසාව තමා කරා පැමිණීම ඒකාන්ත කාරණයක් මේ සංසාර ගමනේදී. ඒ වගේම තමයි තව කෙනෙකුට කරනු ලබන උපකාරය, තව කෙනෙකු කෙරෙහි දක්වන ස්නේහය, ආදරය, මෛත්‍රිය, එයත් සංසාර ගමනේදී ජාති ජාතීන්නි ඔවුනොවුන්ට පිහිටක් වෙමින් උපකාරයක් වෙමින් පැමිණෙනවා. ඒකත් ඉතාම වැදගත් කාරණයක්. නුගුණේ වගේම ගුණයෙන්, සත්පුරුෂකමින්, සිල්වන්තකමින්, ස්නේහයෙන්, සෙනෙහසින් ඔවුනොවුන්ට පිහිට වෙච්ච අය සංසාර ගමනේදී නිවන් දකින කම්ම බොහොම මිත්‍රත්වයෙන් ඔවුනොවුන්ට උපකාර කරගනිමින් ගමන් කරනවා. එහිදී හොඳම උදාහරණය තමයි අප මහා බෝසතාණන් වහන්සේ. ඒ වගේම සොඳුරු යශෝධරාව සංසාර ගමනේදී ඉමක් නැති, කොනක් නැති දුර ඈතක ඉඳන් ඔවුනොවුන් අතර ඇතිවෙච්ච ඒ අව්‍යාජ ආදරය, සෙනෙහස, මෛත්‍රිය, හිතයිෂී භාවය, ඔවුනොවුන්ට පිහිටවන ගතිය ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යට පත්වන ජාති දක්වාම නොසිඳී පැවතුණා, නොබෙදී පැවතුණා. දුර ගමනක් එකම සිතකින් පැමිණෙන්න පුළුවන් වුණේ අන්නේ උදාන ගුණයේ පිහිටපු නිසා. විශ්වාසය ආරක්ෂා කළා, සත්‍ය කතා කළා, ඔවුනොවුන්ට පිහිට වුණා, කිසිදාක බොරු කිව්වේ නැහැ, වැරදිච්ච තැන් දැක්කා, දැකලා හදාගත්තා. අන්නේ විදිහට සත්පුරුෂයන්සේ එකතු වුණාම, සත්පුරුෂයන්සේ ඔවුනොවුන්ට පිහිට වුණාම ඒ ගමන කවදාවත් ඛේදාන්තයක්, ශෝකාන්තයක් වන්නේ නැහැ. අපි කාටත් සංසාර ගමනේ ඔවුනොවුන්ගේ පිහිට අවශ්‍ය වෙනවා. තනියම මේ ජන සමාජයෙන් ජීවත් වෙන්න බෑ. හැබැයි පිහිට වුමනයි කියලා අපි හැම වෙලාවකම තව කෙනෙකුගේ සහයෝගය මතම යපෙන්න ගත්තොත්, අනිකාගෙන් ලැබෙන උදව් උපකාර මතම නම් යපෙන්නේ, ඕනම වෙලාවක මේ හිතට ඕනම පීඩාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ලෝක යාත්‍රාවේ යථා ස්වභාවය අවබෝධ කරගෙන අන් අයගෙන් ලැබෙන පිහිට උපකාරයේ කෙසේ වෙතත් අපේ පිහිට උපකාරය අන්‍යයන්ට ලබා දීමට පුළුවන් නම් අන්නේ කාරණය සත්පුරුෂ ධර්මයක්. අන්‍යයන්ගෙන් ප්‍රත්‍යෝපකාර බලාපොරොත්තු නොවි ඔවුනොවුන්ට පිහිටවීම සත්පුරුෂ ධර්මයක්. අපට මේ ජීවිතේ වැදගත් වන්නේ අන් අයගේ සත්පුරුෂකම් නෙමෙයි, අපේ සත්පුරුෂකමයි. අන්‍යයන්ගේ සත්පුරුෂකම් බොහොම වටිනවා ජන සමාජයට. නමුත් අපේ සත්පුරුෂකම තමයි අපව සිල්වත් කරන්නේ, ගුණවත් කරන්නේ, ධර්මයේ පිහිටුවන්නේ, කළගුණ හඳුනන කෙනෙක් බවට පත් කරන්නේ. අපේ මුළු සැනසිලි ගමනම රඳා පවතින්නේ අප කෙතෙක් දුරට සත්පුරුෂ ධර්මවල පිහිටා තිබේද යන කාරණිය මත. හැබැයි මේ ලෝකේ සත්පුරුෂ ධර්ම දියුණු කිරීම හිතන තරම් පහසු නැහැ. සුකරාණි අසාධූනි අත්තනුවහිතානිච්ච යං වේ හිතංච සාධුංච තං වේ පරම දුක්කරං. සත්පුරුෂ ධර්මවල පිහිටා කල් ගෙවීම එතරම් පහසු නැහැ. නමුත් සත්පුරුෂ ධර්මවල පිහිටීමෙන් තොරව කිසිදාක විමුක්තියක් ලැබෙන්නේ නැහැ. එනිසා සත්පුරුෂ ධර්මවල ඔබ පිහිටන්න ඕන, අන්‍යයන් කෙරෙහි සත්පුරුෂ වෙන්න ඕන. කිසිම තැනක වංචනිකත්වය, බොරුව, කේලම තියාගන්න හොඳ නැහැ. ජීවිතේ පිරිහි පිරිහි ගිහිල්ලා අගාධයටම පත් වෙනවා. කවුරු අතරත් අව්‍යාජ භාවය ඉතාම වැදගත් වෙනවා. ජන සමාජයක අව්‍යාජ භාවය නැතිවීම නිසා පුදුම විදියට මේ සත්වයන් ඔවුනොවුන් අසරණ භාවයට පත් වෙනවා. සත්පුරුෂයෙක් වුණහම ඒ අව්‍යාජ භාවයේ ලෝකයට දායාද කළොත් තමන්ට සංසාර ගමනේ අව්‍යාජ වූ පුද්ගලයෝ මුණ ගැහෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ
අන්‍යයන්ට දුක් විපත් කරදර බාධක පමුණුවනවා නම් හිංසා කරනවා නම් බැනවදිනවා නම් එබඳු වූ පුද්ගලයන් තමන්ට සංසාරේ මුණ ගැහෙනවා කියලා. ඒ වගේම දේශනා කළේ අපි සත්පුරුෂ වුණාම සත්පුරුෂය අපට මුණ ගැහෙනවා. එනිසා ಜಾති ಜಾතියින් මේ සත්පුරුෂ භාවයේ රඳවා ගත්තොතින් අඬ අඬ හරි කමක් නැහැ. සත්පුරුෂකම් දිනු කරනකොට ඉවසන්න වෙනවා, හඬන්න වෙනවා, වැළපෙන්න වෙනවා. එහෙම තමයි ස්වභාවය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා බෝසත් උතුමන් වහන්සේ නමක් ලෙස රජමැදුර අතහැර දාලා ගියා. යශෝධරාවට සිද්ධ වුණා තනි වෙන්න. කවුරු හිටියත් සුදෝන් මහරජතුමා හිටියත් ප්‍රජාපති හිටියත් රාහුල භද්‍රයන් හිටියත් මහා බෝසතාණන් වහන්සේ නැති අඩුව පිරිමහන්න කිසිසේත්ම බෑ. නමුත් ඒ දුකට රාහුල මාතාව මුහුණ දුන්නේ හරි ආශ්චර්යමත් විදියට. එදා භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තු පුරණුවට වැඩම කරපු ගමනේදී සුදවුන් මහ රජතුමා ප්‍රකාශ කරනවා බන්තේ මම සුනිසා තුම් හේහි කාසාවානි නිමත්තානීති සුත්වා කාසාවානේව නිවාසේසි ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මගේ මේ ලේලිය භාග්‍යවතුන් වහන්සේ මේ ගිහි ගෙදර අතහැර දාලා ගිහිල්ලා කසාවත් පොරවා ගත්තා කියන ආරංචියට මගේ ලේලිය එදා ඉඳන්ම කසාවතක් දැරුවේ මේ කසීසලු ඔක්කොම අයින් කරා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මල් සුවඳ විලවුන් ඉවත් කළා කියන ආරංචියට මාලාදීනි පරිච්ඡත්තානි මේ අවුරුදු 6ක් පුරාවට එකම මලක් ඔලුවේ ගැහුවේ නැහැ සුවඳ ටිකක් ශරීරයේ තබරා ගත්තේ නැහැ භාග්‍යවතුන් වහන්සේ මහා පොළවේ වැතිරිලා සැතපෙනවා කියන ආරංචියට ලැබුණා භූමියන් සයති භූමි සයනාව ජාතා ස්වාමීනි මේ යශෝධරාව එදා ඉඳන්ම සැතපුනේ මහා පොළවේ යන්න බලන්න සත්පුරුෂකම ස්වාමි භක්තිය අව්‍යාජත්වය නැති තැන තමන්ගේ ස්වාමියා නැති තැන මොනතරම් අව්‍යාජ භාවයකින් ඇය පිළිපැද්දද ලෝකෙ හිටපු ලස්සනම ස්වරූපීම උත්තමම කුමාරිය ලෝකෙ හිටපු පින්වන්තම කුමාරිය රජවරු කී දෙනෙක් ප්‍රාර්ථනා කළාද යශෝදරාව තුම්හාකම් පබ්බජිත කාලේ විධවා හුත්වා අඤ්ඤේහි රාජුහි පේසිතම් පන්නාකාරන්න ගන්නි සුදවුන් මහරජතුමා ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පැවිදි වෙච්ච වෙලාවෙ ඉඳන් මේ යශෝධරාව තනි වුණා භාග්‍යවතුන් වහන්සේ පැවිදි වෙන්න ගියා කියන ආරංචියට විවිධ රාජ කුලවලින් රජ කුමාරවරු විවිධාකාර හසුන්පත් එව්වා නමුත් එකකටවත් නෑ යශෝධරා සමන් දුන්නේ ඒවං තුම් හේසු අසංහීර චිත්තායේසා ස්වාමීනි මේ යශෝධරාව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොසෙල් වෙන සිතකින් ඒකාත්මීය භාවයෙන් බැඳී සිටියා කියලා කියන්නේ කවුද සුද්ධෝදන මහරජතුමා සත්පුරුෂකම හැබැයි යශෝධරාව හොඳින්ම තේරුම් ගත්තා මා කුමරු මා හැරදා ගියේ වෙන යම් කාන්තාවක් හොයාගෙන නෙමෙයි කියන කාරණේ ඒ වගේම මහා බෝසතාණන් වහන්සේ එතනදි විශ්වාසෙ උපරිමයෙන් ආරක්ෂා කළා ඒ විශ්වාසෙ සත්පුරුෂකමේ පදනමයි එනිසා ඒ විශ්වාසයේ මිත්‍රත්වයේ සත්පුරුෂ භාවයේ පදනමයි. එනිසා විශ්වසනීය භාවය පරම ඥාතියක කොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔවුනොවුන් අතරේ විශ්වාසයේ භින්න වෙලා ගිය දාට ඇතිවන ඉරිතැලීම සමහරට නිවන් දකින්නකම් ආය සකස් කරන්න බැරි වෙන්න පුළුවන්. එනිසා තාවකාලිකව අපි මුණ ගැහිලා ගිහිගෙවල ඉන්න පුද්ගලයෝ හැටියට ඔවුනොවුන් මුණ ගැහිලා තාවකාලිකව විශ්වාසය නැති කරගෙන ලාමක හැඟීම් ඔස්සේ ඔහේ දුවලා ගිහිල්ලා මහ විනාශයකට පත්වෙනවට වඩා ජීවිතයක් සුමගට හරවාගෙන සත්පුරුෂ කල්යාණ ධර්මවල පිහිටලා අව්‍යාජ භාවයේ පිහිටන්න පුළුවන් නම් ලැබෙන රැකවරණයේ ඉමහත් එනිසා මෙව විශේෂයෙන් මේ ජන සමාජයේ කාට කාටත් වැදගත් වෙනවා යශෝධරාව නැමැති උත්තමාවියට මේ ගුණය මේ මහා බෝසතාණන් වහන්සේ කෙරෙහි අසංහීර චිත්තය ඇති භාවය ඇති වුණේ දුර ඈතක ඉඳන් සංසාරයේ පුරුදු කලේ විශ්වාසේ මහ බෝසතාණන් වහන්සේගේ පැත්තෙනුත් එහෙමයි යශෝධරාවගේ පැත්තෙනුත් එහෙමයි සංසාර ගමනේදී පුද්ගලයෝ සියලු දෙනාම පාහේ අසරණ වන තැනක් නේ ඔය විෂයයි සම්බන්ධය කාන්තා පිරිමින් අතර ඇතිවන ඔය ගනුදෙනුව ඔය ප්‍රේමය ආදරය නමින් හඳුන්වන සබඳතාව පුද්ගලයන් දවන තවන අගාධයට හෙළන ලේ ධාතුව උණු කරලා උණුලේ වමන කරවන මට්ටමට පුද්ගලයෙකුගේ මනස හිංසාවට පත් වෙන ධර්මයක් වෙනවා. එක පැත්තකින් අනෙක් පැත්තෙන් ලෞතරා බුදු ගමනක හරි අඩක භාරයක් උසුලන තත්වයටත් ඒ සබඳතාවේ උපකාර වෙනවා. යශෝධරාව මහා බෝසතාණන් වහන්සේට අනේකාකාරයෙන් සංසාර ගමනේ
විශ්වාසය රකිමින් පිහිට වුණා. සංසාර ගමනේ යනකොට හැම ජීවිතයකම භ්‍රමචර්යාව රකින්න ලැබෙන්නේ නැහැ. හැම ජීවිතයකම ගිහි ගෙදර ඉන්න ලැබෙන්නේත් නැහැ. හැම ජීවිතයකම මිනිසු වෙන්නේත් නැහැ. හැම ජීවිතයකම දෙවියෝ භ්‍රමයෝ වෙන්නේත්, හැම ජීවිතයකම කල්යාණ මිත්‍රයාගේ ඇසුර ලැබෙන්නේත් නැහැ. හැබැයි යම් තැනක පටන් ස්ථීර සාර ලෙස සද්ධර්මයක් මුණ ගැහිච්ච වෙලාවේ අදිෂ්ඨාන බල පිහිටුවලා නිමන් දකිනකම් මායන ගමන මෙන්න මේ විදිහට යනවා කියන මේ ස්ථීර සාර අදිෂ්ඨානය පිහිටුවලා ඒ උදෙසා කුසල් දාම් සම්පාදනය කරලා සූදානමක් වුණොත් බොහෝ සෙයින් අනතුරු අඩු කරගෙන ඒ සසර ගමන නිරුපද්‍රිතම යන්න පුළුවන්. ඉතින් සුද්ධෝදන මහරජතුමා යශෝධරාව ගැන මෙහෙම කීවහම බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද? අනච්චරියං මහරජ, මහරජතුමනි, මේ යශෝධරාගේ මේ ජීවිතයේ ඔය ගුණය අසිරිමත් දෙයක් නෙමෙයි. යං ඒසා ඉදානේ මම පච්චිමේ අත්ත භාවේමයි සසිනේහා අසංහිර චිත්තා අනඤ්ඤනීයා භවෙය්‍ය. මේ අවසන් ආත්ම භාවයේ යශෝධරාව මේසා අසිරිමත් ආකාරයෙන් විශ්වාසය රැක්කා, මා කෙරෙහි ප්‍රමාණ ආදරයකින් සෙනෙහසකින් පිළිපැද්දා කියන එක පුදුමයක් නෙමෙයි. ඒසා තිරච්ඡාන යෝනියන් නිබ්බත්තාපිමයි අසංහිර චිත්තා අනඤ්ඤනීයා හෝසේ. මේ යශෝධරාව පෙර ත්‍රිසංගත ආත්ම භාවයක ඉපදිලා ඉන්න කාලේ මගෙන් වෙන්ව ඇය වාසය කළේ නැහැ, මා කෙරෙහි දිවි දුන්නා, මට ජීවිතය දීපු උත්තමාවියක්. එලෙසින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. අන්නේ වෙලාව රජතුමා විමසනවා භාග්‍යවතුන් වහන්සේ, මේ යශෝධරාවගේ මේ ජීවිතයේ තිබ්බ පතිවත, මේ ජීවිතයේ තිබ්බ ස්වාමි භක්තිය, මේ ජීවිතයේ තිබ්බ සැබෑ අව්‍යාජ ආදරය මම ඇස් දෙකෙන් දැක්ක මේ සයවසක් පුරාවට. ඒ ඉතිහාසයේ යශෝධරාව භාග්‍යවතුන් වහන්සේ කෙරේ නොසෙල්වෙන සිතකින් පිළිපැදපු ඉතිහාස කතාවක් කියා දෙන්න. අන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මහරජතුමනි, අතීත කාලේ මේ දඹදිව තලයේ බ්‍රහ්මදත්ත රාජ පරම්පරාවේ රජවරයෙක් රාජ්‍ය කරන කාලේ මහා සත්වයන් වහන්සේ, මහා බෝසතාණන් වහන්සේ හිමාල ප්‍රදේශයක කින්නර යෝනියක ඉපදුනා සඳ කිඳුරෙකු ලෙස. අන්නේ කාලේ මේ යශෝධරාව ඒ සඳ කිඳුරාගේ භාර්යාව වෙලා ඉපදුනා. චන්දා නාමස්ස භරියා, නම තමයි චන්දා. ඉතින් මේ දෙන්නම චන්ද කියන පර්වතයේ තමයි, ඒ පර්වතයේ රිදී පර්වතයක්, මේ රිදී පර්වතයේ වාසය කරන්නේ. අන්නේ කාලේ ওই බරණස් රජතුමා අමාත්‍යවරුන්ට රට බාර දීලා මාස ගානකට වනවදිනවා. වනවැදිලා වනසිරි විඳෙමින් සතුන් දඩයම් කරමින් මස් පුළුස්සා අනුභව කරමින් එහෙම විනෝදකාමී ජීවිතයක් ගත කරනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ රජතුමා කසාවතක් පොරවාගෙන තමයි වනවැදුනේ. පංචායුධ අතේ තබාගෙන හිමාලයට ගමන් කරලා සතුන් ඝාතනය කළා, මස් පුළුස්සා අනුභව කරමින් මෙහෙම හැසිරෙනකොට චන්ද කියන පර්වත ප්‍රදේශයට පැමිණුණා. ඉතින් මේ හිමාල පර්වත ප්‍රාන්තයේ නැත්තං ඒ චන්ද කියන රිදී පර්වතයේ ඉන්න සඳ කිඳුරෝ සහ කින්නරාවියෝ වස්සාන කාලේ, වහින කාලේ, වස්හාර මාසේ ඒ පර්වතයට වෙලා කල් ගෙවනවා. වස්සාන කාලේ අවසන් වුණාට පස්සේ නැත්තම් පායන කාලේ ආවට පස්සේ තම තමන්ගේ ඒ කින්නරාවියන් සමග ඒ ප්‍රදේශවලට ගමන් කරලා වනසිරි විඳිමින් කල් ගෙවනවා. ඉතින් ඒ කාලේ අප මහබෝසත් චන්ද කින්නරතුමා තමාගේ භාර්යාව වන චන්ද කින්නරාවියත් සමග ඒ වස්සාන කාලය අවසන් වුණාට පස්සේ ඒ තැනට ගමන් කරලා බොහොම සතුටින් විනෝද වෙමින් ආදරයෙන් ප්‍රේමයෙන් කල් ගෙවනවා. ඉතින් මෙහෙම කල් ගෙවමින් එක්තරා ගංගාවක ජල ස්නානය කරලා ඉන් අනතුරුව ගොඩ ඇවිල්ලා මල් වස්ත්‍රයක් හැඳ පොරවාගෙන රිදී පාට වැලි තලාවේ මල් ආසනයක් පනවාගෙන මේ දෙන්නම වැතිරිලා ඔවුනොන් ප්‍රේමයෙන් ආදරයෙන් කල් ගෙවමින් එක්කෙනෙක් ගායනා කරනවා, එක්කෙනෙක් මිහිරි නර්තන දක්වනවා, එක්කෙනෙක් වේලු දණ්ඩකම් ගහෙත්වා මිහිරි බටනලාවක් අරගෙන වාදනය කරනවා. ඉතින් මෙහෙම ඔවුනොවුන් අතර බොහොම ආදරයෙන් සෙනෙහසින් කල් ගෙවනකොට අර බරණැස් රජතුමාට ඇහෙනවා මිහිරි හඬින්, මනුස්ස හඬින් තාම මිහිරි ලෙස ගී ගයනවා. තව ටිකක් ලං වෙලා බලනකොට ඉතාම දැකුම් කළු දෙවඟනුන්ගේ පැහැබර ස්වභාවය ඇති මේ චන්ද කින්නරාවිය මෘදු වූ අත්පා නමමින් දිගහරමින් තාලයකට නටමින් ගායනා කරනවා. රජතුමාට දකිනකොටම රාග ක්ලේශයෙන් හිත බැඳිලා ගියා. ඔහුට කල්පනා වුණා මේ චන්ද කින්නරාවිය මගේ රජමැදුරට කැඳවාගෙන ගිහිල්ලා අගබිසව කරලා එයත් සමග ජීවත් වෙන්න ඕන කියලා. මෙහෙම හිතලා ඉතාම තියුණු ඊතලයක් අරගෙන සඳ කිඳුරා චන්ද කින්නරයන්ට විද්දා. විද්දට පස්සේ එහෙම්මම සිහි මූර්ජා වෙලා වේදනාවෙන් බිම වැටුණා. වේදනාවෙන් බිම වැටිලා වේදනාවෙන් කෑ ගසමින් කියනවා,
උපනීයති ධම්මඤ්ඤේ ඡන්දේ ලෝහිත මද්දනේ අජ්ජ ජාහාමි ජීවිතං පානාමේ ඡන්දේ නිරුද්ධති. චන්ද්‍රාවෙනි, දැන් මගේ ජීවිතේ නැති වෙන්නයි යන්නේ. හැම පැත්තෙන්ම ලේ ගලනවා. ඕසීදි මේ දුක්ඛං හදයන්, මේ ඩයිහෙතේ මගේ හදවත දැන් වේදනාවෙන් දැවෙනවා. ඊට වඩා වේදනාවක් මගේ හදවතේ තියෙනවා. මා නැති වූ පසු ඔබ කෙසේනම් මේ වනාරණේ තනියම ජීවත් වෙන්නද කියා බලන්න. හිතේ තිබ්බ අව්‍යාජ ආදරේ කොච්චර වටිනවද? තම චන්දියා සෝ චන්තියා නනං අඤ්ඤෙහි සෝකේයි. මට තියෙන එකම දුක මේ ඊතලයෙන් මගේ ශරීරේ පසාරු කරගෙන ගියපු වේදනාව නෙමෙයි. මා මලපසු ඔබට තනියම මේ වනාරණේ කොච්චර පීඩාවකින් කල් ගෙවන්න වෙයිද? ආන්නේ අසරණකම ගැන හිතනකොට මට මහා දුකක් දැනෙනවා. මෙහෙම කියමින් එහෙම්මම මහබෝසතාණන් වහන්සේ සිහිසුන් වෙලා වැටුණා. ඒ වෙනකම්ම චන්ද කින්නරාවට දැනුනේ නෑ මහබෝසතාණන් වහන්සේගේ ශරීරය සිදුරු කරගෙන ඊතලයක් ගිහිල්ලා තියෙනවා කියලා. වැටුණාට පස්සේ වේගෙන් චන්ද කින්නරාව මහබෝසතාණන් වහන්සේ ඔසවා ගත්තා. ඔසවාගෙන බලනවා. බලනකොට තමයි දැක්කේ ලේ ගලාගෙන යනවා. කින්නරෝ මතෝ භවිෂ්‍යති, මගේ ප්‍රිය සාමියා මට නැති වුණා කියලා මහා හයියෙන් පිලාප දෙමින් හඬන්න පටන් ගත්තා. අන්නේ වෙලාවේ රජතුමා කිඳුරා මැරුණා කියලා හිතලා චන්දාව ළඟට හෙමින් හෙමින් ලං වෙනවා. අන්නේ වෙලාවේ මොකද කළේ? චන්දාවගේ චරිතය රැකගන්න මේ පාපී පුරුෂයා මගේ ශරීරයේ අඩුම තරමින් රෝම කූපයකින්වත් ස්පර්ශ නොකරාවා කියලා බලන්න පතිවතක මහත්වය කොච්චර වටිනවද. ඒ වෙලාවේ ඒ පතිවත රකිමින්, ස්වාමි භක්තිය රකිමින් ටිකක් ඈතට දුවගෙන ගිහිල්ලා පර්වතයේ මුදුනට ගියා. කම්පා වෙමින් වෙවුලමින් පර්වතයේ මුදුනට ගියා. මුදුනට ගිහිල්ලා ඇය මේ පාපී රජතුමාට කියනවා, ඉමම් මහියං හදය සෝකම් පටිමුංචදු රාජපුත්ත තව මාතා, මගේ මේ හදවතේ උණු වෙලා දැවෙන වේදනාව ඔබේ අම්ම කරා පැමිණේවා කිව්වා. මේ එදා චන්ද කින්නරාබිය කියන හැටි, ඉමම් මහියං හදය සෝකම් පටිමුංචදු රාජපුත්ත තව ජායා, මගේ මේ හදවතේ උණු වෙලා දැවෙන වේදනාව ඔබේ භාර්යාව කරා පැමිණේවා. මාච පුත්තා මාච පතින් අද්දකි රාජපුත්ත තව මාතා, ඇයි ප්‍රකාශ කරනවා ඔබට ඔබේ අම්මා දකින්න බැරි වේවා, ඔබේ භාර්යාව දරුවෝ ඔබට දකින්න බැරි වේවා. යෝකින් පුරිසං අවදි අදූසකම්මහි.

මේ වචන ටික කියවෙන්නේ. එහෙම නැත්නම් යශෝධරාව නපුරු කෙනෙක් නෙමෙයි. යශෝධරා වෛරක්කාරියක් නෙමෙයි. යශෝධරා කිසිදාක තව කෙනෙකුට ශාප කළේ නැහැ. යශෝධරා කිසිදාක තව කෙනෙකුගේ දුකක් කැමති වුණේ නැහැ. මෙතන තමන්ගේ ස්වාමියා කෙරෙහි තියෙන ඒ භක්තිය නිසාම, ආදරය නිසාම මේ විලාපේ තිබුවා. මාච පුත්තා මාචපතින් අද්දක්කි රාජපුත්ත තව ජායා, මගේ ස්වාමියාට විදලා මගේ ස්වාමියා නපා දැබූ ඔබ ඔබේ භරියාවට දකින්න නොලැබේවා, ඔබේ පුතා දකින්න නොලැබේවා. මේ විදිහට ඇය බොහෝම වෙහෙසටපත් වෙලා රජතුමාට පරිභාස කළා, නින්දා කළා. අන්නේ වෙලාවේ රජතුමා කියනවා, මාත්වං චන්දේ රෝදි මා සෝපි වන තිමිරමත් අක්කේ මමත්වං හේහිසි භරියා රාජකුලේ පෝජිතා නාරීභි. චන්දාවෙනි හඬන්න එපා, වැළපෙන්න එපා, මට පුළුවන් ඔබ බලාගන්න. මගේ රාජ්‍ය විශාලයි, රජසැපත මහත්, රාජකුලෙහි මගේ අග්‍රභාර්යාව කරනවා මා ඔබ. මෙන්න මෙහෙම යෝජනා කළා. කවුද මේ යෝජනා කරන්නේ? මේ රජතුමා. කවුද මේ රජතුමා? දේවදතුන්. දේවදතුන් තමයි එදා මහබෝසතාණන් වහන්සේට මේ ඊතලයෙන් විදින්නේ. මෙදා දේවදතුන් යශෝධරාවගේ අයියා වෙලා ඉපදුනා. බලන්න සංසාරේ හැටි. එදත් යශෝධරාව තමන්ගේ අයියාගේ පැත්ත නෙමේ ගත්තේ. මහබෝසතාණන් වහන්සේ ළඟයි ඇය සැනසුනේ. මෙදත් එහෙමයි. යශෝධරාවගේ තාත්තා, යශෝධරාවගේ අයියා දෙන්නම අද වෙනකොට අවීචියේ පැසෙනවා. හැබැයි යශෝධරාව සත්පුරුෂයා මනාව තෝරගත්ත. යශෝධරාවට හැකියාව සංසාර ගමනේ ලැබුණා. අන්නේ වෙලාවේ මේ චන්ද කින්නරාවිය සැබවින්ම සිංහනාදයක් කරනවා. ත්වංකින් මං වදේසි, ඔබ මට මොකක්ද කියන්නේ? අපි නූනාහං මරිස්සං නාහං රාජපුත්ත තව හෙස්සං යෝකින් පුරිසං අවදි අදූසකම් අයං කාමා. මා කෙරෙහි ඇති රාගයෙන් මගේ ස්වාමියා ඝාතනය කළා. ඔබ මම මැරුණත් ඔබේ සමීපයට පැමිණෙන්නේ නැහැ කිව්වා. මා මැරුණත් මේ වනාරණෙත් ගිරි දුර්ගයක මා ඔබ කෙරෙහි සිතිවිලි මාත්‍රයකින් කැමති වෙන්නේ නැහැ කියලා ඇය ප්‍රකාශ කළා. අන්නේ වෙලාවේ රජතුමා ඇයට නින්දා කරලා යන්න ගියා. කින්නරාබිය එතනින් මහබෝසතාණන් වහන්සේ අතහැරියේ නැහැ. වේගයෙන් පර්වතයෙන් බැහැලා ඇවිල්ලා හඬු කඳුලින් යුක්තව ඔඩොක්කුවේ තියාගත් මහබෝසතාණන් වහන්සේ ඔසවල ඔඩොක්කුවේ තියාගෙන අනේකාකාරයෙන් වැළපෙමින් ඇය ප්‍රකාශ කරනවා. තත් දේවතං අපස්සන්තේ කිම් පුරුෂ කතං අහං කස්සා මින් මතු ඔබ නොදැක මං කොහොමද මේ වනාරණේ ජීවත් වෙන්නේ? වනසිරි විඳින්නේ කොහොමද? ජල ක්‍රීඩා කරන්නේ කොහොමද? ඒ ගස්වල පළබැල අනුභව කරමින් ඒ සොඳුරු ශාන්ත ජීවිතය කෙසේ ගත කරන්නද කියලා අනේකාකාරයෙන් හඬමින් චන්ද කින්නරයන්ගේ පපු මඩලෙ ඇගේ අත තියලා පිරිමදිනවා. පිරිමදිමින් ඉන්නකොට ඇයට දැනෙනවා තාම රස්නේ තියෙනවා, උණුහුම තියෙනවා. චන්දෝ ජීවතියේව, මගේ චන්ද කුමාරයා ජීවත් වෙනවා. දේවු ඥාන කම්මං කත්වා ජීවිත මාස දස්සාමි, දෙවියන්ට කියලා, දෙවියන්ට කියලා, දෙවියන්ට බල කරලා මගේ ස්වාමියාගේ ජීවිතය මම ලබන්ට ඕන කියලා. අන්නේ වෙලාවේ තමයි චන්ද කින්නරාවිය තිරිසංගත ජීවිතයක ඉන්න ගමන් ස්වාමි භක්තියෙන් තමන්ගේ ජීවිතයේ තිබුණු පිවිතුරු භාවයේ සත්‍යක්‍රියා කරන්නේ. ජීවිතයේ පිවිතුරු භාවයේ තරම් වැදගත්. පිවිතුරු භාවයක් නැති ජීවිතයක කිසි දෙයක් කරන්න බෑ. ලෝකෙ බොහෝ දෙනා ඇයි අපට දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ නැත්තේ, අපට දෙවි කෙනෙක්වත් බලන්නේ නැහැනේ කියලා මැසිවිලි නගනවා. දෙවියෙක්වත් පිහිට වෙන්න සුදුසු තත්වයක ඔබ ඉන්නවද කියලා ඉස්සෙල්ලාම විමසා බලන්න. දෙවි කෙනෙක් පිහිට වෙන්න නම් බලනවා දෙවියන්ගේ හිත උණු වෙන ගුණයක්. මිනිස් මනසක හැදුනහම තමයි දෙවියෝ පිහිට වෙන්නේ. දෙවියන්ගේ හිත උණු වෙන්නේ නැහැ මේ පුංචි ගුණවලට. දෙවියන්ගේ හිතක් උණු වෙන්නේ සාමාන්‍යයෙන් මිනිස් මනස ඉක්මවාගේ උදාර ගුණ තියෙනවා නම් අන්නේ කෙනා කෙනේ දෙවියන්ගේ හිත පවා උණු වෙනවා. ඒ තත්වයට පැමිණෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, පුංචි ගුණේදිත් දෙවියන්ගේ හිත උණු වෙනවා. හැබැයි ජීවිතේ අමාරුම වෙලාවක පුහුණු කරන, තනිවෙච්ච වෙලාවක පුහුණු කරන අවංක අව්‍යාජ ගුණයටයි දෙවියෝ පවා කැමති. දැන් මේ වෙලාවේ ඕන නම් ඉඩක් තිබුණ චන්ද කින්නරාවියට බරණැස් නගරයට ගිහිල්ලා අගබිසෝ වෙන්න. නමුත් ඇය ප්‍රතික්ෂේප කළා. ඒ වගේම ඒ වනාන්තරයේ සඳකිඳුරා නැතුව තනියම මියදීම හොඳයි කියලා ඇය කල්පනා කළා. අන්නේ වෙලාවේ කින්නුකෝ ලෝකපාලා නාම නත්ති උදාහු විප්පවුත්තා අදු මතා තේ මේ පියසාමිකන්න රක්කන්ති. මේ ලෝකේ ලෝකපාලක දෙවියෝ නැද්ද? එහෙම නැත්තම් යන්න ගිහිල්ලාද? එහෙම නැත්තම් ලෝකපාලක දෙවියෝ මැරිලාද? මගේ මේ ස්වාමියා ඇයි රකින් නැත්තේ කියලා අනේකාකාරයෙන් විලාප තබමින් අත් දෙක පපුවේ ගසමින් මහබෝසතාණන් වහන්සේ සිප්ප වැළඳ ගනිමින් ඇය දෙවියන්ට ඇහෙනසේ ශෝකයෙන් විලාප තබමින් ප්‍රකාශ කළා.
අන්නේ වෙලාවේ පාරමී බලයකුත්

තියෙන මේ උත්තමාවියගේ ගර්ජනාවෙන් සක්දෙව් රජතුමාගේ පාණ්ඩු කම්බල සෛලාසනේ උණු වුණා. ඒ මොහොතේදීම සක්දෙව් රජතුමා බ්‍රාහ්මණයෙකුගේ වේශයෙන් පැමිණිලා කෙණ්ඩියක් අරගෙන මහා බෝසතාණන් වහන්සේට පැන්නිස්සා. තාව දේව විසං අන්තර 10යි. ඒ මොහොතේ ශරීරේ පැතිරිලා තිබ විස නැති වුණා. වනෝ රූහි තුවාලේ සනීප වුණා. ඉමස්මින් තහානේ විද්ධෝති පින පඤ්ඤායි. මෙතනින් විද්ද කියලා ඒ තුවාලයක්වත් හඳුනගන්න බැරි වුණා. මහා සත්ත්වෝ සුඛිතෝ උත්හාසි. මහා සත්වයන් වහන්සේ සුවසේ නැගිට්ටා. අන්නේ වෙලාවේ චන්දා දේවිය තමන්ගේ ප්‍රිය ස්වාමියා නිරෝගීව ඉන්නවා දැකලා සක්දෙව් රජතුමාගේ පාමුල වන්දනා කරමින් කියනවා, වන්දේතේ අයිර බ්‍රහ්මේ යෝ මේ ඉච්ඡිතම් පතින් වරා කියා අමතේනා බිසින්චි සමාගතාස්මි පියතමේන. උතුම් බ්‍රහ්මණතුමනි, ඔබේ පාමුල මගේ නමස්කාරය වේවා. අසරණ වූ මට මගේ ස්වාමියා ඔබ ලබා දුන්නා කියලා ඇය අනේකාකාරයෙන් ස්තුති කළා. අන්නේ වෙලාවේ දැන් මේ සක්දෙව් රජතුමා මේ දෙන්නටම අවවාද කරනවා. ඉතෝ පට්ඨාය ඡන්ද පබ්බතතෝ ඕරුහිය මනුස්ස පතං මා ගමිත්ත ඉදේව වසත. මින් පස්සේ මේ ඡන්ද පර්වතයෙන් බැහැලා යන්නට එපා, මිනිස් පතහෙට ගියපු නිසායි නුඹලට ඔය අනතර වුණේ කියලා අවවාද කළා. අවවාද කරලා එතුමා එදා දිව්‍ය ලෝකෙට යන්න ගියා. එදා සඳ කිඳුරිය කින්නෝ සාමිමිනා පරිපන්තට්ඨානේන ඒහි ඡන්ද පබ්බත මේව ගත්තාම ස්වාමීනි මේ පලිබෝධ දුක් ඇතිවෙච්ච තැන අපි අතහරිමු, අපි යමු ඡන්දගිරි පර්වතයට කියලා සඳ කිඳුරාවත් රැගෙන මේ ඡන්ද කින්නරාවිය ඡන්ද පර්වතයට ගමන් කළ බොහෝ කාලයක් සුවසේ ජීවත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මිහිරි ඉතිහාසයේ දා සුදෝන් මහ රජතුමා ඉදිරියේ යශෝධරා ඉදිරියේ දේශනා කළා. නයිදානේව පුබ්බේ පේසාමයි අසංහීර චිත්තා අනඤ්ඤනෙය්‍යා ඒව. අද විතරක් නෙවෙයි මහරජුනි, මේ උත්තමාවිය පෙරත්මා කෙරෙහි අප්‍රමාණ සෙනෙහසකින් ආදරයකින් පිළිපැද්දා. ඒ ආදරය ඒ සෙනෙහස ඇගේ හදවතේ අව්‍යාජ ලෙස පිහිටා පැවිදිච්ච නිසායි මේ උත්තම ජීවිතේ පවා මේ යශෝධරාවට මේ උදාර ප්‍රතිපදාව මෙලෙසින් පුරන්න පුළුවන්කම ලැබුණේ. එනිසා සංසාර ගමනේදී අව්‍යාජ සෙනෙහසක්, අව්‍යාජ ආදරයක්, අව්‍යාජ මෛත්‍රියක් ලොවට දායාද කළොත් ඔබටත් ඒ දේ ලැබෙනවා. ඔබ ක්‍රෝධ කළොත් වංචාවක්, තව කෙනෙක්ව හිංසනයට අපහසුතාවයට පත් කළොත් වංචා කළොත් හැවටුවොත් ඔබ කරාත් ඒ දේ පැමිණෙනවා. මෙහිදී ඔබ හිතිය යුතුම කාරණය තමයි, කවුරු ඔබව රැවටුවත්, කවුරු ඔබට වංචා කළත්, කවුරු ඔබට පිටුපෑවත්, කවුරු ඔබව මුලා කරත්, ඔබ ඔවුන්ව රවටන්න මුලා කරන්න යන්න එපා. මොකද ඔවුන් ඔබව රවටලා හරි මුලා කරලා හරි ඒ විපාකය ලබන්නේ ඔවුන්මයි. හැබැයි ඔබ මට වංචා කළා, මාව රැවැට්ටුවා කියලා ඔබ පෙරලා වංචා කරන්න රවට්ටන්න ගියොත් ඔබ කරා නැවත නැවත ඔබව රවටන අය පැමිණෙනවා, ඔබව අසරණ කරන අය ඔබ වෙත පැමිණෙනවා. එනිසා මේ සංසාර ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මෝපදේශයෙන්ම පමණයි. එනිසා තමන්ගේ පැත්තෙන් කිසි අසාධාරණයක් වෙන්න තියන්න එපා. තමන්ගේ පැත්තෙන් විශ්වාසය පළුදු වෙන්න තියන්න එපා. තමන්ගේ පැත්තෙන් බොරු කියන්න, හිංසා කරන්න, පීඩා කරන්න, අවමන් කරන්න යන්නට එපා. පෙරලා ඔබ කරා කවදා හෝ දවසක පැමිණෙනවා. ඔබ යම් විදියකින් අමාරුවෙන් හරි සත්පුරුෂකම් රැකගෙන හිටියෝ, අමාරුවෙන් හරි හැඟීම් පාලනය කරගෙන උදාන ගුණධර්මවලට හිතේ තැන දීලා ඉවසගෙන හිටියොත් ඔබට සුවිසල් මතු ජයග්‍රහණයක් ලැබෙනවා. අන්නේ ජයග්‍රහණය ගැන හිතන්න තාවකාලික ලාමක සැනසීම නෙමෙයි, දීර්ඝකාලීන උත්තම සැනසීමක් ගැන හිතන්න. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන නිවන් අමාව ගැන මෙනෙහි කරලා මේ ජීවිතය ඔබ අව්‍යාජ වෙන්න, අවංක වෙන්න, පිවිතුරු වෙන්න. අමාරුයි තමයි. එහෙම පිවිතුරු වුණාම, අවංක වුණාම, අව්‍යාජ වුණාම ඔබේ පූජනීයත්වය ඔබේම හිතට සැනසෙල්ල. මම කවුරුවත් රැවැට්ටුවේ නැහැ. ගිහි වේවා, පැවිදි වේවා, කාන්තාව වේවා, පිරිමි වේවා, දුවා දරු වේවා, කවුරු වුණත් ඔවුන් ඔවුන් අතර විවිධාකාර සබඳතා තියෙනවා. දුවා දරුවන් අතර, දෙමව්පියෝ අතර ඇති සබඳතා, ඒ වගේම ඥාති හිතවතුන් අතර ඇති සබඳතා, සහෝදරත්වය, ඥාතීත්වය, ස්වාමි භාර්යාවරුන් අතර ඇති සම්බන්ධතා, ගුරුවරු ශිෂ්‍යයන් අතර ඇති සම්බන්ධතා, මේ ජන සමාජයේ ඔය මොනම සබඳතාවයකදීවත් කිසිම හේතුවකින් තමන්ගේ පැත්තෙන් තව කෙනෙක්ව රවට්ටන්න එපා. තමන්ගේ පැත්තෙන් බොරු පොරොන්දු ලබා දෙන්න එපා. තමන්ගේ පැත්තෙන් ලබා දීපු පොරොන්දු කඩ කරන්න එපා. තමාගේ පැත්තෙන් හිතේ එකක් තියාගෙන
හැබැයි හුරතල් බොළඳ වචන වලින් බාහිර ලෝකේ රවටන්න එපා. ඒ රවටන්නේ අන් කෙනෙක් නෙමෙයි, ඔබමයි ඔබ රවටා ගන්නෙ. එනිසා මේ ජීවිතේ විඳ දුක දැනෙනවා දැන් තේරෙනවා. සංසාරෙට මේ දුක් වේදනා ආය ලං කර ගන්න කැමතිද ඔබම විමසන්න. එනිසා ඉතාම අප්‍රමාදීව තමන්ගේ පැත්තේ පිවිතුරු භාවයේ රකින්නයි මේ උදාර ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සචිත්ත පරියෝදපන ස්වහදසන්තානේ පිරිසුදු කරලා දමනය කරලා නිෂ්කාමී කරලා පවත්වන්න පුළුවන් හැකියාවයි මේ දහම තුලින් උරගා බලන්නේ. ඉතින් ඒ නිසා දහම පුරුදු කිරීම සඳහා ලැබෙන මේ අවස්ථාව මගහරින්න නම් එපා. බුදුරජාණන් වහන්සේ කියා දීපු දේවල් සැබවින්ම අපේ ජීවිතයට අමන්ද ආනන්දයක් සතුටක්, ඊට වඩා සැනසෙල්ලක් කොයින්ද? සැනසෙලි මාමතකුත් ලැබිලා ඒකට පිටුපාල යන්න එපා. එනිසා ඔබ හැම දෙනාම ඔබේ පැත්තෙන් පිවිතුරු භාවයයි, අවංක භාවයයි, අව්‍යාජ භාවයයි රැකගෙන මේ ලෝකේ ජීවත් වෙන්න. එය ඔබට මතුමත්තට අප්‍රමාණ සතුටකට සැනසීමකට නොඅනුමානවම හේතු වෙනවා. ඒ උදෙසා මේ උතුම් බණ කතාවත් ඔබට උපකාර වේවා කියලා අද මම ආශිර්වාද කරනවා. මේ උතුම් ධර්ම දේශනාව නිමාවට පත්වන මොහොතේදී අද සිද්නෙත් අසපුවෙන් මේ අමයුරු ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නට යෙදුනේ ඕස්ට්‍රේලියාවේ පදිංචි තමාලි රක්වාන, හසිනි රක්වාන කියන ඒ දියණිවරුන් විසින්. බලාපොරොත්තු වෙනවා ඒ අය වසර 4කට පෙර පරලෝසපත් ලලනි සේනාධිපති ආදරණීය මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, අද දින ජන්මදිනය සිහිපත් කරන ජයරත්න රක්වාන ආදරණීය පියාණන්ට ඉදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ අත්‍යුදාර ධර්ම දානීය පුණ්‍ය මහිමය හැම දෙනාගේ ජීවිත සනහාලන අමා සුවයක්ම වේවා යන ප්‍රාර්ථනාවෙන් අපි පුණ්‍යානුමෝදනාම සිද්ධ කරමු. සංදේව රජතුමාට, සතරවරම් දේව රාජවරුන්ට, ආර්ය සමන සමම් දෙවියන්, මිහිතලේ පටන් බඹ විමන් දක්වාම සත්ව ප්‍රජාවට මේ උතුම් පුණ්‍ය මහිමය දැනේවා පෙනේවා අනුමෝදම් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසත්

0: සම්බ සම්පත්ති සිද්ධියා සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ධර්මස්රවණානි සංස බලයෙන් සිළු දෙනාගේ ජීවිත සුවපත්න වෙත්වා අභිවාදන සීලිස නිච්ඡං බද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධම්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු
1: සාධු සාධු සාධු ඉරිදා සිරනේ තසපුවේ ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කළේ මිල කල නොහැකි උතුම් දායාදය ධර්ම දායාදයයි ඔබ ලැබුවේ ගිලන් වූ හිතට මහා ඖෂධය වූ ධර්ම ඖෂධයයි ඔබ ලැබුවේ ඒ උතුම් ධර්ම ඖෂධයෙන් මේ සසර ගමනේ මහා පීඩාව සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්නට ඔබට වාසනාව පෑදේවා ඒ උතුම් දහම් මග එලිපෙහෙලි කොට දහම් අවවාදයෙන් අපසිත් සනසවාලු ගරුදේශකයන්න් වහන්සේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් නැතිෆම් රේඩියෝවේ මේ ධර්මදේශනාවේ ධර්මදායකත්වයේ දරන්නට ඔබට අපි ආරාධනා කරනවා 0174252014 අංකයට කතා කරන්නට ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා නැතිෆම් බණ වැඩසටහන ඔස්සේ සිත්නේ තසපුව ඉරිද සිත්නේ තසපුව අහන්නටත් ඔබට ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාව subscribe කරන්න කියන ආරාධනාවත් සිදු කරමින් අපි කෙටි විරාමයක් ලබනවා ඉරිදා සිත්නේ තසපුව ධර්මානුශාසනාවෙන් හැම දිනාටම තෙරුවන් සරණයි
2: සිත්නේ තසපුව
3: සියලු දානයන් අතරින් උතුම්ම දාණය ධර්ම දාණයයි. එවන් වූ පින්කමකට ඔබට දායක වෙන්න පුළුවන්. net fm රේඩියෝවේ සතියන්තයේ රාත්‍රී 7ට විකාශය වන ධර්ම දේශනාව සඳහා දායක වීමට 0777 75 214 0777 75 214 සතියේ දිනවල උදෑසන 9:00 සවස 5:00 අතර කාර්යාල වේලාව තුලදී අමතන්නේ

0: ഉത്തമോ ദമ്പതിവ വന്ദനാവ് സമ്പൂർണ വെണ്ണനം ആഹാര നവാതൻ ബസ്രത്യ പിൻകം എന്ന് മെ സിയലു പഹസുകം ഇതാമ വേദഗത് വെനവാ മെവയിൻ എക്കാക് ഹരി അടുവുനൊത് പരിപൂർണ വന്ദനാവക് സിതു കരഗന്ന ഹെക്കിയാവ ലബെന്നേ നഹ ഏഹിന്ദ സിയലു സമ്പൂർണ പഹസുകം വലിൻ സമന്വിത അവബോധാത്മക വന്ദനാവകട ഒബത് എന്ന ട്രാവൽ നെറ്റ് വെതട അമതന്ന 0112863 അങ്കയട അസിരിമත් ബുദ്ധ ദേശീയ അവബോധයෙන් යුතුව වන්දනා කිරීමට
1: මේනික සහල් බයන් මින් තරගෙන් පසුගිය සතියේ කෑගල්ලේ ලංකා කුමාරි ස්මාර්ට් ටීවී එකක් සහ ජයන්තිපුර තර්ෂිබූපා බ්ලෙන්ඩ් එකක් ජයග්‍රහණය කර ඇත. මේනික සහල් මිලදීගෙන ඔබ ජයග්‍රාහකෙකු වන්න.
2: අලුතෙන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 01120777787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
3: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
4: 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
5: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නිල රේඩියෝව net FM.
6: පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4 කවදත් අලුත් කාගෙත් නැත්.

0: Sit mit Assepoel. Mit Assepoel.
1: අයිබවන් සුබ සන්ධ්‍යාවක්. ඉරිදා සිත් නිතසපුව දහම් පිළිසඳර ආරම්භ කරන්නට සැරසෙන්නේ අපි. අදත් අපි දහම් පිළිසඳර තුළ මේ සිත් නිතසපුව සාකච්ඡාව තුළ ධර්මයේ ගුණය ඔබට ලංකරන බොහොම වටිනා ධර්මකාරණයක් පදනම් කරගෙන මේ පැය තුලත් මේ හෝරාව තුලත් ධර්මයේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අවස්ථාව ඔබේ ජීවිතයට මහඟු ඵල ලබා දෙන උතුම් දායාදයස්සේ සලකලා ධර්මයට ලං වෙන්නේයි මා සාකච්ඡා ආරම්භයේදීම ඔබට හෘදයාංගමව බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවෙත් මේ වැඩසටහන තිබෙනවා. ඒ නිසා ඔබට පුළුවන් නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසලා නැවත නැවත ධර්මය ප්‍රගුණ කරන්න. ඔබට මතකයි අපි පසුගිය සතියේ කතා බහ කරන්නට යෙදුණ මේ ධර්ම සාකච්ඡාව තුළ අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ඔබට අනුශාසනා ලෙස ලං කරන්නට යෙදුනේ දෙයක් අවබෝධයෙන් කිරීමේ වටිනාකම. ඒ නිසා අවබෝධයෙන් ධර්මය අහන්නට පෙළඹෙන ඇත්තන්ට සිහිගැන්වීමක් විදිහට තුටුපඳුරක් විදිහට තමයි අපි නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසෙන්න කියලා ආරාධනා කරන්නේ. අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සැරසෙන වෙලාවේ බොහොම ගෞරවයෙන් සිත් නිතසපුව මේ සදහම් සාකච්ඡාව වෙනුවෙන් සුපුරුදු විදිහටම අද දවසේදීත් ඔබට ඔබේ දැහැම් නැන දහම් නැන පුබුදන්නට නමස්කාර පූර්වක ඇරයුම් කළේ අපේ පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේව නමස්කාර පූර්වක පිළිගනු ලබනවා අවසරය අපි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස අපි ධර්ම සාකච්ඡාවේදී අද සාකච්ඡාවටම ඔබ වහන්සේ වෙත යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ අග්‍රඵලය පිළිබඳ උතුම්ම දාපේ බෞද්ධ විදිය ලබන්න පුළුවන් උපරි ඵලය පිළිබඳවයි අද සාකච්ඡාව ඒ ඔස්සේ ගෙන යන්නට තමයි මම බලාපොරොත්තු වෙන්නේ. අපි ස්වාමීන් වහන්ස නිර්වාණය, නිවන, විමුක්තිය මේ විවිධාර්ථ වලින් හඳින්වෙන මේ උතුම් දායාදය බුද්ධ ශාසනයක් තුල පමණද හිමිවත්? අපි තව ආගම් වල අහලා තියෙනවා විවිධ නම් වලින් ඒ සමහර අවස්ථාවල සමහර අය ඒ සියල්ල එකයි කියන අර්ථයක් දක්වා තිබෙනවා. ස්වර්ගය කියනවා, ස්වර්ග මොක්ෂය කියනවා, ඒ වගේ විවිධ අර්ථ කියන මේ හැම දෙයකින්ම හඳුන්වන්නේ අපේ බුදුදහමේ අපි හැම විටම හඳුන්වන නිර්වාණ සෝයමද ස්වාමීන් වහන්ස? නැත්නම් මෙය බෞද්ධයරට පමණක් පොදු වුණු, නැත්නම් මේ බෞද්ධ දර්ශනය මත පදනම් වුණු ක්‍රමවේදයක්ද? සෑම ආගමකම මිනිවනේ කොටස් තියෙන්නට පුළුවන්ද? එහෙනම් අවසරයි ස්වාමීන් වහන්ස.
2: සියලු දෙනාටම තෙරුවන් සරණයි. නැමතත් මම සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේදී බොහොම මෙත් සිතින් ආශිර්වාද කරනවා. කායික මානසික පහසු විහරණයෙන් යුක්තව මේ අත්‍යුදාර ධර්ම මාර්ගය ජීවිතයට පමුණුවාගෙන ධර්මයේ අමා අස්වැසිලි මේ ජීවිතයේදීම ලබන්නට මේ අත්‍යුදාර යොමුව සෝතාවධානය මනසිකාරය ධර්මමය මధుර පිළිසඳර හේතු උපනිශ්‍රේ වේවා කියලා බොහොම මෙත් සිතින් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. පින්වත් වරුණ, බුදුරජාණන් වහන්සේ මේ ලොව පහළ නොවුනා නම් ඔබට මට මේ උදාර පිළිසරණ කිසිසේත් ලැබෙන්නට වෙන හේතුවක් නැහැ. එනිසා මේ උත්තම ධර්මයේ තුල ඇසෙන අමයුරු දහම් පදමාලාව විරාගී මුදු හදවතින් මතු වූ බව කෘතවේදීත්වයෙන් අප සිහි කරන්නට ඕන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ මිහිමත පහළ වූයේ කවරාර්ථයකින්ද කියන කාරණය වරුණ ඉතාම සුපිරිසිදුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මැඩුන සත්වග එනිසාම අන්ත විරහිත සංසාර ගමනකට වැටි කැලවරක් නැති දුකින් පීඩාවට පත් වෙලා සිටිනවා. එයින් අතමුදවා සත්වයාට පරම නම්දනීය විමුක්තිය සලසා දීම තමයි බුදුරජාණන් වහන්සේගේ පහළවීමේ පරම අභිලාෂය. එතකොට එහෙනම් ඒ කියුණේ වරුණ සත්වයාට නිවන් දකින ක්‍රමවේදය, නිවන් දකින ප්‍රතිපදාව හඳුන්වා දීම. එතකොට නිවන් දකින ප්‍රතිපදාව හුදු තැනුමක්, මැවුමක්, අමුතු නිර්මාණයක් නෙමෙයි. උපාදෝවා භික්කවේ තථාගතානං අනුපාදෝවා තථාගතානං. බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වුණත් නොවුණත් තිතාව සාධාතු ධම්මට්ඨිත ධම්ම නියාමත. එහෙමයි දේශනා කළේ. ඒ ධර්ම නියාමය ලෝකයේ පවතිනවා. හැබැයි ඒ ධර්ම නියාමය අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරන්න බෑ බුදුරජාණන් වහන්සේ නැත්නම්. එනිසා භාග්‍යවතුන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක්ම පෙරුම් පුරලා අවබෝධ කරමින් ඒ සනාතන විමුක්තිය ලොවට දේශනා කළා. ඒක තමයි නිර්වාණය කියලා කියන්නේ, නිබ්බාන පරමං සුඛං. එමනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට පින්වත් වරුණ, බුදුරජාණන් වහන්සේ නිවන නිවන නිවන යන පරම ශ්‍රේෂ්ඨ උතුම් පරමාර්ථයක් දේශනා කළසේක් නම් එය භාෂාත්මකව කියා දුන්නේත් භාග්‍යවතුන් වහන්සේ. එතකොට දැන් අපට බුදුරජාණන් වහන්සේ වදාළ වදන්වැල අනුව කියනවා නම් අසංඛතය කියලා කියන්නේ නිවනට නම. රාගග්ගයෝ නිබ්බාන, රාගයේ ඉතිරියක් නැතිව ක්ෂය වීම නිර්වාණය. ඉතිරියක්ම නැතිව ප්‍රහාණය වීම, යලි කිසිදා නූපදින්නට. ද්වේෂය යලි කිසිදාක නූපදින්නට ප්‍රහාණය වීම, මෝහය යලි කිසිදාක නූපදින්නට ප්‍රහාණය වීමට කියනවා නිර්වාණය කියලා. ඒක පරමාර්ථ ධර්මයක්, විද්‍යමාන ධර්මයක්. හැබැයි සංකත ධර්ම අතරට ඒ වැටෙන්නේ නැහැ. සංකත ධර්ම කියලා කියන්නේ හේතුඵල ධාමෙන් හටගත් දෙයට නමක් තමයි සංකත ධර්ම. බුදුරජාණන් වහන්සේ අසංකත කියන වචනය වරුණ පාවිච්චි කළේ ශාන්තමා නිවනට. අසංකතංච වූ භික්කමේ දේශෙස්සාමි අසංකත ගාමින්ච මග්ගං. මහණෙනි, අසංකතයද නිවනද දේශනා කරමි, එයට යන මාර්ගයද දේශනා කරමි. වන බලන්න වරුණ, කතමංච භික්කමේ අසංකතං. මොකක්ද මහණෙනි අසංකතය, මොකක්ද නිවන? යෝ භික්කමේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ. මහණෙනි, යම් රාග ද්වේෂ මෝහේ ඉතිරියක් නැතිව ප්‍රහාණය වීමක් වේද? යලි කිසිදාක නූපදින්නට. ඉදං උච්චති භික්කවේ අසංඛතං. මෙන්න මේකට තමයි මහණනි අසංඛතේව නිවන කියලා කියන්නේ. කතමෝච භික්කවේ අසංඛත ගාමී මග්ගෝ. ඒ අසංඛත ගාමී මාර්ගයේ කුමක්ද? විපස්සනා. ආන්න එතන විපස්සනාව කියලා දේශනා කළා. එනිසා වරුණ, මෙය හුදු හැල්ලුවෙන් සැලකිය යුතු වචනයකට පමණක් සීමා කළ යුතු, උසුළු බිසුළු ආදී තත්වයන්හි පාවිච්චි කළ යුතු වචනයක් නෙමෙයි ඒ පරම විමුක්තිය හඳුනන ලබන නිවන කියන වචනය.
1: එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. එතකොට අපේ ස්වාමීන් වහන්සේ, මේ නිවන කියන උතුම් ශ්‍රේෂ්ඨ ඵලය අපේ බෞද්ධයනට පමණම දෞරුම නැත්නම් මං වහන්සේගේ මුලින්දුත් තුමසේ කමේ මේ නිවන කියන එක වෙන වෙන අර්ථකතන තුල වෙන වෙන දහම නැත්නම් වෙන වෙන ආගම් තුල මතු කරන දෙයට හාත්පසින්ම වෙනස් දෙයක්ද අපේ ස්වාමීන්
2: වහන්සේ? පින්වත් වරුණ, බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණේ සත්‍යයේ අමා සංදේශය රැගෙන. ඒ පරම සත්‍ය සත්ව කොට්ඨාස වශයෙන් වෙනස් වෙන්නේ නැහැ. ජන වර්ග වශයෙන් වෙනස් වෙන්නේ නැහැ. සත්වයන් උපදින ලෝක වශයෙන් වෙනස් වෙන්නේ නැහැ. අතීතය නිසා වෙනස් වෙන්නේ නැහැ. කාලානුරූපීව වෙනස් වෙන දෙයක් නෙමෙයි. ඒක පරම සත්‍යයක්. එනිසා මේ පොළොව තලයේ උපන් මිනිසා වේවා, වෙන යම් සත්වයක් වේවා, සතර අපායින කෙනෙක් වේවා, දෙව් බඹලෝක ඉන්න කෙනෙක් වේවා, එයා මොන ජාතියකට වර්ගයකට අයත වුණත් කවදා හෝ දවසක සසර දුකින් අත මිදුණා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන අමා මහ නිවන සාක්ෂාත් වුණා කියන එකයි. එනිසා ඒක මේ කාටවත් අයිති එහෙම නැත්තම් එක්තරා කොටසකට පමණක් සීමා වන එහෙම එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒකං හි සච්ඡං න ဒုတိය මත්ථි යස්මින් පජානෝ විවදේ පජාන. බුදුරජාණන් වහන්සේ එහෙමම දේශනා කළා, ලෝකේ සත්වයා විවිධ කාරණා පාදක කරගෙන මහ විශාල වාද විවාදවල පැටලෙනවා. ඔය විමුක්තිය කියන, නිවන කියන පදයේ මුල් කරගෙන ඉතිහාසයේ තියෙන මහා පුදුම විදිහේ එකකට එකක් පච්චනීක උජු විපච්චනීක වාද පැන නගපු හැටි වරුණ. විවිධ මතවාද, විවිධ දෘෂ්ටි, විවිධ අදහස් කිව්වා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශ්‍රාවකයාට මෙන්න මේ ප්‍රතිපදාවේ හික්මෙමින් මේ අනුව පුහුණු කරමින් ඒ ශාන්ත සුවය ඔබටම අත්විඳිය හැකි බව. අන්න එතනින් සෙසු සියලු ඉගැන්වීම්, සෙසු සියලු මතවාද ප්‍රතික්ෂේප වෙනවා, නිෂ්ප්‍රභ වෙනවා. ඒව ගැන කතා කරොත් වරුණ මහා දෘෂ්ටි ජාලාවක්, දෘෂ්ටි කන්තරයක් ඔය ඉතිහාසය කියලා කියන ඔන්න ඔය කාරණේ මුල් කරගෙන. එනිසා අපි තා පැහැදිලිව තේරුම් ගන්න ඕනේ දේ වරුණ, අපි යම් ශාන්ත සුවයක් අපේක්ෂා කරනවා. කවුද ඒ ශාන්ත සුවය හඳුන්වා දුන්නේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ අපිට නම් වශයෙන් කියලා දුන්නා නිවන. ඒ නිවන පිණිස තමයි අපි මේ සම්බුද්ධ ශාසනයේ වත්පිළිවෙත් සම්පාදනය කරන්නේ. එතකොට නිවන් පිණිස මාර්ගයක් දේශනා කළා. ඒ මාර්ගය තමයි චතුරාර්ය සත්‍ය අපි ඉගෙන ගන්න අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මාර්ගයේ කියාදුන් අයුරින් හික්මුණාට පස්සේ කිසියම් නිමේෂයක් එනවා ඒ අසංකත ධාතුව ස්පර්ශ වෙන. එතකොට ඒක අවස්ථා හතරකින් සිද්ධ වෙනවා. සෝවාන් වීමෙන්, සකදාගාමි වීමෙන්, අනාගාමි වීමෙන් සහ අග්‍රඵලයේ අරහත්වේ පිහිටීමෙන්. ඒ අවස්ථා හතරේ සිද්ධ වෙන්නේ වරුණ ඉතාම පැහැදිලි. අනාදිමත් සසරක් දුකට හෙළු අකුසල ධර්මයෝ අවස්ථා හතරකදී මුළු මනින්ම ප්‍රහාණය වීම. යළි නූපදින්නට ප්‍රහාණය වීමක් තමයි සිද්ධ වෙන්නේ. ආන්නේ ප්‍රහාණය වීම තුළ නැමත එයාට මේ ඉපදෙමින් දිරමින් මැරෙමින් යන භවගමනින් අතමිදී ඒ භවගමන නිමා කරන්න ලැබෙනවා. ආන්නේ නිමා කිරීම තමයි මේ පරම ශාන්තිය කියලා කියන්නේ. ඒක ඕනම කෙනෙක් මේ මනුස්ස ලෝකේ වා වෙන යම් ලෝකයක වේවා ඒ පරම විමුක්තියට පැමිණ තමයි ඒකාන්ත සැනසීම ලැබෙන්නේ. එහෙම නැතුව වෙන මැවුමක් හෝ තනුමක් හෝ ගෙතුමක් හෝ වෙන මහේශ්වරයෙකුගේ මේ මහා ක්‍රියාකලාපයක් හෝ මේ තුළ විද්‍යමාන නැහැ. අහේතුක අප්‍රත්‍යකුත් නැහැ. අප්‍රත්‍ය දෙයකුත් නෙමෙයි. හේතුඵල දහම. ආන් එහෙම තමයි වරණ මේක තේරුම් ගන්න. එතන ඔය කාරණේදී වරුණ පැටලිලි ප්‍රශ්න හදාගත්තොත් එහෙම විශාල අමාරුවක වැටෙනවා.
1: එහෙම. එසොන සමහර අය හිතා මතාම පටලවන්නට උත්සාහ කරනවා මේ කොයි දහමත් එකයි, කොයි ආගමත් එකයි. එතකොට ඔය නිවන කියන තැන තමයි අපි මේ සාක්ෂාත් කරන්නට උත්සාහ කරන්නේ. ඒ නිවන කියන තැනට තව අපේ ආගම්වලත් නැත්නම් අපේ දර්ශනය තුලත් තියෙන අවස්ථා. ඒ එන්න පුළුවන් විදිහ කියලා. එතකොට සමහරු කියනවා දැන් මෙන්න මෙහෙමම අහලා තියෙන සමහර අය කියනවා හරි පහසුවෙන් ඔයිට වැඩිය නිවනට යන මාර්ග තියෙනවා. අපි මේ එක තැනක හිර වෙලා ඉන්න. එහෙම කියන අවස්ථා තියෙන. ඒ කියන්නේ අපිව පටලවන්නට උත්සාහ කරන එක තුල අපි බොහෝ වෙලාවට මේ මිත්‍යා දෘෂ්ටියට වටනොත් නිවන අපිට සාක්ෂාත් කරගන්නවා කියලා හිතන්නවත් බැරි වෙනව නේද ස්වාමීන් වහන්සේ?
2: තාම පැහැදිලි වරුණ කාගේවත් පුද්ගලික අදහස්වල පැටළුනොත් පුද්ගල අර්ථ විවරණ තුල පැටළුනොත් එහෙම ඒ වැරදීම බොහෝ කාලයකට අහිත අවැඳ පිණිස පවතිනවා. එනිසා මෙන්න මේ මාතෘකාව ගැන කතා කරද්දී බොහෝම පරිස්සමින් ඔබට කියන්නම් වරුණ මම තමන්ගේ පැත්තෙන් උපරිම ශාස්ත්‍රීය ගෞරවයක් ඇති කරගෙනමයි කතා කරන්න ඕනේ. ඒ වගේම ධර්ම ගෞරවයක් තුල පිහිටලාමයි කතා කරන්න ඕන. සංඝ ගෞරවයේ පිහිටලා තිසරණ ගෞරවයේ පිහිටලාමයි ওই කාරණේ කතා කරන්න ඕන. එතකොට වාද නැ විවාද නැ කියා දුන් දේ ඒ විදිහට ශ්‍රාවකයා පුරුදු කරන්. අනිත් එක වරුණ මේ බුදුරජාණන් වහන්සේ නමක් පාදා දෙන අමාසන සිල්ලක්. ඒක තරකයට ගොදුරු වෙයිද? විතර්ක වලට ගොදුරු වෙයිද? පුහුදුන් මනසක උපදින සාමාන්‍ය විතර්ක ਵਿਚාර වලට මේ අසංකත ධාතු සංඛ්‍යාත නිර්මල ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වේද? එනිසා මෙතන බුදුරජාණන් වහන්සේ කියා දුන් උගන්වා වදාළ අමයුරු ධර්මය ඉගෙනගෙන ඒ අනුව පිළිපැදලා සත්පුරුෂයෙක් විදිහට හොඳ ශාස්ත්‍රෝ ගෞරවයකින් නිවාත ගුණ ඇතිව ආන්න එහෙම සොයා යා යුතු ධර්මයක් මිසත් අසත්පුරුෂයන්ට හෝ හිස් තරකවලට හෝ මේ සනාතන සුවය හසුවන්නේ නැහැ. ඒක ඉතා පැහැදිලිවම දේශනා කරානේ අතක්කාව චරයි මේ අමා ධර්මය කියලා. ඒක අපි කොතකුත් අහලා තියෙනවානේ. අනිත් එක වරන මෙන්න මෙහෙම දැන් මේවා ඇහෙනකොට අපේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට හිතෙන්න පුළුවන් කවදානම් ඔය ගම්බේර ධර්මය අපි සාක්ෂාත් කරන්නද කියලා. එහෙම හිතන්නට එපා. මේ ප්‍රතිපදාව හික්මුණාම ඵලය ඒකාන්තෙන් ලැබේවි. ප්‍රතිපදාවක් මෙනකයි වැදගත් වෙන්නේ. ප්‍රතිපදා මේ මොනමද සෝතාපත්ති අංග කියලා කිව්වේ? සත්පුරුෂ ඇසුරේ රැඳී වාසය කරන්න, සද්ධර්මයේ ශ්‍රවණය කරන්න, ඒ ධර්ම ගෞරවයේ පිහිටන්න, යෝනිසෝ මනසිකාරය උපද්දවමින් අකුසලයෙන් ඈත් වෙන්න, අනුධර්ම ප්‍රතිපදාවේ හික්මෙන්න. එතකොට යාට ඒ අමා සැනසිල්ල ලැබෙනවා. එනිසා අපි මේ තර්ක කිසිසේ තර්ක නොකළ යුතු. සාමාන්‍ය කාමාවචර බැවහර තුළ ඒ කියපෝ සනාතන සත්‍ය හඳුනන්නට බෑ. නිවන අරමුණු කරන්න පුළුවන් සිත් තියෙනවා. ඒකාන්තයෙන් ලෝකෝත්තර සිත්වල අරමුණ නිවනයි. එතකොට වරුණ එනිසා අපි දක්ෂ වෙන්නට ඕනි මේ ප්‍රතිපදාව ගැනයි වරුණ කතා කරන්න ඕනි. ප්‍රතිපදාව ගැන කතා කරපම් ප්‍රතිපදාවේ අපේ ජීවිතවල තියෙන අඩුපාඩු මොනවද? දැන් හොඳම මගේ පෙන්වීම නේද සතර සතිපට්ඨානේ. ඒ කායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවාන සම්තික්කමාය දුක්ඛ දෝමනසාන අත්තංගමා ඥායස අධිගමා නිබ්බානස සච්චිකිරියාය. දැන් ඇහෙනකොටම තේරෙනව නේද පරම ශාන්තියක් මේ තුල ගැඹව පවතිනවා කියලා. හැඬීම් වැළපීම් ශෝක දුක් දොම්නසික්මවා යන මේ ප්‍රතිපදාව. එනිසා මේ කමඨාන් භාවනා ඉගෙනගෙන ඒවායි පුහුණුවේ යෙදෙන්න ඕනි. ටික ටික සිතින්ද කයින්ද වචනේන්ද පුහුණුවේ යෙදෙන්න ඕනි. අන්නේ පුහුණුවට අවශ්‍ය ශක්තිය ඒ ප්‍රතිපදාව දියුණු කරන්න ප්‍රගුණ කරන්න අවශ්‍ය ශක්තිය තමයි සත්පුරුෂයාගේ රැකවරණය යටදී අපට ලැබෙන්නේ. එතනින් මෙහා ඉඳගෙන කිසිසේත්ම හිතුවක්කාර අදහස් පෙරදැරි කරගෙන දඩම්බර අකීකරු භාවයේ පිහිටලා තර්ක විතර්ක බඳින්නට ගියොත් එහෙම නැත්නම් සාමාන්‍ය ලෝකේ ලෞකික විෂයන් ලෞකික ශාස්ත්‍රයන් ස්පර්ශ කරන තාලයක් තියෙනවනේ. ඒ විදිහට මේ සනාතන ධර්මය ආටවත් අල්ලන්න බෑ වරුණ.
1: එහෙමයි සවන්නාස. සවන්නාස එතකොට මේ කාලය තුල මේ නිතරම කතා කරන කාරණාව ධර්මයේ නියැලෙන බෞද්ධයෝත් සමහර විට ඒක විශ්වාස කරනවා. තවත් සමහර වෙලාවට මම අහලා තිබෙනවා අපි නිවනට උත්සාහ කරන්නට ඕනේ නැහැ, ඉන් මෙපිටදී ධර්මයේ යම් ප්‍රමාණයකට දැනගෙන සුසිරිතේ හැසුරුණොත් නැත්නම් තිල් දහම් ආරක්ෂා කරගත්තොත් ඒකත් වටිනවා, මේ කාලයේ නිවන් දකින්න ලේසි නැහැ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මේ මේ මේ මතය සමහරුන්ගේ හදවතේ තදින් කාවැදිලා තිබෙන්නේ. ඕන් හිතනවා මේ නිවන් දකින්න පුළුවන් කාලයක් නෙමෙයි, මේ නිවන් දකින්න සුදුසු කාලයක් නෙවෙයි, මේ කාලයේ නිවන් දකින්න අපහසුයි එහෙම කියනවා. හැබැයි අපි හැම මොහොතකම ධර්ම දේශනාවක් ඇසුවත්, ධර්ම සාකච්ඡාවක් කළත්, පිරිතකට ගියත්, එහෙම නැතිනම් යම් ආශිර්වාද පූජාවක් කළත්, අපි මිය ගිය මොහොතේ හැම තැනකින් ප්‍රාර්ථනා කරන්නේ නිවන. ඇතරම් සරස, එතකොට මේ මේ කාලයත් එක්ක අපිට නිවන් දැකීමේ අසීරුතාවයක් තියෙනවද සැබවින්ම ස්වාමීන් වහන්සේ? නැත්තම් මේ උත්සාහය තුළ මේ භවයේදීම නිවන් දකින්නට සැබෑ හැකියාවක් තිබෙනවද?
2: පින්වත් වරුණ, මුලින්ම සිහි කළේ ඔය නිවන කියන වචනය පවා ඇහෙන්නේ කා නිසාද? භාග්‍යවතුන් වහන්සේ නිසා. ඔබ හෝ මා හෝ ඒ බුදුරජාණන් වහන්සේ නොවදාළ කාරණයක් තුලට ඇයි පූර්ව නිගමනයක් වශයෙන් අපි එළඹෙන්නේ මේ කාලේ නිවන් දකින්න බෑ කියලා? එහෙම ධර්මයක් කොහෙද තියෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ තා පැහැදිලිව දේශනා කළා, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෙ විද්‍යමාන වනතා, ඒ තුල සත්වයා පුහුණු වනතාක් ඒකාන්තයෙන් මාර්ගඵලලාභීන්ගෙන් නිවන් දුටුවා උතුමන්ගෙන් මේ ලෝකයේ සත්ව ලෝකෙ හිස්වන්නේ නැත කියලා. එහෙනම් ඒකනේ අපි පිළිගන්න ඕනි. ඒ කාරණේ පිළි නොගෙන අපි පූර්ව විනිශ්චයන් පූර්ව නිගමනයන් වෙත එළඹෙන කාරිද මේ කාලේ නිවන් දකින්න බෑ කියලා? එතකොට ඒක ශාස්ත්‍රුන් වහන්සේට කියන අගෞරවයක් නෙමෙයිද වරුණ? ඒ අසම සම මහා ਸਰවඥතා ඥාණයට එල්ල කරන ප්‍රහාරයක් වෙන්න බැරිද එහෙම අපි හිතුව? එහෙම නෙමෙයි, බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ දේශනා කරපු දෙයක්. අපි හිතන්න ඕනේ දෙයක නෙමෙයිනේ වරුණ. බුදුරජාණන් වහන්සේ දේශනා කරු ප්‍රතිපදාවේ පියවරක් කර ඉස්සරහට යන්න. අර අපි කතා කළේ සිද්ද දසබෙන් වරුණ. උපනූපන් කාම විතරක වේ නම් ඒව දුරු කරන්න උත්සාහයේදී ඉන්නවද ඔබම? උපනූපන් මේ ව්‍යාපාද විතරක දුරු කිරීමේ උත්සාහයේදීලා ඉන්නවද? අඛණ්ඩව කමතහනක් වඩමින් වාසය කරනවද? කුසල් සිතක් උපද්දමාලීමේ ප්‍රයත්නයේ යෙදෙනවද? සම්‍යක් ප්‍රධාන වීරයෝ අප කෙරේ පිහිටලා තියෙනවද? අන්න ඒව විමසනවා විනා අනවශ්‍ය කාරණයක් නේ. අපි අනිත් එක කොහොමද දන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ උලාර මහ විතන්න බැරි අනන්ත අහසට වැඩි යම් වස්තුවක් වේ නම් ඊටත් වැඩි පැතිරුණ ඥානයකින් වදාළ දෙයක් අපිට පුළුවන්ගෙද මේ කොහොම කතා කරලා විනිශ්චයකට එන්න? අනිත් එක අපි එහෙම හිතුවොත්, එහෙම කියන් තව කෙනෙකුට එහෙම කිව්වොත් කොයිතරම් වැරද්දක්ද ඒක? බාධාවක් තියෙනවා තමයි වරුණ. බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලෙ ගන්න ඒ උතුම් සොඳුරු බුදුරුව දැකීමම නිවනක් දැකීමනේ. මොකද බුදුරජාණන් වහන්සේ කෙරේ නොසෙල්ලෙන පැහැදීම ඉස්සෙල්ලාම තහවුරු වෙන්නේ පළමු මාර්ගයෙන් නිවන් දකිනකොට. එතකොට ඒ උතුම් අවස්ථාවේ ඒ යුගයේ ඒ භාග්‍යතුන් ආපේ ජීවමාන කාලේ විශාල පහසුවක් තිබුණා.
1: සවනස, එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අපි අහලා තිබෙනවා බොහෝ රහතන් වහන්සේලා පහළ වුණා, සෝවාන්, සකදාගාමි, අනාගාමි, උත්තමයන් වහන්සේලා පහළ වුණා. මේ බුදුරජාණන් වහන්සේ වැඩ හිට කාලේ තිබෙන පහසුව නිසාද කුමක්ද ඒ පහසුව ස්වාමීන් වහන්සේ?
2: පින්වත් වරුණ, ඉතාම වැදගත්. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම්දම් පුරමින් වඩිනවා ලෝතුරා බුදු බව ලබන්න අපගේ අසම සම ධර්මරාජයන් වහන්සේ. මොන තරම් සුවිශාල ප්‍රයත්න මහත්වයක් ඒ තුළ තියෙන්නේ නැද්ද? නිවනට යොමු කළ පිටින් කල්ප කීයක් වාසය කළාද? රාග, ද්වේෂ, මෝහ, මදමාන, පාප, අකුසල ධර්මවලට ප්‍රතිපක්ෂය වන කුසලය මොන තරම් ඉහළම තැනකට ගොඩ නැගුවද? එහෙම ගොඩනගමින් පැමිණි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ඊළඟට හිතන්න, ඒකාසංක කල්පලක්ෂයක් පෙරම්පුරාගෙන එනවා සැරියොත් මොගලන් දෙනම. ඒ වගේම කේමා උපලවන්නා සෑහෙන කාලයක් කල්පගානක පාරමිතාවක් එක්ක එනවා. අසූ මහ ශ්‍රාවකවරු කල්පගානක නිවනට යොමු කළ සිතින් වාසය කළ පාරමිතා පුරාගෙන එනවා. ඊළඟට සොඳුරු විසාකාව, ඒ උතුම් සුදත්ත සිරිතුමා වගේ ගිහි ශ්‍රාවකවරුත් කල්ප ලක්ෂ ගණන් පාරමි පුරාගෙන එනවා නිවනක් පතා. මොනවද මේ පාරමිතා? දැන් ඔබ ඇහුවොත් වරුණ, දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය ආදී මේ දසවැදෑරුම් පාරමි ධර්ම. මේවා පුරාගෙන ඇවිල්ලා මේ පුද්ගල සමූහය, මේ මහෝත්තම සත්පුරුෂ සමූහය දෙවුරම් විහෙරේ දෙකතු වුණාම කොහොම බලයක් තියෙයිද? ඊළඟට සවැත් නුවරදී මේ ඕනෝන් දකිනකොට දැන හඳුනා ගන්නකොට කොහොම බලයක් තියෙයිද? හිතලා බලන්න. ඒතෝ රජගහ නුවරදී මේ සීලු දෙනා එකතු වෙනකොට කොහොම බලයක් තියෙයිද? ඒ නිසා සතරපද ගාථාවක් අවසන් වෙනකොට අවබෝධය ලැබුණා. සතර පදයක ගාථාවක මුල් දෙපදේ විතරයි වරුණ මේ සාරිපුත්ත උතුමන් වහන්සේට මගඵල කරා මූලිකව හේතුෝනේ. මේ තුල පේන දේ බලන්න ඕන. මේ දවසක් දෙකක උත්සාහයකින් නෙමෙයි මේ අමා සැනසීම ලැබුවේ. ඒ වෙනුවෙන් මහන්සි වෙලා පිළිවෙත් පුරපු කාලවක වානුව කල්ප ගණන් ඈතට දිවෙනවා. අන්න එතන තමයි අපි කතා කරන්න ඕනි තැන. ඒ පුහුණුවේ ආවසානික පළ ධර්ම. එතකොට ඒ යුගයේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ පාරමි පිරිච්ච අයට වරුණ. ආයෙ සැකයක් නැහැ ඒකේ. එහෙම නැත්නම් අඩුතරමින් ඒ භාග්‍යතුන් අපි දැකගෙන මතුවේ වාසනාව ලැබීමට හොපින තියන අය. දැන් සුමන මාලාකාරය බලන්න. අර උලූක පක්ෂියා බලන්න. වැඩිය නෙමෙයි බුදුහාර ගෙම්බෙකට හේලත් වරුණ දුගතියෙන් අතමිදල සුගතිය ගියානේ. හිතන බලන්න පින්වත් වරුණ චත්තමානවක තරුණයා. බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා මිනිත්තු කිහිපයක් යනකොට ජීවිතේ නැති වුණා. ඊළඟට ඒ දවසම හවස් වෙන කලින් ඇවිල්ලා දිව්‍ය පුත්‍රය කැටිලා මා ධර්මය අහලා සෝතාපන්න වුණා. මේ පිළිසරණ ලැබෙන්නේ සෑහෙන කාලයක් ඒ වෙනුවෙන් බුදුරජාණන් මාපේ දකිනුරිසි බලාපොරොත්තුව හදවතේ හැකගත්තා. ඒ භාග්‍යතුන් වහන්සේ යම් යම් ජීවිතවල ඇස් දෙකෙන් දැක්කේ නෑනේ අපි. ඕනතරම් සංසාරේ හැම ජීවිතෙනෙක වෙන හැබැයි අපේක්ෂාව බොඳ නොවි පවත්වා ගත හිතේ. ඒ මහා සංගරුවන්ට උවටැන් කිරීමේ බලාපොරොත්තුව බොඳ නොවි පවත්වා ගත. සරලව කියනවා නම් සත්පුරුෂ ධර්ම ටික රැකගත්තා. ඒ නිසා දැන් අපි කරන්න ඕනි මරුණ ඒ සත්පුරුෂ ධර්ම ටික රැකගන්න. ඒ කියන්නේ යම් බඳු උතුම් සැනසීමක් වෙනුවෙන් හේතු උපනිශ්‍රේවන කාරණා ඉතා පැහැදිලිව භාග්‍යතුන් වහන්සේ වදාළනේ. ආන්නේ කාරණා ටික ඔබේ ජීවිතයේ තියෙනවද මගේ ජීවිතයේ තියෙනවද අපි පුද්ගලිකව විමසන්න ඕනි. දැන් ගිහි කෙනෙක් කැට හිතන්න ඕනි ඔබේ ජීවිතයේ ඔබ පංචශීල ප්‍රතිපදාවේ යෙදিলা වාසය කරනවද? උතුම් ශාස්ත්‍රෝන් වහන්සේ ගැන ගෞරවයෙන් පසු වෙනවද? නිතර ඔබේ හිතට බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් මනසිකාර වෙනවද? පාප ධර්ම දුරු කිරීමේ අකුසල ධර්ම දුරු කිරීමේ උත්සාහයක් ඔබේ ජීවිතයේ පිහිටලා තියෙනවද? සසර දුකින් අත මිදීමේ උවමනාවක් ඒ වෙනුවෙන් යොමු කළ තිතක් ඔබට තියෙනවද? අන්න ඒ ටික විමසලා බලන්න ඕනි. ඒ ටික තමයි නිතර නියත විමසන්න ඕනි. එහෙම විමසනකොට තමයි නූපන් කුසල් දහම් උපදින්නේ. ආන්නේ කුසල් දහම් ඊට පස්සේ වැඩි වර්ධනය කරගෙන ඉස්සරහට අරන් යන්න ඕනි. වැදගත්ම දේ අන්න ඒකයි මරුණ.
1: එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේ රහතන් වහන්සේලා වැඩි වෙලා ක්‍රමක්‍රමයෙන් ඒ උතුම් අවබෝධය අඩු වෙලා ඒකට හේතුවක් තියෙනවද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තිබෙනවද? එහෙම ධර්මයේ සඳහනක් තිබෙනවද? එහෙම සිදුවෙන ආකාරය පිළිබඳව? ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රහතන් වහන්සේලා මඟඵලලාභින් වැඩි ක්‍රමක්‍රමයෙන් යම් අඩුවක් දකිනවා අපි ස්වාමීන් වහන්සේ. ඒකට මොකක්ද හේතුව? කියන්නේ අපේ ගුණධර්ම පිරිහීමද? එහෙම නැත්නම් අපි ධර්මයේ නොයෙදීමද? දැන් අපි බොහෝ වෙලාවට කියන්නේ අපි ධර්මයේ මෙච්චර නියිරිලත් අපිට ප්‍රතිඵලයක් නැහැ කියලා. කියන්නේ අපේ වැරද්දක්ද තියෙන නැත්නම් කාලානුරූපීව ඇතිවෙන්නා වූ දෙයක්ද ස්වාමීන් වහන්සේ? කෙලස් බලවත් වීමද තියෙන්නේ?
2: පින්වත් වරුණ, ඔබ අහපු ඔය ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ සිරි මුව මඩලින්ම දේශනා කරපු ධර්මපරියායක් තියෙනවා. ඒ ධර්මපරියායේ තියෙන්නේ සද්ධම්ම පතිරූපක කියන සූත්‍ර දේශනාව තුළ. සැබැත් නුවරදී දවසක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මුදු සිරිපා වැඳලා ප්‍රශ්නයක් ඇහුවා. කෝනුකෝ භන්ති හේතුකෝපච්චයෝ යේන පුම්මේ අපතරානි චේව සික්ඛාපදානි අහේසුම් බහුතරාච භික්ඛු අඤ්ඤාය සන්තහින්සෝ. ඔන්න ප්‍රශ්නේ. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ බුද්ධ රාජ ලැබපු මුල්ම කාලවක වානුවේ ශික්ෂාපද බොහෝම ස්වල්ප ප්‍රමාණයේ තිබුණේ. මුල් කාලේ ශික්ෂාපද පැන වුණේ නැහැ මුල් අවුරුදු 20 තුල. ඒත් ස්වාමීනි, බොහෝ දෙනා අරහත් ඵල විමුක්තිය සාක්ෂාත් කළා. බොහෝ දෙනා මගඵල ලැබුවා. හැබැයි ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ දැන් ශික්ෂාපද බොහෝ ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා, පනවලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ. හැබැයි ස්වාමීනි, දැන් අර මුල් කාලේ වගේ මගඵල ලැබෙන ප්‍රමාණය අඩුයි, රහත් වෙන ප්‍රමාණය අඩුයි කියලා ප්‍රශ්නයක් ඇහුවා. දැන් ඕකමනේ ඔබ ඇහුවේ වර්ණ පරයයි වශයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඒවං චේතං කස්සප හෝති සප්තේසු හායමානේසු සද්ධම්මේ අන්තර්ධායමානි. ඔන්න ඕක තමයි කාශ්‍යප, සත්වයෝ පිරිහෙනකොට සිද්ධ වෙන විපත, සද්ධර්මයේ අතුරුදන් වෙනකොට සිද්ධ වෙන විපත. ශික්ෂාපද බොහෝ තිබුණත් ධර්මය අවබෝධ කරන පිරිස අඩු වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒකට උපමාවක් දේශනා කළා. දැන් රන් රිදී මුතුමිනි තියෙනවනේ, සැබෑ රන් රිදී මුතුමිනි. එතකොට අර ඒවට එනවනේ මරුණ මේ ව්‍යාජේව. අනේ ව්‍යාජ ඒව ආවට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? අර සැබෑ දේ මොකක්ද කියලා බොහෝ දෙනාට හඳුනා ගන්න බැරුව යනවා. එතකොට ඒකම තමයි දැන් අද වෙනකොට වෙලා තියෙන්නේ. එනිසා වරුණ, දැන් එහෙන එක දෙයක් පැහැදිලි බුද්ධ වචනය අනුව, සත්වයන් පිරිහී යද්දී මඟඵල ලැබෙන පිරිස අඩු වෙනවා කියන එක, සත්වයන් පිරිහී යද්දී ධර්මය අතුරුදන් වෙනවා කියන එක. එහෙනම් මොකක්ද සත්වයන් පිරිහී යාම කියලා කියන්නේ? අන්න එතන තමයි වරුණ. මෙතන ඊළඟට කාරණේ තේරුම් ගන්නට ඕනේ. මොකක්ද සත්වයන් පිරිහියාම?
1: එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපි වර්තමානයේ කියනවා එදා තිබුණු සමාජයේ මිනිසුන් සත්වයන් නෙමෙයි අද ඉන්නේ. කෙනෙකුට කෙනෙක් නුරුස්සන එහෙම අමුතු සත්ව කොට්ටාසියක් අද ඉන්නේ. අමුතු මිනිස්සු අද ඉන්නේ කියලා. ඒ මොකද ස්වාමීන් වහන්සේ පිරිහෙන්න හේතුව?
2: පින්වත් වරුණ, බුදුරජාණන් වහන්සේ වදාලා නකෝ කස්සප පඨවි ධාතු සද්ධම්මං අන්තර ධාපේති. මේ උතුම් සද්ධර්මය අතුරුදන් කරන්නේ පඨවි ධාතුව විසින් නෙමෙයි. පඨවි ධාතුව නෙමෙයි සද්ධර්මය අතුරුදන් කරන්නේ. ආපෝ තේජෝ වායෝ ධාතුව නෙමෙයි මේ උතුම් ශාසනය, මේ උතුම් වැඩපිළිවෙල අතුරුදන් කරන්නේ. එහෙනම් කවුද අතුරුදන් කරන්නේ? අත්තකෝ ඉදේවතේ උපජ්ජන්ති මෝගපුරිසා. මේ ශාසනය අභ්‍යන්තරයෙන් උපදිනව හිස් පුරුෂයෝ. මේ උතුම් සද්ධර්මය අතුරුදන් කරවන ආන්නේ කාරණේ භාගදුන කවුද හිස් පුරුෂයෝ කියන්නේ? එහෙනම් ඉතා පැහැදිලි, ශාස්ත්‍රූ ගෞරවයක් නැති අය තමයි හිස් පුරුෂයෝ කිව්වේ. ධර්ම ගෞරවේ නැති අය, සංඝ ගෞරවේ නැති අය. මේ ඉතාම පැහැදිලිව තියෙනවා වරුණ. ඉදකසප භික්ඛූ භික්ඛුණියෝ උපාසකෝ උපාසිකායෝ. දැන් මෙතන ඉන්නවානේ හතර පිරිසම, භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන පිරිස. ඒ පිරිස සත්තරි අගාරවා විහරන්ති අපතිස්සා. බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයක් නැතුව වාසය කරනවා. ආන්න එතකොට එහෙනම් එයාට ධර්ම ගෞරවයක් නැහැ, සංඝ ගෞරවයක් නැහැ, ශික්ෂා ගෞරවයක් නැහැ, සමාධි ගෞරවයක් නැහැ. ඔන්න ඔය ටිකෙන් තමයි ධර්මය අතුරුදන් වෙන්නේ, සත්වයෝ පිරිහෙන්නේ, සම්බුද්ධ ශාසනය මැකී යන්නේ. එහෙනම් ඒකට ප්‍රතිපක්ෂත් ඒ සිරි මොව මඩලින්ම වදාළ මොකක්ද? කාශ්‍යපය මේ ශාසනයේ භික්ෂුවද භික්ෂුණියද උපාසකයාද උපාසිකාවද බුද්ධ ගෞරවයෙන් යුක්ත වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන හදවතින් පැන නැගුණ උතුරන ශ්‍රද්ධාවකින් කල් ගෙවනවා නම් එයා ධර්මයේ ගැනත් ගෞරවයෙන් යුක්තයි. එතකොට බුද්ධ ගෞරවය තියෙනකොට, ධර්ම ගෞරවය තියෙනකොට එයා සංඝ ගෞරවයෙන් යුක්තයි. ඔන්න ඒ තුනුරුවන් ගෞරවය, මේ ගරු කළ යුතු පරම වස්තු තුනනේ තුනුරුවන් වහන්සේලා කියන්නේ මරුණ. එතකොට ඒ වස්තු තුනට ගරු කරනකොට සික්ඛාය සගාරවා විහෙරಂತಿ. උතුම් සීලයේ ගෞරවණීය ලෙස පිහිටනවා. ඒ කියන්නේ සිල් බිඳ ගන්න. එනාන සීලය තමයි උපනිශ්‍රය සමාධියට. ඊළඟට සීලය සමාධිය තමයි උපනිශ්‍රය ප්‍රඥාවට. ප්‍රඥාවේ අග්‍රඵලයේ මාර්ගඵල ලැබීම. එහෙනම් ඊටාම පැහැදිලි මේ අනුපිළිවෙල. මෙතන එක පුරුකක් සිඳිලා ගියෝ. මොකක්ද? බුද්ධ ගෞරවේ නැති වුණොත්, අතුරුදන් වුණොත්, ගිහියන් කෙරෙන් හෝ පැවිද්දන් කෙරෙන් ඉතින් එහා ඉතින් අපේක්ෂාවක් තියලා වැඩක් නැහැ. ඒ නිසා වැදගත් තැන අපි ශාස්ත්‍ර ගෞරව උපද්දවා ගැනීම. ඒකට අවශ්‍ය දහම් පරියාය නිතර සාකච්ඡා කිරීම. ශාස්ත්‍රෝන් වහන්සේ ගැන, භාග්‍යවතුන් වහන්සේ ගැන සිත පැහැදෙන විදිහේ දහම් පිළිසඳරේ නිතර යෙදෙන්න ඕනි. ඒ ශ්‍රද්ධාමය ජීවය, ශ්‍රද්ධාමය ප්‍රාණය ශ්‍රාවක හදවතේ ජීවත් කරවන්න ඕන. කනට වැඩි තැනක් ඒ උතුම් ශ්‍රද්ධාවට දෙන්න ඕන. එතකොට ඊතුරු කාරණා ටික ඒ අනුව සම්පාදනය වෙනවා. දැන් ඊටාම පැහැදිලි නේද ඔබට හුණ නේද වරුණ මේ බුද්ධ වචනේ? බුද්ධ ගෞරවයෙන් යුක්ත වෙනවා, ධම්ම ගෞරවයෙන් යුක්ත වෙනවා, සංඝ ගෞරවයෙන් යුක්ත වෙනවා. එතකොට තුනුරුවන් ගෞරවේ පුද්ගල ජීවිතයක තියෙනවා නම් එයා කොහොමත් පාපයෙන් ඈත් වෙනවා. ඒ තුනුරුවන් ගෞරවේ විසින් ඊළඟට ශ්‍රාවකයා යොමු කරන්නේ අකුසලයෙන් ඈත් කරලා කුසලයේ පිහිටවන්න, දුස්සීල කමින් ඈත් කරලා සීලයේ පිහිටවන්න. එතකොට මේ සීලයේ මත පදනම් වෙලා තමයි සමාධිය ගොඩ නැගෙන්නේ. එතකොට තමයි අර කාමච්ඡන්ද ආදී නීවරණ රාශිය දුරු වෙන්නේ. ආන්නීම තමයි නිවන් මඟ පෑදෙන්නේ. එතකොට තමයි දවසක් එන්නේ කවදා හෝ දවසක ඒ හදවත හැරදා රාගේ සදා කාලට ඉවත් වෙලා යනවා. අන්නේදාට තමයි නිවන් ලැබුවා කියලා කියන්නේ. එතකොට මෙහෙම කියපන් කාටත් එක තේරෙනවද වරුණ? ඔබටත් තේරෙනවා, මටත් තේරෙනවා, ආදරණීය ශ්‍රාවකයන්ටත් තේරෙනවා. දැන් මෙතන පැහැදිලි, අපි කාට උනත් වරුණ වාදයක පැටලෙන්නේ කිසි ඉඩක් අසරක් නැහැ. තර්ක කළා අල්ලන්න පුළුවන් එක බුද්ධ වචනයක්වත් නැහැ. වාද කළා අල්ලන්න පුළුවන් එක බුද්ධ වචනයක්වත් නැහැ. මෙතන තියෙන පරම සත්පුරුෂ නිවාත ගුණ ඇතිවම, ශාස්ත්‍රු ගෞරවය ඇතිවම, සංඝ ගෞරවය ඇතිවම හික්මීමක් විතරයි වරුණ තියෙන්නේ.
1: සනස අපි බෞද්ධයෝ විදිහට නිවනට ලං වෙන්න කැමති, නැත්තම් මගඵල නිවන් ලබන්නට අපි හිමන කියන්නේ ස්වාමිනාස, මගඵල නිවන සඳහා තමයි අපේ මේ කැපවීම. නිවන වහන සාධක මොනවද ස්වාමිනාස? එහෙම අවස්ථා මොනවද, කාරණා මොනවද? අපි බහුතර මේ බෞද්ධයෝ ඉන්න ජන සමාජයේ අපි අවධානය යොමු කරන අපිට නිවන වහන්නේ මෙන්න මේවා කියලා අපිට එහෙම වෙන් කරලා ප්‍රධාන වශයෙන්ම හඳුනාගත යුතු ධර්ම කොටාශයක් තියෙනවද?
2: එකක් තමයි වරුණ, මිත්‍යා දෘෂ්ටිය. දැන් ඔබ අහලා තියෙන දසවැදෑරු මිත්‍යා දෘෂ්ටිය කියලා, දන් දීලා වැඩක් නැත, සම්බුද්ධ පූජා ආදී පැවැත්වීමෙන් පළක් නැත, ඊළඟට සෑය බැඳීම, බෝධීන් වහන්සේ රෝපණය කිරීම, විහෙර විහාර ඉදිකිරීම, සංඝෝපස්ථාන කිරීම, දන්පැන් පූජා කිරීම, සම්බුද්ධ ශාසනය නගා සිටුවා පෝෂණය කිරීම පළක් නැත කියලා හැමවොත්, එහෙනම් ඔබ කියපු තැනට සත්‍යයද වැටෙනවා. එතකොට යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහිද, මේ උලාර ශාසනය කෙරෙහිද ගෞරවයෙන්, ඒ සම්බුදු සසුන රකින්වස් පිළිවෙතින් හදවත සරසාගෙන ඒ උදෙසා දායක වෙමින්, ගිහියාගේ ගිහි යුතුකම, ගිහි වත පැවිද්දාගේ පැවිදි උතුකම වත දෙපිරිසම හොඳ අවබෝධයකින් සාදරව සිද්ධ කළොත් බුදුසසුන බොහෝ කල් ජීවය ලබනවා. ඒ වගේම තමයි වරුණ ඒ මිසදිටුව කියනක ඉතාම විසක්. මොකද දැන් පාරමි පුරණ අවදියේ මහබෝසතාණන් වහන්සේ හිතුවනම් එහෙම දන් දීලා වැඩක් නැහැ කියලා පාරමි පිරෙයින්ද දාන පාරමිතාවක් එතන තියෙනවද? කර්මයේ ඵලයේ පිළිගන්නේ නැති තැන තියෙනවද සීල පාරමිතාවක්? නෛෂ්කම්මයක් තියෙයිද? ප්‍රඥාවක් වීරියක් පිහිටයිද? මෛත්‍රියක් පිහිටයිද? සරලව හිතන්න මේ කියපු කාරණේ. ඊළඟට ඉවසීමක් පිහිටයිද? උපේක්ෂාවක් පිහිටයිද? සත්‍ය භාවිතයක් පිහිටයිද? කර්මයක් ඵලයක් නැහැ කියන තැන පිළිගත්තට පස්සේ ගෙනේ. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය මුළුමනින්ම අතහරින්න ඕනි. කොතනකවත් මිත්‍යා දෘෂ්ටි සේයාම කීත ඇතුළේ තියාගන්න හොඳ නැහැ. අපි හිතනවා නේද මේ කර්මයේ ඵලයේ පිළිගන්නා සම්මා දිට්ඨියක එක ලෞකිකයි එක සරලයි කියලා එහෙම හිතන්න එපා. ඒ ලෞකික සම්මා දිට්ඨියට හෝ පැමිණීම මහා විජයග්‍රහණයක්. ඊළඟ අදියර තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨියට පැමිණීම. ඒ වෙනුවෙන් පාර කපලා දෙන්නේ මම්පෙත හෙලිකල්ලා දෙන්නේ ලෞකික සම්මා දිට්ඨියෙන් වරුණ. ලෞකික සම්මා දිට්ඨියේ පිහිටලානේ මහා බෝසතාණන් වහන්සේ සාරාංශගේ කල්ප ලක්ෂයක්ම ඒ උතුම් පැතුම පෙරදරි කරගෙන වැඩම කළේ. එනිසා අපි සම්මා දිට්ඨියේ පිහිටාන්න ඕනි. කර්මයේ ඵලෙ පිළිගනිමින් අර දේශනාවේ තියෙන වරුණ නිතර හිතන්න කියලා කම්මස්ස කොහොමි කම්මදායාදු මම කර්මය දායාද කරගෙන ඉන්න කෙනෙක් ගුරුමය කරගෙන ඉන්න කෙනෙක්. ඒ මානසිකාර්ය අපේ හිතේ රැවු දෙන්න ඕනි. යටත් පිරිසෙයින් වරුණ ඇස ඇරලා රූපයක් බලනකොට පවා ඒ සිහිය උපද්දවා ගන්න ඕනි. දෙයක් කනින් අහනකොට පවා ඒ සිහිය උපද්දවා ගන්න තැනට දියුණු වෙන්න ඕනි. ඊළඟට වචනයක් කතා කරද්දී පවා මේක කුසල සහගතද අකුසල සහගතද කියන විමසීම තියෙන්න ඕනි. අකුසලයක් නම් ඒ වචනේ කතා නොකරම ඉන්න ඕනි සදාකාලයේ. අන්නේ විදිහට තමයි හික්මෙන්න ඕනි. එතකොට අන්නේ සිතකය වචනේ මේ මාර්ගේ පිහිටුවන තමයි අමාරුවෙන් හරි උත්සාහවත් වෙන්න ඕනි. තවත් කාරණයක් ඔතෙන්ද කියන්නද වරුණ? තවත් කාරණයක්. ඔය උතුම් සැනසිලි මාර්ගයේ අවුරාලන තවත් කාරණයක් තමයි සත්පුරුෂයාට නිඳා කිරීම ගරහා කිරීම. සත්පුරුෂයාට නිඳා කරනවා ගරහා කරන. බහුලව දකිනම ඒ කාරණේ. ඒ වගේම තවත් එකක් තමයි වරුණ හරි දඩම්බරයි බුදුරජාණන් වහන්සේ ළඟ සුවචනේ. ඒ කියන්නේ මේ උලාර ධර්මය මෙහෙම පැහැදිලිව දේශනා කළා තියෙදි එතනින් එහා කල්පනා කරන්න ඕනේ නැහැ. දේශනා කළා තියෙන දේ එතනින් එහා ඒ ඉක්මවා කල්පනා කරන්න යන්නේ නැහැ. මොකද එහෙම කල්පනාවකට හසු වෙන්නේ නැහැ ඒ කාරණේ. කියලා දීපු දේ මහා කරුණාවෙන් පිළිපදින තමයි ශ්‍රාවකයා සෝදානම් වෙන්න ඕනි. එනිසා අමුතු අර්ථ නිරූපණ ගෙනෙන ශ්‍රාවක අය ශ්‍රාවකයෝ වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ. කියාදු නුදාර ධර්මය ශාස්ත්‍ර ගෞරවයෙන් පිළිපදින්නා පමණයි ශ්‍රාවකයෙක් වෙන්නේ. අන්නේ තැනට එන්න ඕනේ. එතකොට මේ ශ්‍රාවකත්වයේ හඳුනා ගැනීමත් මේක ඉතාම වැදගත්. ශ්‍රාවකත්වයේ හඳුනා ගැනීම, ශ්‍රාවක භූමිකාව තේරුම් ගැනීම. ඒක බැරි වුණොත් වරුණ අපි අර විවිධ විසම තර්ක විතර්ක වල පැටලිලා යනවා. ඒ වගේම තමයි මේ ධර්මයේ නාමයෙන් අපි ශ්‍රවණය කරන දේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපිට කිසිසේත්ම එදා වේවා අද වේවා මතු යුගයක වේවා මේ ලෝකේ ජීවත් වෙන සාමාන්‍ය පුද්ගලයන්ගේ අර්ථ නිරූපණ වැදගත් නෑ මේ ධර්මයේ සම්බන්ධයෙන්. මා වේවා ඔබ වේවා වරුණ. දැන් මම මේ ධර්මයේ නැති දෙයක් මට හිතෙන දෙයක් එහෙම කියලා හරියනවද? මේ උත්තම ශ්‍රී මුඛ දේශනාව. ඊට අනුව තියෙන වරුණ මේ ධර්මයේ පිටානවන විදිහ ඉස්සෙල්ලාම මේ අමා ධර්මයේ. ඊළඟට තියෙන මහා පදේශ කියලා. ඊළඟට තියෙනවා අර්ථ කතාව. අන්තිමට තමයි අත්තනෝ මත කියලා. ඒ අත්තනෝ මතයත් හිස් මතයක් නෙමෙයි. ඒ අත්තනෝ මතේ පවා අපේ මහා සම්භාවනීය ගුරුකුලයක් තියෙන විනේදර උපාලි ස්වාමීන් වහන්සේගේ පටන් පැවත එන ධම්ම භණ්ඩාගාරික ආනන්දයන් වහන්සේගේ පටන් පැවත එන ආන්නේ ගුරුකුලයේ මතය නැමීගෙන තමයි යමක් පුද්ගලික විහිතුවත් හිතන්නට ඕන. එතන අන්නේ එහෙම කටයුතු කරපුවාම අපි කාටවත් වරදින්නේ නැහැ. එනිසා ඒ සුවච බව මෙතන කියවෙන වන්න සුවච බව. සුවච බව කියන කාරණේ තාම වැදගත්. අනිත් එක තමයි ධර්මයේ විනී පුළු පුළුවන් විදිහට ඉගෙන ගන්න ඕනි. ඉගෙන ගන්නකොට නිහතමානී වෙන්න ඕනි. ඒ ඉගෙනගත්ත ධර්මය තමන් කටපාඩම් කරගෙන හෝ දරාගෙන තව කෙනෙක් එක්ක වාද විවාද වලට පැටලෙන්න යන්නේ නැහැ. තව කෙනෙකුට වඩා මම දන්නවා කියලා එහෙම පෙන්වන්න යන එකක් නෙමෙයි මේ ධර්මය කියන්නේ. අන්නේ විදිහට මේ ධර්ම ගෞරවයෙන් ධර්මය ඉගෙන ගන්න ඕනේ. පුළුවන් තරම් වරුණ හැම වර්ගයකම කුසල ධර්ම ආමරණය වෙන්න මේ ජීවිතයේ පින් රැස් කරන්න ඕනේ. හැම වර්ගයකම ධර්ම දානය කෙරෙන්න ඕනි. ධර්ම ශ්‍රවණය කෙරෙන්න ඕනි. ඊළඟට ඔය බත්මාළු පිනේ දන් දෙන තැන ඉඳන් එීමක දානයන් චීවරයක් හරි පූජා කරගන්න එක, පාත්‍රයක් හරි මහා සංඝයාට පූජා කරගන්න එක, ඉදිකට්ටක් පෙරහංකඩයක් හරි පූජා කරන එක, මළුවක් මම්පෙතක් හරි අපේ කලින් කතා කරේ වරුණ, මළුවක් මම්පෙතක් හරි අමදින එක. ඊළඟට බලන්න ඕනේ මේ සතිය ගෙවෙනකොට මම බෝමළුවක්වත් එමදුවද? මේ සතිය මගේ අත් දෙකෙන් මම බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ පූජාවල් කරස බෝමළුවක් පිරිසුදු කරාද? මම සෑමළුවක් පිරිසුදු කරාද? මේ ඊළඟට පහංගට පිරිසුදු කරාද? සංඝයා වැඩි ඉන්න භූමියකට ගිහිල්ලා මම පුළුවන් විදිහට උපස්ථානයක් කරලා අන්න ඒ ටික ගන්න තමයි තමන් මෙනෙහි කරන්න ඕනේ. එතන ඒව නොවිනවා නම් අපේක්ෂාව සිද්ධ වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ අපේක්ෂාව සිද්ධ වෙන්නේ නැහැ. අර අවශ්‍ය කරන කාරක ධර්ම, පාරමිත ධර්ම පණිදිය සම්පූර්ණ වෙලා නැති නිසා. එතකොට ඒ පණිදිය සම්පූර්ණ නොවී වරුණ ඒ අවශ්‍ය කරන උපකාරක ධර්ම ටික නැතුව ඒ නිවන පිණිස සුදුසුකම් සම්පූර්ණ නොකර වාද විවාද වල පැටලුණා නිකන් කාලේ නැස්ති කරගන්න විතරයි. එතකොට වරුණ තව පෞසිද්ධ කරගන්නවා. ඇයි බුද්ධ වචනයක් නොපිටට අද බැන්දොත් කොහොම වෙයිද? බුද්ධ වචනයකට නොදැන හරි වැරදි අර්ථයක් දුන්නොත් මම දන්නේ නැහැ කියන එක සාධාරණ කාරණයක් නෙවෙයිනේ. සෙක්කමානෙහි භික්ඛවේ බික්ඛුන අඤ්ඤාතබ්බං පරිපඤ්ඤිතබ්බං පරිපුච්ඡිතබ්බං. එනිසා වරුණ මේ ධර්මයේ හික්මෙන භික්ෂුව කියනකෝ භික්ෂුව නම් කල්යතුව දැනගන්න ඕනි. මම දේශනා කළ යුත්තේ කොහොමද මේ ධර්මය වෙනේ රකින්න ඕනි කොහොමද ඒවා දැනගන්න ඕනි. එනිසා නොදැන නමුත් ඒ නොදැන නමුත් කියන එකෙන් අදහස් කළේ දැන් මේ ධර්මයේ පිළිබඳව. එනිසා මෙන්න මේ කාරණේ තාම වැදගත්. ධර්ම ගෞරවේ නැති කරගන්න හොඳ නැහැ. එක අකුරක් ඉස්පින්ලක් පාපින්ලක් ඇලපින්ලක් හරි වෙනස් කළොත් එහෙම ආය ඇහුඳුට මානයක නිවනක නමක්වත් ඇහෙන එකක් නෑ. නිවන කියන පදේවත් අහන්න ලැබෙන එකක් නෑ.
1: එහෙමයි සෝනාස. සෝනාස දැන් එතකොට මේකටම තව මම කාරණාවක් එකතු කරන්න අපි අවසාන භාගයට ලං වෙලා තිබෙන නිසාවෙන් සෝනාස දැන් නිවන ප්‍රාර්ථනා කරන එකනේ අපි ජන සමාජයේ බෞද්ධ වැඩි වශයෙන්ම කරන දේ සෝනාස. නිවන් දුව ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ප්‍රාර්ථනා නිවන ප්‍රාර්ථනාවකට සීමා වී ලබන්න පුළුවන් දෙයක්ද නැත්නම් ඒ ප්‍රාර්ථනාවේ යම් වටිනාකමක් තියෙනවද?
2: පින්වත් වරුණ සිත්නෙත් අසපේ පෙර දිනක ඔය වචනේ අපි ප්‍රකාශ කළා මේ යම ආධර්මයට අනුව යමෙකුට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා අපි මෙහෙම කියමු ශ්‍රද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා කියන මෙන්න මේ කාරණා යමෙකුගේ ජීවිතේ විද්‍යමානයි. ඒ කාරණා ටික හොඳට සම්පූර්ණ වෙනවා. එයා ප්‍රාර්ථනාවක තියාගත්තොත් එයා රස කරපු පාරමී ශක්තිය මත ඒ පාරමිතාව නිසා යාගේ ප්‍රාර්ථනාව විශ්ව සිද්ධ වෙනවා. යමකුගේ ප්‍රාර්ථනාවක් විතරක් තියෙනවා. හැබැයි ශ්‍රද්ධාවවත් සීලේවත් ශ්‍රුතේවත් ත්‍යාගේවත් ප්‍රඥාවවත් නැහැ. ඒ ටික නැත්තම් ඒ ප්‍රාර්ථනාව විශ්ව සිද්ධ වෙන්න හේතු නැහැනේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මේ ආයුෂ බලාපොරොත්තු වෙන කෙනා, වර්ණ සැප බල බලාපොරොත්තු වෙන කෙනා ආයාචනා කර කර ප්‍රාර්ථනා කර කර ඉඳලා හරියන්නේ නැහැ. ශ්‍රද්ධා සම්පදාව, සීල සම්පදාව, ත්‍යාග සම්පදාව, ප්‍රඥා සම්පදාව කියන කරුණු හතර සම්පූර්ණ කරන්න ඕනි. එතකොට ප්‍රාර්ථනා කරන්නේ නැතත් ඒ ටික ලැබෙනවා. හැබැයි වරුණ අපි මේ සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් මඟ යෙදෙන තැන අපේ හිතේ අපේක්ෂාවක් තියෙන්න ඕනි. උතුම් නිවන් පිණිස, සසර දුක් ගෙවා අවසන් කිරීම පිණිස මේ සෑම කුසලයක්ම මට උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනි. එතකොට ඊට සරිලන පිනක් එකතු කරගත්ත ගමන් මේ ප්‍රාර්ථනාව කරන එකේ වැදගත්කමක් තියෙනවා වරුණ. අනිත් එක දැන් ඔබ හැවනර කලින් වරුණ දැන් ප්‍රශ්නයක් මේ අමා සැනසිල්ල මගහැරෙන කරුණු ගැන මෙන්න මේකත් මතක තියාගන්න ඕනි. අපි මේ බුද්ධ ශාසනය ඇසුරු කරන්නේ ලාභ සත්කාර වෙනුවෙන් නෙමෙයි. කිහි වේවා, පැවිදි වේවා, ඔබ වේවා, මා වේවා, ආත්ම සංඥාව තර කරගන්න ඇසුරු කරන තැනක් නෙමෙයි බුද්ධ ශාසනය කියන්නේ. ලෞකික අරමුණු සාක්ෂාත් කරගන්න, කීර්ති ප්‍රශංසා වෙනුවෙන්, එහෙම නැත්නම් ගුණගී කියාගන්න එහෙම ඇසුරු කරන තැනක් නෙමෙයි. පුද්ගලික විමුක්තිය උදා කර ගැනීම පිණිස හැසිරෙන තැනක්. එනිසා මේ ශාසනයට ඇවිල්ලා ලෞකික පරමාර්ථ සාධනය කරගන්න මේ ඒ වෙනුවෙන් තත්පර වෙලා හරියන්නේ නැහැ. ඒක කොහොමද යන ගමනේ සැනසෙල්ලක් හැටියට ලැබෙවි? ඒ කියන්නේ මේ ධර්මයේ හැසිරුණාම සුගතිය කොහොමද ලැබෙනවන්නේ? අන්නේ නිසා අන්නේ කාරණා ලාභ සත්කාර ආදී දේ පිළිබඳව යම් වංචනික බලාපොරොත්තුවක් එම අපි කාගේ හිත්වල තිරණ මගී හෝ මේ ඒත් මේ ධර්ම මාර්ගයේ රෝහණය වෙන්නේ නැහැ. මොකද දේශනා කරානේ අඤ්ඤාහි ලාභූප නිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. නිවන් මඟ වෙන එකක්, ලාභ සත්කාර උපේන මාර්ගේ වෙන එකක් කියලා දේශනා කරානේ. එතකොට අන්නේ මාර්ග දෙකත් හඳුනා ගන්න ඕනි මරුණ. ධර්මයේ විකුණන්න හෝ එහෙම නැත්නම් මේ යමා ධර්මය Taman තෝරෝන විදිහට වෙනස් කරන්න හෝ එහෙම කරන්න යන්න බෑ. මතකයිනේ අර කපිල මත්ස්‍යා පිළිබඳව කතාව, එක දීර්ඝ කතාවක්. කාශ්‍යප බුද්ධ ශාසනයේ ඒ සම්බුද්ධ ශාසනය අතුරුදන් කරන්න මුල පුරපු භික්ෂුව කපිල භික්ෂුව අන්තිමට නිරේ ගිහිල්ලා වෙත විපත ඔබ දන්නවනේ. ඉතින් ඒ නිසා අපි අන්හිම මේ අපි බලන්න ඕනේ වරුණ පුද්ගලිකව කොහොමද මම ගුණයක් පුරා ගන්නෙ? එක කෙහෙලිනම් වා කරන්න ඕනේ දෙයක් නේ පුද්ගලිකව කොහොමද මම ගුණයක් පුරා ගන්නෙ? තමන් කරන කුසලිය තම කෙනෙකුට අනුමෝදන් කරන එක වෙනම දෙයක්. අනිත් එක තමන්ගේ තියෙන සීලාදී ගුණ ධර්ම තැන් තැන්වල කෙනකෙනාට කිය කියා එහෙම යන්න උවමනාවක් නැහැ. ඒක පුද්ගලිකව අතුලාන්තයෙන් සැනසෙල්ලේ සතුටින් පුරුදු කරන්න ඕනි. ලෝකෙට කියන්න යන දෙයක් නෙමෙයි වරුණ මේ අභ්‍යන්තරය ඇති කර ගන්නා වූ මේ ගුණ වගාව. එතන නිහතමානිකම් ඇති වෙන්න ඕනි, සංසුන්කම් ඇති වෙන්න ඕනි. දැන් රහතන් වහන්සේගේ බලාපොරොත්තු ඔබ දන්නවනේ මම අර කලින් කියලා තිබේ වරුණ මේ අමා ධර්මයේ තියෙනවා. රහතන් වහන්සේගේ බලාපොරොත්තු තමයි මා රහතන් වහන්සේ නමක් බව ලෝකෙ කිසිවෙක් හඳුනා නොගනීවා. මහ ලැබු අරහත් බල විමුක්තිය දෙවියන් සහිත ලෝකේම ලබාවා. ලොකු පාඩමක් තියෙනවා නේද අදහසේ? මුළු බුද්ධ ශාසනයම කියවුණා නේද රහතන් වහන්සේ නමකගේ හිතන විදිහ? අන්න එහෙම වරුණ කල්පනා කරන්න ඕනි.
1: එහෙමයි සවනාස. හොඳයි අපිට අද මේ වැඩසටහන තුල වටිනාම උත්තරීතරම වචනය තමයි විග්‍රහාත්මකව එහි අවබෝධය ඔබට ලබා දීමේ අටියෙන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කරන්නට යෙදුණි. අපේ ශාස්ත්‍රෝන් වහන්සේ අපට මඟ පෙන්වුවේ එතනට යන්නට, ඒ උතුම් නිර්වාණ මඟ සාක්ෂාත් කරගන්නට. ඉතින් ඒ සඳහා පැහැදිලි සුපැහැදිලි වැඩපිළිවෙලක් සහ මාර්ගයක් උන්වහන්සේ අනුදැන වදාලා. ඉතින් අපි මේ විවිධ අතිරේක මාර්ගවල ගිහිල්ලා ජීවිතේ පටලවාගෙන ඒ තුළ නිවනත් එතනට ඈඳා අරගෙන අපිට නිවන් ලබන්න බැරිද කියලා හිර වෙලා ඉන්න වෙලාවක එහිත එතනින් මුදවා ධර්ම මාර්ගය තුළ නිවනට ලංවන්නට අවකාශ සලසා දෙමින් අපි අද දවසේදී ධර්මඥානය ගොඩනංවමින් අවබෝධයෙන් යුතු බෞද්ධයෙකු බිහි කිරීම උදෙසා අනුශාසනාවෙන් අපට බොහෝ වටිනා දහම් කාරණා පසක් කර දුන්නු අපේ ගෞරවනීය පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිවීම පිණිසම මේ උතුම් ධර්මයේ උතුම් ගුණ සුවඳ හේතු වේවා, කුසලයේ හේතු වේවා. උන්වහන්සේට තව බොහෝ කල් සුවසේ දහම ප්‍රගුණ කරන්නට ඔබ අපට අනුශාසනාව තුළින් ඒ උතුම් ධර්මයේ කියා දෙන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී ගුණයම ලැබේවා ලැබේවා කියලා වැඩසටහන නිමා කරන වෙලාවේ බොහෝම ගෞරව සිතින් ප්‍රාර්ථනා කරනවා අපේ ස්වාමීන් වහන්සේ.
2: සාදු සාදු සාදු. බොහෝම සතුටින් මම අනුමෝදම් වෙමි. පින්වත් වරුණ ඇතුළු පවුලේ සියලු දෙනාටම net fm කාර්ය මණ්ඩලයට අතිපූජනීය මහා සංඝරත්නය ඇතුළු මේ උතුම් ධර්මයේ සැනසෙන සත්පුරුෂ පින්වතුන්ලාට ඉතාම සුවසේ ශාස්ත්‍රෝ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන්, සීල ගෞරවයෙන්, සමාධි ගෞරවයෙන් රැකෙමින් මේ ශාසනය තුළ රැඳෙමින් කවදා හෝ දවසක පරම විමුක්තිය ලැබෙන තුරු සංසුන්ව කලබල නොවි පරම සත්පුරුෂ චේතනාවෙන් පියවරක් කර ඉදිරියට යන්න යාදුන් පාරමි පුරාදුම් උතුම් දහම් පිළිසඳරක්ම වේවා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා.
1: සාදු සාදු සාදු. බොහොම සතුටින් අනුමෝදන් වෙනවා. එහෙමනම් ඊළඟ සතියේත් ඉරිදා රාත්‍රී 7 සිට 9 දක්වා දෙපැය තුල ධර්මයේ තරම් වටිනා වූ දායාදයක් තවත් නැහැ නේ. උතුම් ධර්ම දායාදය සිත්නේ තසපුවෙන් ලං කිරීමේ

අනිවාර්යයෙන් ඔබ සහභාගී වෙන්න, මේ පින්කමට එකතු වෙන්න, දායක වෙන්න. මේ කුසල් වැඩෙන කාලේනේ මේ කාලේ. ඒට හේතුව වස් කාලය. වස් කාලයේ ඔබේ කුසල් වඩවන්නට net කරපු මහා පින්කම් තියෙනවා. ඔබට මතකයි තිස්ස මහරාමයේ අපි හැම පින්කමක් කළා. දැන් මේ අලුත්ම පින්කම අපි සිදු කරන්නේ නැගෙනහිර. නැගෙනහිර කියන්නේ යුද්ධේ කාලේ කොටි LTT ත්‍රස්තවාදීන් අපේ රට ආක්‍රමණය කරගෙන නැත්නම් අපේ රටේ මේ මිනිසුන්ගේ චිත්තවලට පීඩාව ගෙන දීලා මිනිසු මරමින් හිටපු ඒ ප්‍රධාන ප්‍රදේශයක්නේ. නැගෙනහිර සුවිශේෂී සිද්ධස්ථානයක් තියෙන. ඒ තමයි දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ හේමමාලා දන්ත කුමරුවන් පළමුවරට ලක්දිවයේ පය තියපු තැන. දළදා වහන්සේ ලක්දිවයේට පළමුවරට වැඩම කරපු තැන තමයි ලංකාපටුන සමුද්‍රගිරි විහාරය, රාජමහා විහාරය. මේ විහාරස්ථානය අද බොහෝම ගෞරවයෙන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අස්සජි ස්වාමින් වහන්සේ මහා පරිශ්‍රමයකින් රැකගනිමින් ගොඩනංවමින් පසු වෙනවා. මේ LTT ත්‍රස්තවාදීන් යුද්ධ කාලෙදී ඔවුන් මේ විහාරස්ථානය අල්ලගෙන විනාශ කළා. විශේෂයෙන්ම සුසේ කියන නැගෙනහිර මුහුදුකොටි සන්නද්ධ නායකයා මුහුදුකොටි බලකාය ගොඩනගන්නට කඳවුරු බැඳගෙන හිටියේ මේ ස්ථානයේ. අපේ බෞද්ධ සිද්ධාස්ථානයේ වටිනා ඓතිහාසික උරුමයි. ඒ වගේම කාන්තා බලකාය කොටියන්ගේ ගොඩනංවන්නට යොදාගෙන විනාශ කරපු තැන මේ. අපි නැවත ගොඩනගන්නට ඕන. හේමමාලා දන්ත කුමරු එදා දළදා වහන්සේ ලක්දීපයට අරගෙන ආවට පස්සේ අපේ රාජ්‍යත්වයේ සංකේතය වුණේ දළදා වහන්සේ. ඉතින් මේ උතුම් රාජ්‍යත්වයේ සංකේතය අපේ රටට ගෙනහැල්ලා මේ රට ඒකීය රාජ්‍යයක් කරන්නට ප්‍රධාන අවස්ථාව දළදා වහන්සේ බවට පත් කරපු ලංකාපටුන විහාරස්ථානයේ සදහතුක මන්දිරයක් තාම නැහැ. සංඝාවාසයක් හරිහැටි තාම නැහැ. හරිම සෝචනීයයි. ඒ නිසා මගේ දයාබර අම්මේ තාත්තේ අපි මේ මහා පින්කම කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් සංඝාවාසයේ ගොඩනගන්නට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කටයුතු කරගෙන යනවා. එහි වහලය තමයි අපිට ප්‍රධාන වශයෙන් ඉස්සෙල්ලාම නිර්මාණය කරන්නට අවස්ථාව උදා වෙන්නේ. ඒ සඳහා විශාල මුදලක් දරන්නට සිදු වෙනවා. ඒ කියන්නේ 170,000ක පමණ මුදලක් දරන්නට සිදු වෙනවා. ඒ නිසා මගේ දයාබර අම්මේ තාත්තේ මේ වැඩසටහන ආන පින්වතුනි බෞද්ධයනි අපි එකට එකතු වීම අපේ උරුමය රකින්නට ඔබට පුළුවන් මේ වහලය නිර්මාණය කිරීමට සදාතුක මන්දිරයේ සංඝාවාසයේ පුළුවන් ආකාරයේ මුල්මේ දායකත්වයක් ලබා දෙන්න. කොටසක් රුපියල් 4000ක් වගේ වෙනවා. පුළුවන් නම් කොටසක් බාර ගන්නත් පුළුවන්. එහෙම නැතිනම් තමන්ට පුළුවන් ආකාරයෙන් මේ සඳහා දායක වෙන්න තිස්ස මහරාම රාජ මහ විහාරස්ථානයේ අභිනව සදාතුක මන්දිරයේ ඇතුළු කොටගත්තු ඒ උතුම් පුදබිමේ ධර්මශාලාවේ වහලය නිර්මාණය කරන්නට ඔබ එකතු වුණා වගේම මේ කටයුත්තටත් එකතු වෙමු. ඒ සඳහා අපි ඔබට ආරාධනා කරනවා. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් ගිණුම තිබෙනවා. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් ගිණුම තිබෙනවා. ගිණුම අංකය මම මතක් කරන්න ලියාගන්න. 847-943-85 847-943-85 මේ ගිණුම් අංකයට ගිණුමට මුදල් බැර කරලා රුපියල් 4000ක් වෙන්න පුළුවන්. ඊට වැඩි අය ඒ සඳහා දායක වෙන්න උපරිමම 170,000ක් පමණ ඕන වෙනවා. වහලේ විතරක් ඉතුරු කටයුතු අපි ඊට පසුව කරමු. වහලේ ඉක්මනින්ම නිර්මාණය කරමු. ඒ සඳහා දායක වෙන්න එහෙම නැත්නම් තමන්ට තියෙන්නේ රුපියල් 100ද 200ද 500ද එහෙම ගැටලුවක් නැහැ. පුළුවන් ආකාරයෙන් හරි මේකට දායක වෙන්න. තවත් විස්තර දැනගන්න මට කතා කරන්න 0777-980-6237 0777-980-6237 මේ අංකයම ඔබට ඔබේ ගමට ඔබේ ගමේ විහාරස්ථානයේ ධර්මදේශනාවන් සිදු කරගන්නට අපේ ස්වාමීන් වහන්සේලා වැඩමවගෙන net radio එකතු කරගන්න ඔබේ නිවසේ පවත්වන ධර්මදේශනා net radio ඔස්සේ විකාශය කරගන්න ඒ සඳහා යොදාගන්න පුළුවන් 0777-980-6237 ඒ ආරාධනාව ඔබට කරනවා. අපි හැමෝම එකතු වෙලා අපි නැගෙනහිර ප්‍රභව ආලෝකය ලංකාපටුන රාජමහා විහාරස්ථානයේ ගොඩනංවන්නට එකතු වෙමු. එපමණක් නෙවෙයි තවත් මතක් කරන්න ඕන ට්‍රැවල් නිත ආයතනයේ පිළිබඳ දැන් කටින මාසෙ ටික ටික ලං වෙලානේ තියෙන්නේ. බුද්ධගයාවේ කටිනට බෝ ගෙන යන්නට ට්‍රැවල් නිත ආයතනය මේ දිනවල කටයුතු යොදමින් සිටිනවා. ඒ වෙනුවෙන් විශේෂ වන්දනාවක් සංවිධානය කරලා තිබෙනවා ට්‍රැවල් නිත ආයතනය. ඉතින් අපි ඔබට සිහිපත් කරනවා ට්‍රැවල් නිත ආයතනයත් එක්ක ඒ කටින මහෝත්සවය වෙනුවෙන් යන්නට කැමති ඇත්තෝ මෙන්න මේ අංකයට කතා කරලා විස්තර දැනගෙන ඒ සඳහා එකතු වෙන්න. 0767-1732 0767-1732 එහෙම නැත්නම් 0112-863-301

0: 63. නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් මේ වැඩසටහන නැවත අහන්නට ආරාධනා කරමින් සිතේ තසුපුණිම කරනවා. හැමට තුනුරුවනේ අනන්ත ආශිර්වාද ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
1: සිත් නෙත් අසපුව. කවදත් අලුත් කාගෙත් නෙත්.
2: පෑහෙනවා කියන්නේ පොතේ ගැළපෙනවා කියන එකනේ.
3: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
4: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.

0: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036.
1: මාරාන්තික ඩෙංගු වතුරන්ගෙන් ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥයා.
0: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
0: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3872.
3: කවදත් අලුත් කාගෙත් නෙට්.

0: කවදත් අලුත් කාගෙත් නෙත්
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට
2: brought to you by
3: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: කවදත් අලුත් කාගේ

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන්, අපේ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්ටයි සූදානම් වන්නේ. ධර්මදේශනාව ශ්‍රවණය කරන්ට මත්තෙන් ඔබට පින් පුරන්නට හැකි බොහෝ දේවල් අපි මතක් කරනවා. ඒ අතරින් විශේෂයෙන්ම ඔබ දන්නවා, ශ්‍රී ලංකාවේ බොදු පුදබිම් යළි පුනර්ජීවනය ලබන්නට නෙත් FM රේඩියෝව සමග නෙත් ශ්‍රාවකත්වය අනිවාර්යෙන් පෙළගහෙනවා කියලා අපි කූරගල ගොඩ නැගුවා. ඒවගේම ඔබට මතක ඇති තිස්ස මහරාමේ ධාතු මන්දිරයේ මහා පියස්ස අපි සියලු දෙන එකතු වෙලා ගොඩ නැගුවා. මේ විදිහේ ලංකාවේ පුදබිම් රාශියක් බක්කුල මහා සෑය ගොඩ නැගුවා. මේ වගේ පුදබිම් රාශියක් ඔබ ගොඩ නැගුවා වගේම ඔන දැන් ඔබට හැකියාව තිබෙනවා උතුම් දළදා සමිඳුන් ලංකාවට වැඩම කළ මොහොතේ මුලින්ම දන්තේම මාලාවන් ගොඩ බැසි ඒ උතුම් වූ පුදබිම තමයි ලංකා පටුන සමුද්‍රගිරි රාජ මහා විහාරය කියලා කියන්නේ. ත්‍රිකුණාමලයේ පිහිටලා තියෙන්නේ. ඉතින් මේ සමුද්‍රගිරි රාජ මහා විහාරස්ථානයේ උතුම් ධාතු මන්දිරය මේ වන විට නිර්මාණය කරමින් තිබෙන්නේ. එදා LTTE යුද සමයේ LTTE කඳවුරක් විදිහට තබාගෙන මෙය බොහොම ග්‍රහණය පවත්වාගෙන හිටපු පුදබිමක්. නමුත් යළි අපේ කමට පණ දෙන්නට මේ පුදබිම ඔස්සේ අපිට හැකියාව දැන් ලැබිලා තියෙනවා. ලංකාපටුන සමුද්‍රගිරි රාජ මහා විහාරය ගොඩනගන්නට, ඒ උතුම් පුදබිමේ ධාතු මන්දිරයේ පියස්ස ගොඩනගන්නට ඔබත් දායක වෙන්න කැමතියි කියලා අපි හොඳින්ම දන්නවා. ඔබ කරන්න ඕනේ ඔබට බොහොම සුපුරුදු බැංකු ගිණුම ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ගිණුමට ඔබේ දායකත්වය බැර කරන්න. ගිණුම අංකය 84 79 43 85 84 79 43 85. ඔබ වෙනත් වෙහෙර විහාරස්ථාන ගොඩනැගුවා වාගේම අපේ කම රකින්නට කැමති පිරිස විදිහට මේ පුදබිම ගොඩනගන්නත් එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබට වැඩි විස්තර දැනගන්න කැමති නම් 0677 77 25 214 අංකයට කතා කරලා ඒ ගැන වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. එවනම් අපි උතුම් වූ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. අපේ නමස්කාර පූර්වක පාදාභිහි වන්දනෙන් ආරාධනා කරනවා ඉරිදා ධර්ම දක්ෂිණාවේ දේශකයන්න් වහන්සේට, පූජනීය වන්දනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට උතුම් ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේ අපේ පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ සෝදානම් වෙලා සිටින්නේ වෙනදා වගේම ඉරිදා නෙත් FM ගුවන් විදුලිය මගින් විකාශනය කරන ලබන ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි. පිටුතර අද මම බොහෝම වටිනා කියන දේශනාව මේ දේශනාවට මාතෘකා වශයෙන් තෝරා ගන්න කල්පනා කළා. මං අපේ පින්වතුන්ට පහුගිය දේශනාවෙදිත් මතක් කරපු ඔය කාරණාවක් තමයි අර පබ්බතූපන් සූත්‍රයේ දේශනා කරද්දී මේ ලෝකේ අපට කවදාවත් මේ මරණයෙන් ගැලවෙන්න බෑ. මරණයට ප්‍රතිකර්මයක් හොයාගන්න බෑ. ඒකට පින් මරණයෙන් ගැලවෙන්න අමරණීය වෙන්න මෙලොකෙ කිසි බලයක් නෑ. දැන් ඔය මහා බ්‍රහ්මයාටත් එහෙම සංකල්පයක් ආවනේ. මහා බ්‍රහ්මයා තමන්ගේ බ්‍රහ්ම ලෝකය ඒකාන්තයි, ඒක ස්ථීරයි. ඒ බ්‍රහ්ම ලෝකය මේ ස්ථීර වූ එක, ඒක නිත්‍ය වූ එක කියන මෙන්න මේ හැඟීමින් ජීවත් වුණා. බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාට බණ කියන ගිය පෙළාවේ මහා බ්‍රහ්මයා මොකද කිව්වේ? ස්වාමීනි, ඔබ වහන්සේත් පස්සේ හරි මේක තේරුම් අරගෙන මෙහෙට ආපු එක ලොකු දෙයක් කිව්වා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩි මහා බ්‍රහ්මයාට ඒ මහා බ්‍රහ්මයා ඉන්නේ මේ මිත්‍යා දෘෂ්ටි මුදවලා මහා බ්‍රහ්මයාව සම්මා දිට්ඨියට ගන්න. නමුත් මහා බ්‍රහ්මයා භාග්‍යතුන් වහන්සේව දැකලා හිතුවේ බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්ම ලෝකයේ තමයි ස්ථීර, මේ බ්‍රහ්ම ලෝකයේ තමයි එක දිගට පවතින්නේ, මේක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ, විනාශ වෙන්නේ නැහැ කියන එක තේරුම් අරගෙන මේ මහා බ්‍රහ්ම ලෝකයට ආවා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඊට බ්‍රහ්මයාට තේරුම් කරලා දුන්නා මේ ස්ථීර ලෝකෙ ස්ථීරයි කියලා කිසිවක් නැහැ කියන එක. එහෙනම් මේ ලෝකේ කාටවත් පින්වතුනි මේ මරණයෙන් ගැලවෙන්න බෑ, මරණයෙන් බේරෙන්න බෑ. අපට කරන්න තියෙන එක දෙයයි පින්වතුනි තියෙන්නේ මොකද්ද? මරණයට සූදානම් වෙන කෙනෙක් වෙන්න. අපි මරණයට සූදානම් වෙච්ච කෙනෙක්ද කියන එක තමයි බලන්න තියෙන්නේ. මරණයෙන් අපිට කවදාවත් ගැලවෙන්න බෑ. අර පහුගිය අර පබ්බතූපන් සූත්‍රයේ දේශනා කරදි මම අපේ පිංගුතර කිව්වා එතනදී කොසල් මහ රයිතුමාගේ ළඟ ඉන්න පිරිස ගැන, බලය ගැන. රජුරුවන්ට තියෙනවා චතුරාංගනේ සේනාව, රජුරුවන්ගේ ළඟ ඉන්නවා විදුර පඬිතුමා වගේ බොහොම දක්ෂ ප්‍රඥාවක් තියෙන පඬිවරු, රජුරුවන්ගේ ළඟ තියෙන විශාල ධනය, රජුරුවන්ගේ බොහෝම මේ සෑම දෙයකින්ම පින්වතුනි ශාස්ත්‍රීයයි සම්පූර්ණයි. හැබැයි රයිතුමාට මොන්න දී සම්පූර්ණ වෙලා තිබුණත් වයසට යන එකින් වළකින්න බෑ. රජතුමා මැරෙන එකින් වළකින්න බෑ. රජතුමත් මැරුණානේ. ඒ කියන්නේ මේ ලෝකේ කවදාවත් අපට මේ මරණයෙන් ගැලවෙන්න බෑ. නමුත් පින්වතුනි වෙන්න ඕන අපි මරණයට සූදානම් වෙන කෙනෙක් වෙන එක. අපි මරණයේදී සූදානම් වෙන කෙනෙක් වෙන්නයි අපි උත්සාහ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ මරණයට බෙහෙතක් හොයාගත්තු කෙනෙක් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ මරණයට අපිව සූදානම් කරපු එකයි කරේ. අපට අනුශාසනා කළ යාංගීකට මම අද දවසේ අපි පින්වතුන්ට මෙන්න මේ කාරණාව ගැන ධර්මකාරණාවල් කීපයක් දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. ධම්මපද පාළියේ පළවෙනි වග්ගයේ තියෙන පින්වතුනි හරි අපූරු දහම් කතාවක්. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු ජේතවනාරාමේ ඒ කාලේ හිටියා සැවැත් නුවර ධම්මික කියලා උපාසකේ. මේ ධම්මික උපාසකතුමා කියලා කියන්නේ ඇත්තටම නමටම ගැළපෙන ජීවිතයක් ගත කරපු කෙනෙක්. උපාසකතුමත් එහෙමයි, උපාසකතුමාගේ බිරිඳත් එහෙමයි, දරුවනුත් එහෙමයි. මේ ඔක්කොමලා ඉතාම හොඳ ධාර්මික ජීවිතයක් ගත කරපු පිරිසක්. ධම්මික උපාසකතුමා නිතර සිල් ගත්තා. ඒ වගේම තමයි නිරන්තරයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට ගිහිල්ලා බණ ඇහුවා. ඒ වගේම තමයි නිරතුරුවම දාන මාන ආදී පුණ්‍ය ක්‍රියාවන් කළා. ජීවිතේ හුඟ කාලයක් ධම්මික උපාසකතුමා ධර්මානුකූල ජීවිතයක් ගත කරපු කෙනෙක්. මෙහිම ධාර්මික ජීවිතයක් ගත කර කර හිටපු මේ ධම්මික උපාසකතුමා වයසට යන්න යන්න මරණයට ලං වුණා. මරණාසන්න වෙල ඇඳේ වැටුණා. ඒ වෙලාවේ උපාසකතුමා නිරන්තරයෙන්ම මේ දහම් කතාවකට ප්‍රිය කරපු කෙනෙක්. හිතුණා මහා සංඝරත්නය වඩම්වලා බණ කතාවක් අහන්න. දරුවෝ ටික තාත්තගේ අවසාන ඉල්ලීමට ඉඩ දීලා දරුවෝ ටික හාමුදුරන් වහන්සේලා වඩම්මවලා ඇඳ ළඟ තබලා උන්වහන්සේලා ලව්ව තාත්තට ඇහෙන බණක් කියෙව්වා. මේ ධර්ම කතාවක් දේශනාව කරගෙන යන අතරේ එකවරම උපාසකතුමා ඇඳ උඩ වැතිරිලා ඉඳගෙනම දෑත් දෙක උඩට උසවලා හරියට අර යමකට එපා එපා කියන වගේ සංඥාවක් දැක්වුවා. හාමුදුරන් වැඩපු හාමුදුරන් වහන්සේලා පෘථග්ජනයි. උන්වහන්සේලේ කාරණාව හිතට ගත්තා. උපාසකතුමාට මේ දේශනාවට දැන් ඇතිවෙච්ච ප්‍රිය බව ඇති වෙලා දැන් මෙතනින් එහා පැත්තට දේශනාව ශ්‍රවණය කරන්න ප්‍රිය බවක් නැහැ. ඒ නිසා මේ ධර්මදේශනාව මෙතනින් නිමා කරන්න කියන කාරණාව තමයි මේ දැක්වේ කියලා උන්වහන්සේලේ කාරණාව එහෙම තේරුම් අරගෙන දේශනාව අතරමඟ නතර කරලා උන්වහන්සේ එතනින් වැඩම කළ ආරාමෙට. දැන් මේ සිදුවීම දැකපු දරුවන්ටත් මේක අදාහ ගන්න බෑ. මොකද සාමාන්‍යයෙන් වෙනදා මේ තාත්තා බණ අහන බණපලට ගියාම බණ ටික අහලා ඉවර වෙලා හාමුදුරන් වහන්සේලා ළඟට ගිහිල්ලා කියන්නේ අනේ සාමීනි තව ටිකක් දේශනා කරන්න ඒත් අහගෙන ඉන්න ආසයි කියලා. උපාසකතුමා ධර්මයට එච්චරම ප්‍රිය කළා. ධර්මයට එච්චර ප්‍රිය කරපු මේ උපාසකතුමා ඇයි අද අපේ තාත්තා ඇයි අද මේ තරම් මధుරව දේශනා කරපු දහම් කතාව අහන්න නැතුව අතරමඟදී පායිපා කීවේ. අපේ තාත්තා මේ තරම් පින් කරගත්තත් දැන් මිය දෙන්නේ අසහියෙන්ද? අපේ තාත්තා සිහි මෝර්ජා වෙලාද දැන් මේ මැරෙන්න හදන්නේ? බියෙන්ම දරුවෝ ටික තාත්තා ළඟට කිට්ටු වෙලා අහනවා, ඇයි තාත්තේ අද තාත්තා බණ ටික අහනක නතර කළේ? එතකොටම උපාසකතුමා කියන, කවුද පුතේ මම බණ අහනක නතර කළා කිව්වේ? මම හොඳින් බණ ඇහුවනේ. ඉතින් තාත්තේ දැන් බණ ටික හොඳින් ඇහුවා නම් ඇයි අර දහම් කතාව අහද්දී දහම් කතාව නතර කරන්න එපායි පාති ඇති කිව්වේ? කවුද පුතේ එහෙම කිව්වේ? මං එහෙම කිව්වේ නෑනේ. ඉතින් තාත්තා අද්දකේකට අද්දක උඩට උසවල ඉපාය පා කියලා අපි කියන අපි දැක්කනේ. ආ පුතේ, ඒ මම බණ නතර කරන්න කිව්ව නෙවෙයි. ඒ මම කිව්වේ නුඹලට නෙවෙයි, මේ උඩින දිවිවරුන්ට. පින්තුනි, දිව්‍ය ලෝක හයේ දිවිවරු රත හයක් ඇවිල්ලා එතන ඒ ආපු දිවුරු හය දෙනා මේ උපාසකතුමාට කලබල කරනවා. උපාසකතුමනි, චාතු මහරජක දිවි ලෝකෙන් ආපු ඒ දෙවි දිව්‍ය රතේ දිවිය කියනවා, උපාසකතුමනි ඉන්න අපේ රතේට නගින්න. තවුදිසාවෙන් ආපු දිවි රතේ දිවිය කියනවා, මේ උපාසකතුමනි ඒ දිවි ලෝකෙට වඩා අපේ දිවි ලෝකයේ සැප වැඩි, අපේ දිවි ලෝකේ බණ පවා අහන්න පුළුවන්, ඉන්න අපේ දිවි ලෝකෙට සිල් ගන්නත් පුළුවන් අපේ දිවි ලෝකෙට එන්න කියනවා. ওই විදියට දිවි ලෝක හයේ මාපු දිවරු දිව්‍ය රත අරගෙන මේ කෑ ගහනවා, කලබල කරනවා, මට බණ ටිකවත් අහන්න දෙන්නේ නැතුව තම තමන්ගේ රතවලට නගින්න කියලා. මං ඔවුන්ටයි කිව්වේ ඔතන කලබල කරන්න එපා, මං බණ අහනවා කියලා. දැන් මේ කතාව කිව්වම දරුවන්ට අර හිතේ තිබිච්ච බර තව වැඩි වුණා. මොකද දරුවන්ට දෙවිවරු පේන්නේ, දිවි රත පේන්නේත් නේ. තාත්තා දැන් අසහියෙන් සිහි මෝර්ජා වෙලාමයි මේ කතාව කතා කරන්න කියන එක දරුවන්ට ඇඟ වුණා. එතකොටම දරුවෝ ඒ කාරණාව ගැන උපාසකතුමාත් එක්ක කතා කරද්දී, පුතේ උඹලට මං කියන එක විශ්වාස නැත්තම් ওই මල් වැලක් අරගන්නකෝ, අරගෙන මගේ මේ ඇඟට උඩින් උඩට විසි කරන්නකෝ. තාත්තා කියපු විදිහම දරුවෝ ඒ ටික කළා. ඉතින් ඒ දාපු මල් වැල අර දිව්‍ය රතේක රැඳුණා. එතකොට තමයි දරුවෝ පිළිගත්තේ තාත්තා කියපු කතාව ඇත්ත කියලා. ඉතින් කොහොම හරි උපාසකතුමා මරණයටපත් වුණා. මරණයටපත් වෙච්ච උපාසකතුමා මරණින් පස්සේ ගිහිල්ලා දෙව්ලොව ඉපදුනා. බුදුරජාණන් වහන්සේ අන්න ඒ නිසා තමයි මේ ලෝකෙ දේශනා කරන්නේ, ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. පින්කල තැනැත්තා මෙලොවදී සතුට වෙනවා. ඒ වගේම තමයි පින්කල සැනැත්තා පරලොවදී සතුට වෙනවා. මෙලොවදී කොහොමද සතුට වෙන්නේ? පින් කරපු කෙනාට මෙලොවදි සතුට වෙන්න පුළුවන් කොයි තරම් කරුණු තියෙනවද? ඒ සතුට වෙන ඒ පින් කරන කෙනා සතුට වෙන්නේ කොහොමද කියන එක දැනෙන්න නම් පින් කරන්න ඕන. පින් කරලා බලන්න ඕන තමන් කොයි තරම් සතුටක් ලබනවද කියලා එක. පින කියන්නේ පින්තුනි මේ ලෝකේ ඕනම තැනකදී විවෘත කරන්න පුළුවන් එකක් නේ. හැබැයි පවක් කියන එක අපට මේ ලෝකෙ විවෘත කරන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් ඔය පින් කරලා ගිහිල්ලා එක එක්කිනා එක කියෝ කියෝ ඉන්න වගේ පින්දුර පුළුවන් ද කරන පෞද් ගිහිල්ලා කියවන්නේ, අනේ මම මේ සත්තු මරනවා, මම නම් ඉතින් හරියට සත්තු මරනවා, එහෙම කියන්න පුළුවන්ද? මම නම් ඉතින් ඔය පුළු පුළුවන් වෙලාවල් වලට ඉතින් කාගේ හරි දේව හොරකම් කරනවා. අඩුම තරමේ හොරකම් කරනවා කියලා දැක්කත් කියන්න පුළුවන්ද කියලා බලන්නකෝ. වත්තකින් පොල් ගෙඩියක් හොරකම් කරගෙන ඕක දකින්න අතේ තියෙන පොල් ගෙඩිය. ඇහුවොත් කියන්නේ මේ මේ ඔයා මේ අහවල්වත්තේ පොල් ගෙඩියක් හොරකම් කරන් ආන කීයද කියන්නේ? ඒක වීඩියෝ කරලා මොකක් හරි කරලා පෙන්නන්න ඕන. නැත්තම් කියන්නේ නැහැ. කෙනෙකුට කියන්න පුළුවන්ද මේ කාමී වරදවා හැසිරෙන එක ප්‍රකට කරලා? කියන්නේ නැහැ. ඒ වගේ තමයි මතක තියාගන්න මේ පව් කියන දේවල් ප්‍රකට කරන්න බෑ. ප්‍රකට කරන්න කැමතිත් නෑ. දැන් කවුරු හරි කෙනෙක් පිළිගන්නේද කියන්න පුළුවන්ද මේ මනුස්සය මේ වගේ මේ පව් කරන කෙනෙක් මේ මනුස්සයව දියුණුලා තියෙන මොහොරකම් කරලා කියන්න පුළුවන්ද බෑ. මේ මනුස්සය තනි කර බේබදු ජීවිතයක් ගත කරන්න එහෙමකොත් මොකද නර්මනුස්සර කේන්ති යනවනේ. හැබැයි පින්වතුනි බලන්නකෝ ඒකේ අනිත් පැත්ත කෙනෙකු වර්ණනා කරදිකුත් අනේ මේ මනුස්සයා පුදුම විදියට දන් දෙන කෙනෙක්. මේ මනුස්සයා මෙච්චර මේ වෙනකොට මෙහිම සංඝාවාසයක් හදලා දීලා තියෙනවා. ධර්මශාලාවක් හදලා තියෙනවා. මහා චෛත්‍යයක් කරලා දීලා තියෙනවා. මේ මනුස්සයා දවස ගානේ මේ විදියට දන් දෙනවා. මේ මනුස්සයා බණ අහනවා. කිව්වොත් බණීද? බයිනේ නොකියු. කරපු හොඳ නොකියුවොත් බයිනේ. හැබැයි කරපු පව් ටික කිව්වොත් බයිනෝ. නොකියුවොත් හොඳයි. මම මේ කියලා දෙන්න හදන්නේ පිටුතර මේ මේ මේ පින්නක තියෙන මේ ලෝකේ සතුටු වෙන්න පුළුවන් දේ. ඒ නිසා පිටුතර මේ පින කියන එක මිලව සතුටු කරන කරුණා. පින් කරන කෙනා මේ ලෝකේ තෘප්තිමත් වෙනවා. හැබැයි පව් කරන කෙනා මේ ලෝකෙ මතක තියාගන්න පිංගතුනි මෙලොවත් ඇවෙනවා පරලොවත් ඇවෙනවා. කොච්චර පව් කරත් ඒ මනුස්සයා මතක තියාගන්න තැවි තැවි පිච්චි පිච්චි තමයි ඉන්නේ. පව් කරන කෙනාට කවදාවත් සතුටක් නෑ. නමුත් ඉතින් බාහිර පෙනුමෙන් පේන්නේ සතුටකින් ඉන්නවා වගේ. බාහිරින් පේන්නේ කෙනෙක් තෘප්තිමත් වෙ ඉන්නවා වගේ. නමුත් ඒ තෘප්තිමත් බවක් එයාට නැහැ. ඒව කතා කරන්න පුළ වෙනම තැනක ඉඳගෙන. ඒතර මේ පින් කරපු කෙනා මේ ලෝකේ සතුටින් ඉන්නේ. මේ ලෝකේ තියෙන යාට ලොකුම සතුට මොකද්ද? මරණ බය නැහැ. පින් කරපු කෙනාට මරණ බය නැහැ. ඒ වගේම තමයි දුක්ගති බය නැහැ. මරණයට යයිද කියන බයත් නැහැ, දුගතියට යයිද කියන බයත් නැහැ පින් කරපු කෙනාට. මොකද පින් කරපු කෙනා හැම වෙලෙම සතුටින් ඉන්නේ. මම මරණින් පස්සේදී මේ වගේ ඉතාම හොඳ සුගතිගාමී ජීවිතයක් ලබනවා කියලා. අන්න ඒකයි පින් කරපු කෙනා මෙලොවදී සතුට වෙනවා කියලා කියන්නේ. තොර එහෙමනම් පින්වතුනි මේ පින කියන එක ආන් එහෙම දෙයක්. ඊට පරලොවින් ලැබෙන සතුට මොකද්ද? අර බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේත් එක්කලා කිව්වේ නන්දි උපාසකතුමාගේ දිවි විමාන දැකලා ඇවිල්ලා. භාගතුන් වහන්සේකින් අහනවනේ නන්දි උපාසකතුමාගේ මේ සිදුවීම දැකලා මේ පින් කරපු කෙනෙක් දෙව්ලොව යන්න කලින් ඒක නම් මනුස්ස ලෝකයේදී තියාගේ විමානේ පහළ වෙන්න පුළුවන්ද කියලා. ඒ බුදුරජාණන් වහන්සේ අහන්නේ තින් මොග්ගල්ලා ආනෑස් දෙකෙන් දැකපු දෙයක් ඇවි මගින් ඇවිල්ලා අහන්නේ. පින් කරපු කෙනා හරියට දුරින් ඉඳලා ඉන්න ඥාතියෙක් තමන්ගේ රටේ ඉන්න ඥාතින්ව පිළිගන්න බලන් ඉන්නවා වගේ. දෙව්ලොව කාරණා 10ක් එකිනෙකම් බලන් ඉන්නවා කියනවා. පින කියන්නේ ආන්නේ එහෙම දෙයක්. පින් කරන කෙනා පරලොවදී සතුටු වෙන්නේ ඇයි? ඒ පින් කරන කෙනා පරලොවදී පරලොව ජීවිතයට යනකොට ඒ පරලොව ජීවිතය තුළ යා වෙනුවෙන් පින්වතුනි දෙව්ලොව ඉපදිනවන විමානයක් තියෙනවා. එයා වෙනුවෙන් පින්වතුනි පරිවාර සම්පත්තියක් ඉන්නවා. එයා වෙනුවෙන් සැප කොට බලන් ඉන්නවා. දෙව්ලොව යනකොට පරලොව සතුට වෙනවා කියන අංග එකට. මනුස්ස ලෝකෙත් එහෙමයි. පින් කරපු කෙනෙක් නම් ඒ මහ විශාල පිනකින් නම් මනුස්ස ලෝකෙට එන්නේ. ඒ මනුස්ස ලෝකයේදී පවා පින්වතුනි කාරණා 10ක් බලන් ඉන්නවා. දීර්ඝාෂිය බලන් ඉන්නවා මනුස්ස ලෝකයේ කෙනා එනක. ඒ වගේම හොඳ වර්ණ සම්පත්තිය බලන් ඉන්නවා. කියන්නේ දීර්ඝාෂියක් ඇතුව හොඳ ලස්සන වර්ණ සම්පත්තියක් ඇතුව ඒ වගේම නොයෙක් නොයෙක් සැප සම්පත් ඇතුව ඒ වගේම නොයෙක් මේ යසස කීර්ති ප්‍රශංසාවක් ඇතුව බලයක් ඇතුව මෙනි මේ වගේ කාරණා 10 එකින එනකම් බලාගෙන ඉන්නවා. ඒකේ පින් කරපු කෙනා පරලොවේදී සතුටු වෙන කෙනෙක් කියලා කියන්නේ. දැන් බලන්න සමහර කතා තියෙන්නේ අර සුක මේ වත්තු කතාවේ බලන්න. මහා සාරිපුත්ත මහරහතන් වහන්සේට එක්තරා කලෙක බ්‍රාහ්මණී දානියක් දෙනවා. බමුණ හරි දුප්පත්. මේ බමුණා මේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තාත්තගේ යාළුවේ. මේ බමුණගේ ගෙදරට මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩපු වෙලාවක මේ බමුණ මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ට ලැබිච්ච ආහාරය දන් දෙනවා. බමුණ කොහොම හරි වයෝ වෘද්ධ භාවයෙන් හිටියේ, වැඩි දවසක් ගියේනේ මරණයටපත් වුණා. ඒ කරපු දාන විපාකයේ බලයෙන් මේ බමුණ පින්වතුනි සවැත් නුවරම එක්තරා සාරිපුත්ත මහරහතන් වහන්සේගේම කුළුපග සිටු කුලයක ඉපදෙනවා. එදා මේ කුමාරයා උපදිනකොට ඒ කුලේ උපන් දවසේ ඒ ගෙදරින් ඉන්නේ පවුලිනු කොමලට ධනිය ලැබුණා. විශාල ධනියක් පහළ වුණා. එතකොට දැන් ඒ අර බොහෝ දිනෙකට කුමාරයා පහළ වෙනකොට ධනිය ලැබිච්ච නිසා කුමාරයට නම තිබු සුඛ කුමාරයා කියලා. ඒ කියන්නේ සැපේ ලබා දුණු කුමාරයා කියලා. ඉතින් බලන්න පින්වතුනි උපදින කොටම ඒ දේවල් ලබාගෙන තමයි ඉපදුනේ. ඒක පින් කරපගෙන පරලොව සතුට වෙනවා කියන්නේ. දැන් අපි එක දවසක් දේශනා කරේ මින්දක සිටුතුමාගේ කතාව. මින්දක සිටුතුමා කලින් ජීවිතයක කරපු පින් නිසා මොකක්ද විපස්සී භාගතුන් වහන්සේට ධර්මශාලාවක් හදලා පූජා කරා. ඒ වගේම තමයි අබුද්ධෝත්පාද කාලයක නියගයකට දුර්භික්ෂයකට අහුවෙලා ඉන්බොසු සිටුතුමා තමන්ට දිවිච්ච එකම ආහාර වේල ආයතනින් එහා පැත්තට ආහාර නැ ගන්න දිවිච්ච එකම ආහාර වේල පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දුන්නා. එහෙම පින් කර කර ආපෝ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මින්ඩක නමින් සිටු වෙලා උපදිනවා. සිටුතුමා උපදිනකොට පින්වතුනි සිටුතුමාගේ පින්නට පහළ වෙනවා විශාල මාලිගාවක්. ඒ මාලිගාවේ පිටුපස්සේ තියෙනවා ඇත්තතරම් විශාල රණින් නිම කරපු රූප රන්මුවා රූප තියෙනවා. තනිකරම රත්තරන්. ତେරි මෙන්න මේ තරම් විශාල ධනයක් ඇතුව ඉපදිනවා. අන්න පින්වතුනි පින් කරපු කෙනා පරලොවේදී සතුට වෙන විදිය. ඒ කෙනාට ධනිය හම්බ කරන්න ඒවට පින්වතුනි වැඩි වෙහෙසක් දරන්න ඕනේ. අනිත් එක පින්වතුනි තියෙන විශාල පරිවාර සම්පත්තිය. කොච්චර ධනිය තිබුණත් වැඩක් නැහැනේ. හොඳ කීකරු ධන පරිවාර සම්පත්තියක් නැත්තම් පවරණ වැඩ කරන්නේ නැති ධනිය හොරකම් කරන තමන් පිළිබඳව මේ අභූතෙන් අගුණ කියන එහෙම පිරිසක් ලැබුණොත් මානසික පීඩනයක් නේද? ඔය සමහර බලන්නකෝ පින්වතුනි එහෙම පිරිස එකතු වෙලා ඒ පිරිස ඇසුරු කරලා නොයෙක් නොයෙක් නින්දා අපහස ලබලා අද හුඟක් අය තනියෙන් ජීවත් වෙනවා. මොකද පිරිස ඇසුරු කරනකොට තමන්ට ඇතිවෙන දුකක් නිසා. හිතමනාප කමින් ඔවුන් ඉන්නේ. ඇයි අර ළඟ හිටපු පිරිස සමහරට උදව් උපකාර ලබාගත්තු පිරිස ඒක තමන්ගේ ආයතනේ වැඩ කරපු කෙනා ඒ තැන්වලින් අහක් වෙලා ගියාම තමන් සම්බන්ධයෙන් නොයෙක් අභූත චෝදනා කරනවා. තැන් තැන්වල ගිහිල්ලා එක එක්කෙනා එක අගුණ කතා කරනවා. දුරුගුණ කියනවා. සමහර ඒවා සත්‍ය නෙමෙයි අසත්‍යයි. දැන් ඇයි එහෙම පිරිසක් හමු වුනේ? ඇයි තමන්ට ප්‍රියමනාප කීකරු නැති පිරිසක් හමු වුනේ? මතක තියාගන්න සංසාරේ පිඟුතුනි කරගත්තු පින්වල අඩුපාඩුකමක් නිසා. අන්න පරලොවදී පිඟුතුනි තැවුණනේ. මතු ජීවිතයට එකතුනා මේකේ නා පිඟුතුනි පසුතැවිලි වුණානේ. ඒතර මොකද හේතුව? අර කරගත්තු පින්වල අඩුපාඩුකමක් නිසා. ඒ සාමාන්‍යයෙන් ඉතින් ඔය ධර්මයේ මේවට කියනවනේ උදාහරණ හරියට තියෙනවා. මම මේ කලින් කියපු කාරණාවල් ටිකක් තමයි අපි පිටුතුර මේ එකතු කරලා මේ කාරණා ටික කියලා දෙන්නේ. දැන් ඔන්න මේ කෙනෙක් ප්‍රියමනාපයි ඉපදෙනවා. ලස්සන ශරීරයක් ඇතුව ඉපදෙනවා. ඒක මොකක් නිසාද? ලස්සන ශරීරයක් ලබන්න පින් කරලා තියෙනවා. කෙනෙකුට ඉන්නව අර වාගේ හොඳ පරිවාර සම්පත්තිය. කීකරු පිරිසක් ලැබෙන්නේ. තමන්ට ප්‍රියමනාප පරිවාර සම්පත්තියක් ලැබෙන්නේ. පෙර කරපු පින් නිසා. අපි එකින් එක බලමු මොනවද කියලා ඒවා. දැන් ඔන්න කෙනෙක් ලස්සන වෙලා උපදින්න පින්තුනි විවිධ පින්කම් තියෙනවා. ඒ අතර එක පුණ්‍ය කර්මයක් තමයි සකසල දන් දෙනේ. මේ සද්ධාවෙන් දන් දෙන එක. දෙන දාණය දෙන සද්ධාවෙන්. මොකද මේ සද්ධාව කියන්නේ කර්මඵල අදහලා දෙන එකට. යම් කිසි පූජාවක් කරද්දී ඒ පූජාවෙන් ලැබෙන මොන මොන වගේ ආනිසංසද කියන කාරණාව දැනගෙන පූජාව කරන්න. ඒකට තමයි ශ්‍රද්ධාවෙන් දෙනවා කියන්නේ. අනුග්‍රහ බුද්ධියෙන් නෙමෙයි දෙන්න ඕන. දැන් කන්න බොන්න නැති කෙනෙක් දැක්කම අනේ පව් මේ මනුස්සයට කවුරුත් කන්න බොන්න දෙන්නේ නැහැ කියලා එහෙම හිතලා නෙමෙයි දෙන්නේ. ඒක හොඳයි. ඒක හිතන්න ඕන. නමුත් හිතන්න ඕන මේ මනුස්සයා මේ වගේ කන්න බොන්න නැති ජීවිතයකට ලැබුණේ පෙර සංසාරේ දන් දුන්නු නැති නිසා. අසරණ උනේ පෙර සංසාරේ සරණක් වෙන්න තරම් පින් කරගත්තු නැති නිසා. එතකොට එහෙමනම් මේ වගේ ජීවිත මටත් සසරේ ඕන තරම් ලැබෙන්න පුළුවන්. මමත් හරියට පින් දහම් කරගත්තේ නැති වුණොත් සංසාරේ ඕන තරම් මට මෙහිම ජීවිත ලැබෙන්න පුළුවන්. මේ වෙලාවේ මම මේ මනුස්සයට මට ලැබිච්ච අවස්ථාවේ මම උදව් කරනවා. කන්න බොන්න දෙනවා, දිනපල දින දෙනවා, ඉන්න හිටින තැනක් නැත්නම් ඒව ටික පිළියෙල කරලා දෙනවා. එහෙම කරනවා. ඒතර ඊ ටික කරන්නේ මොකටද? ඒ කෙනාට උදව් කරන්නේ තමන්ට සසරට පිනක් වෙන බව දැනගෙන. පින කරගන්න ඕන කමට. අපි පින්වතුනි පින් කරගන්න ඕන. පින අනිවාර්යම අත්‍යවශ්‍යයි මතක තියාගන්න අපේ සසරට. දැන් සමහරු නම් අද කාලේ පින්වතුනි හුඟක් වෙලාවට කියන කාරණාවක් තමයි මේ පිනයි කුසලයේ කියලා කියන කාරණා දෙකක් කියලා. අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල පින්වතුනි එහෙම කිසිම තැනක අදහසක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නැහැ. පිනයි කුසලයේ කියලා කියන්නේ දෙකක් කියන එක. කියලා දෙන පිනයි කුසලයයි කියලා කියන්නේ සමාන අදහස් තියෙන වචන දෙකක්. ඒව උපු කරන්න පුළුවන් කරුණු හුඟක් තියෙනවා අපේ ධර්මයේ. හැබැයි පිනයි කුසලයයි කියන එක දෙයාකාරයක් කියපු එකක් අපේ ධර්මෙ කොහෙවත් නෑ. පිනයි කුසලයයි එකක් කියන කාරණාව ඔප්පු කරන්න පුළුවන් ඕන තරම් කාරණා තියෙනවා. පින කිව්වත් කුසලයේ කිව්වත් එකයි. දැන් අපේ සමාජයේ සමහර වෙලාවට සමහර කෙනෙක් කියනවා මේ පින් කරන්න එපා. පින කියන්නේ සසර පවතින එක. කුසලයේ වඩන්න උණු කුසලයේ වැඩුවම සසර නවත්තනවා. සසර නැවතුම තමයි කුසලයේ කියන්නේ කියලා. ඒක පින්වතුනි වැරදි. ඔය අදහස ඇත්තටම ඔය විශ්වවිද්‍යාල පද්ධතිය හරහා තමයි මේ සමාජගත වුනේ. බුදේවයන් විසිදුවෙන මේ ධර්ම හානියක් හැටියට සිද්ධ වෙච්ච දෙයක්. එහෙම පිනයි කුසලයේ කියලා කියන්නේ ආකාර දෙකක් නෙමෙයි එකක්. පිනක කුසලයක තියෙන එකම අදහස. පිංතුනි සසර පවතින පින් පින් නිසා විතරක් නෙවෙයි. පෞත් නිසා පවතිනවා. යොකෝම නතර කරන්න ඕන පුණ්‍යාභි සංස්කාර, අපුණ්‍යාභි සංස්කාර, ආනිඤ්ඤාභි සංස්කාර මේ යොකෝම නතර කරන්න. යොකෝම සසර පවතින දේවල්. ඔය යොකෝම නතර වෙන්නේ අරහත් ඵලයේදී විතරයි. මේ වෙනකම් පින් කරන්න ඕන. ඒ වෙනකන් ඒ කුසල දහම් වඩන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ පවාපට ඒ කාරණා පින්වතුනි දේශනා කළා තියෙනවා. දැන් අපි පින්වතුන් හිතන්නකෝ දන් දෙන එක සසර පවතින දෙයක් නම් අපි හිතමුකෝ හාමුදුරු නමකට දානයක් දෙනවයි කියන එක සසර පවතින දෙයක්. දැන් ඒක සසර පවතින දෙයක් නම් ඒක සසර නැවැත්වීමට දායකත්වයක් දක්වන්නේ නැත්තම් පියුදුරි පින් කරන එක හරි අපරාධයක් කියලා හිතෙන්නේ නැද්ද? අපරාධයන්නේ. දැන් මම කියන්නේ ඉතින් බැරි වෙලාවකත් හාමුදුරුවන්ට ගිහින් කිව්වොතින් ඔය දායකයෝ මෙහෙම සාමිනී අපි සසර නවත්තන්න උත්සාහ කරන පිරිස. දැන් මේ විහෙර විහාර හදන්න දායකත්වයේ දක්වන එක පිනා. පිරිකර පූජා කරන එක පිනා. නොයිට් නොයි පින්කම් කරන එක පින් වැඩෙන දියා. නමුත් අපේ උත්සාහය තමයි සසර නවත්තන්න. ඒ නිසා අපි කුසල් දහම් වඩන්න ඕන. ඒ නිසා අපට භවනා කරන්න උපදෙස් දෙන්න. සිල් රකින්න උපදෙස් දෙන්න. අපි මේ හිතේ පවතින කෙලිස් ටික නසන්න උපදෙස් දෙන්න. අපට මේ ඔබ වහන්සේලාට සිව්පසෙන් අපෝපස්ථාන කරන්න ඌවණම් කරන්න බෑ. මොකද ඌව කරාම සසර දික් වෙනවනේ. කියලා කවුරු හරි කෙනෙක් ගිහිල්ලා හාමුදුරුවන්ට කිව්වොත් මොකද වෙන්නේ? ඉතින් ඔය කියන විදිහට ඒක ඇත්තත් වෙන්න පුළුවන්නේ. ඇයි? පින කරාම ඒ කෙනාගේ සසර පවතින වණා. පින නිසානම් සංසාරේ පවතින්නේ. එතකොට ඇත්තටම පින්ඔතන පින් කරන එක අපරාධයක් නේ. ඒතර පින කරන එක නන් නතර කරන්න එකනේ. හොඳ මොකද කාගේවත් උත්සාහයක් නැහැනේ සසර පවත්වාගෙන යන්න. උත්සාහය සසර නවත්තන්නනේ. ତୁර එහෙමනම් ඉතින් මේ බණ දහම් අහගෙන භාවනා කරගෙන සමත විදර්ශනා වඩාගෙන දක්වන උත්සාහයක් නේ පින්තුරි දරන්න ඕන. අනිත් එක මම නම් හිතන්නේ නෑ ඉතින් ওই කියන හාමුදුරු නමක්වත් අඩුම තරමේ එහෙම කියලාවත් දායකයාට අනුකම්පාවෙන් කියලා අනේ ඔයත් ඔය අපිට දන් ගේන්නේ පො ඔයගොල්ලොන්ට දන් දුන්නෙන් පස්සේදී මේ ඔයගොල්ලොන්ගේ සසර දික් වෙනවා. ඔයගොල්ලොන්ගේ සංසාරය නවත්තන්න තමයි මේ කටයුතු කරන්න ඕන කියලා කියයි කියලත් මම නම් හිතන්නේ නෑ. පින්වතුනි බුදුරජාණන්සේ එහෙම කරුණා කියලා නෑ. කියලා තියෙන්නේ පින්වතුනි පිනයි කුසලයි කියන දෙකම එක. ඒකට ඕන තරම් උදාහරණ අපේ ධර්මයේ පින්වතුනි සිය ගාණක් පෙන්වන්න පුළුවන්. දැන් මේ පින කරගන්න ඕන. දැන් කෙනෙක් සද්ධාවෙන් දන් දුන්නම තමයි ඒ කිනාට හොඳ ලස්සන රූප සම්පත්තියක් ලැබෙන. ඒකේ රූප සම්පත්තිය කියන්නේ දකින දකින හැම කෙනෙකුටම ප්‍රිය වෙන කෙනෙක් වෙනවා. අපි සමාජයේ බලන සමහර අය ඉන්නවා හරිම ප්‍රියමනාපයි. ඇසුරු කරන්න හිතෙනවා, කතා බහ කරන්න හිතෙනවා. ප්‍රියමනාපයි. ඒ ප්‍රියමනාප කෙනෙක් වෙලා උපදින්නේ ඇයි? සසරේ පිංගුතුනි සද්ධාවෙන් දන් දුන්නු නිසා. ඒ සපී පිංගතුන්ටත් සංසාරේ ප්‍රියමනාප ශරීරයක් හොඳ වර්ණ සම්පත්තිය අපි පිංගතුන්ට ලබන්න නම් මේ ජීවිතේ කරන පින්කම් සද්ධාවෙන් කරන්න. කර්මඵල අදහල කරන්න. මම මේ වගේ පූජාව කරාම මේ වගේ ආනිසංස ලැබෙනවා කියලා ඒක දැනගෙන ඒ සද්ධාව හිත තුළ උපදවාගෙන කරන්නේදී දන් දුන්නම මෙහෙම ලැබෙනවා. ඒ අදහල කරන්න. දෙවෙනි කටින් ඒක තමයි සකසල දෙන එක. ඔන සකසල දන් දුන්නම තමයි කීකරු පරිවාර සම්පත්තියක් ලැබෙන්නේ. සසරේ පින්වතුනි හොඳට සකසල දන් දෙන්න. මේ ජීවිතේ අපි පිඟුන හොඳට සකසල දන් දෙන්න. සකසනවා කියලා කියන්නේ මොකද්ද? හොඳට විමසලා ඒ දේවල් පිඟුතුනි කරන එක. මේකත් පිඟුතුනි කෙටියෙන් කියන්න පුළුවන් මාතෘකා නෙවෙයි, මෙවට එක බණ ගාන කියන්න පුළුවන් මාතෘකා. මම සප්පුරුස දාන සූත්‍රයේ තියෙන කරුණ ටිකක් මේ කිව්වේ. මේ කාරණා පහ තියෙන පහට බණ පහක් කියන්න පුළුවන්. චර දීර්ඝානු ශාසනාවක් මේක. දැන් සකසල දන් දෙනවා කියලා කියන්නේ මොකක්ද? දැන් අපි ගත්තොත් උදාහරණයක් හැටියට පිරිකරක් සකස් කරනවා. අපි හුඟක් වෙලාට කියලා තියෙනවා. ඒ හුඟක් ඇත්තොත් කරනවා. දැන් පිරිකරක් සකස් කරද්දී අපි හුඟක් වෙලාට අපේ පින්වතුන්ට කියන අවවාදය තමයි ඒ ඕනෑම පිරිකරක් විනිවිද පේන කොලයකින් ආවරණය කරන්න. ඇතුළේ තියෙන දේ පේන කොලයකින් ආවරණය කරන්න. ඒක තියෙන ලාභය මොකද්ද? ලාභය තමයි පින්වතුනි අපේ පින්වතුන් ඒ අතින් රැගෙන එන පිරිකර යමෙක් දකිනවා නම් දකින හැම කෙනාම ඒ පිරිකරට අතක් තියලා පින්වතුනි ඒ පින්කමට අනුමෝදන් වෙනවා නම් ඒ හැම කෙනාම ඒ කනුමෝදන් වෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත සිටි. අපි තුමුන්න මුඛාකරේ වස්ත්‍රයක් නොපෙනෙන කොලයකින් ආවරණය කළ සකස් කළ අත ගහගෙන පූජා කරනවා. එයා දන්නේ නැහැ මේක ඇතුලේ සිවුරක්ද තියෙන්නේ, අඳන කඩයක්ද තියෙන්නේ, අංශ කඩයක්ද තියෙන්නේ, කොට්ටෝරියක්ද තියෙන්නේ, ලීන් සුද තියෙන්නේ, මේ ඇඳ ඇතිරිලද තියෙන්නේ, මේ මොනවත් එයා දන්නේ නැහැ. එතකොට එයා අත තියෙන පිරිකරකට. හැබැයි අර විනිවිද පේන කොලයකින් පින්වුතුනි ආවරණය කරාම අත තියන්නේ දැනගෙන. ඒ නිසා පිරිකරක් සකස් කරද්දී පුළුවන් තරම් උත්සාහ කරන්න ඇතුලේ තියෙන එක පේන්න විනිවිද පේන ක්‍රමයට ඒ පිරිකර සකස් කරන්න. එතකොට ඒ ආනිසංසය වැඩි. අන්න එක සකසල දෙනවා කියලා කියන්නේ.

කාරණාව සම්බන්ධ වෙනත් අපේ සමාජ හුඟක් අයගේ ළඟ මති මතාන්තර තියෙනවා. දානික ලුණුවෙන් බුල් බලන එක පිංගතුනි කිසිම පවක් වෙන්නේ නැහැ. දානේ පිනට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඒක හොඳ ඥාන සම්ප්‍රයුක්ත පින. අනිත් එක පිංගතුනි පූජ කරන ඇත්තන්ට ඒකේ රසය බලලා පූජ කරන දිනේක වඩා යෝග්‍යයි. ඇයියා පූජ කරනකොට දන්නවා මේ තරම් රසවත් පාන වර්ගයක් මම පූජ කරන. අපි දෙලුම් ජුෂ පානයක් නම් ඒ දෙලුම් ජුෂ පානේ මේ තරම් ප්‍රණීතයි. දැන් අපි එක ප්‍රඥාවන්ත කෙනෙක් ඒම පිංකම් කරද්දී මුලින්ම කරන්නේ සකස් කරනෙව්වා මේ කුඩා හැන්දක් අරගෙන ඒ පූජ කරන කෙනාට පොඩ්ඩක් රහ බලන්න දෙනවා. මොකද යා පූජ කරන්නේ මෙන්න මේ වගේ රසවත් පානයක් මම භාග්‍යතුන්සිට පූජ කරනවා කියලා. එස රස බලලා පූජ කරන්න සකසල දින එක. දැන් මේ වගේ සකසල දුන්නෙන් පස්සේ මොනවද ලැබෙන්නේ? පිංගුතුනි සසරේ ප්‍රියමනාප කීකරු පරිවාර සම්පත්තියක් ලැබෙනවා. දැන් මං කිව්වේ එකයි, අද කාලේ ගොඩක් අයට පිංගුතුනි පිරිස හිටියට ඒ පිරිස කීකරු නැතියයි, ප්‍රියමනාප නැතියයි. සමහර පිරිස තියාගන්න ඕන කමට තමයි උදව් කරන්නේ අයට. ඒ කියන්නේ ඒගොල්ලොන්ව තමන්ගේ ළඟ තියාගන්න ඕන කමට. අනිත් එක බලන්නකෝ, උදව් උපකාර කරපු සමහරුන්ගේ ළඟ ගුණ යහපත්කම්වත් තියෙනවද කියලා. නොසෑහෙන උදව් උපකාර අරගෙන සමහරලාට ඒ උදව් උපකාර කරපු කෙනාට තරහකාරයෙක් හිටියොත් එතනින් අමනාපිලා එයාගේ ළඟට යනවා. ඒකෙනත් එක්ක එකතු වෙලා ඊට පස්සේ ආයෙමත් පින්වතුනි අර තමන්ට එතෙක් කාලයක් උදව් උපකාර කරපු කෙනාගේ අගුණ කීකේ දුර්ගුණ කීකේ සමහරට අභූතයෙන් චෝදනා කර කර ඉන්නවා. ඒතර ඇයි එහෙම වෙන්නේ? ආන් සංසාරයේ සකසල දන්නු දුන්නේ කී විපාකිය. හැබැයි හරියට සකසල දන් දුන්න නම් ওই විපත්‍ය වෙන්නේ නෑ. සෝ හොඳට සකසල දන් දෙන්න. ඒ වගේම තමයි පින්වතුනි කාලයට අනුව දන් දෙන්න. සුදුසු කාලයට අනුව දන් දෙන්න. දැන් මේ හාමුදුරන් වහන්සේලට යමක් පූජ කරදි තියෙනවා මේ විකාලයේ දෙන ඒවා. කැප දේවල් තියෙනවා, අකැප දේවල් තියෙනවා. ආහාර ද්‍රව්‍ය එහෙම ඉර මුදුන් වෙන කලින් පූජ කරන්න ඕනේ වා. හපල කණේවා වගේ හුඟාක් දේවල් තියෙනවා පින්වතුනි ඉර මුදුන් වෙන කලින් දෙන ඒවා. ත්‍රිවිවිලාවට පූජ කරන්න. ඒ වගේම තමයි ඉර මුදුන් උනේන් පස්සේ පූජ කරන්න ඇත්තරම කැප පාන වර්ග විතර. ඒ වයිනොත් අෂ්ටපාන. ඒ වගේම ඉත කුඩා පළ වලින් ගන්න පුළුවන් පාන වර්ග. ඒව තමයි ඉර මුදුන් උනේන් පස්සේ පූජ කරන්න පුළුවන් ඒවා. ඒවත් පිංගුතු යුෂ විතරයි. හාමුදුරන් වහන්සේ නමකට 12න් පස්සේදී පිටි පැකට්ටුවක්වත් පූජ කරගන්න බෑ. පළතුරු ගෙඩි පිටින් පූජ කරන්න එපා. ඉර මුදුන් උනේන් පස්සේදී. ඒ ඉර මුදුන් උනේ කලින් පූජ කරන්න. පාන වර්ග විතරයි ආහාරම වෙන දේවල් අතරින් හාමුදුරන් වහන්සේට 12න් පස්සේ පූජ කරන්න කැප. නැත්තම් අකැප දෙයක් පූජ කරා වෙනවා. සුදුසු කාලයට දන් දෙන්න. දැන් ගිලන් වෙච්ච වෙලාවට ගිලන් හාමුදුරන් වහන්සේලාට බෙහෙත් දෙන්න. දැන් අපේ සමාජ සමහරෝය හවස් කාලයේ පූජ කරන පාන වර්ගයට තියෙන ගිලම්පස කියලා. ගිලම්පස කියන්නේ ගිලන් වෙච්ච කෙනාට දෙන පාන වර්ගයට. ගිලම්පස කියන්නේ බෙහෙත්වලට. ලෙඩ වෙච්ච වෙලාවට දෙන බෙහෙත්වලට. ඉතින් දැන් නිරෝගීව ඉන්න හාමුදුරු නමකට සාමිනි මම ගිලම්පස එකක් ගෙනාවා කියලා මොකක් හරි පාන වර්ගයක් දුන්නොත් සමහරලාට ඒ පාන වර්ගේ බෙහෙතකට ගන්න එකක් වෙන්නත් පුළුවන්. හැබැයි ගිලම්පසක් කියලා දුන්නම මොකද වෙන්නේ? ඒ දෙන පාන වර්ගේ බෙහෙතක් වෙන. හැබැයි උන්වන්සේට ලෙඩක් නෑ. නමුත් බෙහෙතක් හැටියට දෙන්නේ. එතකොට දැන් ඕකේ විපාකය මොකද්ද? දැන් ලෙඩ වෙච්ච වෙලාවෙදි මෙනි බෙහෙත් ටික දුන්නේ. බෙහෙත් එක දුන්නේ නිරෝගීමත් වෙන්න වෙලාවට. ඒතර සංසාරේ Tamanට ඔය පින පළ දෙන්නේ කොහමද? නිරෝගීමත් වෙරි ඉන්න වෙලාවට ඕනතරම් බෙහෙත් ලැබි. හැබැයි ලෙඩ වෙච්ච වෙලාවට බෙහෙත් නැහැ. ඒ කියන්නේ ලෙඩ වෙච්ච වෙලාවට තමයි බෙහෙත්

0: දෙන්න ඕන. දැන් කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්. අනාගතේ රෝගී වේයයි කියලා හිතලා ඖෂධ පූජාවක් කරන්න පුළුවන්. හැබැයි ඒක අනාගතයට පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට වෙන්න ඕන. දැන් හාමුදුරන් වහන්සේලාට බෙහෙත් කියන දේවල් පූජා කරාම ඒක යාව ජීවකම්. ඒක ඕන තරම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් චතුමදුරු වගේ දේවල් සත්තා කාලිකයි. ඒ කියන්නේ දවස් 7යි උපරිමටම තියාගන්න පුළුවන් චතුමදුරු. මේ වස් කාලේ ඔය කරන්න කොපින් ඔතනි චතුමදුරු පූජා කරන්න. ඔය පාන වර්ග පූජා කරන්න මේ වස් කාලේ. දාම්දුරන් අසලට ලෙඩ වෙලා නම් පිටුතුරි බෙහෙත් දන් දෙන්න. ඒව කරන හරි වටින පින්කන්නේ මේ කාලේ. කාලයට අනුව දන් දෙන්න. සුදුසු කාලේ දන් දුන්නම මොකද ලැබෙන්නේ? සංසාරේ පින්වතුනි අපේ පින්වතුන්ට යමක් සිද්ධ විය යුතු කාලෙම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ධනේ ලැබෙන්න ඕන කාලේ ධනේ ලැබෙනවා. දැන් සමහරු බලන්නකෝ ධනේ ලැබෙනවා හැබැයි ඒ ධනේ සැප විඳින බැරි කාලේ. දැන් උදාහරණයක් ඇටට කියනවා නම් හිතන්නකෝ අවුරුදු 60ක් විතර ගියපු කෙනෙකුට කෝටි 20ක විතර ටිකට් එකක් ඇදෙනවා. අවුරුදු 60ක් විතර ගිහිල්ලා. මට කියන්නකෝ පින්වතුනි, දැන් මේ මනුස්සයට කෝටි 20ක ටිකට් එකක් ඇදුනම මොකද තියෙන ප්‍රතිඵලය? නැහැමයි කියලා කියනව නෙමෙයි. නමුත් ඉතින් හොඳ නැද්ද ඔක අවුරුදු 10,000 ඉති විතර වගේ ඇදුනට? ඒකිනන්ට කොච්චර සැප විඳින පුළුවන්ද නේ? ඒකයි පින්වතුනි දැන් සුදුසු කාලයට ධනෙ ලැබෙන්න ඕන. සුදුසු කාලෙ ඉගෙනීම අවසන් වෙන්න ඕන. සුදුසු කාලෙට විවාහයක් කරගන්න ඕන. දැන් මම කියන්නේ ඌව කවුරුවත් හිතට බරක් කරගන්න එපා. මේ වගේ තත්ත්වයන් වලට පත් වෙලා ඉන්න අය හිත රිද්දවන්න කියනව නෙමෙයි. නමුත් මම යථාර්ථය කියලා දෙන්නේ දෙහිම වෙන්න ඕන. සුදුසු කාලෙ ගියත් දොරක් හදා ගන්න ඕන. පිටුදුර මරණකන් ගෙවල් දොර හදර වැඩකුත් නැහැ. ඒතර සුදුසු කාලෙට දේවල් ලැබෙන්නේ සුදුසු කාලේ දේවල් පූජා කරාම. ඔය කාල දාන කියලා පිටුදුර දාන වර්ග පහක් තියෙනවා. ඔය දුර්භික්ෂේ දෙන දාණය, ගිල්ලනාට දෙන දාණය, ගමිකයාට දෙන දාණය, ආගන්තුක කෙනෙකුට කවුරු හරි කෙනෙක් ආගන්තුක ආපුරට ඒ කෙනාට ආහාරය සංග්‍රහ කරන එක කාල දානිය. ඇයි කාලාවද දන්නේ, බඩගින්න ඉන්නවද දන්නේ? විශාල පිනක් පිංවතුනි ඒක. ඊළඟට තමන් ගෙදර මේ ලබන ගහක පළවෙනි ගෙඩිය දෙන එක, පළවෙනි ඵලයේ පූජා කරන එක කාල දානිය. දැන් මේ වගේ පිංකම් කරන එතකොට සංසාරේ පිංවතුනි අපට සුදුසු කාලේ සුදුසු දේවල්. දැන් මම සමහරු ඉන්නවා රැකී ආරක්ෂාවක් නේ ඉගෙනගෙනක් තිනවා හොඳට ඉගෙනගෙන දෙමන් රැකී ආරක්ෂාවක් නේ අවුරුදු ගාණක් ඉතින් ගෙවල් වලට වෙලා ඉන්නවා. ඒ සුදුසු කාලේ ලැබෙන්නේ නැති, සුදුසු කාලේ දන් දීලා නැති නිසා. ඊළඟට පිංවතුනි දැන් Tamanට ලැබෙනව ධනිය උගා ධනිය තියෙනවා. හැබැයි ඉන්නේ දුප්පතෙක් වගේ. හරි හමන් ගියක් දොරක් හදාගෙනනේ. හොඳ යාන වාහනයක් අරගෙනනේ. හරි හමන් ආහාර පාන ගන්නේ නේ. ඉගෙන අර ලැබිච්ච ධනින් ඒකෙනා ජීවිතේ විඳින්නේ නේ. විඳින්නේ කෙනෙක්ගේ අදහස් කරන අඩුතර පිනක් දහමක්වත් කරන්නේ. අර තියෙන ටික පින් ඔතුනි රැස් කර කර රැස් කර කර අර මසුරු සිතානන් වගේ ජීවත් වෙනවා. කාපුත්තක ගිලි සිටුවරේ හිටියනේ එහෙම බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඒ මොකද හේතුව? සසරේ දුන්නට දීල හිත හදාගත්තේ නේ. එනම් තමන් යමක් දුන්නම දින දී අත්හරින්න. දින දී අල්ලගන්න එපා, දින දී අත්හරින්න. ඒ දින දී අත්හැරියයින් පස්සේදී පින අල්ල ගන්න. තමන් මෙහිම පිනක් කරා කියන එක අල්ල ගන්න. දුන්නු දේ පිළිබඳව ආයි බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා. හිතන්නකෝ තමන් ඉඩමක් විකුණනවා. ඒ විකුණපු ඉඩම පිළිබඳව බලාපොරොත්තුවක් තියාගන්න අද අපේ පිංතුන් නැහෙනේ. ආන් එහෙම හිතන්න. ඒ මනුස්සයා ඉඩම මොක කළත් පිංතුනි අපේ පිංතුන් මුකුත් බලාපොරොත්තුවක් තියාගන්නේ නැහැ. ඒක විකුණලා ඉවරයි, මට අයිති නැහැ. ආන් එහෙම හිතන පූජ කරපු දෙයක් ගැන. කවදාවත් පූජ කරපු දේ පිළිබඳව අල්ලගන්න එපා. හාමුදුරුවෝ මේක පාවිච්චි කරනවද කියන එකවත් බලන්න එපා. අල්ලාගත්තු නැති සිතින් දන් දුන්නම සංසාරේ තමන්ට ලැබෙන සම්පත් ඒව තමන්ගේ සෝයේ පිණිස පරිහරණය කරන්න හිත දෙනවා. අවසානත් කාරණාවක් තමයි පින්වතුනි, තමන් දන් දෙනකොට දන් දෙන්න ප්‍රතිග්‍රහකයා විහිස කරවන්නේ නැතුව, ප්‍රතිග්‍රහකයා විහිස කරවන්නේ නැතුව දන් දෙන පුරුදු වෙන්න. මේන මේ විදියට අපේ පින්වතුන් මේ ජීවිතේ පුළුවන් තරම් පින්වතුනි පින් කරගන්න. මම අර මුලින්ම කියපු කාරණාවයි අවසානයේදී කියන්න අපේ පින්වතුන්ට. අපේ පින්වතුන් දන් දෙනකොට අපේ පින්වතුන් හැම තිස්සෙම මරණයට සූදානම් වෙන කෙනෙක් වෙන්න. ගෙවල් දොරවල් හදන එක, හම්බ කරන එක, යාන වාහන ගන්න එක, මේ ජීවිතේ తాවකාලිකව මේ පැවැත්මට දායකත්වයක් විතරයි. හැබැයි පින කියන එක සංසාරයට දායකත්වයක් දක්වන එක. ඉන්සාව අපි පිංතුම් පුළුවන් තරම් මරණයට සූදානම් වෙන්න හොඳට පින් කරන්න. මම අර කලින් වර කිව්වාගේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය වඩන් කරපු අකුසල කර්ම කොම නතර කරන්න. ජීවිත කාලේ කවදාවත් කරපු නැති අකුසලයක් තියෙනවා නම් ඒක කවදාවත් කරන්න එපා. දැන් ප්‍රාණඝාතී වුණා තියෙන්න පුළුවන් හුඟක් කිව්වා. සමහර සත්තු නම් ජීවිත කාලේ කවදාවත් මරලා නැති වෙන්න පුළුවන්. මරන්නත් එපා. මම මෙච්චර කාලයක් මේව කරලා නැහැ, කරන්නෙත් නෑ. ඒ වගේ හැම මේ ශික්ෂාපදයක් ගැනම තියෙනවා එහෙම. නිසා කරපු අකුසල කර්ම අද්දම නතර කරන්න. මේ මොහොතේම අදිෂ්ඨාන කරගන්න මම මේ අකුසල කර්ම ටික නතර කරනවා. නොකරපු අකුසල කර්ම කවදාවත් කරන්න එපා. කරපු කුසල කර්ම නැවත කරන්න, නොකරපු කුසල කර්ම තියෙනවා නම් ඒවත් හොයලා බල්ල කරන්න. දෙමිනි මේ විදියට සතර සම්‍යක් ප්‍රදාන වීරිය වඩමින් මරණයට සූදානම් වෙන කෙනෙක් වෙන්න මේ ධර්ම ශ්‍රවණය කරපු පින්වත් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව දේශනා කරවල ළඟා කරගත් සීලෝම පින් අපි මේ වෙලාව විශේෂයෙන් අනුමෝදන් කරමු. නෙතේපෙම් ගුවන්විදුලි සභාපතිතුමන්ට, සාමාන්‍ය අධිකාරීතුමන්ට, ඒ වගේම කාර්ය මණ්ඩලයේ පින් උතුම් හැම දිනාටම අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. ඒත් දැන් අවුරුදු ගාණක් මේ නාලිකාව ආරම්භ කරපු දවස ඉඳලාම මේ මොහොත දක්වාම අපේ පින්වතුන්ගේ දහම් පිපාසාව සංසිඳුවන්න දේශනා මාලාවක් වෙනුවෙන් මේ ගුවන් කාලය, වටින ගුවන් කාලය වෙන් කරලා තියෙනවා. ඉතින් අපේ පින්වතුන් දන්නව ඇතිනේ ගුවන්විදුලි නාලිකා ශ්‍රවණය කරන අපේ පින්වතුන් මේ වගේ වෙලාවල් විවිධ වැඩසටහන් තියෙනවා. සමාජයේ බොහෝ දෙනෙක් වැඩිපුරම ප්‍රිය කරන. නමුත් ඒ ආරෙන් මිදිලා අපේ පින්වතුන් වෙනුවෙන් ධර්ම පිපාසාවෙන් ඉන්න ශ්‍රාවකයන් වෙනුවෙන් නිවරදි ධර්මය අපේ පින්වතුන්ට දානය කරන්න නෙත්තේපෙම් ගුවන් විදුලිය මේ ගුවන් වටින ගුවන් කාලය කොයි තරම් මූල්‍ය මේ වටිනාකමක් තිබුණත් මේ කාලය පින්වතුනි කිසි වෙලාවක ඒ මූල්‍ය මේ වටිනාකමකට ඉඩ දෙන්නේ නැතුව ඒ කාලය අපේ පින්වතුන්ගේ ධර්ම පිපාසාව වෙනුවෙන් යැත්තු මේ කාලේ වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ කටයුත්ත වෙනුවෙන් කැප වෙන සභාපතිතුමන්ට, සාමාන්‍ය අධිකාරීතුමන්ට, කාර්ය මණ්ඩලයට හැම දිනාටම අපි මිත් සිතින් පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු අපේ පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප හැම දිනාටමත් කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු සාදු සාදු කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං, චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං, චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.
1: සාදු සාදු සාදු. උතුම් ධර්ම දක්ෂිනාව පැවැත්වූ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ලංකාපට්ටන සමුත්‍රකිරි නමාමි. මේ උතුම් වූ පින්කමට ඔබටත් දායක වෙන්නට හැකියාව තිබෙනවා. ලංකාපටුන රජමහා විහාරය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ අතිශය වැදගත්, ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන්මල් කඩ විදිහට සලකන උතුම් දළදා සමිඳුන් ශ්‍රී ලංකාවට වැඩම කළ පුදබිම දන්තේමාලා කුමරුන් විසින්. ඉතින් ඒ පුදබිම මේ වන විට යළි ප්‍රතිනිර්මාණය කරමින් පවතින්නේ මහා සංඝරත්නයේ නේකවිද ආරක්ෂාව මැද. විවිධාකාරූ පීඩා තිබුණු සමය යුද්ධ සමයේ එල්ටීටී ත්‍රස්තවාදීන් විසින් මේ කඳුරක් විදිහට පවත්වාගෙන හිටිය. ඉතින් මේ සියලු පීඩා මතින් නැවතත් නගා සිටවන උතුම් වූ ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ උතුම් ධාතු මන්දිරයේ පියස්ස අපි ඔකොත් වෙලා ගොඩනගමු. ඒ පියස්ස ගොඩනගන්න ඔබ කරන්න තියෙන්නේ ලංකා බැංකුවේ කොළුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ගිණුම 84 79 43 85, මේ අංකය 84 79 43 85 කියන අංකය දරන ගිණුමට ඔබේ නොමසුරු දායකත්වය බැර කරන්න. ඒ අතරේ ඔබට NetFM රේඩියෝ ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් 0777 77 25 214 අංකයෙන්. ඒ වගේම මතක් කරන්න ඕනේ දඹදිව යන්නට ඔබ බොහොම ප්‍රිය කරනවා නම් ඔන්න ඔක්තෝබර් මාසයේදී ඔබට හැකියාව තිබෙනවා සාංචි පුදුබිමත් වන්දනා කරන්නට. මේ සඳහා ඔබ කතා කරන්න ට්‍රැවල් නෙට් ආයතනයට 0766 716 3872 අංකයට. ධර්මය සුරේ NetFM රේඩියෝවෙන් සැනසීමට දිගින් දිගටම ධර්ම ශ්‍රවණය කරන්නට කියලා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Net FM, Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

අරං අස්සසි සාමීති සික්ඛති පස්සං භයං කාය සංඛාරං

ති අසන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං නත්ථි මේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වේ. ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Ferit Mandebeer. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථා රත්නය චත්තමානවක ගාථා.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොහඳුනන යම් කෙනෙක් වේද? එවන් අයට අමා මෑණි සනරාමරයන් හඳුනා ගැනීම සඳහාත් ගර්භණී මව්වරුන්ට තම කුස තුල සිටින දරුවා පින්බන්ත සෝභාව සම්පන්න දරුවෙකු ලෙස බිහි කිරීම සඳහාත් සියලු මංගල කාරණාවලට ප්‍රථම භාවිත කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත් ප්‍රතිඵලම ලැබෙන නරසිංහ ගාථා ශ්‍රවණය කරමු.

Nit FM. Nit FM. Firit Mandapil. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසේ බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt FM. Nyt FM. Pirit Vanderbilt.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙන් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.